බලන්න මේ ඒ පද තනුවට අනුව හරි හැඩට ගැයූ හැටි. ඒතින් කුංචනාදයන් අහමඩ් මොහිදීන්. අහමඩ් මොහිදීන් නැලන් රත්නායක ජොහර්ෂා. ඊළඟට කවුද? අනික් දක්ෂා වීරය තමයි. පා හඬ ඇහෙනකොට නිකං ඇහැරෙනවා. ARM ඉබ්‍රාහිම්. ARM ඉබ්‍රාහිම්.

දවස්සල මේ හුඟක් යුඩි පෙරණ මහත්ත තමයි ගීත ලියල තියෙන්නේ. ගෞස් මාස්ට තම හුඟක් සංගීතවත් කරලා තියෙන්නේ. ඒවගේම අපේ ශිල්පිනුත් බොහොම දක්ෂ ලෙස ඒ සංගීතය හසුරුවලා තියෙනවා. ඔවුන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණත් තියෙනවා. 5:36 රිදී මාලියද්ද පීබි අත්තනායක මහත්තය රස කතා ලියලා එවනවා. 10:90 රිදී මාලියද්ද. දැන් සත්‍ය වෙනස් ප්‍රබන්ධයට වැඩි ප්‍රබන්ධය හරි ලස්සනයි. දැව විදේශ වාර්තා ලියන අය වුණත් මේ දවස්වල ලියනවා සුන්දර හෝම්ස් තීරය කියලා. කිසිම සුන්දරතාවක් නැහැ. දැන් ලොකුම ප්‍රශ්න වෙලා තියෙන්නේ හෝම්ස් සමුද්‍ර සන්ධියේ සිර වුණු නෞකා සුරක්ෂිතව මුදා ගන්න එකයි එහාට මෙහාට යවන එකයි. ඉතින් මාධ්‍යවේදියාක ලස්සන්ට ලියනවා. දැන් මේ පීබි අත්තනායක මහත්තයා ලියලා ඉවපු සටහනක්. පෘතුගාලයේ නැවේ මදු සමය ගත කිරීමෙන් පසු සාරා ඇන්ඩ්‍රු යුවල අද ලන්ඩන් කරා ළඟා වූහ. සාරා රතු ගෞමක් හැඳ සිටි අතර ඇගේ මුහුණෙහි පෙරනූ පැහැපත් සිනාවක් රැඳී තිබෙන මෙ ප්‍රබන්ධ කල්පනා සංකල්පනා. මූදු රළ මත නටන නැවේ බැල්කනියට වී වරාය දෙස බලා සිටි ඇගේ මූනේ පූර්ණ තෘප්තිමත් බවක් ඇඳී තිබුණු බව වාර්තා විය. ඒක තමයි වාර්තාකරුවන් ලස්සන්ට ලියන වග කියන්න තමා ඔහු ඒ අපූරු උදාහරණයක් ගෙනල්ලා තිබුණේ. 5:38 ඊළඟ ගීතයත් ඉතින් අර අතීත රසයටම තමයි ඈ. ඊට පස්සේ අපි වෙනස් කරමු.

ලංකාවට වැඩම කළ පඤ්ඤා කර හාමුදුරුවෝ ජනපති අනුරගෙන් අර බෝධි අංකුරේ භාරගත්තේ මහාර්ග සම්පතක් භාරගන්නවා වගේ වගකීමෙන්. ශ්‍රීමහා බෝධි අංකුරය ටෙක්සාස් විපස්සනා භාවනා මධ්‍යස්ථානයට ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා ඇමරිකා එක්සත් ජනපදයේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඩලස් ගුවන් තොටුපළට වැඩම කරවීම සිද්ධ වෙලා තියෙනවා. තරහා වෙන්න එපා. අපේ රටේ ඇතැම් හාමුදුරුවන් වහන්සේලා ඇතැම් බොහොම ටික දෙනෙක් කරන වැඩවලට වැඩිය ඒ ලංකාවට වැඩම කරපු හාමුදුරන් වහන්සේලා ගැන ලොකු ගෞරවයක් අපිට ඇති වුණා. උන්වහන්සේලා බොහොම ශාන්තව තැන්පත්ව සංසුන්ව ඒවාගේම හරි ජවයකින් ශක්තියකින් රිද්මයකින් බොහොම නිසංසල රිද්මය හරියට එක ගලාගෙන ගියා. වැඩම කරපු විදිහ, චාරිකා කරපු විදිහ බොහෝ දුෂ්කරතා මැද. අපේ ඇතැම් හාමුදුරන් වහන්සේලට නම් බෙන්ස් එක, BM එක, ලෙක්සස් නැතුව, ප්‍රාඩෝ නැතුව, රේන්ජ් රෝවර් නැතුව වැඩම කරන්න බෑ. අර තඩි ජීප් තියෙන්න ඕනේ. තනේ අර දෙපස ඉඳන් කිහෙල් කොළ එලලා ඒක පලසක් කළා. වතුර ටිකක් ඉහලා සිසිලස හදලා දුන්නා. දෙපා පිච්චි පිච්චි තුවාල වෙවි උන්වහන්සේලා වැඩම කරා මේ නිදහස් චතුරස්රේට. හොඳ පාඩමක් කියලා දුන්නා. අපේ රටේ මේ ශාසනය විනාශ කරන ගණින්වහන්සේලට, චීවරධාරීන්ට. එයා ඉන්නේ බොහොම ටික දෙනයි. දැන් ගලාගෙන එන දේවල් වලින් හදවත කම්පණය වෙනවා. විශාල කම්පාවක් ඇති වෙනවා. මම ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. කෙසේ වෙතත් හොඳ පාඩමක් අපිට කියලා දුන්නා ඒ සාමචාරිකාව. දැන් අපි 5:43යි චන්ද්‍රාණි ගුණවර්ධනගේ ගීහඬ උදේ ගී සංග්‍රහයෙන් ගේන්නේ.

හයට දා හතරයි. පෞගිටිකයාර කච්චතිව දූපති අයිතියට අභියෝග කරපු කෙනා තමයි තලපති. තලපති කියන නායක මං හල බැලු අපේ මේ දෙමල සහෝදර නිවේදකයකුගින් යකවා නායකයක් කියන එක තමයි තලපති විජේ. අර දෙමල චිත්‍රපටවල එක පහරෙන් පොදියක් බිම දානවා. ඊට පස්සේ වීසි වෙලා යනවා ඒගොල්ලෝ අර පළතුරු කලර්තවලට, ඉන්දියාවේ පළතුරු කඩාස්සට. කැති පොරෝ පුදුම විදියට එහාට මෙහාට යන්නේ ස්ලම් ලංගාලා. හැබැයි ඉතින් මෙයා හොඳ ආදරවන්තයා. කුමාරි බලන්න ඉන්දියා දේශපාලනය කටවුට්ස්. කටවුට් එකයි ක්‍රිකටුයි සිනමාවයි දේශපාලනය එකට තියෙන ඉන්දියාවේ. තලපති විජේ තමිල්නාඩු ප්‍රාන්තයේ ලොක්ක වුණා. දැති ඔහුත් එක්ක වැඩ කරන්න වෙනවනේ. මහජනමත් පිළිගන්න එපා. දැන් ඕක නෙමෙයි කතාව. මම මීළඟට තෝරගත්ත ඉතා වැදගත් කතාවක් කියන්න. අපේ අති පූජනීය රඹුකන සිද්ධාර්ථ හම්දුරු ලියපු ගීත දෙකක්.

0: ජාරද ගුණදාස කපුගේ අපේ රඹකන හාමුදුරුවෝ ලියූ ගීයක්, අති පූජනීය රඹකන සිද්ධාර්ථ හාමුදුරුවෝ මෙන්න මේ කතාව අහන්න මේ පින්වන්ත හාමුදුරන් වහන්සේ මොකක්ද දේශනා කරන කතාව කියලා මේක මගේ හිතට හරියට වැදිච්ච කතාවක්. හැබැයි කතාව අතරමැද්දෙන් ඔබට ඇහෙන්නේ
1: බුද්ධඝම රැකගන්නෝනේ ගිහියන්ගෙන් නෙවෙයි, කතෝලික මිනිස්සුන්ගෙන් නෙවෙයි, මුස්ලිම් මිනිස්සුන්ගෙන් නෙවෙයි, හින්දු මිනිස්සුන්ගෙන් නෙවෙයි, හාමුදුරුවරුන්ගේ. බුදුහාමුදුරන්ට තියෙන ලොකම තර්ජනය භික්ෂුන් වහන්සේලා. දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය මන් දන්නේ මේ විදිහට විකෘති කරන කාල සීමාවක් තව තිබ්බද කියලා ලෝකෙ. අපි ඉස්සර පුංචි කාලේ කොහේ හරි පන්සලක බණකොලයක් ගත්තොත් හාමුදුරුවෝ මහා පිරිසක් හිටියා. ඔයත් අහලා ඇතිනේ ඉද්දපානේ ධම්මාලංකාර මහා.
0: මොකක් හරි මේ අහන්න ගියොත් කවුරු හරි කෝල් එකක් ගන්නවා.
1: මාදලුවා විශෝභිත හාමුදුරුවනේ, උන්වහන්සේලා ඔක්කොම කිව්වේ බුදු බණ. අද හාමුදුරුවෝ 10ක් ගෙනාවොත් බණට 10 දෙනෙක් කියන්නේ දෘෂ්ටි 10ක්. එක්කෙනෙක් කියලා යනවා බුදුහාමුදුරුවෝ ලංකාවේ කියලා, තව කෙනෙක් කියනවා බුදු වෙන්න මේ උත්සාහ කරන්න පුළුවන් කියලා, තව කෙනෙක් කියලා යනවා නෑ නෑ ගොවිතැන් කරාම හරි කියලා, තව කෙනෙක් කියනවා නිරුක්ති වලින් බණ. දෘෂ්ටි එකෙක් විදිහයි. අද ඔක්කොටම ඉස්සරහ ගලව ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ හාමුදුරුවෝගේ. මතක තියාගන්න මම ඔයත්තන්ට මේ 2026 බොහොම හෘදයාංගමව කතාවක් කියනවා. මේක ඔළුවේ තියාගන්න හැමදා. බුද්ධාගම කියන රංකරඬුව තියලා තියෙන්නේ සද්ධර්මය කියන මැණික් මේසෙ උඩ. සද්ධර්මය කියන මැණික් මේසෙ දෙදරලා ගියොත් කවදා හරි දවසක බුද්ධාගම කියන රංකරඬුව බිමට කඩන් වැටෙනවාමයි. එසා කවුරු හරි වේවා, ගිහියෙක් වේවා, පැවිද්දෙක් වේවා, ධර්මයේ වෙනස් කරනවා නම් විරුද්ධ වෙන්න කොන්දක් තියෙන බෞද්ධයෙක් විදියට.
0: රන් ස්වරයක් අපේ හාමුදුරනේ සහතික ඇත්ත. මා දන්නේ බොහන්සේ කවුද කියලාවත්. බොහන්සේ පුදුමාකාර විදියට මෙහෙවර බෞද්ධ පුත්‍රයෙක් හැටියට ඉෂ්ට කරලා තියෙනවා. දැන් ඒක අහන්නවත් දුන්නේ නැමේ ඉදිරිසිංහ කියලා කෙනෙක් කවුද කෝල් කරනවා. හරි කරදරයක් ඉදිරිසිංහ දොස්තර මහත්තයෝ ආගින්. මේ මෙන්න ඔකට කපුගේ අයියා හොඳ උත්තරයක් දෙනවා අපේ සිද්ධාර්ථ ස්වාමීන් වහන්සේත් එක්ක.

0: ප්‍රවෘත්ති හන්න පුළුවන් මිනිත්තු හතරකින් මෙන්න මහජන සම්පත ඉංග්‍රීසිකර වී ජයංක 833225 125 තෑගි දෙකක් හිඟුරාණ සහ කොටිකවත්තට අද මහජන සම්පත කෝටි දෙකයි ධන නිධානය ඉංග්‍රීසි අකුර ඉසෙඩ් ඉසෙඩ් ජයංක 9 62 76 77 20 ලක්ෂ ප්‍රථම තෑග්ගක් කිරිඳි වැලට අද ධන නිධානය කෝටි 11යි මෙන්න මෙගා ගන්න මෙගා ඉංග්‍රීසි අකුර එල් සුපිරියංක 22 ජයංක 19 25 64 65 අද මෙගා පව මෙගා සුපිරිතයාගේ කෝටි 25ක් පව සුපිරිතයාගේ කෝටියයි ග්‍රෑන්ඩ් සුපිරිතයාගේ සුපිරි මෝටකාරත්වයක් සුබ දවසක් ලග්න කටක ජයංක 32 42 59 ත්‍යාග ප්‍රවර්ධන අංකය 49 96 ගොවිසෙත ඉංග්‍රීසි අකුරෙන් ජයංක 8 19 39 80 අද ගොවිසෙත රුපියල් 6 කෝටියයි හඳහන බලමු ලග්නය කටක ජයංක 1 15 19 58 දසලක්ෂයේ ප්‍රථම තෑග්ගා තුඩුගලට අද ගොවිසෙත 134යි
1: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම්වල ඉඳලා එපා වෙලාද
2: දැන් බෙහෙත් ගන්න පෝලිම්වල ඉන්න ඕන නැහැ ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට වට්ස්ඇප් කරලා පෝලිම්වල රස්තිය අදුරුවි බෙහෙත් ටික ගන්න පුළුවන් අපගේ ඕනෑම ශාඛාවක වට්ස්ඇප් අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි
0: ජයලොතරය NLB ජය ඉංග්‍රීසි අකුර Q ජයංක 02 29 02 29 105 තෑගි දෙකක් කොළඹ කොච්චිකඩේට සහ කඩවතට මිනිත්තුවකින් වෙළඳ සේවෙන් ප්‍රවෘත්ති බලාපොරොත්තු වන්න.

0: උදැස්න 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය හේමන්ත හෙට්ටිගේ, ප්‍රකාශය ගයාන් කෞෂාල් ජයවීර. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනපති හා ශ්‍රී ලංකා අගමැතිනියගේ සහභාගීත්වයෙන් කොළඹදී. හයිස්ශ්‍රේණී අධ්‍යාපන ප්‍රතිසංස්කරන ලබන වසර ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රටේ මුල්්‍ය ස්ථාවරත්වයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බව රජය අවධාරණය කරයි. යලකන්නේ සඳහා පොහොර සැපීම විධිමත්ව. දූෂණ වංචා හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජය යටතේ අනිවාරයෙන්ම දඬුවම් ලැබෙනු ඇතැයි ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව මහජන වාචික අදහස් විමසීම කොළඹදී අද. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යාස්ථාන පිළිසකර කිරීම වත්මන් රජය යටතේ යළි ඇරඹෙයි. ඇමෙරිකානු ඉරාන යුද්ධයේ මූලිකාදීර අවසන් බව ඇමෙරිකානු රාජ්‍යලේකම් කියයි. පන්දුවර 20/20 තුන්ිරියව ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ චමරි අතපතු තුන්වන ස්ථානයේ. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු මහතාගේ හා අගමැති ආචාර්ය හරිණි අමරසූරියගේ සහභාගීත්වයෙන් කොළඹදී ඊයේ පැවැත්විණි. මාලදිවයින් ආර්ථික සංවර්ධන ප්‍රවාහන හා වෙළඳ අමාත්‍යාංශයේ සංවිධානය කළ එම හමුවට මාලදිවයින හා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ රැසක් එක්ව සිටියහ. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය ඇමතු මාලදිවයින් ජනාධිපතිවරයා තම රටේ ව්‍යාපාරිකයන් ශ්‍රී ලංකාව තුළ සිය ආයෝජන ව්‍යාප්ත කිරීමට උනන්දු වන බව පැවසීය. දෙරට අතර ද්විපාර්ශ්වික ආයෝජන ආර්ථික ස්ථාවරත්වයක් අත්‍යවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. මාලදිවයින ඉන්දියන් සාගරයේ නැගියන ඩිජිටල් කේන්ද්‍රස්ථානයක් ලෙස ස්ථානගත වන බවත් ජාත්‍යන්තර සමාගම්වලට තම රට කෙරෙහි ඇති විශ්වාසය ඉන් තහවුරු වන බව පැවසූ ජනාධිපති මොයිසු මහතා යටිතල පහසුකම් ඩිජිටල් නවෝත්පාදන සහ ආහාර සුරක්ෂිතාව යන ශ්‍රේෂ්ඨවල ආයෝජනය කරමින් මාලදිවයින සමග අත්වැල් බැඳගන්නැයි ශ්‍රී ලාංකික ව්‍යාපාරික ප්‍රජාවට ඇරයුම් කළේය. ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර පවතින ඓතිහාසික සම්බන්ධතාව නූතන ආර්ථික හවුල්කාරීත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇතැයි අගමැති ආචාර්ය හරිණි අමරසූරිය එහිදී පැවසුවාය. පසුගිය වසර අගභාගයේ මෙරටට බලපෑ දිට්වා සුලි කුණාටුව හා ගෝලීය ආර්ථික අභියෝග හමුවේ වුවද ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ වැඩිම වාර්ෂික පැමිණීම් පසුගිය වසරේ වාර්තා කළේය. දිට්වා සුලි කුණාටුවෙන් පීඩාවට පත් ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් මාලදිවයින් රජය හා ව්‍යාපාරික ප්‍රජාව සැපයූ ඩොලර් ලක්ෂ 30ක සහෝදරත්වයේ පරිත්‍යාගය අගමැතිනිය කෘතවේදීව සිහිපත් කළාය. ආහාර නිෂ්පාදන සහ මත්ස්‍ය සැකසුම් යන ශ්‍රේෂ්ඨ ඔස්සේ දිනට අතර වෙළඳ සම්බන්ධතා තවදුරටත් පුළුල් කර ගැනීමට අපේක්ෂා කරන බවද ඇය පැවසුවාය. 2030 වන විට ඩොලර් කෝටි 1500ක ඩිජිටල් ආර්ථිකයක් ගොඩනැංවීමේ ඉලක්කය කරා ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටී. දකුණු ආසියාවේ ප්‍රධාන මුල්්‍ය කේන්ද්‍රස්ථානයක් වන කොළඹ වරාය නගරයේ මාලදිවයින් ආයෝජකයන්ට කදිම ආයෝජන අවස්ථා පවතින බව අගමැතිනිය පෙන්වා දුන්නාය. කොළඹ වරාය නගරයේ ආර්ථික කොමිසම් සභාව පනත යටතේ නියමයන් 4ක් සහ නියෝගයක් පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත විය. හයිස්ශ්‍රේණී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ලබන වසරේදී ආරම්භ කරන බව අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසුවාය. එහි මොඩියුල සමාලෝචනය කර අවශ්‍ය වෙනස්කම් මේ වන විට සම්පූර්ණ කර අවසන්ය. ඒ සඳහා ජාතික මෙහෙයුම් කමිටුවක්ද පත් කර ඇත. එහි අධීක්ෂණ යටතේ මෙම කටයුතු ක්‍රියාත්මක බව අගමැතිවරිය පැවසුවාය. ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන අගමැතිනිය.
1: මේකට යම් කිසි විදිහකට බාධාවක් සිද්ධ වෙනවා නම් බාධාවක් සිද්ධ වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන පාර්ශවයකින් හෝ ඒක හරහා ඒක අවුලට පත් කළා ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න උත්සාහ කිරීමේ අරමුණින් මැදිහත් වුණොත් මිසක් මේ ක්‍රියාවලිය තුල ප්‍රශ්නයක් නිසා නෙවෙයි. මේක අපි සැලසුම් කරගෙන ජනවාරි මාසයේ 6 ශ්‍රේණිය ආරම්භ කරන්න නියමිතයි. ඒ සඳහා සියලුම වැඩ කටයුතු අපි සූදානම් කරමින් යන්නේ. ගුරු දෙමව්පියන් ඇතුළු සියලු දෙනා දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනත් අපි ජූලි අගෝස්තු මාස වෙනකොට ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. ලෝක බැංකුවේ ආධාර ලැබිලා නැහැ මේ ප්‍රතිසංස්කරණ සඳහා.
0: විවාදයට කෝ නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ මහතා පසුගිය කාලයේ පුරා ගෙන ගිය විනාශකාරී ගමන් මඟ වෙනුවට ආර්ථික ප්‍රගතියක් අත්කර ගැනීමට ජාතික ජනබලවේග රජය ක්‍රියා කරමින් සිටින බව සඳහන් කළේය. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මැයි දින සමරුවේදී ප්‍රකාශ කළ පරිදි මේ වසරේ නඩු විශාල සංඛ්‍යාවක් අධිකරණයේ විභාග වීමට නියමිත බව ඔහු සඳහන් කළේය.
2: වැරදි කරපු දූෂිතව වංචනික අපරාධකරුවෝ හඬ නගන්න ඕනේ, බය වෙන්න ඕනේ. අද ඒක තමයි අද මේ විපක්ෂයේ සමහරුන්ගේ පැත්තෙන් මේ හඬවල් වලින් තමයි මේ නැගෙමින් තිබෙන්නේ. ඒ නිසා තමයි ඔවුන්ගේ පැත්තෙන් අපේ කතා විකෘති කරමින්, අපි දක්වපු අදහස් විකෘති කරමින් ඔවුන්ට ඕන ඕන විදිහට ඒ අදහස් පළ කරමින් තිබෙන්නේ. මේ වසර තුල නඩු විශාල ප්‍රමාණයක් අධිකරණය තුල විභාග වෙන්න නියමිතව තිබෙනවා. ඒ නඩු විභාග වෙන්නේ නිකන් නෙවෙයි, මෙරට කරපු අපරාධ වංචාවන්ත දූෂණයන්ට අදාළව, ඒ වගේම මිනිස් ඝාතනයන්ට අදාළව නඩු තමයි විභාගෙමින් තිබෙන්නේ. ඒ නඩුවල තමයි තීන්දුව දෙන්න නියමිතව තිබෙන්නේ. ඒ නිසා ඒ තීන්දුව වලට බයේ අද සමහරුන්ගේ කකුල් වෙවුලනවා.
0: වංචා දූෂණ වලට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව ඇමති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. රාජ්‍ය මූල්‍ය පිළිබඳ කරුණු ඉදිරිපත් කළ යුතු වන්නේ සත්‍ය තොරතුරු මත පමණක් බවද ඔහු සඳහන් කළේය.
3: අපිට වගකීමක් තියෙනවා. අපි වාර්තා කරගත යුතු වන්නේ මේ අදාළ පරීක්ෂණ හරියටම දැනගත්තට පස්සේ. එහෙම නැතුව නිරන්තරයෙන් අර්ධ තොරතුරු වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම මේ පරීක්ෂණ වලට ගැටලුවක් වෙනවා වගේ මහ ජනතාවත් නොමග යවනවා. විශේෂයෙන්ම මේ සමාජයේ මතයක් හැදුවා මේ තියෙන චෝදනා ඇතුළතදී මේ අවාසනාවන්ත විදිහට මියගිය නිලධාරියා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළාලු කියලා. එයා පැමිණිලි කරලා නැහැ. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමයි පැමිණිලි කරලා තියෙන්නේ. ඒ වගේම මේ චෝදනා ඉදිරිපත් කරන්නේ අපි කවුරුත් දන්නවා මේ වංචා දූෂණ පිළිබඳව ප්‍රශ්න පැන නගිනකොට වඩාත් ලේසි උපක්‍රමයක් විදිහට ආණ්ඩුවටත් මේ වගේ චෝදනාවක් ඉදිරිපත් කර ගන්න පුළුවන්. බොරු චෝදනා එවැනි චෝදනා ගණනාවකුත් ඉදිරිපත් කරනවා. මේ වෙනකොට දැන් ශ්‍රී ලංකා රක්ෂණ සමාගම බැඳුම් කර වංචාවක් කරලයි කියලා චෝදනාවක් කරනවා. සම්පූර්ණ අසත්‍ය වැරදි කරුණු.
0: පාර්ලිමේන්තුව අද පෙරවරු 9:30ට රැස් වෙයි. බේරා ගැනීම, පුනරුත්ථාපනය හා වස්තු භංගත්ව පනත් කෙටුම් පත දෙවන වර කියවීමේ විවාදය අද පැවැත්වෙයි. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත්කර ගනිමින් රටේ මුල්‍ය ස්ථාවරත්වයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. ඩොලර් මිලියන 2.5ක් හැකර්වරුන් අතට පත්වීම පිළිබඳව විධිමත් පරීක්ෂණයක් දැන් පැවැත්වෙයි. රජයේ අපේක්ෂාව වන්නේ ඉදිරියේදී මෙවැනි තත්ත්වයක් ඇතිවීම වැළැක්වීමයි. තොරතුරු සැඟවීමේ කිසිදු උවමනාවක් රජයට නැත. වරදකරුවන් නිවැරදිව හඳුනාගෙන ඔවුන්ට නීත්‍යානුකූලව දඬුවම් කිරීම රජයේ අපේක්ෂාවයි. කරුණු නදන ඒවා විකෘති කරමින් සමාජ මාධ්‍ය සහ මාධ්‍යවල වටිනාකමක් ලබා ගැනීමට කරන මැදිහත්වීමවල ප්‍රතිඵලය වන්නේ අනවශ්‍ය ගැටලුවක් නිර්මාණය කිරීම බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ ඇමති මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවේදීය.
4: මේ පොඩි පොඩි කරුණු අල්ලගෙන කරුණු විකෘති කරලා තමන්ට සමාජ මාධ්‍යවල සහ මාධ්‍යවල වටිනාකමක් ගන්නට කරන මේ මැදිහත්වීමේ ප්‍රතිඵලය මොකද්ද? අපි මේ කලින් ඉඳන් කිය කියා හිටියා මේක සරල කාරණාවක් නෙවෙයි. මේක ඉතාම බරපතලයි. විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට හරි ඔය කාට හරි ඒගොල්ලන්ට තිබෙන්නේ මාධ්‍යවල මූණ දබා ගැනීමේ තරගයක්. හැබැයි මේවා සමහර ඒවා ජීවිත සම්බන්ධ ප්‍රශ්න. පරීක්ෂණයක් මුළුමනින්ම අවසන් නොවන තෙක් වැරදි ප්‍රවෘත්ති ප්‍රචාරය කරලා දැන් වෙලා තියෙන වැඩේ ඔබ දන්නවා. විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන්, ඒ පවුල පැත්තෙන් අදාළ ආයතනවලට පැමිණ ලැබෙයි කියලා ආණ්ඩුවේ අමාත්‍යවරයෙක් කරයි කියලා වැරදි ප්‍රවෘත්තියක් ෆේක් පෝස්ට් එකක් දාලා එක ෂෙයා කරලා දැඩි කම්පනයක් ඒ පුද්ගලයන්ට ඇති කරලා ඒ පුද්ගලයන් චූදිතයන් බවට පත් කළ පරීක්ෂණයක් නොකර කරන ලද ක්‍රියාදාමයේ අවසාන ප්‍රතිඵලය තමයි ඒ අයගේ ජීවිත නැති වෙන එක. ඒක නිකන් තොරොම්බල් කරගන්න වැඩක් නෙවෙයි. අපි පරීක්ෂණ කරනවා කවුද මේකට සම්බන්ධ කියලා හොයාගෙන යනවා. ඊට කලින් පරීක්ෂණ පැවැත්වෙන අතරතුරදී තමන්ගේ දේශපාලන අවශ්‍යතාවයන් මත මේ වෙන දේවල් කරන්න එපා කියලා මම කියන්න කැමතියි. ඔබට ආණ්ඩුවට මඩ ගහන්න ඕන නම් ආණ්ඩුවත් එක්ක හැප්පෙන්න. හැබැයි මෙල්ලධාරීන් එක්ක මේ විදිහට කටයුතු කරන්න යන්න එපා. ඒක එයාගේ පවුල් වලට, එයාගේ දරුවන්ට, එයාගේ බිරිඳවරුන්ට, එයාගේ ස්වාම පුරුෂයන්ට සමාජික ජීවත් වෙන්න තියෙන අවස්ථාවත් නැති කරන එකක් තමයි ඒ කරමින් යන්නේ.
0: යලකන්නේ සඳහා පොහොර සැපීම විධිමත්ව සිදු කරන බව මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඇමතිවරයා පැවසීය. යලකන්නේට ප්‍රමාණවත් TSP සහ MOP පොහොර තොග පවතී. දැනට ගොවි ජන සේවා මධ්‍යස්ථානවලින් මෙට්‍රික් ටොන් 36,700ක් ඉල්ලුම් කර තිබේ. මෙම පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් ගොවින්ට සපයන්නේ රුපියල් 10,200ක මිලකටය. ඒ පිළිබඳව පැහැදිලි කළ ඇමතිවරයා.
4: ඊට අමතරව දැන් මහනුවර මාතලේ ගම්පහ පුත්තලම කළුතර කොළඹ පැත්තට එනකොට දැන් යලකන්නේ ඉතුරු කොටස් වගා කරන පටන් අරගෙන තියෙනවා. ඒ කොටසට යම් මදිපාඩුවක් ඇති බව නිරීක්ෂණය වුණා. එයනෝ තමයි තව මෙට්‍රික් ටොන් 15,000ක් අවශ්‍යයි කියන ගණන් බලලා තියෙනවා. මොකද මේ සැරේදී වගාවේ යම් අඩුවකුත් නිරීක්ෂණය වෙනවා. ඒ නිසා ඒ යලකන්නේ ඉතිරි කොටසට මෙට්‍රික් ටොන් 15,000ක් ප්‍රමාණවත් වේයයි ගණන් බලලා තියෙනවා. එයින් අප්‍රේල් මාසේ මුල මෙට්‍රික් ටොන් 25,000ක යූරියා නැවක් ආව පෞද්ගලික සමාගම් වලින් ගෙනාවා. මේන් මෙට්‍රික් ටොන් 7,900ක් ගෝජන්සිය මධ්‍යස්ථානවලට අරගත්තා. සාමාන්‍යයෙන් මේ කලින් ගෙනාපු පෝරෝල්ට රාමයක මිල වැඩි. සාමාන්‍යයෙන් මෙය කිලෝ 50 මිටියක් රුපියල් 14,500ක් සහ 14,750ක් අතර වෙනවා. ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට මේව අරගෙන රුපියල් 10,200 ගානේ ගොවින්ට ලබා දෙනවා. ඒ ඉතිරි ප්‍රතිපූර්ණ රජය මගින් කරනවා. එනෝ ගොවියට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කලින් මිලටම ගොවියට පොර ලබා ගන්න පුළුවන්. මේ වැඩි මිල රජය මගින් ප්‍රතිපූර්ණේ කරනවා. මේ මාසේ දෙවෙනිදා තවත් මෙට්‍රික් ටොන් 25,000ක නැවක් ආවා. පෞද්ගලික සමාගම් තමයි ගෙන්නෙව්වේ. එතකොට එයින්ුත් අර දැන් 7,900 අපි ගත්තේ තවත් 7,000ක් පමණ මෙට්‍රික් ටොන් ප්‍රමාණයක් අවශ්‍යයි කියලා අපි හිතනවා. ඒ ප්‍රමාණය 7,000 8,000ක් පමණ. ඒ ප්‍රමාණය මේ නැවෙන් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. මේකෙත් අර 10,200 රුපියල් මිල වැඩි වේවි. නමුත් ඒ මුදල් අපි රජය මගින් ප්‍රතිපූර්ණේ කරනවා.
0: දූෂණය, වංචාව හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජය යටතේ දඬුවම් ලැබෙනවා ඇතැයි යන්න ජනතාවගේ විශ්වාසයයි. මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා කියා සිටියේ වැරදි කළ අයට දඬුවම් දීම ප්‍රමාද කරන්නේ ඇයිදැයි මාධ්‍ය මගින් නිතර ප්‍රශ්න කරන බවයි. දඬුවම් දීමේ ක්‍රියාවලිය භාරව ඇත්තේ අධිකරණයටයි. අධිකරණ කටයුතු කඩිනම් වීම බහුතර ජනතාවගේ අපේක්ෂාවයි. දූෂිතයන්ට සහ සොරුන්ට අනිවාර්යෙන්ම දඬුවම් දෙන බව ඇමති වෛද්‍ය නලින්ද ජයතිස මහතා අවධාරණය කළේය.
4: මම නඩු දින කියන්නේ නැහැ. මම පොජ්ජලුවට විතරක් කියන්නම්. ඉදිරියෙන් එන්න නියමිත විමල් විරුවංශ, ප්‍රියංකර ජයරත්න, රාජසේනාත්න, රවි කරුණායක, ජොන්ස්ටන් ප්‍රාන්දු, සජින් වාස්කුණවර්ධන, චාම්ර සම්පත්, සර්ණ ගුණවර්ධන, ලක්ෂ්මනාපා අබේවර්ධන, මර්වින් සිල්වා, නාම රාජපක්ෂ, ශෂින් රාජපක්ෂ, චම්පිකරණෝක, යෝෂි රාජපක්ෂ, කෙහෙල් රඹුකැල්ල আদি මෙයාගේ නඩු දින ඔබ උනන්දුවක් දක්වනවා නේද? සෞඛ්‍ය ශාස්ත්‍රයේ අය කෙහෙල් රඹුකැල්ලගේ නඩු දින කවුද කියලා දන්නවා සාමාන්‍ය. උනන්දුවක් දක්වන අය. ඉතින් මේවා තියෙනවා. ඉතින් ඒ වට දිනක් තියෙනවා. සමහර කල්යනත් පුළුවන්. පොඩ්ඩක් බලන් හිටියොත්, මතක තියන් හිටියොත් නඩු දින මතක තියාගන්න පුළුවන්. සාමාන්‍ය රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා හොරුන්ට දඬුවම් කරයි කියලා. ඊට කලින් අවුරුදු එකහමාරෙම මගේ මේ මාධ්‍ය සාකච්ඡාවල වැඩිපුර මහ ප්‍රශ්න තමයි හොරුන්ට දඬුවම් දෙන්නේ නැද්ද, ප්‍රමාද වෙන්නේ මොකද කියලා. එතකොට මේ දඬුවම් දෙන ක්‍රියාවලිය තිබෙන්නේ නඩු කටයුතු හරහා. නඩු දින ළඟ ළඟ වැටිලා නඩු ඉක්මන් වෙලා සමහර නඩු වෙනුවේ මහාධිකරණ ත්‍රිපුද්ගල මහාධිකරණ ඇති වෙලා ඒ කටයුතු වේගයෙන් සිදුවෙමින් පවතිනකොට මම හිතනවා සාමාන්‍ය ජනතාවට, දූෂණයට එරෙහි, හොරකමට එරෙහි ජනතාවට ඒ සම්බන්ධයෙන් ප්‍රසාදයක් ආස්වාදයක් තියෙනවනේ. නඩුවක් මං වෙලා යුක්තිය පස්සෙලේ කියලා, මොකද සමහර කෙනෙකුට තියෙනවා අපෙන් අහන්නේ ඒකනේ, තුනෙන් දෙකක් තියාගෙන මොකද කරන්න කියලා අහන කට්ටියක් තියෙන්නේ. නීති නැත්තා, නීති හදලා දඬුවම් කරන්න කියලා ඉන්නේ දූෂණයට. සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව ඒක. ඉතින් නඩු කටයුතු ඉක්මන් වෙනකොට මං හිතනවා සාමාන්‍ය ජනතාවගේ ප්‍රාර්ථනාව එක්ක ඒක ගැලපෙනවා. එතකොට ඒ ජනතාව යම් බලාපොරොත්තුවක් සහිතව ඉන්නවා. ඉතින්
0: අපරාධ හා විෂමාචාරවලට ළමයින් වැඩි වශයෙන් ගොදුරු වන්නේ ජංගම දුරකථන හා පරිගණක භාවිතය හේතුවෙන් බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව එය පාලනය කිරීමට විශේෂ නිර්දේශ මත නවනීති ගෙනීමට රජය සූදානම් වේ. වයස අවුරුදු 5ට අඩු දරුවන්ට ඩිජිටල් තිර භාවිතය සහ වයස අවුරුදු 12ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය මුළුමනින්ම තහනම් කිරීමටත්, වයස අවුරුදු 12ට වැඩි දරුවන්ට අධ්‍යාපන අවශ්‍යතා සඳහා පමණක් තාක්ෂණික මෙවලම් භාවිතයට ඉඩ දීමටත් යෝජනා වී තිබේ. එම නිර්දේශ නීතිගත කර විද්‍යාත්මකව ක්‍රියාත්මක කිරීම සඳහා අගමැති ආචාර්ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් දැනටමත් පත් කර ඇත. අධ්‍යාපන සෞඛ්‍ය ඩිජිටල් හා අධිකරණ ඇතුළු අමාත්‍යංශ කිහිපයක් ඒ සඳහා එක්ව සිටි. පෙරපාසල් හා දිවා සොරකුම් මධ්‍යස්ථාන නිසි ප්‍රමිතියකින් යුතුව ක්‍රියාත්මක කිරීමටත් දරුවන් සයිබර් අපරාධ හා ඩිජිටල් තිරවලට ඇබැහිවීමෙන් මුදා ගැනීමටත් කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ඇමති සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය කියයි. ලියාපදිංචියකින් හෝ අවම ප්‍රමිතියකින් තොරව පෙරපාසල් හා දිවා සොරකුම් මධ්‍යස්ථාන එකම ස්ථානයක පවත්වාගෙන යන බව පෙනී ගොස් ඇතැයිද ඇය සඳහන් කරයි. 2026 යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන අදහස හා යෝජනා ලබා ගැනීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබේ. ඒ සඳහා වාචික අදහස් විමසීමේ සැසිවාරයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පෙරවරු 8:30 සිට පසුරු 3 දක්වා පැවැත්වෙයි. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනැමේ. වෙළඳ සේවය ඒ සඳහා සංවිධානය කළ නීලනුවන් ප්‍රණාම හරසර උරිල සංස්ථා ආනන්ද සමරකෝන් මැදිරියේදී හෙට පසුරු 2ට ඇරඹෙයි. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එහි ප්‍රධාන ආරාධිතයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීව එය සංවිධානය කර තිබේ. මෙලඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යා ස්ථාන ප්‍රතිසංස්කරණ කටයුතු වත්මන් රජය ආරම්භ කළ බව ඇමති ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා කියයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සංස්කෘතික ත්‍රිකෝණ අරමුදලෙක්ව රේටිගල, දීගවාපිය හා නිලුගල ආදී ස්ථාන පිළිසකර කිරීම මේ වන විට ආරම්භ කර තිබේ. දැන් ඇමරිකාවේ සංචාරයක නිරතව සිටින ඇමතිවරයා උතුරු ඇමරිකාවේ ප්‍රධාන අධිකරණ සංගනායක පූජ්‍ය කටුගස්තොට උපරත්න නායක ස්වාමීන් වහන්සේ බැහැදුටු අවස්ථාවේ ඒ බව සඳහන් කළේය. මෙරිලන් ජාත්‍යන්තර බෞද්ධ විහාරස්ථානයේදී එම හමුව සිදුවිය. රටක ජාතික උරුමයක් වන පුරාවිද්‍යා ස්ථාන ආරක්ෂා කර ගැනීම ඕනෑම රජයකට අත්හළ නොහැකි වගකීමක් බව පූජ්‍ය කටුගස්තොට උපරත්න නායක ස්වාමීන් වහන්සේ එහිදී පෙන්වා දුන්හ.

0: ආලේප
1: පිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්.
2: මාර්ග සංවර්ධනාධිකාරියේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කළ මාර්ග 9ක සංවර්ධන වැඩ මේ වන විට අවසන් කර තිබේ. වැයකරන මුදල රුපියල් 29,70,00,000. එම සියලු මාර්ග කාපටතුරා සංවර්ධනය කර තිබේ. සංවර්ධන කටයුතු ඇමති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය.
3: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
4: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
2: ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වසරක් තුළ එපයූ වැඩිම ආදායම ලෙස රුපියල් 1,680,00,000ක් පසුගිය වසරේ උපයා ගැනීමට සමත්ව සිටි. වත්මන් නිවැරදි නායකත්වය, නිසි කළමනාකාරීත්වය, සේවක කැපවීම මෙන්ම අනවශ්‍ය වියදම් හා නාස්තිය අවම කිරීම මෙම සාර්ථකත්වයේ හේතුව ලෙස සංස්ථාව පෙන්වා දෙයි.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්.
2: ඌව පළාත් සභාවේ නිශ්චිත අරමුදල යටතේ මොනරාගල දිස්ත්‍රික්කයේ පසු සම්පත් සංවර්ධනයට රුපියල් කෝටි 6ක් ලැබී ඇතැයි මොනරාගල පසු සම්පත් නියෝජ්‍ය අධ්‍යක්ෂ DM සිරිවර්ධන මහතා කියයි. කිරිගම් අනස්ථාපිත කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ කිරිගව ගොවිපළ ආරම්භ කිරීම, තෘණ ඒකක ස්ථාපනය ඇතුළු කාර්යයන් රැසක් එම ප්‍රතිලාභ යටතේ සිදු කිරීමට නියමිතය. සියලු සංවර්ධන කටයුතු මේ වසර අවසන් වීමට පෙර නිම කිරීම ඉලක්කයේ බව අධ්‍යක්ෂවරයා කියයි.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
4: කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
2: 2025 පිරිවෙන් සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් අයදුම්පත් බාර ගන්නා බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ලබන 21 වෙනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකිය. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිවන www.doenets.lk හෝ www.onlineexams.gov.lk වෙත පිවිසීමෙන් අයදුම්පත් යොමු කළ හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. එක් විෂයක් සඳහා නැවත සමීක්ෂණ ගාස්තුව රුපියල් 200කි.
5: හරිත කෘෂි නිෂ්පාදන රැසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
1: විදෙස් පුවත්.

0: ලක්වැති මොහොතක ඇමරිකානු රාජ්‍යලේකම්වරයා එම ප්‍රකාශය කර තිබේ. ඔහුගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඉරානය තවමත් ප්‍රතිචාර දක්වා නොමැත. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ නවතම පන්දුවර 20x20 තුන්ිරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීමෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතුපත්තුට තුන්වන ස්ථානය හිමිව තිබේ. මීට පෙර ඇය පසු වූයේ පස්වන ස්ථානය. නිමවදුටු බංගලාදේශ තරඟ සංචාරයේදී දස්කම් දැක්වීමට චමරි අතුපත්තු සමත් වූ අය. පන්දුවර 20x20 කාන්තා තුන්ිරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම දර්ශකයේ නවසිලන්ත ක්‍රීඩිකා අම්ලියා කීර් ප්‍රථම ස්ථානයේද බටහිර ඉන්දිය කොදෙව් ක්‍රීඩිකා හේලි මැතිව්ස් දෙවන ස්ථානයේද පසුවෙයි.
1: කාලගුණ වාර්තාව.
0: අද සිට දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරයේ කලාපය දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ නිසා දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්සුරුවේ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු සහවුව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලකුලින් බරව පවතිනු ඇත. සබරගමුව මධ්‍යම සහවුව පළාත්වලත් අම්පාර, මඩකලපුව, ගාල්ල, මාතර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. මාලදිවයින් ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනපති හා ශ්‍රී ලංකා අගමැතිනියගේ සහභාගීත්වයෙන් කොළඹදී. හයිශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම්. ඇතැම් කරුණු දේශපාලන මෙවලමක් බවට පත්කරගනිමින් රටේ මූල්‍ය ස්ථාවරත්වයට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩදිය නොහැකි බව රජය අවධාරණය කරයි. යලකන්නේ සඳහා පොහොර සැපීම විධිමත්ව. දූෂණ වංචා හා සොරකමට සම්බන්ධ පිරිසට වත්මන් රජය යටතේ අනිවාර්යෙන්ම දඬුවම් ලැබෙනු ඇතැයි ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කියයි. යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ මහජන වාචික අදහස් විමසීම කොළඹදී අද. අතරමඟ ඇනහිට තිබූ පුරාවිද්‍යාස්ථාන පිළිසකර කිරීම වත්මන් රජය යටතේ යළි ඇරඹෙයි. ඇමරිකානු ඉරාන යුද්ධයේ මූලිකාදීර අවසන් බව ඇමරිකානු රාජ්‍යලේකම් කියයි. පන්දුවර 20x20 තුන්ිරියව් ක්‍රීඩිකාවන් ශ්‍රේණිගත කිරීම දර්ශකයේ චමරි අතපත්තු තුන්වන ස්ථානයේ. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට බලාපොරොත්තු වන්න. උදැසන ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. දැන් අග්නි විශේෂාංගය.
2: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
3: අද මාතෘකාව ඇඩ්‍රස් නැති මහින්ද. අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොතිසි නිකුත් කර ඇතැයි පුවතක් පළවිය. නොතිසි නිකුත් කර ඇත්තේ 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නද අල්ලස් කොමිසම විසින් කැදවනු ලැබ තිබේ. මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසන ආකාරයට අල්ලස් කොමිසමින් මහින්ද රාජපක්ෂට මෙතෙක් කිසිදු නිල නොතිසියක් හෝ දැනුම් දීමක් ලැබී නැත. අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන නමුත් වත්මන් රජයට එල්ල වී ඇති ගල් අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බවද නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කර ඇත. වත්මන් ආණ්ඩුවට රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කරන්නට සිදුව තිබීම හේතු සහගතය. මහින්ද රාජපක්ෂ සහ පියංකර ජයරත්න අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ 2013 වසරේ ආරම්භ කළ විමර්ශනයකටය. 2013 වසරේ පටන් විමර්ශනය එක තැනපල් වී තිබේ. හේතුව විමර්ශන ඉදිරියට යාම වැළක්වීමට රාජපක්ෂවරු බලය පාවිච්චි කිරීමය. 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A330 එයාබස් යානා 6ක් සහ A350 ගුවන් යානා 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස්ගත් බවට චෝදනා එල්ල විය. අල්ලස් චෝදනාවට ලක් වූයේ එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ

බිරිය නියෝමාලී විජේනායකය. එම අල්ලස් මුදලින් රුපියල් මිලියන 20 බැගින් මිලියන 60ක් බෙලියත්ත නිවසේදී සහ කාටන් නිවසේදී මහින්ද රාජපක්ෂට දුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේයයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මහින්දත් ප්‍රියංකරත් අල්ලස් කොමිසමට කැඳවන්නට හේතුව කපිල චන්ද්‍රසේනගේ ප්‍රකාශයයි. මහින්දට එල්ල වී ඇති චෝදනාවට මුහුණ දීම වෙනුවට ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ආණ්ඩුවට චෝදනා කරයි. මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක වත්මන් ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා තුනක් ගැන සඳහන් කරයි. ඔහුගේ වචනින් ඒ ගල්ලඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචාවයි. මේවා සම්බන්ධයෙන් පරීක්ෂා නොකරන්නේ යයි ඔහු කියන්නේ මුසාවකි. බාල ගල් අඟුරු සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නට විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. ගල්ලඟුරු සම්බන්ධයෙන් ආණ්ඩුව වරදක් කර තිබේ නම් මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයට ඒ ගැන කොමිසමට කරුණු කියන්නට පුළුවන්. කන්ටේනර් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර, ඩී.වී. චානක යන විපක්ෂ මන්ත්‍රීවරු එයට ඇතුළත්ව සිටිති. ඩොලර් මිලියන 2.5ක ණය වාරිකය සඳහා කළ ගෙවීම් වංචනික පාර්ශ්වයකට බැරි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්තේ. CID ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. පරීක්ෂණ කෙරෙන්නේ නැතැයි බොරු කීම මිස ඔවුන් පරීක්ෂණ මඩුළු වලට සාක්ෂි ඉදිරිපත් කර නැත, කරුණු කියා නැත. අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදු මුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත් දේශපාලන දඩයම් වලට ප්‍රමුඛතාවය ලබා නොදී අනිකුත් මහා පරිමාණ වංචා පිළිබඳවත් ස්වාධීන පරීක්ෂණ පවත්වන ලෙසත් මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනයේ සඳහන් වේ. ඔහුගේ මේ ප්‍රකාශය මහින්දටත් අදාළය. වත්කම් බැරකම් ප්‍රකාශයේදී හැසිරුණු ආකාරයට කටයුතු නොකර අල්ලස් කොමිසමේ කැඳවීමට ආවනත වීම මහින්දගේ යුතුකමයි. අල්ලස් කොමිසම නඩත්තුවන්නේ මහජන මුදලින් නිසාය. එයාබස් ගනුදෙනුවට භාවිතා කර ඇත්තේ මහජන මුදල් නිසාය. දේශපාලන දඩයම් වලට රාජපක්ෂ පාලනය කුප්‍රකට නිසාය. ප්‍රදීප් එක්නලිගොඩ අතුරුදහන් කිරීම වැනි දේ ඊට නිදසුන් නිසාය. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: වෙල්ලෙන්ද සේවය 94.95 වෙල්ලෙන්ද සේවය
1: සුබදවසක් උදේ 6:30
2: සතියකට සැරයක් අයින් කළොත් විදුලියත් ඉතුරුයි මුදලුත් ඉතුරුයි. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
3: දෙව් දහමින් ජීවිතයට සදාතනිකාගයක් එක් කරන්නට බයිබලෙන් වදනක්.
4: දේව වචනේ එපිස 4:26 වෙනි පදය අපි කියමු. කෝප වුණත් පව් නොකරන්න. ඉර බසිනා තුරු නුඹලාගේ කෝපය පවතින්නට ඉඩ නාරින්න. අපි හැමෝටම කෝපය එනවනේ. ඉතින් දේව වචනේ මෙතන කියන්නේ කෝප වුණත් පව් නොකරන්න. ඒ කියන්නේ ඒකට ක්‍රියාවක් කරන්න එපා කියලා. ඒ වගේම ඉර බසිනා තුරු කෝපේ තියාගන්න එපා කියලා. ඉතින් අපි හැමෝටම කෝප එනවා එක එක දේවල්නේ. සමහරවිට දරුවන් එක්ක, සමහර වෙලාවට වැඩ කරන ස්ථානයක, සමහර වෙලාවට එදිනෙදා ජීවිතයේ. ඉතින් මේ තරහව අපි ඇතුළේ එනවා. බොහෝ විට අපි සමහර වෙලාවට ඒ තරහව පිට කරන්නේ නැහැ. පිට එක්කිනා මොකක් හරි කරාම, වැරද්දක් කරාම සමහර විට ඒක පිට කරන්නේ නැහැ. අපි ඉතින් ඇතුලේ තියාගෙන ඉන්නවා. ඇත්තටම මේ දේව වචනේ මට කතා කරා ඉර බසිනාතුරු ඒක තියාගන්න එපා කියලා. ඇතුළාන්තයේ තියාගන්න එක, සමාලඩ පිට කරන එක, ওই දෙකකින් එකක් අපිට කියන්න පුළුවන්, කරන්න පුළුවන්. ඇතුළාන්තයේ තියාගන්න පුළුවන්, සමහරලාට පිට කරන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් අපිට කරන්න පුළුවන්. ඇත්තටම දෙවියන් වහන්සේ කියලා තියෙන්නේ දිනක් ඇතුළත මේක අයින් කරගන්න කියලා. ඉතින් මම ගොඩක් කාලාවේදී පිට කරන්නේ නැති කෙනෙක්, ඇතුළේ තියාගත්ත කෙනෙක් කියලා මට හැඟුණේ මේ දේව වචනය මම දකින වෙලාවේ. ඉතින් ඇත්තටම ස්වාමීන් වහන්සේ මගේ හදවතට කතා කරා අයින් කරන්න, අයින් කරන්න කියලා. මම ඒක පුරුදු පුහුණු වුණා. සමහර කාරණාවල් අවුරුදු ගණන් ඇතුළේ තිබුණා කියලා මට එතකොටයි තේරුනේ. ඇත්තටම දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඒවා අපි අයින් කරන වෙලාවේ, උන්වහන්සේගේ වචන ඉෂ්ට කරන වෙලාවේ අපිට ඇත්තටම පුදුම සමාධානයක්, ප්‍රීතියක්, නිදහසක් දැනෙනවා. මේ වචනේ නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා.
3: අද වැඩසටහනට සවන් දුන්න ඔබට අප නොමිලේ තිලින කරන ජීවිතාලෝක ප්‍රකාශනයක් ලබා ගැනීමට ඔබත් කැමතිනම් දැන්ම අපට කතා කරන්න. අපගේ දුරකථන අංකය 077-83-595-86 077-83-595-86. අපගේ ලිපිනය ජීවිතාලෝකය තැපැල් පෙට්ටිය 66, කොළඹ.
1: වෙලාව 6:33. ජීවිතේ රස හොයනකොට මල්කෙමිය තමයි පැණිපිරෙන්නේ. ඉතින් දේවානන්ද වෛද්‍යසේකර මහ ජීවකෙක්නේ. දේවට හරසර පිදෙනවා හෙට ගුවන් ඉදිරියේදී. වෙළඳ සේවයෙන් මේ වැඩේ කරන්නේ.

අල්කෙමියයේ පැණි පිරෙන්නේ ජීවිතය රස තියෙන්නේ. ඉති අපේ සල්පිටි සහෝදරය ප්‍රමුඛ වෙළන්සේබේ තමයි ඒ දේවට දෙවනන්ද වෛද්‍යසේකරයන්ට හෙට අවස දෙකට ගුවන් ඉදිරියේදී ඩොක්ට. නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය ඇමැත්තුමගේ ප්‍රධානත්වයෙන් අපේ සංස්ථාවේ සභාපත්තුමය ඇතුළු සිලු දෙනාගේ සහභාගිත්වයෙන් වැඩේ කෙරෙන්නේ. දැන් මල්කෙමියේ පැණි පෙරෙනවා කියන ගමන් මට මතක්වෙන්නේ මීමැස්සෝ. මීමැස්ස මලින් මලට ගොස් රොන්ගෙන ඔවුන්ගේ පාදය මත තැවරෙන මල්වල පරාග මැස්සගේ ශ්‍රාවයන් සමග මුහු කොටල මිශ්‍රණය කොට සංකලනය කොට තමයි මේ පැණි සකස් කරන්නේ. ආය කියන්නද? මීමැස්ස මලින්මලට ගිහිල්ලා රොන් ගන්නවා. එතකොට යාගේ පාදේ අර යා පාත්වෙනකොට අර හෙලිකොප්ටර් එකේ ලෑන් කරනකොට බිමට පාත්වෙන්නේ, බිමට පාත්වෙන්න දෙයක් නෑ, හෙලිකොප්ටරේ තියෙනවානේ පාද දෙක, පාදම. අන්න එතන මීමැස්සගේ තැවරෙනවා මල්වල පරාග. ඒ පරාග උන්නහේගේ ශ්‍රාවයන් සමග මුසු වෙලා තමයි මේ පැණි හදන්නේ. ඕක මම කිව්ව දෙයක් නෙමේ. ඕක මට කිව්වේ මිහින්තලේ සිද්ධාර්වේද බෙහෙත්ශාලාවේ ආයුර්වේද වෛද්‍ය ඔය රජරට සේවයත් එක්ක නිතරම කටයුතු කරපු ඩී.ඒ. සෝමරත්න මහත්තයා. ඩී.ඒ. සෝමරත්න ජීවකය හමු වෙන්නත් මම බලාපොරොත්තු වෙනවා. ඇයි? අර දේව බොහොම ලස්සනට පිරිසත් එක්ක ගායනා කරපු ගීතය ගැන හිතනකොට මට මතක් වුණේ, ඇයි අනේ මේ මීමැසි ජනපද, මීමැසි ගම්මාන එන්න එන්න අඩු වෙලා යන්නේ කියන කතාව පොඩ්ඩක් කතා කරන්න හිතුණා.

0: කවි කියන්න කැලෑ මලේ කියාදින් අහස පොළොව එකතු වෙන්න අහස පොළොව එකතු වෙන්න මම එන්නම් තනි රකින්න මම එන්නම් තනි රකින්න මම එන්නම් තනි රකින්න මම එන්නම් තනි රකින්න මම එන්නම් තනි රකින්න
1: ආචාර්ය වික්‍රත්නායක ආචාර්ය නන්දමාලනි ආචාර්ය සුනිල් රත්න ලියු ගීයක් මිහින්තලේ ත්‍රිකුණාමාල පාරට මේ යන්නේ සුබ උදෑසනක් අපේ සොමරත්න මහත්තයා
2: සුබ උදෑසනක් වසන්ත රෝහණ මහත්තයා
1: විලන්සේවේ පැත්තර හොඳට ඇහෙනවද
2: ඇහෙනවා
1: රජරට සේවයටත් ඔබතුමා සම්බන්ධයි සිද්ධාරේද වෛද්‍යවරියෙක් හොඳ ලියුමක් මට ලියලා තිබුණා ලංකාදීපෙට ලියලා තිබුණා ඒ තමයි මේ මී මැසි ගම්මාන ගැන මී කියනකොටත් රහයිනේ ඇත්තටම අපේ වෛද්‍යතුමෝ හොඳ මී පැණ ටිකක් ගන්න දැන් තියනවද ලංකාවේ?
2: හොඳ මී පැණි හොයන්න ඉතාම අමාරුයි. මොකද මී පැණි දැන් හදනවා උඟ දෙනෙක්. මේ රටින්දී මේ මුද්‍රප්පල්නුයි සම්බලා ඒකට සීනි දාලා මී පැණි කුජිමෝ හදනවා.
1: මරේ මරුනේ වැඩි.
2: මේ නෑතකදී වවුනියාවෙන් ඇල්ලුවා මේ ඒ දහස් ගානක් එහෙම මී පැණි බෝතල.
1: හරියට හරි.
2: ඔව් ඇල්ලුවා. ඉතින් මේ බොහෝම අමාරුයි හොඳ මී පැණි හොයාගන්න. මොකද හොඳ
1: දැන් ඔබතුමාලා බෙහෙත් දීලා කියනවා මේක හොඳ පිරිසිදු මී පැණි ඩිංගක් එක්ක මෙන්න මේ වගේ ප්‍රමාණයක් එක්ක තමයි ගන්න ඕන කියලා. ඇයි මී පැණිම නියම කරන්නේ?
2: මී පැණි වල මේමයි මේ වසන්ත රෝහණ මහත්තයා මී පැණි දැන් කසායකට දැම්මහම අපි කසාය ඔය අත එකට හිඳලා උදේ ආවට පත බාගේ බාගේ බොන්න කියනවනේ. ඒකට මී පැණි තේ හැන්දක් දැම්මහම අර මේ කසාය කටට ගන්නකොටම මුළු ඇඟේම දුවලා දුවනවා.
1: මේක හොඳට විසරණේ වෙනවා. සංසරණේ වෙනවා.
2: ඔව් හොඳට අරගෙන යනවා. ඒක තමයි මේ මී පැණි විශේෂයෙන් කරන්නේ.
1: සොමරත් මහත්තයා කොහොමද ඔය වෙද හෙදකම් රජරට සේවයට එහෙමත් ඔබතුමා සම්බන්ධයි? කොහේ කෙනෙක්ද කවුද සමකාලීන එහෙම චුට්ටක් විස්තර කියන්නකෝ. මම වෙද මහත්තුරුන්ට හරි ආදරේ. ඒකයි
2: මම අගලවත්තේ උපංගම අගලවත්තේ පොල්ගම්වල. එතකොට අපේ මහාන් සමරනායක මහත්තයත් මගේ හොඳ මිත්‍රයෙක්. අපි දෙන්න එකට ඉස්කෝලේ ගියේ. මේ මම ඉගෙන ගත්තේ මේ ගාතන්නේ විද්‍යාරාම පිරිවෙනේ. මම ආයුර්වේද හැදාරුවේ යක්කල ආයුර්වේද විද්‍යාලේ.
1: හොඳයි, බොහොම හොඳ කෙනෙක්. ඔන්න මොහාන් මහත්තයා යාළුවෙක් නම් හෙට එන්න පදනම් මායතනෙට. මොහාන් සමරනායක මහත්තයාගේ මේ හොඳ වටින පොතක් ජනගත වෙනවා ශ්‍රී ලංකා පදනම් මායතනේ. හොඳ දේශන එහෙමත් තියෙනවා. මම පත්‍ර විස්තර කියනකොට ඒ විස්තර කියන්න මේ පත්‍රේ තියෙන වාර්තාවකුත්. ඉතින් සෝමරත්න මහත්තයෝ, අපි හිතමු මී පැණි ඩිංගක් හැන්දක් අපි උදේට ගන්නවා ආහාරයක් පිණිස. ඕකෙ මොනවද අපිට ලැබෙන්නේ පිරිසිදු මී පැණි වලින්? අපි ග්‍රෑම් 100ක් කියලා හිතමු.
2: වසන්තරෝණ මහත්තයෝ, මේ මී පැණි වල සංගතිය මෙන්න මෙහෙමයි. ජලය තියෙනවා 100ට 19යි 100ට 19යි. ඩෙට්‍රෝස් 100ට 34යි. ලෙව්ලෝලිස් 100ට 36යි. සුක්‍රෝස් 100ට 3යි. ඩෙක්සිටින් 1.5යි. එතකොට මී පැණි වල ශක්තිය හා අගය මී පැණි කිලෝග්‍රෑම් එකක තියෙනවා බිත්තර 65ක ගුණය. කිලෝලීටර් 7මාර්ග ගුණය තියෙනවා. මිදි කිලෝ 8ක ගුණය තියෙනවා. ඊසට කිලෝ 10ක ගුණය තියෙනවා. ඇපල් කිලෝ 12ක, කැරට් අල කිලෝ 20ක ශක්තිය මේ මී පැණි වල තියෙනවා.
1: ඔබතුමා හොඳට හැදෑරීම කළා තිනා. මගේ ඊළඟ ප්‍රශ්නේ පොඩ්ඩක් ප්‍රතිගාමී ප්‍රශ්නයක්. මේ මී මැස්සන්ට තියෙන පැණි ටිකද අපි මේ හොරාගන්නේ? නැත්තම් මේ ගබඩාවල මී පැණි මී වද නැමැති ගබඩාවල වැඩියෙන් නිෂ්පාදනය වෙනවද? ඒ ටිකද අපි ගන්නෙ?
2: එහෙම නෑ වසන්ත රෝණ මහත්තයා. මේ කොහොමත් මීයක් බැඳාම මේ ඒක කාලය මාස 4යි නැත්තම් 5යි. ඊට පස්සේ ඒගොල්ලෝ ඒක හැර දාලා යනවා. මේ වසන්ත රෝණ මහත්තයා, මම හිතා ලස්සන කතාවක් කියන්නම් මේ මේ මී මැසි රජින සම්බන්ධව.
1: හොඳයි.
2: දැන් මී මැසි ජනපදයේ රජිනක් අවම වශයෙන් බිත්තර 700ක් පමණ දානවා දිනකට. මේ බිත්තර වර්ග දෙකක් තියෙනවා. එකක් සංකේතිත බිත්තර, අනිත් එක අසංකේතිත බිත්තර. යන්නේ සංකේතිත බිත්තර වලින් වැඩකාර මැස්සියන් හැදෙනවා. එතකොට අසංකේතිත බිත්තර වලින් පිරිමි මැස්සන් හැදෙනවා. ගෑනු සතෙකුට දින 3මාරක් පමණ මේ මී කිරි කියන්නේ රාජකීය ජෙලි එකක් ඔය මීවදවල තියෙන. ඒක කැවුවෙන් පස්සේ දින 3මාරක් ඒ මීමැස්සි ඒක රජිනක් බවට පත් වෙනවා. මේ මීමැසි රජින බිහි කරනු ලබන්නේ වැඩකාර මැස්සියන් විසින්. බිත්තර වලින් බිහිවන ගැහණු මැස්සාට දින 3මාරක් අධිපෝෂණ ශක්තියුත් මීකිරි රොයල් ජෙලි කැවු විට රජිනක් බවට පත් වෙනවා. රජිනගේ ආයු කාලය වසර 6යි. ඇය අනෙක් මැස්සන්ට වඩා තරමක් විශාලයි. පාදේ රවුනන් පාට හිසේ නම් පුල් කළු පුල්ලියක් තියෙනවා. ඇය බිහි වී දින දෙකකින් සංවාසයට සුදුසු වෙනවා. ඒ සංවාසයට සුදුසු වුණාම අර වැඩකාර වැස්සියෝ තමයි මදු සමය කාලේ හොයලා බලනවාද ඔය බල්ලා ඒ මේ මීමැසි රජිනව මීමැසි තේන් එළියට දානවා. එළියට දැම්මෙන් පස්සේ මේ රජින කාලේ මෙයාට පුරුදු නැති නිසා වේගෙන් ඉහළට ගිල්ල යනවා.
1: එතකොට හරි ලස්සන කතාවක් ඒක.
2: ඔව් මීමැසි අර මේ පොඩියේ ඉන්නකොට පිරිමි මීමැස්සෝ රජිනව පසුපස හඹා යනවා ඉහළට. ගිහිල්ලා රජිනත් එක්ක සංවාසය යෙදෙනවා. ඒ සංවාසය යෙදෙනකොට මීමැස්සගේ ප්‍රජනන පද්ධතිය රජිනගේ ප්‍රජනන පද්ධතිය ගැටෙනවා. එතකොට මේ අලු මැස්සා පිරිමි මැස්සගේ ප්‍රජනන පද්ධතිය කැඩෙනවා. කැඩලා ප්‍රජනන මේ පිරිමි මැස්සා මැරිලා යනවා. ඊට පස්සේ අර වටේට වලල්ලක් වගේ ඉන්නවා මේ මීමැස්සියෝ. ඒ කියන්නේ මේ වැඩකාර මැස්සියෝ. ඊට පස්සේ ඒගොල්ලෝ මෙයාව නැවත ඇවිත් අරගෙන එනවා මීමැසි ජනපදයට. ගෙනල්ලා එයා සංවාසයේ හරියට එදිලාද කියලා එයා පරීක්ෂා කරලා බලලා ඊට පස්සේ එයාව ඇතුළට ගන්නවා.
1: මාර කතාව පොතක් ලියන්න වටිනවා. මේ එතකොට මේ ඔබ කියන විදියට මීමැසි ජනපදයක මැස්සන් වර්ග තුනක් ඉන්නවානේ.
2: ඔව් මැස්සන් වර්ග තුනක් ඉන්නවා.
1: ඒ කවුද?
2: ඒ මැස්සන් වර්ග ආසියාතික වර්ගයේ ඉන්නවා. ආසියාතියේ එසිෂේලා ඉන්දිකා යන්නේ.
1: හරි, ඔබ හොඳට හැදෑරීමක් කරලා තියෙනවා. සොමරත් මහතා, ඇයි මේ කට්ටිය වඳ වේගන යන්නේ? අපි මීමැසි ජනපද ගම්මාන හදන්න ඕනේ නේ, උදව් කරන්න පුළුවන් දෙයකට.
2: මේ එකේසියා කියලා ගස් වර්ගයක් තියෙනවා. මේ පිටරටින් ගාලා හදපු එකේසියා කියලා ගස් වර්ගය. මේ ගස් වර්ගයේ කහ පාට මල් තිබෙනවා. මේ මල් තිබුණාම මේ මලෙන් රොන් ගන්නවා මැස්සා. රොන් අරගෙන මේ මැස්සට වැඩි ඈතට යන්න හම්බෙන්නේ නැහැ.
1: අනිත්
2: එක අපේ මේ ගොවියෝ කුමිනාසෙල් ගහනවනේ වෙල්ලොල්ට. කුමිනාසෙල් ගහ ගොයම් මලේට ගිහිල්ලා රොම් ගන්නවා එතනමයි. ආයි එන්න බෑ. මෙන්න මේ විදිහට තමයි
1: ඕක තමයි හේතුව. හරි, අපි දවසක කතා කරමු. අද මේ හදිස්සිය ඇත්තම දැකලා කතා කරේ. සොමරත් මහත්තයාගේ දුරකථන අංකයක් කියන්නකෝ. කරදරයක් නොවෙන්න ටෙලිෆෝන් කෝල් එකක් එහෙම දීලා ඔබ දන්න දේවල් දැනගන්න තව කෙනෙකුට.
2: මගේ දුරකථන අංකය 0.77 681 966 8. 0.77 681 966 8.
1: බොහොම ස්තුතියි, තව දවසක වැඩිවියෙන් විස්තර කතා කරමු. ඔබේ කටයුතු සාර්ථක වේවා. අර වගේ අර මේ රටේදී සීනී දාලා නම් මේ පෙනී හදන්න දෙන්න එපා. එහෙම තියෙනවා නම් අපි අල්ලලා දෙමු ඕක පාරිභෝගික ආරක්ෂක අංශවලට. බොහොම ස්තුතියි අපිට කතා කරාට. ඒ මිහින්තලේ ත්‍රිකුණාමල පාරේ DA සෝමරත්න වෛද්‍යතුමා.

0: वाद्य विशारद टी शेल्टन पेरेरा
1: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබු ලොතරැයිලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7 මහජන සම්පත රටටම සම්පත
2: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව සම්නිවේදන මූලධර්ම වැඩසටහන් නිෂ්පාදනය කටහඬ හැසිරවීම වෙළඳ දැන්වීම කතනය සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම ගුවන් විදුලි නිවේදනය උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම රසවින්දනය හා පිටපත් රචනය සජීව විස්තර කතනය නව මාධ්‍ය මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184 කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
0: දැන් ඔක්කොම කතා කරනවා විදේශ වාර්තාවල හිමත් තලපති විජේ කියන. තලපති කියන්නේ නායකයා කියන අර්ථයලු. තලපති විජේ හෙවත් විජේ ශ්‍රී ලංකාවෙත් ජනප්‍රිය දෙමළ නළුවෙක්. ඒ වගේම අර ඔබ දැකලා තියෙනවා එයා එක පහරකින් යත් එක සටනේ ඉන්න රොත්තක්ම බිම දානවා. ඊට පස්සේ අර වක් පිහියම වනන අයට ස්රිං ස්රුං ස්රුං ගාලා මෙයා දෙනවා හොඳ මුෂ්ටි පාරක්. දේශපාලනෙත් දැන් එහෙම තමයි, එක මුෂ්ටි ප්‍රහාරයකින් සතුරන් පොදියක් බිම දැම්ම. විජේ හොඳ ආදරවන්තෙක් සිනමා රසිකාවන්ගේ. පෞද්ගලික ජීවිතය ගත්තොත් විජේගේ බිරිඳ සංගීත, එයා ලන්ඩනේ පදිංචි වෙලා ඉඳලා තියෙන්නේ, මේ ලාංකීය සම්භවයක් ඇති කෙනෙක්. මේ එයාව මුණගැහිලා තියෙන්නේ 96 චිත්‍රාගාරය තුල. 99 අගෝස්තු 25 විවාහ වෙනවා. ඊට පස්සේ විවාහෙන් වෙන් වෙනවා. ඉතින් ඔහොම කතන්දර ගොඩක් තිබුණත් ඉන්දිය දේශපාලනය හරි පුදුමයි. මේ තලපති විජේව අනි කොක්කොම් පැත්තකර දාලා තමිල්නාඩුවේ මහඇමති කරනවා. 99 විවාහෝච්ච විජේ සහ සංගීතයුවලට අවුරුදු 25ක පුතෙක් ඉන්නවා, ජේසන් සංජේයාගේ නම. දුවෙක් ඉන්නවා දිව්‍යා ඝාෂා, ජේසන් සංජේ සහ දිව්‍යා ඝාෂා. තලපති විජේ ගැන හුඟක් අද පත්‍රවල විස්තර තියෙනවා. ඉන්දිය දේශපාලනය ක්‍රිකට් වලට සහ සිනමාවට හරියට සම්බන්ධයි. හොඳයි, මේ 4:03 හෙඩ්ලයින්ස් වලින් අපි ඔය විස්තර ඔක්කොම ගේනවා. චොක්ලට් ගැනත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ හිතන්නේ නැති පැත්තක චොක්ලට්. ස්විස්සේවත් නෙමේ, ඔස්ට්‍රේලියාවේවත් නෙමේ, මොනරාගල චොක්ලට් ගැන.

ක්ලරන්ස් සුජවාදන ගෝල්ඩන් චයිම්ස් අද වනත් මේ අන්ෆ්ලක් නැතන් අමුවෙන් වාදනය කරන්න දක්ෂ ශිල්පීන් ටිකක් එකතු වුණ හම ඔය ගීත තමයි ඉතින් තලු මර මර කියන්න. ක්ලරන්ස් ලස්සනට හිටිය වගේම බොම ලස්සන යුවතියන්ට ගීත ලියපු කෙනෙක්. සිතාරා, රම්යා, සුදුමැණිකේ, උඩරට නිලිය, ඇයි මතක නැද්ද මාලනී? මේ ගීතෙන් පස්සේ අපි ප්‍රවෘත්ති මැදිරියට යනවා.

0: ඔනොයි බීට් එකත් කලරන්ස්ගේ හරි ජනකාන්ත ජනප්‍රය සමීප බීට් එකක්. බසනෝවනේ බාසනෝවද බසනෝවා. හරි මැදිරියට යමු ප්‍රවෘත්ති මැදිරියට.
1: මෙන්න අපින් පුවන් අනුග්‍රහය ආර් එස් වානේකම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0116 6063 පිවිසෙන්න www.ihs.edu.lk.
0: තම තෙදින නිල සංචාරයේ සාර්ථකව අවසන් කළ මාලදිවෙන් ජනාධිපති ආචාර්ය මොහමඩ් මොයිසු මහතා දිවයිනින් පිරත්වයයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ඇරවීමකට අනුව ඔහු ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය. 2023 ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මොයිසු මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙයයි.
1: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
4: ඉවරයි.
5: TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

දස දෙසින් හත අපි ගෙනෙන්නේ ඔබ වෙත. අපි පොඩ්ඩක් බලමු විදෙස් වාර්තා කිහිපයක්. දැන් ඊයේ හන්දෑවේ එක පාරට වාර්තාවක් ආවා එමිරේට්ස් සහ කටාරයාවේස් නැවැත්තුවයි කියලා. හැබැයි එහෙම නැවැත්තුවයි කිව්වට පැය ගානකින් ආයෙ පටන් ගන්නවා. මේකයි හේතුවනේ. එක්සත් අරාබි එමිර රාජ්‍යයේ තෙල් ගබඩා පර්යන්තයකට එල්ල වෙච්ච ඩ්‍රෝන ප්‍රහාරයක්. ඒක හුඟාක් රටවල් හෙලා දැක්කා. මොකද UAE කියන්නේ හුඟාක් රටවල් සම්බන්ධතා තියෙන රටක්නේ. වෙළඳ මර්මස්ථානයක්, නාවික හා ගුවන් මර්මස්ථානයක් ඩුබායි කියන්නේ. ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට එක්සත් අරාබි එමිර රාජ්‍ය ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයකට සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය පූර්ණ සහාය දෙනවායි කියලා නිවේදන නිකුත් වුණා. ගල්ෆ් ඒරියාවල ප්‍රබලම රටවල් තුනක් තමයි එමිරේට්ස්, සෞදි සහ කටාර්. සෞදිය දැන් ඉන්න කුමාරයාත් එමීරය සහ කටාරේ දිහා බලාගෙන තමන්ගේ රට බොහොම දියුණු තැනකට ගේන කෙනෙක්. අර සම්ප්‍රදායන් සහ දැඩි නීති රීති වෙනස් කළා. ඔහු ලෝකයට සෞදිය කියන සුවිසල් රට විවෘත කරලා තියෙනවා. ඊළඟට හෝමුස් පැත්තටත් යන්න එපා. හෝමුස් ගැන කිව්වේ නැත්තම් නිඳ යන්නෙත් නෑ. දැන් පුදුම වැඩක්, ඉස්සර අපි දන්නෙත් නෑ හෝමුස් ගැන කියන්න. අපි දන්නේ අපිට හැමතිස්සෙම ෂොට් එක දෙන බෙංගාල බොක්ක ගැන. ඒකත් දැනගත්තේ කාලගුණ විද්‍යායකේ නෝනා මහත්තුරු හින්දා. දැන් ඊළඟට තියෙන වාර්තාව තමයි නැව් මුදා ගන්න අලුත් මෙහෙයුමක්. ට්‍රම්ප් මහත්තයා කියනවනේ උදේට එකයි හවසට එකයි, දවල්ට යාගේ ස්පොක්ස්මන් තව එකක්, වෑන්සුන් නැහැ තව එකක්. ඔහොම තමයි වැඩේ යන්නේ. ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ තර්ජන ගර්ජන හේතුවෙන් හෝමුස් සමුද්‍ර සන්ධියේ සිර වුණු විදෙස් නෞකා සුරක්ෂිතව මුදා ගැනීම සඳහා ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් ආන්න අලුත් නම. ප්‍රොජෙක්ට් ෆ්‍රීඩම් නමින් නව මෙහෙයුමක් ආරම්භ කරන බව ට්‍රම්ප් ජනාධිපතිවරයා කියනවා. මේ හැම එකක්ම කියන්නේ මේවා අපිට බොහොම බලපානවා. තව වැහුවොත් එහෙම මේ විදිහට මේ අනාවැකි කියනවා නෙමෙයි, පෙට්‍රල් ලීටරේ, ඩීසල් ලීටරේ තව තව උඩට යනවා, ගෑස් ටික තව තව උඩට යනවා. මොකද අපේ නෑනේ ගෑස් පෙට්‍රල්. ඉරාන සාම යෝජනාවට ට්‍රම්ප් ගෙන් ප්‍රතිචාර. ඉරානයේ විසින් ඉදිරිපත් කරන ලද කරුණු 14කින් සමන්විත නව සාම යෝජනාව පිළිගැනීමට නොහැකි බව ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. මම නම් නින්දට ගිහිල්ලා අවදි වුණාම උදේම බලන්නේ මේ යුද්ධය නැවතිලාද කියලා. ඉරානය, ඊශ්‍රායල්, ඇමරිකාව, අනේ මොකද්ද අරන් තියෙන තීරණේ කියලා. මේක අපිට හරියට බලපානවා. බලන්න සංචාරක කර්මාන්තයේ 22%ක් බලපෑවා. ඉන්ධනවලට බලපානෝ. ඉස්සරහට අපිට ගෙන්නන ආහාර, ඖෂධ, ආයෝජන, ආයෝජකයෝ. දැන් ඩුබායි රාජ්‍ය විශාල අභියෝගයකට මුණපාලා ඉන්නවා. අන්න ඩුබායි වලින් යන ආයෝජකයෝ ටික අපි ගන්න ඕනේ. අවස්ථාවාදයේ හැටියට නෙමෙයි. අපේ රට සාමකාමී රටක්. ආයෝජනය කරන්න ඉඩ අවස්ථා තියෙන රටක්. හම්බන්තොට පැත්තේ ඇති තරම් ඉඩ තියෙනවා. කොළඹ ෆෝර්ට් සිටි එකේ ඉඩ තියෙනවා. අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම නෙමේ, බොරදී මාළු දැහැ ගැනීමත් නෙමේ. දැන් ඔය අතර සජිත් මහත්තයා කියලා තියෙන හොඳ යෝජනාවක්. වසර 20-35 ඩොලර් බිලියන 30ක ඩිජිටල් ආර්ථිකයකට විපක්ෂයෙන් යෝජනා. සජිත් මහත්තයත් දැන් රනිල් මහත්තයා වගේ බොහෝම දුර බලනවා.
රනිල් මහත්තයත් ඒ දවස්වල කිව්වානේ තව වසර 25කදී නැත්තම් 2045දී අපි නෑ හැබැයි. එතුමත් නෑ. ඒ වගේ සජිත් මහත්තයා දැන් දූරදර්ශී නායකයෙක් වෙලා වසර 20-35දී ඩොලර් බිලියන 30ක ඩිජිටල් ආර්ථිකයකට ඔන්න විපක්ෂය යෝජනා ඉදිරිපත් කරලා තියෙනවා. ඊළඟට සංචාරක කර්මාන්තයේ සුභවාදී බලාපොරොත්තුවක්. ඒක අනේ සතුටක් අහන්න ලැබීම. මේ කතාවේ ඉන්නවා සංචාරක සංවර්ධන අධිකාරී සභාපති බුද්ධික හේවවසම්, සංචාරක මෙහෙයුම්කරුවන්ගේ සංගමේ සභාපති නලින් ජයසුන්දර, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට් අලෙවිකරණ ප්‍රධානි දිලීප් මුදාදෙනිය. මේ මහත්තුරු හොඳ අදහස් ටිකක් යෝජනා ටිකක් ඉදිරිපත් කළ තිනවා. බහනුක අමරසිංහ තමයි මේ ලංකාදීප ඔන්ලයින් එකට ගේන්නේ. ඉන්දියාව බංගලාදේශය සහ ආසියා පැසිෆික් කලාපය වෙත වැඩි අවධානයක්. බංගලාදේශයේ සංචාරක පැමිණීම් 500ක වර්ධනයක්. ආසියා පැසිෆික් කලාපයේ ගුවන් සමාගම් සහ විශේෂිත ගුවන් සේවා සමග සාකච්ඡා. මැදපෙරදිග යුද සමයේ එක්රැස් වන සංචරණ ඉල්ලුමට සූදානම් විය යුතු බව පවසයි. වසරේ මේ දක්වා සංචාරක පැමිණීම වැඩිම කොහෙන්ද? ඉන්දියාවෙන්. ගිය සතියන්තේ මම සිනමන් ලයිෆ් එකේ මේ පොඩි මාධ්‍ය හමුවක හිටියා. එනවා බහිනවා කට්ටිය. තව කට්ටියක් යනවා. මං අහලා බැලුවා ඒකේ වැඩ කරන මිත්‍රයින්ගෙන් කවුද මේ? මේ ලස්සන කට්ටිය කවුද? මේ ඉන්දියාවේ. ඒ කියන්නේ ඉන්දියාවෙත් ඉන්නවානේ විවිධ විචිත්‍ර කොටස්. හිතන්න එපා මේ ඉන්දියාව චීනය කියලා අර උඟක් අය කියන බැක්පැකර්ස්ලා එන්නේ කියලා. නෑ නෑ නෑ නෑ. හොඳ සල්ලිකාරයෝ වෙනවා. හොඳ වංශවත් පවුල් වල අය ඉන්නවා. හොඳ ප්‍රතාපවත් සබා සම්පන්න මිනිස්සු වෙනවා. මේ වසරේ මේ දක්වා 8,58,527ක් වෙලා තියෙන ඉන්දියාවෙන් 15%ක් යුරෝපා කලාපයේ සංචාරක බලපෑම් ඉක්මනින්ම යථාර්ථ වීමේ හැකියාවක්. මේ මාත්‍ර තුන් දෙනා කතා කරපු විස්තරය ඕකයි. එහෙමනම් අපි ගීතයකට ඇවිල්ලා ඊටට බලමු. අද තොරතුරු රසයි.

0: වියදම් කපාහරිනවා කියලා කනබොන එක අඩු කරන්නද? ඒ වුණාට ඔයාගේ ප්‍රවාහන ගාස්තු අඩු කරගන්න නම් ඔයාට හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. සල්ලි ඉතුරු කරන නිදානය. තෙල් වියදමක් නැතුව ඕන ගමනක් යන්න පුළුවන්. ඉස්සරහට ඩිස්ප්‍රේක් තියෙන නිසා ආරක්ෂාවත් හොඳයි. අනික අනෙක් ඉලෙක්ට්‍රික් බයික් වගේ නෙමෙයි. ඩබල් දාලා තව බඩු තොගයකුත් පටවගෙන කන්දක් උනා නගින්න පුළුවන් යකඩ හයියක් තියෙන බයික් එකක්නේ TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. ස්මාර්ට් එකේ වැඩට යන්න, ගෙදර දොරේ එදිනෙදා ගමන් වලට කියාපු බයිසිකලේ TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ.
3: අනවශ්‍ය විදුලි පහන් නිවා දමමු.
2: සුර කිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: පක්ෂපාත නැති.
1: පක්ෂපාත නැති. Headlines.
2: දැන් අධිකරණයේ හමුවේ තියෙන නඩු කටයුතු ගැන කතා කරනවා. ඒවා අපි විග්‍රහ කරන්න යන්නේ නැහැ. මොකද අපට කිසිම අයිතියක් නැහැ අධිකරණමය කටයුතු වලට අත ගහන්න හෝ ඒ ගැන කතා කරන්න. නමුත් මිනිස්සු එකක් බලාපොරොත්තු වෙනවා. මේ රටේ සාතිශ්‍රයේ බහුතරයක්. ඒ තමයි යුක්තිය පසිඳලන්න ඕනේ. වැරදිනම් කවුරු හරි කමක් නැහැ. දඬුවම් ලැබිය යුතුයි. දැන් හිතන්නකෝ ඔබට කවුරු හරි පහර දෙනවා. ඔබ අත කිසිම අබමල් රේනෝක වරදක් නැහැ. නියපොත්තක අර තුඩ තරම්වත් වරදක් නැහැ. ඔබ සාමකාමීව ජීවත් වෙන කෙනෙක්. ඔබට ලොකු කැක්කුමක් එනවා නේද? ඒකල වරදට දඬුවමක් ලැබෙන තුරු. ඒක නිකම් මේ දුෂ්ට කුහක පටු ආශාවක් සතුටක් නෙමෙයි. ඒ වෙච්ච දේ පිළිබඳ ඔබ ජනතා අධිකරණයෙන් නැත්තං නීති අධිකරණය හමුවේ නැත්තං ආගම දහම හමුවේ පවා යදිනවා. අනේ මට මේ වැරදි වැඩක් කරා. ඒක මනුෂ්‍ය ස්වභාවය. ඔබේ දෙයක් කවුරු හරි සොරා ගන්නවා කිසිම හේතුවක් නැතුව. ඔබට අයිති දෙයක් නොදී ඉන්නවා. ඔබ යුක්තිය පතන ඔබට තියෙන එච්චරයි යුක්තිය දෙවඟන. අර සන්තුලනය වෙච්ච සමබර වෙච්ච වම් පැත්ත දකුණු පැත්ත සමාන වෙච්ච තුලාව නීති අධිකරණයේ නැමැති පාරිශුද්ධ දෙවඟන ඇගේ පිහිට තමයි ඔබට තියෙන්නේ. දැන් මේ ගැන විවිධ කතා තියෙනවා. භාණ්ඩාගාරයේ මුදල් අස්ථානගත වීම විපක්ෂයේ විවාදයක් ඉල්ලයි. මැතිසභේ උණුසුම් වෙයි. රජයේ අධිකරණයේ ඉලක්ක කර සිදු කරන ප්‍රකාශ වහා නතර කළ යුතුයි. විපක්ෂයෙන් නිවේදනයක්. දිවයින හෙඩ්ලයින් එක. රැඳවියන්ගේ මරණවලට බන්ධනාගාර තදබදයේ හේතුවක් නොවේ අධිකරණ ඇමති. ඊළඟට ශ්‍රී ලංකන් හිටපු ප්‍රධාන විධායක කපිල චන්ද්‍රසේනට ඇප. දැන් මෙහෙම වැරදි දහසක් කරපු අයගේ ෆයිල් සහ නඩු ගොඩාක් තියෙනවා ඉස්සරහට. ඒවැයි මිනිස්සු බලාපොරොත්තු වෙනවා. ඔබ අප බලාපොරොත්තු වෙනවා. රටේ සාතිශ්‍රයේ බහුතරයක් බලාපොරොත්තු වෙනවා. යුක්තිෂ්ඨ වීම. එනම් මහජනතාව සතු දේපල මුදල් අවභාවිත කරා නම් ඒවා එක්ක අය කරගන්න ඕනේ. නැත්තම් ඒවට දඬුවම් විඳින්න ඕනේ. මේ දෛවයේ හරි පුදුමයි පුතේ. රහසින්වත් හීනෙන්වත් වරද්දක් කරන්න එපා. ඉස්සරහට ඔබට සිද්ධ වෙයි යම් අධිකරණයක් හමුවේ ගිහිල්ලා හීනෙන් නම් නෙමෙයි සැබැහින් කරොත් පාපොච්චාරණය කරන්න. දැන් බලන්නකො සමහර පුද්ගලයෝ නිල නිවෙස්වල සුව පහස්ව මැදනේ හිටියේ. ඒගොල්ලෝ රාත්‍රී කෑම මේසේදී දවසේ හොරකන් ටික බෙදා ගන්න තත්ත්වයක් තිබුණේ. කොවද බෙහෙත් වලින් ආපු ෂයාර් එක. ඒක දුව දාගන්න කවුන්ටර් එකට වැටුණාද පුතේ? ඩාලින් හරිද? ඕකේ තාත්ති. කොවද ටෙලිනාට්ටි වල යා ටයිම් එකෙන් ආපු ෂයාර් එක. ආ ඒක පුත

මේකෙන් එන ගානක් සර්ගන්ඩ එපා ෆවන්ඩේෂන් කර දානවා අපි. ඉට පස්සේ නිලමසේ රතු වයින් එකක් නැත වයිට් වයින් එකක් එමනත්තන් රටබීම ටිකක් බොන ගමන් සංගීතයත් අහගන්න රූමත් සැකට්ටි නෝනටත් කතා කරනවා කොහොමද ඩාලින් අද හොඳද දවස. එහෙම සමහර අය තහනම් ගස්වල නැගලා ගෙඩි කඩන්න ගිහිල්ලා ඇද වැටිලා කකුල් කඩාගෙන ඒවටත් ආධාර ගත්තේ ජනාධිපති අරමුදලින්. ඒකයි අපිට දුක කේන්ති. මේ ඔබයි මමයි ගිහිල්ලා ඉල්ලුම් බලන්න දෙනවද කියලා බලන්න. එහෙම දෙන්නේ නැහැ, බලනවා, හොයනවා, සුසුකම් බලනවා. එහෙමනේ වෙන්න ඕනේ. ඉල්ලන ඉල්ලන කෙනාට දෙන්න බෑනේ සල්ලි. දැන් මට මතකයි කාලේ එක ලේකම්වරයෙක් අයින් වුණා. මම නම් කියන්නේ නැහැ, මනුස්සයා අදත් ඉන්නවා, හොඳ පුද්ගලෙක්. වාහන වවුචර් 18ක තෙල් වලට ආසන් කරන්න බෑ කියලා. ඇයි? සෙක්‍රටරිලට කෝඩිනේටර් සෙක්‍රටරිට වාහන 3යි, පාර්ලිමේන්තු එක්කෙනාට 3යි, නෑනට 2යි, බෑනට 2යි, පුතාට 3යි, දුවට 3යි. ඔන්න ආයතනවල වාහන බෙදපු හැටි. ඉතින් මේවට සාධාරණත්වයේ ඉෂ්ට විය යුතුයි. අද හරි කවුරු හරි කරනවා නම් මේ වැඩේ, විශේෂයෙන් මේ ආයතන ප්‍රධානීන්ට මං කියන්නේ වාහනේ යන ගමන් මේවා හරියට අරපිරි මැස්මෙන් යුතුව පාවිච්චි කරන්න. කවදා හරි ඔබටත් එන්න වෙනවා ඇතින්ට. මේ SLBC එකේ වාහන 3යි තිබුණේ. හිටපු සභාපතිතුමා ඉන්නවනේ, ඕනම් කතා කරලා අහලා බලන්නකෝ. රියදුරුපත්තින් 10ක් එවලා තිබුණා. ආපු මහත්තුරුන්ගේ වැරද්ද නෙමේ, ඒගොල්ලෝ රස්සාවක් දුන්නාම එනවනේ, ජීවත් වෙන්න ඉපෑ. වාහන 3යි රියදුරුපත්තින් 10ක් කියලා තිබුණා. ඉතින් එහෙම ගිනියන්න බෑනේ, ආයතන කඩව වැටෙනවානේ. දැන් දෛවයේ සරදම කියන්නේ අර හිටපු නිල නිවසේට ගිහිල්ලා ඒක දැන් නඩු කටයුතු අහන තැනක් සාක්ෂි දෙන්න වෙලා තියෙනවා. බොම්බිලි කරවල කෑවානම් වද විඳපං, වද විඳපං පුසියෝ.

වෙලාව 7:35 වෙළන්සේවය. කසාගල ග්‍රීන් සුප අලුත් තැනක් අඩුම මිලක්. නාරම්මල ගනිමුල්ල ගම්පොල මාතලේ කඩුවෙල අතුරු කිරිය. රුපියල් 25,000කට වැඩි බිල්පත් සඳහා ප්‍රවාහනය නොමිලේ. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුප වෙත. මෙන්න දුරකථනය 01.2.864.12. මේ පණිවිඩය හොඳම දේ ඔබේ පවුලට ලබා දෙන බුද්ධිමත් ගෘහණියන්ට. පොල්තෙල් ආහාර පිළියෙල කිරීමේදී විස රසායනික අඩංගු නැති 100%ක් සුපිරි සිඳු නැවුම් බවින් යුක්ත පොල්තෙල් BCC පොල්තෙල් බව අමතක කරන්න එපා. ඔබේ පවුලේ සෞඛ්‍යත් රසයත් ගුණයත් සැමදා එක ලෙස සුරකින BCC පොල්තෙල් රාජ්‍ය ආයතනයක් ලෙස වගකීමෙන් සියවසක අභිමානය සමග ඔබ අතට BCC පොල්තෙල්. දැන් අර අදි වෙසක් පොහොයයි කම්කරු දිනය එකටම එදිලා තිබුණානේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා ගැන ලියුමක් තිබුණා, එක තාම මේ ඔන්ලයින් එකෙත් තියෙනවා. මැයි රැලියදා ජනපති ප්‍රේමදාස හෙළි කරන්න ගිය රහස කියලා සජිත් රෝහිත ලියන ගිය ලියලා තිබුණේ. ඒකේ මේ හරි හිතට වැදිච්ච වගන්ති කීපයක් තිබුණා. එයා පොදු ජනතාව අතරින් නැගිටගෙන නායකයෙක් වෙච්චදා සිට එයාව බිලිගන්න හිටපු පිරිසක් ගැන එදා හෙළි කරන්න ඉඟි කරන්න සූදානම් වෙලා හිටියේ. ඊළඟ කෑල්ල තමයි පීඩිත පන්තියෙන් නැගිට්ට මිනිහෙක්ට වැටෙන්න ගහනවා තමයි. සජිත් රෝහිත ලියනගේ මේ ලියුම. මේක සහතික ඇත්ත, අදටත් මේක වලංගුයි. සජිත් ප්‍රේමදාස මහත්තයත් මේක ඔලුවට ගන්න එක හොඳයි. අපේ ජනපති අනුර සහෝදරයත් ඔන්න ඔය කාරණේ ගැන කල්පනා කරන්න ඕනේ. මොකක්ද පීඩිත පන්තියෙන් නැගිට මිනිහෙකුට වැටෙන්න ගහන්න එක්තරා කල්ලියක් ඉන්නවා. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ඕක විනාශ කරලා දාන්න තමයි ඕනේ. ඒකට තමයි මිනිස්සු ඡන්දෙ දුන්නේ. අපි ආර්ථික වාර්තා ටිකක් ගම්මු. NDB අභ්‍යන්තර වංචාවෙන් මුල් කාර්තුවේ කාර්යසාධනයට බලපෑම්. අයෝධ්‍යා ඉද්දවල පෑන් ඒෂියා බැංකු අධ්‍යක්ෂ මණ්ඩලයට. මේ ඉද්දවල නෝන බැංකු කරන්නේ හරි දක්ෂ කෙනෙක්. සනස සංවර්ධන බැංකුවට LRA වෙතින් BBB ශ්‍රේණියක්. ශ්‍රී ලංකාවේ ආර්ථික ජයග්‍රහණයට එක්සත් ජාතීන්ගේ නියෝජ්‍ය මහලේකම්ගේ පැසසුම්. මාර්තුවේදී ඉන්ධන ආදායන වියදම 75%කින් ඉහළට. කටුපොල් වගා තහනම ඉවත් කළොත් සමාගම් රැසක් ආයෝජනයට සූදානම්. මානව සානි නෙස්ලේ ලංකා මුල් පුටුවට. හැබැයි එක දෙයක් පේනවා, පෞද්ගලික ආයතන, සමාගම්, බැංකු, රක්ෂණ ආයතන, ආයෝජන ආයතන පණ ගහලා ඉස්සරහට යනවා. ඒක විශාල හොඳ තත්ත්වයක්. ඒවට තියෙන බාධක දුෂ්කරතා තියෙනවා නම් අයින් කරලා දීම රජයේ යුතුකමක්. මොකද මේගොල්ලෝ තමයි රස්සා දෙන්නේ තරුණ පරම්පරාවට. මේගොල්ලෝ තමයි ඩොලර් ගේන්නේ. මේගොල්ලෝ තමයි ආණ්ඩුවට වැඩියෙන්ම ටැක්ස් දෙන්නේ. කිසිම දෙයක් නොගෙන මාර උත්පාදනයක යෙදෙන පිරිසක්. මාලදිවයින් ජනතාව ලංකාව සිය දෙවන නිවහන ලෙස සලකනවා. විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයේදී ජනපති අනුර කියයි. දෙරටේ වෙරළ තීරයන් අතරේ නැගුණු රළ පහරින් සහයෝගීතාවේ රිද්මය රැගෙන එනවා. ලස්සන වචනයක්, ලස්සන කතාවක්. දෙරටේ වෙරළ තීරයන් අතරේ නැගුණු රළ පහරින් සහයෝගීතාවේ රිද්මය රැගෙන එනවා. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහමුද් පවසයි. මං හිතනවා දෙරට අතර ධීවර කර්මාන්තේ වෙන ප්‍රතිඵල උඹලකඩ වේවා, අර දියහකුරු වේවා. ඒ විතරක් නෙමෙයි, සංචාරක කර්මාන්තයට මාලදිවයිනින් පුදුම දේවල් අපිට ගන්න පුළුවන්.
පුදුම සම්බන්ධතා ගොඩනගා ගන්නත් පුළුවන්. හොඳයි, බොහෝ අයගේ ඉල්ලීමක් පරිදි මේ ගීතය මං ඉදිරිපත් කරන්නේ. ලියුන් 10ක් විතර වෙලා තිබුණා මේ ගීතය ගැන සටහනක්. ප්‍රියා කුසුම්මාලි, මට මතක හැටියට මේ නම් ටික කියන්නේ මම සටහන් කරගෙන තියෙනවා. ඊළඟට සනායා, ඊළඟට සෙව්මිනි පොළොන්නරුවේ, ඊළඟට නිර්මලි සෙව්වන්දි, තව ඉන්නවා වසන්ත, විජේවන්ත සහ රෝහණ. ඔබ මේ ගීතය ගැන මතක් කරලා තිබුණා, මම පත්තර අතර මෙන්න ඉදිරිපත් කරන්න තෝරගත්තා.

0: පක්ෂපාත නැති.
1: පක්ෂපාත නැති.
2: Headlines.
3: අනර්කලී ගීතේ HR ජයරත්නගෙන් නව රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්වෙනවා විමල් ලියනගේ මහත්තයා. ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණි නිලධාරියෙකු වන විමල් SK ලියනගම මහතා පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය අරන් තිනවා. සීවලි අරුගොඩ මහත්තය මං හිතන්නේ විශ්‍රාම ගත්ත වෙන්න ඕනේ. එතකොට නව රේගු අධ්‍යක්ෂ ජනරාල් තුමනි ජාතික දේහය පෝෂණය කරන ඒ මුදල් ටික භාණ්ඩාගාරයට හෝ ඒකාබද්ධ අරමුදලට ඉතාම සද්භාවයෙන් එක්කාසු කළ දෙන්න ඔබට දිරිය ශක්තිය ලැබේවා. වියට්නාම ජනපති මැයි 7 දිවයිනට එනවා. එතුමා පාර්ලිමේන්තුවටත් කතා කරනවා මං හිතන්නේ. දැන් ඊළඟ කතාව තමයි නිමාවට පත්තුණු සාමේ පාදචාරිකාව. දැන් ශ්‍රී මහා බෝධි අංකුරේ ඇමරිකාවට වැඩම කරවලා ඒක බොහෝම පූජනීය ලෙස ස්ථාපිත කිරීනෝ. මේ සාමේ පාදචාරිකාව ගැන හොඳ ලියුමක් ලියලා තිබුණා ගිහාන් සචින්ත. ඔහු ලස්සනට මේ ලියුම ලියලා තියෙනවා. භික්ෂූන් වහන්සේ පාගමනින් යන විට උන්වහන්සේ වෙත මුදල් ලබා දෙන අවස්ථා දකින්ට ලැබුණා. නමුත් එලෙස ලබා දුන් මුදල් උන්වහන්සේලා ඉතා සංසුන්ව ප්‍රතික්ෂේප කළා. අධික උණුසුම් කාලයක් තිබුණේ. උන්වහන්සේ ගමන් ගන්නා මාර්ගවල කෙසෙල් කොළ පලසක් හදලා වතුර ඉහළ තිබුණා. එම කෙසෙල් කොළ මතට පැන් ඉස තිබුණු අතර ඒ පැනින් උන්වහන්සේගේ පාදවලට සිසිලසක් ලැබුණා. මෙකි තාම සිද්ගත්ත තැන. මෙකි පාගමන තුළ අපට ශක්තිමත් නිරෝගී ජව සම්පන්න ශරීරකායෙන් යුත් භික්ෂුන් වහන්සේ දැකගත හැකි විය. ඔවුනගේ රූපකායෙන් සැදැහැවතුන්ට දැකගන්නට ලැබුණේ දුෂ්කරතාවන්ට හැඩගැහුණු නමුදු උපශාන්ත බවකින් යුත් ශරීරයන්ය. මේ භික්ෂුන් වහන්සේ කයෙන් විහිදුනේද නිසි සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන පැවිදි දිවියක වටිනාකමයි. ඒක ලෝක සත්වයාට විසල් ආදර්ශයක නිමිති සපයලා දුන්නා. මේ ලියුම්කරු අර ලස්සන මේ ලියුම ලියලා තියෙනවා. ගියාන් සචින්ත ස්තුතිය ඔබට. ඊළඟට අපි එක එන්ඩ එකට එමු. පිටු එකමාරක් විතර ලියපු ලියුමක්. මෙරට බෞද්ධ ඉතිහාසයේ විශිෂ්ට සහ ගැඹුරු මතකයන් රසක් සනිටුවන් කරමින් පඤ්ඤාකර හිමි සහ භික්ෂුන් පිරිස මේ පාද චාරිකාව නිමාවට පත් කළේ නිදහස් චතුරස්‍රීන් රාජ්‍යතාන්ත්‍රිකව ජනාධිපත්තුමා පැමිණ ශ්‍රී මහා බෝධි අංකුරේකුත් උන්වහන්සේලාට ප්‍රදානය කළා. දැන් මේ ලියුමට පොඩි කෑල්ලක් මමත් එකතු කරනවා. මගෙත් හරි සංවේදී බවක් ඇතිවෙච්ච මොහොතක් තමයි මේ චාරිකාව නිමාවට පත් කළා. පඤ්ඤාකර හාමුදුරුව ප්‍රධාන මේ ස්වාමින් වහන්සේලා ආලෝකත් කැටුව දිවයිනේ නික්ම ගිය අවස්ථාව. ඒ වෙලාවේ ආලෝකාව බලාගත් අර රණවිරුවන්ට එහෙම නිකන් ආලෝක ගෞරව දැක්කුවා, ප්‍රතිචාර දැක්කුවා වගේ මට දැනුණා. උදෑසන 7:12 තමා තුර්කි ගුවන් සේවයේ DA-732 ගුවන් යානයෙන් මේ ඇත්තන් ආපහු වැඩම කළේ. ඒ ගුවන් යානයට නගිනකොට ආලෝකා සහ පඤ්ඤාකර හාමුදුරුවෝ ඉතින් ගිහින් එන්න අවසරයි වගේ දැක්මක් ඇති ඡායාරූපයක් මාධ්‍යවල තිබුණා. ඒ ඡායාරූපය හරිම කතා කරන ඡායාරූපයක්. ඔබ නික්ම ගියේ ගැඹුරු මිනිස් හැඟුම් රටට ඉතිරි කරලා. ලෝකයට සාමය ගැන කියා දුන් ඒ නිහඬ පියවර ඒ ආකාරයෙන් අවසන් වුණා. ඔබ නික්ම ගියේ ගැඹුරු මිනිස් හැඟීම් රටට ඉතිරි කළා. ලෝකයට සාමය ගැන පාඩමක් කියා දුන් ඒ නිහඬ පියවර ඒ ආකාරයෙන් අවසන් වුණා. දැන් වෙලාව 8:10යි.
0: සුබ දවසක්.
2: අලුත් වෙලා.
0: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
0: අංක 3යි ලග්න 1යි 105ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
2: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.

ඔබ දන්නවාද ඒ ගායකයා රුහුණේ දෙවන්තෙක් චන්ද්‍රපාල බෝගොඩ. චන්ද්‍රපාල බෝගොඩ බෝගොඩ පරම්පරාවේ. දැන් අපි විදෙස් ප්‍රවෘත්ති වලින් අද අපේ කතාව නිමාවට පත් කරනවා. බලන්ඩ සුපිරි නැවක වුණත් මාරක වෛරස් පැතිරෙන්න පුළුවන්. සැප නැවක මාරක වෛරසයක් පැතිරී තිදෙනෙක් මරුට. අට්ලාන්ටික් සාගරයේ යාත්‍රා කරන එම්වී හොන්ඩියස් නැවේ මේක සුකෝපවෝගී සංචාරක නැවක් භයානක වෛරසයක් පැතිරලා 3 දෙනෙක් මැරලා. මේගොල්ලෝ ඉතින් ළඟ වරායල්වල නවත්තලා තියෙන හොඳම රෝහල්වලට ඇතුල් කරලා තියෙනවා දැඩි සත්කාර එකකවලට. ඒත් මයි මේ වෛරසය හරි බලසම්පන්නයි. නෞකාවේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ හැන්ටා කියන වෛරසය. මේක හැදෙනවයි කියන්නේ මීයන්ගෙන්. ඔන්න බලන්න කුමාර වැඩි බලලුන්ගෙන් සා මීයන්ගෙලු හරි පරිසං වෙන්ද. තද වුණ හිසරදය, උදරේ වේදනාව, මේක රෝහක ලක්ෂණ. දැඩි සත්කාර දීලත් මේ හැන්ට වෛරසය ජීවිත 3ක් බිලිගත්තා. මීයන් වැනි සතුන්ගේ මුත්‍ර මගින්ලු මිනිස්සුන්ට බෝ වෙන්නේ පරිසං වෙන්න. ඊළඟට ලන්දේසි කුමරියන් ඝාතන තත වරදි. ඇම්ස්ටර්ඩෑම් වලින් එන්නේ NDTV වාර්තා කරන්නේ. අනාගත ලන්දේසි රාජ කිරුල හිමි කැතරිනා ඇමලියා කුමාරිකාව සහ ඇගේ බාල සොහිරිය වන ඇලෙක්සියා ඝාතනය කිරීමට සැලසුම් කළ සැකකරුවෙකු හේග් නුවරදි අත්අඩංගුවට අරන් තියෙනවා. මෙයා කොලේක ලියලා තිබුණලු මෙන්න මෙහෙම වචන දෙයක්. ඇලෙක්සියා ඇමලියා ලේ වැගිරීම් කියලා. ඒ කියන්නේ මෙයා බොහොම ලේ පිපාසාවෙන් ඉඳලා තියෙන මේ කුමාරියෝ දෙන්න ඝාතනය කරන්න. දැන් අවසාන වශයෙන් කියනවා අවුරුදු 34ක් ගුවනේ සැරිසරපු ස්පිරිට් ගුවන් සේවය අවසන් ගමන් යනවා. ගුවන් සේවයක් නවත්තනවා කියන එක ලේසි පහසු කාරණයක් නෙමෙයි. වොෂින්ටන් වලින් BBC මේ වාර්තා කරන්නේ මේ ගුවන් සේවයේ ස්ප්‍රිට් උනාට එක පවත්වාගෙන යන්න නම් $500,000 ඕනලු. ඒ උත්සාහය අරන් තියෙනවා. නමුත් ස්ප්‍රිට් ඒවියේෂන් හෝල්ඩින්ග් සමාගමට ඒ මුදල් ලබා ගන්න බැරි වෙලා ඒගොල්ලෝ මේ ගුවන් සේවාව නවත්තනවා. ඔක්කොටම දැනුම් දීලා තියෙනවා ස්ප්‍රිට් ගුවන් ගමන් අවලංගු කෙරුවා අපි ගත්ත මුදල් ආපහු ඒ සියලු දෙනාටම ලබා දෙනවායි කියලා. මිලදීගත් සියලුම ගුවන් ටිකට් පත් සඳහා මුදල් ආපසු ලබා දීමට කටයුතු කෙරුණා. සියලු ගුවන් ගමන් අත්හිටෙව්වා. ස්ප්‍රිට් ගුවන් සේවය අවසන් ගුවන් ගමන පසුගියදා ඇමරිකාවේ ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑ අතර එහිදී ගුවන් තොටුපලේ ගුවන් ගමන් පාලකවරුන් හැඟීම් බරව ස්ප්‍රිට් ගුවන් නියමුවන්ට සමුදීලා තිබුණා. සාමාන්‍යයෙන් ගුවන් යානයක් වුණත් ධාවනෙන් ඉවත් කරනකොට අර ජල මේ මල් විහිදවලා වතුර මල් වලින් ආචාර කළා තමයි සමුදෙන්නේ. ස්ප්‍රිට් ඔබ සමග වැඩ කිරීමට ලැබීම සතුටක් යයි ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් ගමන් පාලකවරුන් ප්‍රකාශ කරලා තිබුණා. බලන්න ඒ සමු ගැනීමක් වුණත් හරි වේදනම් බරයි. ස්ප්‍රිට් ඔබ සමග වැඩ කිරීමට ලැබීම සතුටක් යයි ඩලස් ෆෝර්ට් වර්ත් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ගුවන් ගමන් පාලකවරුන් ප්‍රකාශ කරලා තිබුණා. එහෙමනම් ඔබ හමුවීම සතුටක්. අපි ලබන සිකුරාදාත් හමුයමු. ඉනෝෂා එනවා සාර ප්‍රභාගිරාරම් මැදිරියට. මම වසන්ත රෝහණ. එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න අවසරයි.

0: වල්ටන් අල්විස් සූරෙන් ලියූ ගීතය ශාන්ති ගීත දේව ගායනා කළේ. අපි යමු ප්‍රවෘත්ති මැදිරියට.
1: මෙන්න අපින් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේකම්බි SLS සහතිකේ සමග පියකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේකම්බි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 466 7073 පිවිසෙන්න www.iihs.edu.lk
3: IIHS සමග සෞඛ්‍ය ශ්‍රේෂ්ඨයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Psychology, Digital Health, Sports Science, Health Management අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 7073 පිවිසෙන්න www.iihs.edu.lk
0: දුම්රිය මගින් සඳහා ඩිජිටල් ප්‍රවේශපත්‍ර හඳුන්වාදීමේ නියම ව්‍යාපෘතියක් කැලණි වැලි මාර්ගයේ දැන් ක්‍රියාත්මකයි. දුම්රිය සේවා ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට අදාළව එය ක්‍රියාත්මකයි. බේස්ලයින් කොටාපාර කිරුලපන නාරාහම්පිට දුම්රිය ස්ථානවල මෙම නියම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර එම දුම්රිය ස්ථානවල මෙතෙක් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කළ රෝස පැහැති දුම්රිය ප්‍රවේශපත්‍ර භාවිතයෙන් ඉවත් කර තිබේ.
1: ආර්.එස්. වානේ කම්බි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්බි

0: වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය.
1: අනවශ්‍ය ලෙස ක්‍රියා කරන විදුලි උපකරණ ක්‍රියා විරහිත කරමු. සුරකිමු ලංකා, බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය.
1: තෙල් ටිකක් ගහමුද?
2: නෑ ඕන්නෑ.
1: දැන් තෙල් ටිකක් ගහමුද?
2: නෑ ඕන්නෑ.
1: දැන්වත් තෙල් ටිකක් ගහමුද?
2: නෑ ඕන්නෑ.
1: මේ බයික් එකට තෙල් ගහන්න ඕනේ නැද්ද?
3: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා
1: ඉවරයක්.
4: TVS Sport 110 EFI engine tractionේ පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
1: මේක බොහොමද? නෑ ඕන්නෑ.
0: සියවසක් පුරා ජාතියක් විශ්වාසය තිබූ ලොතරැයි ලොවේ කිරුළ මහජන සම්පත දැන් සතියේ දින 7ම මහජන සම්පත රටටම සම්පත.
5: අපි මේ CC පොල් සේවයේ වසරේ හොඳම ගෘහණී ඔබ නේද? රසට කැම හදන්න නම් BCC පොල් තෙන්න තමයි.
6: BCC પરම්පරා ගානකටම හොඳම දේනි දුන්නේ.
7: 100% දේශීය පොල් තෙල් නිෂ්පාදනයේ ප්‍රමුඛයා BCC.
8: එක එක කම්පැනි එක එක විදිහට බයික් හදන්නේ. ඒ වුණාට බයික් එකක් පදිනකොට අපි බලන්න ඕන ආරක්ෂාව, පහසුව වගේම සුරක්ෂිතකම. අන්න ඒ දේවල් නොම්බර එකට තිතට තියෙන බයික් එකක් තමයි TVS ලංකා අලුතෙන්ම ඔබට අඳුන්වලා දෙන TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. සුරක්ෂිතකම, ආරක්ෂාව, පහසුව ඇඟට වගේම හිතටත් දැනෙනවා. ඉලෙක්ට්‍රික් බයික් වෙළඳපොළේ සාධාරණ මිල ප්‍රමිතිය තියෙන හොඳම බයික් එක තමයි TVS ලංකා iQube ඉලෙක්ට්‍රික් බයික් එක. උසස්ම ඉලෙක්ට්‍රික් බයික් එකක් නම් TVS ලංකාම තමයි. වෙනස තේරෙන්න පැදලම බලන්න.

0: අයිබෝවන්, සුබ උදැස්සනක්. අද මෙයි මාසේ අපි මේ මුණ ගැහෙන්නේ 6 වෙනිදා බදාදා. මෙතැන් පටන් ඔබට දැනුවත් වීම උදෙසා ආරාධනා කරනවා සාර ප්‍රභාගිරින්. සාමාන්‍යයෙන් අපි දන්න කතාවක් තියෙනවා, ඒ තමයි නීතිය. නීතිය නොදැන සිටීම බේරීමකට, නීතියෙන් ගැලවීමට හේතුවක් නෙවෙයි. ඒ නිසා නීතිය පිළිබඳව අපි නිරන්තරයෙන් දැනුවත් වීම, ඒ අවබෝධය ලබා ගැනීම පුරවැසියෝ විදිහට අපේ වගකීමක්. අන්න ඒකී වගකීමේ සමාජයක් විදිහට බොහෝ තැන්වල බොහෝ දිනෙක මුහුණ දෙන තත්ත්වයක් පිළිබඳව අද අපි පැහැදිලි කරගන්න, දැනුවත් වෙන්න, ඒකම ඔබේ ප්‍රශ්න ගැටළු වලට උත්තර හොයා දෙන්නත් මේ පැය කිව්වට දැන් ඉතින් පැයෙන් විනාඩි 10ක් ගිවිලා, කොහොම වෙතත් මේ ලැබෙන කාලය වෙන් කර දෙන්න සූදානම්. ඔබ මේ කුලියට දෙන කෙනෙක්ද, කුලියට ගන්න කෙනෙක්ද, අත්තිකාරම් ගෙවන්න නැතුව ඔබ දැන් හිර වෙලාද, එහෙමත් නැත්නම් කුලියට ඉන්න ගෙදරින් ඔබට යන්න කියනවාද, කුලිය නොදී කාලයක් බලහත්කාරයෙන් රැඳී ඉන්නවාද? මෙන්න මේ ආදී වුණු කතා ඕනතරම් මේ සමාජයේ අපිට අහන්න දකින්න සිද්ධ වෙනවා. පහුගිය කාලේ මේ කුලියට දීම පිළිබඳව ඇක්ට් එක, මේ පනත පිළිබඳවත් හුඟක් මේ සමාජයේ කතා බහට ලක් වුණා. ඒ නිසාම දැනට පැවත්වෙන පනත නීතිය බලාත්මක මොකක්ද? මෙන්න මේ පැහැදිලි කිරීමත්, කුලියට බද්දට දෙනවා නම්, කුලියට බද්දට ගන්නවා නම් දැන ඉන්න ඕන නීතිමය කාරණා මොනවාද කියන එකත් පැහැදිලි කරගන්න, පැහැදිලි කර දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙනුවෙන් අපි ආරාධනා කළා නීතිඥ සමන් ලීලරත්න මහත්මයාට. අයිබන් සුබදේශනක්.
1: අයිබන්,
0: සාමාන්‍යයෙන් සමන් මහත්මයා, දැන් මේ අපි මුලින්ම මේකේ එක පාර්ශවයක් තමයි මේ කුලියට දෙන තැනැත්තා, කුලි හිමියා. කුලි හිමියාගේ පැත්තෙන් මේ කාරණාව පැහැදිලි කරගත්තොතින් කුලියට දෙන කෙනා දැනගත යුතු නීතිමය කාරණා මොනවද?
1: ඔව්, ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඉනුෂා මේ වෙලාවේ අපේ රටේ. ඇත්තටම මේ පිළිබඳ ටිකක් ආන්දෝලනිකුත් ඇති වෙලා තියෙන වෙලාවක් අලුත් අන්නපනත් ඇවිල්ලා. ඉතින් මේ අපි ඉස්සෙල්ලාම බැලුවොත් ගෙවල් හිමියා, නිවාස අයිතිකාරයා වගේම ගොඩනැගිලි හිමියා, ඒ වගේම හිස්සිඩමක් වුණත් අපිට බදු දෙන්න පුළුවන්. ඒ අයිතිකාරයන්ගේ පැත්තෙන් අපි බැලුවොත් ඒගොල්ලන්ට තියෙන පළවෙනිම ප්‍රශ්නේ කුලිය ලබා ගැනීම නියමිත පරිදි. ඉතින් වෙලාවට කුලිය ගෙවන්න නැත්නම් ඒගොල්ලන්ට ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දෙවැනි එක, ඒ નિયમિત බදු කාලයේදී බදුකරු අයින් වෙලා යන්නේ නැති ප්‍රශ්නේ තියෙනවා. ඒතකොට ප්‍රශ්න දෙකයි. ඊට අමතරව මට නිතර දකින්න ලැබිච්ච ප්‍රශ්නයක් තමයි බදු කාලයේ අවසානයේදී ඒ ගොඩනැගිල්ලට ගොඩක් අලාභහානි වෙලා තියෙනවා. ඒතකොට ඒ තමන් ලබාගත් කුලි මුදලෙන්, බදු මුදලෙන් අතර මේ අලුත් වැඩියාව කරන්න බැරි තරම් ලොකු හානි වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය தත්ත්වේ මග අරගන්න එක තමයි නිවාස හිමියාගේ ඇත්තටම තියෙන එයාගේ වගකීම. ඒකට මං කල්පනා කරන්නේ ඇත්තටම නිසි පරිදි බදු ගිවිසුමකට එළඹෙන්නේ නැතුව කොයිම වෙලාවකවත් නිවාසයක්, පරිසරයක්, හිස්සිඩමක්, ගොඩනැගිල්ලක්, වාණිජ ගොඩනැගිල්ලක් කිසිම දෙයක් බදු දෙන්න හොඳ නැහැ කියන එක තමයි මගේ මතය.
0: දැන් බදු ගිවිසුම ගැන කියනකොට මේ බදු ගිවිසුම අනිවාර්ය වීම තුළ එහි වැඩි වගකීමක් පැවරෙන්නේ කාටද? එහෙම පැවරීමක් තියෙනවා
1: කියලා දෙකමද? දැන් අපේ රටේ වංශවැලැක්වීමේ ආඥාපාලනත යටතේ මහා සේකරට වැඩිය කුලියට ඉන්නවා නම් අනිවාර්යෙන් නොතාරිස්වරයෙක් සහතික කරපු බදු ගිවිසුමක් තියෙන්න ඕනේ. අනිත් පැත්තෙන් ළඟදී සම්මත වුණු 2023 බද්දට දී ඇති පරිසරවල සන්තක ආපසු ලබා ගැනීම පනත ප්‍රකාරව අපි අධිකරණයට යන්න නම් අනිවාර්යයෙන්ම නියමිත පරිදි මුද්දර ගාස්සුව ගෙවපු නොතාරිස්වරයෙක් සහතික කරපු බදු ගිවිසුමක් අනිවාර්යයි. ඒ අනුව බදු ගිවිසුමක් තිබීම අනිවාර්යයි කුලියට දෙනවා නම්. හැබැයි ඒක බදු දීමනාකරුගේ වගකීමක් විතර නෙමෙයි, බදු ගැනුම්කරුටත් අනිවාර්යෙන් ඒකේ වගකීමක් තියෙනවා. එයාටත් ඒකේ සහන ලැබෙන්නේ ඇතටම බදු ගිවිසුම තිබුණොත් තමයි.
0: ඒ කියන්නේ පාර්ශ්ව දෙකටම අත්‍යවශ්‍ය දෙයක් තමයි බදු ගිවිසුමක් කියලා
1: කියන්නේ. අත්‍යවශ්‍යයි.
0: දැන් උතන බදු ගිවිසුමේදී අර මුද්දර ගාස්තු, නොතාරිස් ගාස්තු ගෙවන්න තියෙන අකමැත්තට මේ සමහර වෙලාවට මුදල පිළිබඳව තීරණය වෙනකොට පොඩි පොඩි ගැටලු වෙනවද?
1: ඔව්, ඇත්තටම සමහර ලාවට දැන් මේ වෙලාවේ තියෙන්නේ එක ප්‍රශ්න තමයි. දැන් බදු ගිවිසුම් සඳහා මුද්දර ගාස්සුව වැඩි කරා ගිය අවුරුද්දේ. දැන් ඉස්සර තිබුණ 101යි දැන් 102ක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 101 කියන්නේ මුළු බදු මුදලින්, ඒ කියන්නේ මුළු සම්පූර්ණ කාල සීමාවට අදාළ බදු මුදලින් 101ක් කලින් තිබුණේ, දැන් 102යි. ඒ නිසා ගොඩක් වෙලාවට පොදු ජනතාව අපේ රටේ බලනවා බදු ගිවිසුමකට එළඹෙන්නේ නැතුව කරන්න පුළුවන්ද කියලා මේ වියදම නිසා. අනිත් පැත්තෙන් රඳවා ගැනීම බද්ධ තියෙනවා. බදු මුදල, මාසික බදු මුදල ලක්ෂයට වැඩි වැඩි නම් වාණිජ වුණත් නේවාසික වුණත් 10% රඳවා ගැනීම බද්ධක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙව යුතුයි.
0: අපි මේ කාරණා එකිනෙක තව තව පැහැදිලි කරගනිමු. දැන් එතකොට මේ කාලය ගැන කතා කරනකොට දැන් ක්‍රියාත්මක වෙන ඒ පනත මොකක්ද?
1: ඔව්, අපි ඉස්සෙල්ලම් බැලුවොත් අපේ රටේ 1942 රෙන්ට් රෙක්ස්ට්‍රික්ෂන්, ඒ කියන්නේ බදු මුදල් සීමා කිරීමේ පනතාව, ඒකෙන් ගොඩක් කාලවලට බලාපොරොත්තු වුණේ ඒ යුගයේ මිනිස්සු නිවාස හිමියන් හිතුව මතේ බදු මුදල් වැඩි කරා, ඒ නිසා කුලී මුදල් වැඩි කරන්න බැරි වෙන විදිහට තමයි ඒ නීතිය ගෙනාවේ. හැබැයි ඇත්තටම අපේ රටේ ක්‍රමවත් නීතියක් ආවේ 1972. ඒ අවුරුද්දේ ඇතරම නිවාස ඇමති වශයෙන් හිටියේ පීට කේනමන් මහතා, කොමියුනිස් පක්ෂේ. එයා කල්පනා කරේ ඇතරම කුලී කරුවන් පැත්තෙන්, නිවාස හිමියන් පැත්තෙන් නෙමෙයි. ඒ අනුව 1972 ගෙවල් කුලී පනත සම්පූර්ණයෙන්ම කුලියට රැඳිලා ඉන්න නේවාසිකයන්ගේ පැත්තෙන්ම ගෙනපු එකක්. ඒකෙදි කුලිය වැඩි කරන්නත් බෑ නිවාස හිමියාට, ඒ වගේම අයින් කරන්නත් බෑ. ඒ කියන්නේ ළමයින්ටත් යනවා කුලිකරුගේ, ඒ තරම්ම දීර්ඝ කාලයක් ඉන්න පුළුවන්. අයින් කරන්න ඉවත් කරන්න දීලා තිබ්බා ප්‍රතිපාදන කීපය, හැබැයි ප්‍රායෝගිකව ඒක කරන්නම බෑ. ඉතින් ඒකේ ආදීනව උනේ මිනිස්සු කුලියට දෙන්න බය වුණා. ගෙවල් වහලා තිබ්බත් කුලියට දෙන්නේ නැහැ කියන මතයට ආවා. මොකද මේ ඒකේ ප්‍රධානම ප්‍රශ්නයක් වුණේ දැන් කුලිය වැඩි කරන්නත් බෑ අයින් කරන්නත් බෑ, ඒ වුණාට ගෙවල් හිමිකරු නඩත්තුව කරන්නත් ඕනේ. ඒ වගේම වතුර ලයිට් සම්බන්ධතා මේ කපාහරින එක අපරාධමේ වරද්දක් හැටියට සැලකෙන තත්ත්වයක් තිබිලා උසාවියන්නත් වෙන තත්ත්වයක් තිබුණා. එතකොට මිනිසුන් අපේ රටේ කල්පනා කරා මේ කුලියට දෙන එක හරිම භයානකයි කියලා. එතකොට උනේ අපේ රටේ ඇත්තටම සත්භාවයෙන් ගෙනාවු පනතක් වුණාට ඒ පනත ප්‍රකාරව මිනිස්සු ගෙවල් හදන්න නැතුව ගියා, වැඩිපුර කුලියට දෙන්න නැතුව ගියා. ඉතින් ඒ தත්ත්වය වෙනස් කරන්න 1980 ආර් ප්‍රේම්දාස් මහතා නිවාස ඇමති වුණාම ගෙවල් කුලී පනතට සංශෝධනයක් ගෙනාවා. ඒ සංශෝධනය ප්‍රකාරව 1980 ජනවාරි 1 වෙනිදායින් පස්සේ ඉදි කරපු කිසිම නිවාසයකට ගොඩනැගිල්ලකට ගෙවල් කුලී පනත අදාළ වෙන්නේ නැහැ. ඒ වගේම වාණිජ ගොඩනැගිලිත් ගෙවල් කුලී පනතෙන් අයින් කරා. ඒ අනුව දැන් අපේ රටේ නීති අනුව දෙපාර්ශ්වය අතර තියෙන ගිවිසුමෙන් තමයි පාලනය වෙන්නේ. හැබැයි තාමත් අර 80ට කලින් ඉදි කරපු පරිසරවලට ඒ කාලේ ගෙවල් කුලී පනතට වැටුණු පරිසරයන් තාමත් ඒකෙන් පාලනය වෙන්නේ. ඉනුසවා සමහරට දැකලා ඇති සමහර හොඳ දියුණු නගරවලත් තාම පරණ සිංහලෝලු හෙවිල්ලපු පරණ පන්නේ කඩසාප්පු තියෙනවා. ඒ තියෙන්නේ ගවල් කුලි පන්නත ප්‍රකාරව තියෙනවා. ඒවා සමහරලාට තාමත් රුපියල් 25යි කුලිය.
0: මොකද 80ට කලින්
1: ඉදිරියට කලින් මොකද ඒ ගවල් කුලි පන්නතේ කුලිය තීරණය කරේ 1968 තීච්ච වටිනාකම අනුව.
0: අද අපි කතා කරමින් ඉන්නේ කුලියට බද්දර දෙනවා නම් ගන්නවා නම් අන්න ඒ අවස්ථාවන් වලදී බලපාන නීතිමය කාරණා සහ ඔබ සම්පූර්ණ කළ යුතු, ඔබ දැන හිඳිය යුතු නීතිමය කාරණා, නීතිමය තත්වයන් පිළිබඳව නීතිඥ සමන් ලීරාරත්න මහත්මියත් සමග එකතුව දැන් අපි කතා කරමින් හිටීමේ කුලියට දෙන කෙනාගේ පැත්තේ දැන හිඳිය යුතු කාරණා පිළිබඳව. එතනදී ඔබතුමාගේ පැහැදිලි කිරීම් අතරේදී මේ අර රඳවා ගැනීමේ බද්දක් ගැන කියවුණානේ. අපි තවදුරටත් මේ කාරණාව පැහැදිලි කරගත්තොත් එතකොට රඳවා ගැනීමේ බද්ද තුළ මේ කුලිය ගෙවන කෙනාද ඒක ගෙවන්න ඕනේ කොහොමද ඒක?
1: ඔව්, ඉස්සෙල්ලාම මම ඒක පැහැදිලි කරන්න කලින් ඉනෝෂා කියලා ඉන්න ඕනේ. දැන් අපේ රටේ වර්ග දෙකක් ඉන්නවා, මේ රැඳිල ඉන්න තාවකාලිකව රැඳිල ඉන්න මිනිසුන්, පළවෙනි එක ওই කුලීකරුවන් බදුකරුවන්, ඊට පස්සේ ආවසරිකයන් කියලා ඉන්නවා ලයිසන්සස්. ඒ කියන්නේ ඒගොල්ලන් අපි බෝඩින් කාර්යෝ කියන්නේ ලොජර්ස්ලා. ඒගොල්ලන්ට මේ අනපනත් අදාළ වෙන්නේ නැහැ. ඒගොල්ලන් මාසිකව හරි ඒ ගෙවන විදිහට ගෙවලා ඉන්නවා. එතකොට ගෙවල් හිමියට අයින් වෙන්න කිව්වහම අයින් වෙන්න ඕනේ. ඒ ඒගොල්ලන්ට මේ රඳවා ගැනීම බද්ද අදාළ වෙන්නේ නැහැ. රඳවා ගැනීම බද්ද අදාළ වෙන්නේ බදු ගැනුම් කරුවන්ට, බදු දීමන කරුවන්ට විතරයි. දැනට අපේ රටේ තියෙන නීති අනුව කුලිය බද්දු මුදල, මාසික බදු මුදල ලක්ෂයකට වැඩි නම් 10%ක රඳවා ගැනීමේ බද්දක් ගෙවිය යුතුයි. ඒක ගෙවන්න ඕනේ බදු ගැනුම් කරු. දැන් උදාහරණයකට ඉනෝෂා, බදු මුදල රුපියල් ලක්ෂයක් නම් මාසිකට බදු ගැනුම්කරු, බදු දීමනාකරු වෙතට ගෙවන්න ඕනේ 90,000යි. ඉතුරු රුපියල් 10,000 දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බදු දීමනාකරුගේ ටින් අංකයට ගෙවන්න ඕනේ.
0: එතකොට ඒ ටින් අංකයට ඒ මුදල ලැබීම තුල වාසියක් තියෙනවා මේ?
1: ඔව්, බදු දීමනාකරුට එයාට වාර්ෂිකව ගෙවන්න තියෙන ආදායම් බද්දෙන් ඒ මුදල අඩු කරන්න පුළුවන්.
0: ඒ නිසා එතන කාටවත් අවාසියක් සිද්ධ වෙන්නේ නැහැ. මේ අර කතා කරගත්ත මුදලම තමයි ඒතර ගෙවෙන්නේ.
1: ඔව්, අවාසියක් වෙන්නේ නැහැම කියන්නත් බෑ. අපි සමහර වෙලාවට බැලුවොත් වාර්ෂිකව ගෙවන්න තියෙන ආදායම් බද්දු මුදල අර එකතු වෙලා තියෙන ගානට වැඩි අඩු නම් ඒක හරිම විදිහට නම් ඒක රිෆන්ඩ් එකක්, ඒ කියන්නේ නැවත ගෙවීමක් කරෙන්න ඕනි. සාමාන්‍යයෙන් ඒක එහෙම කරෙන්නේ නැහැ. ඒ නිසා සමහර වෙලාවට ඒක වාසියක් වෙන්නත් පුළුවන්, සමහර වෙලාවට ඒක ලොකු අවාසියක් වෙන්න වෙලාවලු තියෙනවා.
0: හරි. දැන් අර අත්තිකාරම් මුදල තීරණය කරනකොට මොකක් හෝ සීමාවක් තියෙනවද, නැත්නම් ඒ පාර්ශ්ව දෙක කතා බහ කරමින් මේ අත්තිකාරම් මුදල තීරණය කරන්න පුළුවන්ද?
1: ඔව්, දැන් ගොඩක් වෙලාවට නැවත ගෙවන තැන්පතුවක් ලබා ගන්නවා බදු දීමනාකරු. ඒකේ ගොඩක් වෙලාවට ඒක කරන්න හේතුව තමයි බදු පරිසරයට මොන හරි හානියක් වෙලා තිබුණොත් ඒ හානිය පූර්ණ කර ගැනීම තමයි මේ නැවත ගෙවන තැන්පතුවෙන් බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව විදුලි බිල්, ජල බිල් හිඟ තිබුණොත් ඒකෙන් පියව ගන්න එක තව අරමුණක්. දැන් ගොඩක් වෙලාවට ඒක තීරණය කරන්නේ දෙපාර්ශ්වය අතර එකඟතාවයෙන් මිසක් ඒකට නීත්‍යානුකූලව බලපෑමක් නැහැ. 1972 ගෙවල් කුලී පන්නතේ නම් පැහැදිලිව දක්වලා තිබුණා අපිට ගෙවල්, ඒ කියන්නේ බදු දීමනාකරුට මේ තැන්පතුවක් ඉල්ලන්න බෑ කියලා තිබුණා. නමුත් දැන් ඒ ගෙවල් කුලී පන්නතට අදාළ නැති දේපළ වලට බදු ගැනුම් කරුයි බදු දීමන කරුයි දෙන්නගේ එකඟතාවයෙන් කැමති මුදලක් තැන්පතු හැටියට තියන්න පුළුවන්.
0: හා, දැන් අපි දන්න කතාවක් තියෙනවා. දැන් අත්තිකාරම් මුදල ලබා ගත්තට පස්සේ යම් විදිහකින් ඒ අදාළ නිවසේ හෝ ගොඩනැගිල්ලේ රැඳී හිටපු පුද්ගලයන් ඉවත් වෙන කාල සීමාව බවට පත් වෙනකොට ඒ දේපළවලට වෙලා තියෙන හානිය අත්තිකාරම් මුදලින් පියවා ගන්න බැරි තරම් වැඩි ප්‍රමාණයක් හානිය. එහෙම අවස්ථාවලදී මොකද්ද සිද්ධ වෙන්නේ?
1: ඔව්, මම දැකලා තියෙනවා නිසා විශේෂයෙන්ම ඕක සිද්ධ වෙන්නේ නේවාසික කුලියට දීම් වලදී. දැන් වාණිජ ගොඩ නැගිලි වල ගොඩක් කියලාට කුලියත් අධිකයි. ඒ ඉන්න වාණිජ අරමුණු වලින් කරන ව්‍යාපාර කරන අය ඒගොල්ලන් කොහොමත් හොඳට නඩත්තු කරන් යනවා. මොකද ඒගොල්ලන් ලස්සන්ට ඒක පාරිභෝගිකයන්ට ආකර්ෂණය වෙන පරිදි තියෙන නිසා ගොඩක් කියලාට ඒගොල්ලන් ඉතාම හොඳින් නඩත්තු කරන් යනවා. මේ ප්‍රශ්නේ ගොඩක් කියලාට ඇති වෙන්නේ නේවාසික. උදාහරණයකට ඉනෝෂා පොඩි දරුවෝ ඉන්න තැනක

0: දැනන් ඉන්න ඕන කාරණා පිළිබඳව නීතිමේ තත්වයන් පිළිබඳව නීතිඥ සමන් ලීලාරත්න මහත්මයත් සමග එකතුව මේ පැහැදිලි කිරීම්වල ඔබටත් යම් ගැටලු තියෙනවා නම් ඔබේ ඔබත් මුහුණ දෙමින් ඉන්න ගැටලු තියෙනවා නම් අපි ගැටලු කිහිපයකට අවස්ථාව උදා කර දෙන බලාපොරොත්තුවක් තියෙනවා. කතා කරන්න 0112 695 402 0112 697 500 අපේ දුරකථන අංක දෙක විවෘතයි ඔබ වෙනුවෙන්. දැන් අපි කුලි හිමියන්ගේ පැත්තෙන් කතා කරා. ඉන් පස්සේ අපි බලාපොරොත්තු වෙනවා දැන් කුලියට ගන්න ඉන්න පාර්ශවයේ. ඒ හැඳින්වීම කරන්න ඉතර කුලි කරු
1: ඇත්තටම කුලි නිවැසියා කියමු අපි.
0: කුලි නිවැසියන් පිළිබඳව අපි එතනදී මොන වගේ නීතිමය තත්ත්වයන් පිළිබඳව පැහැදිලිව දැනගත යුතුද සමන් මහත්මයා?
1: ඔව්, ඇත්තටම මට ඊට කලින් කියන්න ඕනේ කුලි නිවැසියටත් ගෙහිමියටත් දෙන්නටම වැදගත් වෙන දෙයක් තියෙනවා. අපි ගොඩක් කාලවට බදු ගිවිසුමට එළඹෙන්න ඕනේ නිවසේ පදිංචියට එන්න කලින්. මම දැකලා තියෙනවා ගොඩක් අවස්ථාවලදී හරි පස්සේ බදු ගිවිසුම ගහමු කියලා පදිංචියට එනවා. හැබැයි ආවට පස්සේ ගිවිසුමක් ගන්න ඉච්ච රුණන්දුවකුත් නැහැ. ආවට පස්සේ ආයි කොන්දේසි සාකච්ඡා කරන්න අවස්ථාවකුත් නැතුව යනවා. ඒ නිසා මම දෙන උපදේශය තමයි දෙපාර්ශවයටම බදු ගිවිසුම අස්සම් කරන්න ඕනේ පදිංචියට එන්න කලින්. එතකොට දැන් මම දැකලා තියෙනවා දැන් පදිංචියට ආවට පස්සේ කොළුවේ නිවසියන් ඒ තරම් උනන්දුවක් දක්වන්නේ නැහැ බදු ගිවිසුම අස්සම් කරන්න. හැබැයි ප්‍රශ්නේ වෙන්නේ ඉනෝසා සමහර වෙලාවට, උදාහරණයක් මම කියන්නම්, පළමු වන වසරට පාසල් ළමයින් ඇතුළත් කිරීමේදී සම්මුඛ පරීක්ෂණයක් තියෙනවා. ඒකෙදී තමන්ටමගේ අයිති නැත්තම් ඔප්පුවක් නැත්තම් බදු ගිවිසුම අනිවාර්යයෙන්ම පාසලට ඉදිරිපත් කරන්න ඕනේ. ඔන්න ඔය වෙලාවට දුවගෙන එනවා මේ සර් බදු ගිවිසුමක් ගහගන්න බැරුව ගියා මෙහෙමයි, අපිට පිටිපස්සට දින දාලා ගහගන්න බැරිද? දැන් එහෙම බෑ, ඒක නීති විරෝධී. දැන් අපිට දැන් අද දවසේ දිනේ දාලා තමයි බදු ගිවිසුමක් හදන්න පුළුවන්. ඉතින් මේ පාසලට ළමයින් දැමීම විතරක් නෙමෙයි, සමහර වෙලාවට ප්‍රාදේශීය සභාවේ, නගර සභාවේ වෙළඳ බලපත්‍රය ගන්න බදු ගිවිසුම අනිවාර්යයි. ඒ වගේම සමහර ව්‍යාපාර තියෙනවා මධ්‍යම පරිසර අධිකාරියෙන්, UDA නාගරික සංවර්ධන අධිකාරියෙන්, භූ විද්‍යාවකින් ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ බලපත්‍ර. ඒගොල්ලන් ඉල්ලන මුලම ලියවිල්ල තමයි බදු ගිවිසුම. ඉතින් බදු ගැනුම්කරුවන්ටත් ඒ නිසා අනිවාර්යෙන්ම බදු ගිවිසුමක් තියෙන එක ගොඩක් හොඳයි. අනිත් පැත්තෙන් බදු ගිවිසුමක් තිබුණාම හිතුව හැදියට බදු මුදල් වැඩි කරන්න බෑ, හිතුව වෙලාවට අයින් කරන්න බෑ. ඒ නිසා බදු ගැනුම්කරුවන් කුලී නිවසියන්ටත් මේ බදු ගිවිසුමෙන් ආරක්ෂාවක් තියෙනවා.
0: හා, ඒ පාර්ශ්ව දෙකටම ඉතා වැදගත් වෙන බදු ගිවිසුම පිළිබඳව ඒ පැහැදිලි කරගත්තේ. අපි එමතුම් දෙකකට ඉඩ දෙන්නම්. ආයුබෝවන් සුබ දේශනක්.
2: ආයුබෝවන්.
0: ඔව්, ආයුබෝවන්, ඔබේ ප්‍රශ්නය යොමු කරන්න.
2: මම හොරණින් කතා කරන්නේ. මේ මට දැනගන්න ඕනේ දැන් අපි නිවසක් හෝ ව්‍යාපාරිකානේ බදු දීල ගන්නකොට ඒ මේ බදු මුදල් මුද්‍රගාතු එතකොට ඔය නොදාරස් ගාපි ගන්න ඕනේ බදු හිමියද එහෙම නැත්නම් ගෙවල් හිමියද?
1: ඉතාම වැදගත් ප්‍රශ්නයක්. දැන් බදු ගිවිසුමක් සකස් කිරීමේදී ගාස්තු දෙකක් තියෙනවා. එකක් මුද්දර ගාස්තු, අනිත් එක ඔප්පු ගාස්තුව. දැන් මුද්දර ගාස්තුවේ නම් මුද්දර ගාස්තු පනත ඉතාම පැහැදිලිව දක්වලා තියෙනවා. වෙනත් විදිහකට එකඟුනේ නැත්තම් බදු ගැනුම්කරු තමයි මුද්දර ගාස්තුව ගෙවන්න ඕනේ කියලා. හැබැයි ප්‍රායෝගිකව අපි බදු ගිවිසුම් හදනකොට දාන්නේ දෙපාර්ශ්වය සමසමව ඒ ගාස්තුව දරා ගන්න ඕනේ කියලා. ඒ අනුව දැන් අද පැවැත්වෙන සාමාන්‍ය සම්ප්‍රදාය තමයි බදු ගිවිසුමේ ඔප්පු ගාස්තුවත් මුද්දර ගාස්තුවත් දෙපාර්ශ්වය සමසමව දරා ගත යුතුයි.
0: හොඳයි, අපි තව ගැටලුවකට ඉඩ හදා දෙන්නම. ආයුබෝවන් සුබ දේශනක්.
2: ආයුබෝවන් සුබ දේශනක් මිස්. මට ඊළඟට දැන් අර මගේ පළවෙනි ප්‍රශ්නේ උත්තරේ හම්බුණා. එතකොට මිස් මේ දැන් අපේ ඒ ගෙදර රිපෙයාර් නඩත්තු කටයුතු අපිද කරගන්න ඕනේ නැත්නම් නිවාස හිමියා අපිට කරලා දෙන්න ඕනිද? දැන් හිතන්නකෝ වහලේ පොඩ්ඩක් කැඩුනා, සතෙක් එහෙම කැඩිපැනලා දොරක් ජනෙලක් දිරලා ගියා. ඒ වගේ දේවල් වෙනකොට අපි ඒක කර අපි අපේ යටි වියදම් කරලා කරගන්න ඕනිද? එහෙම නැත්නම් නිවාස හිමියා විසින් ඒක කරලා දෙන්න ඕනිද අපිට?
1: ඒකත් නිතරම මගින් අහන ඉතාම වැදගත් ප්‍රශ්නයක්. 1972 ගෙවල් කුලී පනතේ නම් බොහොම පැහැදිලිව දක්වලා තිබ්බා නිවාස හිමියා ඒවා කරලා දෙන්න ඕනි කියලා.

0: හැබැයි දැන් ඒ පනතට අදාළ නැති අපි බදු ගිවිසිම්වලින් පාලනය වෙන දේපල බැලුහාම ඒකෙදි අපි කරන්නේ බදු ගිවිසුමේ පැහැදිලිව දක්වනවා කොහොමද මේ නඩත්තු කටයුතු කරන්නේ කියලා. ගොඩක් කලාවට දැන් දානවා අපි අඩු මට්ටමේ අලුත් වැඩියා කටයුතු බදු ගැනුම්කරු කරගත යුතුයි. විශාල රෙපෑර් එකක් අලුත් වැඩියා කටයුත්තන්නම් බදු දීමනාකරු කරලා දෙන්න ඕනේ. ගොඩක් කලාවට කරන්නේ අපි කියනවා රුපියල් 10,000 වගේ සීමාවක් දාලා 10,000ට අඩු සුළු අලුත් වැඩියා කිරීමක් නම් බදු ගැනුම්කරු කොළි නිවැසියා කරගන්න ඕනේ. විශාල අලුත් වැඩියාවක් නම් අනිවාර්යෙන්ම බදු දීමනාකරු කරලා දෙන්න ඕනේ.
1: අපි දැන් මේ
0: ඒක ඇත්තටම ඉනුෂා ඒක අපිට මේ බදු ගිවිසුමේ සඳහන් විදිහ මිසක් අපිට කියන්න බෑ. ඒක හොඳම වැඩේ ඒක බදු ගිවිසුම අස්සම් කරන වෙලාවට එකඟ වෙන්න ඕනේ අලුත් වැඩියා කටයුතු කවුද කරන්නේ කියලා.
1: ඒ පිළිබඳව පැහැදිලි කර ගැනීම මේ පසු කාලීන ප්‍රශ්න ඇති නොවෙන්න වාසියක් පහසුවක්. අපි මේ තනි තනි ප්‍රශ්න යොමු කරගත්තත් ඒවා පොදු ප්‍රශ්න බවට පත් වෙන නිසාම තව එමතුම් කිහිපයකට ඉඩ දෙන්නම්. අයිබන් සුබදස්සනක් ඔබේ ගැටලු යොමු කරන්න.
2: අයිබන් මේ මට දැනගන්න ඕනේ කුලියට හරි බද්දට හරි මේ නිවසක් දෙනකොට හරි දීපලක් දෙනකොට හරි අපි මොනවාද මේ නඩු යන්නේ නැති වෙන්න ඒකට දාන්න ඕන ස්ට්‍රොං මේ කරුණු මොනවාද කියලා දැනගන්න ඕනේ. එතකොට අපිට ඒකේ ආරක්ෂාව තියෙනවා කුලියට දෙන එක්කෙනාටත් කුලියට ඉන්න එක්කෙනාටත්. මට ඒ ටික හරියට දැනගන්න ඕනේ බද්දකට හරි කුලියකට හරි දෙන්න මේ අපි අඩංගු යුතු කරුණු මොනවාද කියලා නඩු යන්න නැති වෙන්න. අන්න ඒකයි අලුත් මේ අලුත් පාඩක විදිහට.
0: හොඳයි, ඉතාම ඉතාම වැදගත් ප්‍රශ්නය. මං හිතන්නේ මේක තමයි අපි සාකච්ඡා කළ යුතුම දේ. ඇත්තෙන්ම මම දෙන උපදේශය තමයි මුලින්ම අපි ඇත්තරම එතුමේ කිව්වා වගේ පරණ දේව 1972 පනත ගැන කතා නොකරමු. දැනට ඒකේ භාවිතාවේ අඩු නිසා අලුත් විදිහ අනුව අපි මුලින්ම කරන්න ඕනේ බදු ගිවිසුමක් සකස් කරන්න ඕනේ. මොකද ඒක අත්‍යවශ්‍යයි. මොකද නීත්‍යානුකූලව කියලා තියෙනවා 52 බදු ගිවිසුමක් නොතාරිස්වරයෙක් විසින් සහතික කරපු බදු ගිවිසුමක් තියෙන්න ඕනි කියලා. මොකද සමහර වෙලාවට මම දැකලා තියෙනවා දෙන්න එකහුව වෙලා නිකන් කොල්ල කැල්ලක ලියලා සමහර ලාවට හොඳට හදපු බදු ගිවිසුම් තියෙනවා නොතාරිස්වරේ සහතික කරපු නැති. නොතාරිස්වරේ සහතික කරාට අමතරව මුද්දර ගාස්තු නියමිත පරිදි ගෙවලා තියෙන්න ඕනි කියලා අලුත් පනති 2023 පනති පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එතකොට අපි එතුමිය අහපු ප්‍රශ්නෙට ඉතාම වැදගත් ප්‍රශ්නයක්. බදු ගිවිසුමේ මුලින්ම අපි බලන්න ඕනේ දේ එකක් තමයි මං හිතන්නේ වැදගත්ම දෙයක් එතුමිය කිව්වාගේ නඩු නොයා කරදර නොවි ඉන්න අපේ කාල සීමාව. බදු ගිවිසුමක බද්දන් නම් නිශ්චිත කාල සීමාවක් අනිවාර්යෙන් තිය යුතුයි. අවුරුද්දක් නම් අවුරුද්ද, අවුරුදු දෙක නම්, ඒ කියන්නේ ඉවර වෙන දවසක්. අහවල් අවුරුද්දේ දෙසැම්බර් 31 මේක ඉවරයි. ඒ කියන්නේ පැහැදිලිවම බදු ගිවිසුමේ ඉවර වෙන දවස සඳහන් කර යුතුයි. මොකද නීතියට ගියාම ඊ ඉවර වෙන දවසට අයින් වෙනවද කියන එක තමයි බලන්නේ. ඒ නිසා ඒක පළවෙනිම එක. ඊට පස්සේ දෙවනි එක මම කියන්නේ දෙවනියට තියෙන ඕනේ කුලිය. හරියට නියමිත පරිදි අපි සඳහන් කරලා තියන්න ඕනේ. මේ අවුරුද්දේ මෙච්චරයි, මේ අවුරුද්දේ මෙච්චරයි. මොකද අපිට මැදදී වෙනස් කරන්න බෑ. ඒ නිසා කුලිය නිශ්චිතවම සඳහන් කරලා තියෙන්න ඕනේ. සමහර වෙලාවට අපි වැඩි කරන්න ඉන්නවනේ අවුරුදු දෙක කරන ලියන්නේ. ඒක පැහැදිලිව දාලා තියෙන්න ඕනේ දෙවනි අවුරුද්දේ ඉඳන් වැඩි කරනවා මේ ගාන කියලා. ඒක දෙවනි එක. තුන්වෙනි එක තමයි මන්ට ආපු ප්‍රශ්න වලින් ගොඩාක් ප්‍රශ්න ඇවිල්ලා තියෙන්නේ මේ බදු ගැනුම්කරු බදු පරිශ්‍රයේ යම් යම් ඉදිකිරීම් කරගන්නවා. ඕක පස්සේ කාලෙක මහා කරදරයකට නඩු යන්න එකක්. ඒ නිසා මම කියන්නේ බදු ගිවිසුමේ අපි පැහැදිලිව දක්වන්න ඕනේ බදු ගැනුම්කරුට බදු දීමනාකරුගේ ලිඛිත අවසරය නැතුව කිසිම ඉම්ප්‍රූවමන්ට් එකක් අලුත් වැඩියාවක් වැඩිපුර එක්කහු කිරීමක් කරන්න බෑ කියලා. ඒ වගේම ගිවිසුමේ සඳහන් කරන්න ඕනේ ලිඛිත අවසරය ඇතුව හරි කරනවා නම් ඒ වියදම බදු ගැනුම්කරු දරා ගත යුතුයි කියලා. නැත්තම් අන්තිමට වෙන්නේ එයාට යන්න කිව්වම එයා කියනවා යන්න බෑ, මම මෙච්චර වියදම් කරලා තියෙනවා මේ පරිශ්‍රයට, ඒ නිසා මම මේ යන්නේ නැහැ කියන ඉඩ තියෙනවා. ඒ නිසා එතුමිය අහපු වැදගත්ම ප්‍රශ්නයක් ඒක. ඒකට මම කියන්නේ අර අලුත් වැඩියාව නැවත එකතු කිරීම ඉදිකිරීම් බදු පරිශ්‍රයේ කරන්න ඉඩ දෙන්න එපා. ඒක මුලින් එකඟ වෙලා තියෙන්න ඕනේ. මංහිතන්නේ සෑහෙන දුරට එතුමගේ ප්‍රශ්නයට උත්තරේ ලැබුණ කියලයි.
1: ඒ කරුණු ඇතුළත් කරගත්තතින් හොඳ ගිවිසුමක්, කුලී ගිවිසුමක් ඇති කරගන්න පුළුවන්කම ලැබෙයි. එතකොට අර බොහෝ අයට තියෙන ගැටලු ප්‍රශ්නවලට මුහුණ දෙන්න අවස්ථාවක් නැහැ. දැන් මේ කාරණාවලදී අපි දැන් මේ විදිහට හොඳ ගිවිසුමක් ඇති කරගත්තත් මොනියම් ප්‍රශ්නයක් නිසා හරි ගැටලුවක් ඇති වුණු තැනකදී නඩුවලට නොගිහින් විසඳා ගන්න ක්‍රමය මොකක්ද?
0: ඔව්, ඇත්තටම මේ අපිට සමත මණ්ඩලයට යන්නත් පුළුවන්. හැබැයි මං හිතන්නේ දැන් අලුත් 2023 පනත ප්‍රකාරව ඉස්සර වගේ දීර්ඝ කාලයක් යන්නේ මේ ඒක හරි ඉක්මනට ඉතාම කාර්යක්ෂම ක්‍රමවේදයක් අලුත් පනතින් ලබා දීලා තියෙනවා. ඒ හැබැයි ඒකට මං කලින් කිව්වාගේ පනත ප්‍රකාරව අපිට ඒකෙන් වාසිය ගන්න නම් බදු ගිවිසුමක් නීත්‍යානුකූලව තියෙන ඕනේ, මුද්දර ගස්සුත් ගෙවලා තියෙන ඕනේ. ඒ නිසා මම හිතනවා මේ ඇතරම ඉතින් ඔබතුමී අයිනෝෂා කිව්වා වගේ අපිට උසාවි නොගිහිල්ලා ඒක විසඳ ගන්න පුළුවන් නම් දෙපාර්ශ්වය කතා කරලා ගොඩක් හොඳයි. හැබැයි මම බල දැකලා තියෙන සමන්ත මණ්ඩලයට ගියත් ගොඩාක් වෙලාවට විසඳෙන්නේ නැහැ. එච්චර සාර්ථකව විසඳිච්ච අවස්ථාවල් දැකලා නැහැ. සමහරවිට පොලිසියට ගිහිල්ලා එතනින් විසඳිච්ච අවස්ථාවල් මම දැකලා තියෙනවා. ඉතින් මං හිතනවා මේ දැන් අලුත් ක්‍රමවේදේ ඉස්සරට වැඩිය ගොඩක් හොඳයි කියලා.
1: හොඳයි, අද අපි පැහැදිලි කරගෙන ඉන්නේ කුලියට බද්දට ගැනීමේදී සහ ලබා දීමේදී අපි දැන හිඳිය යුතු නීතිමය කාරණා පිළිබඳව. අපි කෙටි විරාමයක් ගන්නම්. මේ විරාමයෙන් අනතුරුව යළි ඔබේ ප්‍රශ්න ගැටළු වලට අවස්ථාව ලබා දෙමින් තව පැහැදිලි කිරීම් තියෙනවා. ඒ වෙනුවෙන් ඉඩ හදා ගන්නම්.

0: අසන්න සවනේ
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න

0: පෙරුරු අටයි විනාඩි 40යි අද සාර ප්‍රභාගිර අප දැනුවත් වෙමින් ඉන්නේ මේ කුඩියට දීමේදී ගැනීමේදී මතුවෙන තත්වයන් පිළිබඳව එහිදී අපි දැන හිඳිය යුතු නීතිමය කාරණා පිළිබඳව එහි වටිනාකම් පිළිබඳව නීතිඥ සමන් ලීලාරත්න මහත්මයාට අපි ආරාධනා කළා. එහිදී අපි බොහෝ තැන් පිළිබඳව අවබෝධයන් ලබා ගත්තා. එතනදී අපි වෙනම තැනක හිඳ කතා කරන්න බලාපොරොත්තු වුණා සමන් මහත්මයා. මේ හොඳ කුලි ගිවිසුමක අනිවාර්යෙන් තිබිය යුතු මේ කරුණු එකී කරුණු අතරදී මේ තව කරුණු කිහිපයකුත් අපි අවධාරණය කරගන්න කැමතියි කියලා ඔබතුමා යෝජනා කරා.
1: ඔව්, විශේෂයෙන්ම දැන් වර්තමානයේ පවතින තත්ත්වය අනුව මං හිතන්නේ හැම බදු ගිවිසුමකම සඳහන් කළ යුතුයි කිසිම නීති විරෝධී කටයුත්තකට බදු පරිශ්‍රය යොදා ගන්න බෑ කියන එක. මොකද මෑතකදී මට අත්දැකින ලැබුණා ඔය ඔන්ලයින් බිස්නස් කරන හැකර්ස්ලා වගේ අය ඇවිල්ලා ඉතාම ඉහළ කුලියට ගන්නවා. ඉතින් නිවාස හිමියොත් කැමති මේ ගොඩක් කුලිය විදේශිකයෝ ඒගොල්ලන් ගොඩක් කියලාවට. නමුත් පොලිසියනුත් ඇතුළේ විශාල ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා හරි බදු ගිවිසුමක් තිබ්බේ නැත්තම්. ඒ විතරක් නෙමෙයි, තව තවත් මං හිතන්නේ අපි හිතමු සූදු පොළක්, ගණිකා නිවාසයක්, ඔය වගේ එකක් වුණත් කරන්න පුළුවන්. ඒ නිසා අපි විශේෂයෙන්ම දාන්න ඕනේ කිසිම ආකාරයක නීති විරෝධී කටයුත්තකට බදු පරිශ්‍රය යොදා ගන්න බෑ කියලා. ඒකෙන් ඇත්තටම බදු හිමියන්ට, නිවාස හිමියන්ට ආරක්ෂාවකුත් ලැබෙනවා පොලිස් පරීක්ෂණවලදී අධිකරණ ක්‍රියාදාමයකදී. අපිට ඇත්තටම කටවචනෙට දීලා තිබුණොත්, බදු ගිවිසුම නැතුව දීලා තිබුණොත්, ඒකෙදී අපිට අපරාධමය වරදට අපි තවුල්කාර වෙන්න ඉඩ තියෙන නිසා මම ඉතාම හොඳින් අවධාරණය කරනවා. අපි බදු ගිවිසුමක් යනවා වගේම ඒ වගේම නීති විරෝධී කටයුතු වලට යොදා ගන්න බෑ කියන එක අපි දාලම තියෙන්න
0: ඕනේ. කුලී කරුවගේ පැත්තෙන් කතා කරනකොට දැන් අපි බදු ගිවිසුමකටත් එකතු වෙනවා. අපි හිතමු අවුරුද්දක වගේ කාලයකට අපි බදු ගිවිසුමකට එක්කහු වෙනවා. හැබැයි යම් විදිහකින් මේ ගෙවල් හිමියට ඒ අදාළ නිවස ලබා ගන්නට උවමනාවක් මතු වෙනවා. ඒක සාධාරණ හේතුවක් විදිහට හිතමුකෝ. එතකොට පාර්ශ්ව දෙකට කතා කරගෙන ඒක කරන්න පුළුවන්ද? ඒ ගිවිසුම උල්ලංඝනය වෙනවද? කොහොමද ඒ තත්ත්වය?
1: ඔව්, අපි ඇත්තම කතාව ගිවිසුමේ සඳහන් කරලා නැත්තම් විශේෂයෙන්ම සම්පූර්ණ ගිවිසුම් කාලයේම බදු ගැනුම්කරුට දෙන්න ඕනේ. මොකද බද්ද කියන එකේ ප්‍රධානම එකක් නියමිත කාල සීමාවක් තියෙන එක. එතකොට දැන් හැබැයි අපිට පුළුවන් කොන්දේසියක් හැටියට දාන්න මාස 3ක කලින් දැනුම් දීමක් කරලා දෙන්නාගෙම කැමැත්තෙන් අපිට ඒක අවසන් කරන්න පුළුවන් කියලා. එහෙම කොන්දේසියක් දාලා තිබ්බේ නැත්තම් බදු ගැනුම්කරු ගිවිසුමේ කොන්දේසි කිසිවක් අඩ නොකර ඉතාම හොඳින් ඉන්නවා නම් අපිට කලින් අයින් කරන්න බෑ.
0: හා හා හා, මාස 3කට කලින් දැනුම් දීම මේ අනිවාර්ය කාරණාවක්ද?
1: නැහැ, අපි බදු ගිවිසුමේ එහෙම සඳහන් කරලා නැත්තම් අනිවාර්ය නැහැ. දැන් ගොඩක් කාලවලට කන්නේ මාස 3කට කලින් දැනුම් දෙන්න බැරි වුණොත් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි මාස 3ේ කුලිය ලබා ගන්නවා කුලිකරුගෙන්. ඒක බදු ගිවිසුමේ තිබුණොත් විතරයි ඒක එහෙම කරන්න පුළුවන්. නැත්තම් සම්පූර්ණ බදු කාලය දෙන්න වෙනවා. දැන් ඒක අපි මෙහෙම බලමු. ඉන්නවා අපි වාණිජ පරිශ්‍රයක් ගන්නකෝ, අපි බැංකුවක් කියන්නකෝ. දැන් බැංකුව අවුරුදු 10කට විතර 5කටවත් අනිවාර්යෙන් ගන්නවා. ඒගොල්ලන් ගොඩාක් වියදම් කරලා මේ ඒ නඩත්තු කටයුතු කරලා ලස්සන කරලා පේන් කරලා ඒ ඔක්කොම කරාට පස්සේ අපි ඉල්ලලා හිටියොත් එහෙම ලොකු අමාරුවක් වැටෙනවනේ. ඒ නිසා දැන් බදු ගිවිසුමේ කොන්දේසි කඩ කරන්නේ නැත්තම් සම්පූර්ණම කාල සීමාව දෙන්න ඕනේ වෙනම විදිහකට අපි ගිවිසුමේ එකඟ වෙලා නැත්තම්.
0: දැන් අපි හිතමුකෝ අර ඒ විදිහට එහෙම ලස්සනට නඩත්තු කරනවා, ලස්සනට ඉදිකිරීම කරනවා. මේ ඒ ඒ ඒ ඉදිකිරීම කිරීම තුළ ඒ කුලීකරුවට මේ යම් මුදලක් ලබා ගන්නට ඉඩක් පුළුවන්කමක් තියෙනවද එහෙම?
1: බෑ, සාමාන්‍යයෙන් බදු ගිවිසුමේ සඳහන් කරනවා යම් කිසි වැඩි දියුණු කිරීමක් කරනවා නම් අනිවාර්යයෙන්ම ඒක බදු ගැනුම්කරු කරගන්න අලුත් වැඩි කටයුතු එයාම දරා ගන්න ඕනේ කියලා සඳහන් කරනවා. මං හිතන්නේ මේ ගිවිසුමේ ඒ පිළිබඳ සඳහන් කරන එක ඉතාම වටිනවා. නැත්තම් අවසානයේදී අර කලින් ප්‍රශ්න ආපු අර මාත්මිය කිව්වාගේ ප්‍රශ්න ඇති වෙන්න ඉඩ තියෙනවා.
0: හා හා, ඒ කියන්නේ බදු ගිවිසුම තමයි මේ පාර්ශ්ව දෙකටම තියෙන ගැළවිල්ල නේ?
1: ගැළවිල්ල.
0: හා, මේ අපි මේ පැහැදිලි කිරීම තුළ තව අපි මුහුණ දෙන ගැටලු තමයි කුලි කරුවා මේ ඒකත් ඉතින් බදු ගිවිසුම නැත්තම් තමයි මේ ගැටලුවත් යොමු වෙන්නේ. යම් විදිහකින් එහෙම ගැටලුවක් ඇති වුණොත් මාසික කුලිය එහෙම හිතුමනාපට වැඩි කරන්න පුළුවන්ද?
1: බෑ, මේ ඇත්තටම අපේ රටේ කොහොමත් කලින් පැවති නීති අනුවත් දැන් තියෙන විදි අනුවත් අපි බදු ගිවිසුමකට එළඹියා නම් ඒ කාල සීමාව ඇතුළත නියමිත බදු මුදලක් අපි සඳහන් කරලා තියෙනවා නම් ඒක වෙනස් කරන්න බෑ.
0: හොඳයි, ඔබේ ප්‍රශ්න ගැටළු වලටත් අපි උත්තර ලබා දෙන්න සූදානම්. එනිසා හැමතුම් කීපයකට යලි අපි ඉඩ ලබා දෙන්නම්. දැන් මේ කතාවේදී කුලී කරුවගේ පැත්තෙන් තව මොනවද අපි දැනන් ඉන්න ඕන කාරණා සමන් මහත්මයා?
1: ඔව්, ඇත්තටම මේ මං හිතනවා ගොඩක් වෙලාවට හරියටම බදු ගිවිසුමයි කොන්දේසි හොඳට කියවල බලන්න ඕන කියලා සමහර වෙලාවට. දැන් ඇත්තටම අපි බද්ධකදී තියෙන විශේෂ ලක්ෂණය තමයි නියමිත කාල සීමාව තියෙනා වගේ සම්පූර්ණ අයිතිය තියෙනවා බදු පරිශ්‍රයේ. ඒකට අපි කියන්නේ නීතිමය වචනේ එක්ස්ක්ලූසිව් පොසෙෂන් කියලා. දැන් සමහරලාවට ගෙවල් හිමියා නිවාස හිමියා හිතනවා මගේනේ ගෙදර මට ඕන වෙලා ගියහකි, එහෙම බෑ. ඒ කියන්නේ බදු ගැනුම්කරුට කුලී නිවැසියට සම්පූර්ණ අයිති බදු දුන්නට පස්සේ ඒ අයිතිකාරයට ඕන වෙලාවට ගිහිල්ලා මැදිහත් වෙන්න බෑ. ඒ කාමරවලට කුස්සියට ඒ වැටමේවට යන්න බෑ. එකම දේ බදු ගිවිසුමේ සඳහන් කරලා තියෙනවා නම් මේ කලින් දැනුම් දීලා නියමිත සුදුසු වෙලාවක බදු පරිසරයට ඇතුල් වෙන්න පුළුවන් කියලා. එහෙම මිසක් නැත්තම් මේ සම්පූර්ණම බදු ගැනුම්කරු සතුයි ඒ කාල සීමාව ඇතුළත.
0: හා හා හා, ඔයිට අදාළව තව ප්‍රශ්න කිහිපයක් තියෙනවා මේ පැහැදිලි කරගන්නට. ඊට කලින් අපි මේ ඇමතුමටත් ඉඩ දෙමු. අයිබොන් සුබදැස්සනක් ඔබේ ප්‍රශ්න යොමු කරන්න.
2: අයිබොන් සුබදැස්සනක් මිස්, මම බදු දීලා තියෙන්නේ අවුරුද්දකට මේ කඩයක්. ඊට පස්සේ දැන් ඒගොල්ලෝ මාස 3ක් විතර හිටියා බදු ඔප්පුකුත් දීලා තියෙන්නේ. දැන් ඒගොල්ලෝ මේ අයින් වෙන කතාවක් කියනවා. එතකොට කොහොමද මම මේ බදු ඔප්පු ආයි කැන්සල් කරන්න ඕනේද? ඒකට තව වියදමක් යනවද? මේ
1: කොහොමද කරන්න ඕනේ? ඔව්, ඇත්තටම බදු ඔප්පෝ කැන්සල් කරන්න ඕනේ තමයි. ඒ කියන්නේ අපි දැන් අවුරුද්දකට නම් ලියලා තියෙන්නේ ඉදන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ, ඕක අවුරුද්දටම රෙජිස්ටර් වෙලා ලියාපදිංචි වෙලා තියෙනවා. එතකොට එතුමියට දැන් අලුත් බදු ගැනුම් කාර්යයකට බදු දෙන්න ගියාම අර කාල සීමාව ඉවර වෙලා නැති නිසා ඉදන් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අලුත් බදු ගිවිසුම ලියාපදිංචි නොවි තියෙන ඉඩ තියෙනවා. ඒ නිසා මේ කලින් බදු ඔප්පුව අනිවාර්යයෙන්ම නියමිත කාල සීමාවට කලින් අවසන් කරනවා නම් ඒක අවලංගු කළ යුතුයි. ඔබතුමීට කියන්න පුළුවන් දැන් ඒගොල්ලන්නේ බදු ගැනුම් කාර්යයනේ ඉල්ලන්නේ අවලංගු කරන්න කියලා, ඒකට යන වියදම දරන්න කියලා. නමුත් ඒකට මුද්දර ගස්වක් යන්නේ නැහැ, ඉතින් සුළු මුදලක් යන්නේ. ඒ නිසා ඒක මේ අවලංගු කරන්න ඕනේ. මතක තියාගන්න, එතුමීට විශේෂයෙන් අවවාද කරන්න කැමතියි, අවලංගු කරන ඉවර වෙනකන් අර නැවත ගෙවන තැන්පතු ආපසු ගෙවන්න එපා. හරි, මොකද නැවත ගෙවන තැන්පසුවයි ඔක්කොම ගෙවලා ඉවරුණාට පස්සේ ඒගොල්ලන්ට ආයි උනන්දුවක් නැහැ ඇවිල්ලා ඔය ගිවිසුම් අවලංගු කරන එක. ඉතින් යතුරු බාර දීලා නැවත ගෙවන තැන්පතු ආයි ගෙවන වෙලාවේදී නොතරිස් කෙනෙක් ගාවට ගිහිල්ලා ගිවිසුම අවලංගු කරගන්න.
0: හොඳයි, මේ ඒ ගැටලුවටත් ඒ විදිහට විසඳුම් හොයාගන්නට පුළුවන්කම තියෙනවා. අපි අර කතා කරමි හිටපු තැන් මේ වල ඇති වුණු තව මතු කිරීමක් තමයි සමනමන්වයි. දැන් අපි කුලියර ගත්ත ගයක් හෝ මොකක් හෝ ගොඩනැගිල්ලක තව කොටසක් තියෙනවා. දැන් ඒ කොටසත් සමහරලාවට කුලි මේ කරුවා විසින් තව කෙනෙකුට ලබා දෙන්න කටයුතු කරනවා. දැන් මේ තත්ත්වය තුළ කොහොමද මේ කාරණාව?
1: මෙහෙමයි, අපි ඒකත් බදු ගිවිසුම් මත තමයි රඳාපවතින්නේ. සාමාන්‍යයෙන් බදු ගිවිසුම් වල දාන අතුරු බදු දෙන්න බෑ කියලා. එහෙම ගිවිසුමේ සඳහන් වෙලා නැත්තම් අතුරු බදු දෙන්න පුළුවන්. ඒකේ ගැටලුවක් නැහැ. දැන් උදාහරණයකට ලොකු සුපර් මාකට් තියෙන ගොඩනැගිලි වල ඒ සුපර් මාකට් වලට අමතරව පොඩි පොඩි තව කඩ තියෙනවා, ඒවා අතුරු බදු ඇත්තටම. එහෙම අපි ඒක තහනම් කළ නැත්තම් ගිවිසුමෙන් අතුරු බද්දක් දෙන්න පුළුවන්. නමුත් මම යෝජනා කරනවා, මගේ අදහස නේවාසික පරිශ්‍රයන් නම් අතුරු බදු වලට ඉඩ තියන්න හොඳ නැහැ. අපි ඒක බෑ කියලා තමයි බදු ගිවිසුමේ දාන්න ඕනේ.
0: හා, ඒ කියන්නේ බදු ගිවිසුමේ ඒ පිළිබඳව යම් සඳහනක් නැත්තම් එතකොට කුලී කරුවට එහෙම දුන්නා කියලා වැරද්දක් නැහැ.
1: වැරද්දක් නැහැ, එහෙම දෙන්න පුළුවන්.
0: දැන් අපි හිතමුකෝ මේ අපි නොදැන මේ සින්න වෙන්න නියමිත ගයක් ඕ ගොඩනැගිල්ලක් කුලියට ගන්නවා, බද්දට ගන්නවා. ඉන් පස්සේ ඇති වෙන තත්වයන් තුලදී කොහොමද මේ ඒ කුලී කරුවට මුහුණ දෙන්න වෙන ප්‍රශ්න?
1: ඔව්, ඔබ කියන්නේ බැංකු ණයක් අවස්ථාවකද දැන් බැංකුනායක අවස්ථාවකදී දැන් ඇත්ත වශයෙන්ම දැන් ඔය බදු ගිවිසුමක් අසං කරද්දී මම නම් සාමාන්‍යයෙන් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් පත්තිරු පරීක්ෂා කරනවා. එතෙන්දී අපිට දැනගන්න පුළුවන් මේකේ තත්ත්වය මොකද්ද කියලා. දැන් ඕවගේ අවස්ථාවක නම් බැංකුවෙන් ලිස්පෙන්ඩන්ස් එකක් විකිණීම සඳහා සහතිකය ඇතුළත් කරලා තියෙනවා ඉඩම් ලියාපදිංචි කිරීම කාර්යාලයේදී. ඒ වගේ වෙලාවට මම නම් බදු ගැනුම් කරුවට දැනුම් දෙනවා මෙහෙම ප්‍රශ්නයක් තියෙන එකක් කියලා. නමුත් ඒ ගැන හොයන්න නැතුව ලිව්වොත් ඉතින් අනිවාර්යයෙන්ම බැංකුව මගින් ඒගොල්ලන් ඉවත් කරනවා වෙන්දේසි කිරීමකදී.
0: ඒ කියන්නේ ගැනුම් කරුවෙකුටත් වගකීමක් තියෙනවා Taman කුලියට හෝ බද්දර ගන්න ගොඩනැගිල්ල
1: ඕනේ කියන ප්‍රශ්න දෙකක් තියෙනවා. දැන් ඔය ණය ලබාගත්තේ බදු කරු පරිශ්‍රයට එන්න කලින්ද පස්සේද කියන එක ඔතෙන්දි වැදගත්. අපි හිතමු බදු කරු කුලී කරු ආවට පස්සේයි බැංකු ණය ලබාගෙන තියෙන්නේ කියලා. එහෙම වුණොත් බැංකුවට බෑ කුලීකරුව අයින් කරන්න. මොකද බැංකුවට ඒ අයිතිය ලැබෙන්න කලින් තමයි බදුකරුවට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා හැබැයි බැංකුව එහෙම කරන්නේ නැහැ. ඒගොල්ලන් කුලීකරුව හැමෝටම කියලා කුලීකරුව ඉන්න තැනකට ණය දෙනවා නම් deed of postponement කියලා ඔප්පුවක් ලියනවා. කල් තැබීමේ අයිතිය කල් තැබීමේ ඔප්පුව කියලා. එහෙම කල් තැබීම ඔප්පු ලියලා තමයි බැංකුව ණය දෙන්නේ. නැත්තම් ඒගොල්ලන්ට ඒ ණය අය කරගැනීමේ ප්‍රශ්නේ වෙන නිසා.
0: එතකොට අපි මිලදී ගන්න ගොඩනැගිල්ල හෝ නිවස හෝ මොනියම් පරිශ්‍රයක් පිළිබඳව හිමිකාරීත්වය පිළිබඳව හොයා බැලීම වැදගත්ද?
1: ඔව් අනිවාර්යයෙන්ම. මොකද දැන් මට ආපු ප්‍රශ්න ඔයගේ දෙක තුනක් තියෙනවා. එකක ප්‍රශ්නයක් ආවා දැන් අයිතිකාරයා රට ඉන්නේ එයා නැති නිසා ගෙදර එක්කෙනෙක් තමයි බදු ඔප්පු ලියලා තිබුණේ. ඇත්තට මේ ඔප්පුව වළංගු ඔප්පුවක් වෙන්නේ නැහැ. දෙපාර්ශවයටම එක පැත්තකින් බදු ගැනුම් කරුට ප්‍රශ්න ආවා. එයාට දැන් යන්න කිව්වහම යන්න වෙනවා. මොකද අර බදු ගිවිසුම් මත රඳාපවතින බෑ. ඒක වළංගු එකක් නෙමෙයි. ඒක අවස්ථාවක්. තව අවස්ථාවක් මට ආවා මේ ජීවිත භුක්ති හිමිකරු තමයි ලියලා තිබුණේ අයිතිකාරයා හින්දලා නැතුව. දැන් ජීවිත භුක්ති හිමිකරු මිය ගිහිල්ලා තිබ්බා. එතකොට එතනත් පොඩි ප්‍රශ්නයක් තිබ්බා. මේ ඇත්තෙම අයිතිකාරය නොවන කෙනෙක් බදු ඔප්පුව ලියන එක එච්චර සාර්ථක එකක් නෙමෙයි. විදේශයක ඉන්නවා නම් පවර් ෆැටෝනි එකකින් බලය පවර්ලා ඒ බලය පවරපු එක්කෙනා තමයි බදු ගිවිසුමට අස්සම් කරන්න ඕනේ.
0: දැන් මෙතන තව ගැටලුවක් යොමු වෙනවා. ඒ ගැටලුව තුළ තියෙන සමන් මහත්මයා කුලියට ගත්ත ගෙදර කාටවත් එහෙම ලියපු ගයක් නෙවෙයිලු. ඒ කියන්නේ දෙමව්පියන් එහෙම දරුවන්ට ලියපු නැති ගයක්. ඒ ගෙදර කුලියට ගත්තට පස්සේ මේ දැන් අර සහෝදරයෝ ඇවිල්ලා බලපෑම් කරන්න පටන් අරගෙන තිනවලු. ඒ කියන්නේ කුලියට රැඳෙන කුලීකරුවන්ට. දැන් එහෙම තත්වයක් තුල කොහොමද මේ ප්‍රශ්න
1: විසඳන්නේ? ඔව් දැන් මට හිතෙන්නේ දැන් ඔතන නම් බදු ගිවිසුමක් ලියාපදිංචි වෙන්න විදිහක් නැහැ. දැන් අයිතිකාරයාට නැතුව බදු ගිවිසුමක් ලිව්වොත් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ මං හිතන්නේ ලියාපදිංචි වෙයි කියලා. මොකද දැන් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ දැන් අවසාන පත්තිරුවේ සඳහන් වෙනවානේ අයිතිකාරයා කවුද කියලා. ඉතින් ඒ අයිතිකාරය හැර වෙන කෙනෙක් ලියනවා නම් එතන ප්‍රශ්න වෙනවා. දැන් සමහරලාට මෙහෙම නම් වෙච්ච අවස්ථාවල් තියෙනවා. දැන් අයිතිකාරය මිය ගියාම ගෙදර ළමයි ඔක්කොම එක්කව වෙලා. නමුත් ඒ ඔප්පුවේ අපි සඳහන් කරනවා මෙයා තමයි අයිතිකාරය හිටියේ. ආවල් දවසේ මේ අන්තිම කැමැත්තක් නැතුව මිය ගියා. එයා වෙනුවෙන් මෙයාගේ බිරිඳ සහ දරුවන් එකතු වෙලා බදු ඔප්පු ලියනවා කියලා එහෙම ලියන්න පුළුවන්. එහෙම නැතුව පවරපු නැති එකක් ඒක මං හිතන්නේ හරි බදු ඔප්පුවක් තියෙනවා කියලා එතන. හා
0: හා හා. ඔබට පුළුවන් නම් අපිට මේ ප්‍රශ්නය ආපහු මේ තව ටිකක් පැහැදිලි කරගන්න අවශ්‍ය නම් කතා කරන්න. මේ ඒ කියන්නේ බදු ගිවිසුමක් ඇති කර ගැනීම තුළ මේ අවස්ථා හුඟක් තැන්වල අපිට පිරිමහ ගන්න පුළුවන්.
1: දැන් මොකද දැන් මේ අවස්ථාවේදී ඔය කියන සිද්ධියේදී මගේ අදහස ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් ඔය ඔප්පුව ප්‍රතික්ෂේප වෙන්න ගොඩක් දුරට ඉඩ තියෙනවා. මොකද ඒකට කිසිම සම්බන්ධයක් නැති. උදාහරණයකට දැන් මට අයිති ඉඩමක් ඉනෝෂිට බදු දෙන්න බෑ. මොකද මේ ඒක දැන් ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අයිතිකරු සඳහන් වෙලා තියෙනවනේ.
0: එතනින් අපිට අයිතිය පිළිබඳවත් හිමිකාරීත්වය පිළිබඳවත් පැහැදිලි කරගන්න
1: පැහැදිලි කරන දැන් මම ලියන ගිවිසුම් වල නම් පැහැදිලිව මම ඔප්පුවේ සඳහන් කරනවා මේ අහවල් ඔප්පුව ප්‍රකාරව මට හිමි වුණු එක තමයි මේ බදු දෙන්න කියලා.
0: දැන් ඒ විදිහට කුලියට බද්දර දෙන්න තියෙන ගෙදරක හිමිකරුවෙක් විදෙස් ගත නම් කොහොමද එතකොට ඒ ගනුදෙනුව කටයුතු
1: කරන්නේ? ඔව් දැන් අලුතින් නීති අනුව අනිවාර්යයෙන්ම ඒ ඉඩමේ උපලේඛනය දාපු පවර් ඔෆ් ඇටෝනි එකක් තියෙන ඕනේ බලය පවර්ලා. ඉතින් ඒ නීති අලුතෙන් වෙනස් වුණා. ඉතින් ඉස්සර වගේ අමාරුත් නෑ. විදේශ රටකට ඇටෝනි බලකරයක් අස්සම් කරන්න ඉස්සර තරම් සංකීර්ණද දැන් සාක්ෂිකාරිය ඕනේ නෑ. සාමාන්‍යයෙන් නොතාරිස් කෙනෙක් ඒ රටේ හරි නැත්තම් ඒ රටේ තියෙන එම්බසියේ ඉන්නවා ඒකට අස්සම් කරන්න අදාළ නිලධාරී ඒ කෙනෙක් අස්සම් කරලා ලංකාවට එවලා මේ අපේ රෙජිස්ටර් ජෙනරල් දෙපාර්තමේන්තුවේ ඒක ලියාපදිංචි කිරීමෙන් පස්සේ තමයි බදෝපුව ලියන්න පුළුවන් වෙන්නේ.
0: මේ මේ මේ කාරණා අපි පැහැදිලි කරගන්නේ මේ පොදු දැනුවත් කිරීමක් වෙනුවෙන්. ඔබ තනිව මුහුණ දෙන තත්ත්වයන් නම් මීට මේ මේ පිළිබඳව තවත් වඩා නිවැරදි හොයා බැලීම්, නිවැරදි යෙදවීම්, නිවැරදි ක්‍රියාකාරකම් ඔස්සේ මේ තත්ත්වයන් ඔබේ ජීවිතවල ප්‍රශ්න බවට පත් නොකරගන්නට ඔබට පුළුවන්කම ලැබෙයි. ඒ නිසා අපි මේ පොදු දැනුවත් වීම උදෙසා සමන් ලීලාත් මහත්මයාට ආරාධනා කළේ. දැන් පොදුවේ මේ කාරණා පිළිබඳව කතා කරොතින් අවසාන වශයෙන් නිතිනතුමනි, මොකද්ද ඔබ අපිට දෙන පණිවිඩය?
1: ඔව් අර මේ කලින් ප්‍රශ්නේ මං චුට්ටක් තව පොඩ්ඩක් කියන්න කැමතියි. අර දැන් අපේ දැන් අනපනත්වල තියෙනවනේ නොතාරිස් කෙනෙක් සහතික කරපු ගිවිසුමක් අනිවාර්යයි කියලා. ඒතකොට නොතාරිස්ගෙත් වගකීමක් තියෙනවා මේ මේ අයිතිකාරයද මේක ලියන්නේ, එයාට අයිතියක් තියෙනවද කියලා හොයලා බලන්න. දැන් මගේ ගාවට ආවොත් නම් මං එයාගෙන් ඉල්ලන ඔප්පුව කොහාට හම්බෙච්ච ඔප්පුව කියලා ඒක ලෑන්ඩ් රිසීට් බලලා තමයි ලියන්නේ. ඒතකොට නොතාරිස්ටත් වගකීමක් තියෙන ඒකටනේ දැන් ගෙවන්නේ. දැන් දෙපාර්ශ්වය ගෙවන්නේ නොතාරිස් ඒක හොයල බල එක කරන්නනේ. ඉතින් ඒක අතන්දී හරියට වෙලා නැතුව ඇති අර එතුමිය අහපු ප්‍රශ්නේදී.
0: ඒ කියන්නේ නොතාරිස් ඒ වගකීම දරන්න ඕනේ
1: නේද? දරන්න ඕනේ. ඒකට එයාට ගෙවන්නේ ඒකටනේ.
0: හා එහෙනම් අපි අවසාන වශයෙන් මේ සියලු කාරණා එකහු කරගත්තම, සාරාංශ කරගත්තම ඔබතුමා දෙන පණිවිඩය මොකක්ද?
1: ඔව් ඇත්තෙන්ම දැන් මම දෙන පණිවිඩය දැන් මට නිතරම මේ සම්බන්ධ ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ඒ වෑදි මගේ අත්දැකීම තමයි නියමිත පරිදි නිසි ලෙස මුද්දර ගාස්තුව ගෙවපු බදු ඔප්පුවක් නොමැතිවීමෙන් තමයි ගොඩාක් වෙලාවට බදු ගිවිසුමක් නොමැතිවීමෙන් තමයි මේ ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ. සමහරලාට මගෙන් ඇවිල්ලා අහනවා නිතර අහන ප්‍රශ්නයක් තියෙනවා. දැන් කුලි නිවැසියෙක් එක දිගට ගොඩාක් කල් රැඳී හිටියොත් එයාට ඒක අයිතිවාසිකම් කියන්න පුළුවන්ද කියලා. දැන් ওই ප්‍රශ්නේ එන්නේ අපේ රටේ කාලාවරෝධී පනතේ තියෙන අවුරුදු 10කට වැඩි භුක්ති විඳින දේවල් භුක්තියට සවි වෙනවා කියලා. හැබැයි කුලී කාර්යයන්ට ඕක අදාළ වෙන්නේ නැහැ. ඔතන ප්‍රශ්නේ තියෙන්නේ අපි හරි බදු ඔප්පුවක් ලියලා හරි විදිහට දීලා තිබ්බොත් අපිට කුලී කාර්ය කියලා අධිකරණයකදී ඕන් තැනක ඔප්පු කරන්න පුළුවන්. අපි කටවචනෙට දීලා තිබ්බොත් අපිට පෙන්වන්න ක්‍රමයක් නැහැ මේ ඉන්නේ මගේ කුලී කාර්යය කියන එක. ඒ නිසා හැම වෙලෙම දැන් ඒ භුක්තියට සවි වෙන අවුරුදු 10 නෙමෙයි අවුරුදු 50ක් හිටියත් භුක්තියට සවි වෙන්නේ නැහැ නියමිත බදු ඔප්පුවක් ලියලා තියෙනවා නම්.
0: මෙන්න මේ වටිනාකම දැනුවත් වීම ලං කරගෙන ජීවිතයට එන්න පුළුවන් ගැටලු ප්‍රශ්න निराකරණය කර ගන්න පුළුවන් විදිහට ජීවිතේ හදාගන්න. ඒ දැනුවත් වීමයි අපි ලබා දෙමින් ඉන්නේ. අර ඔබතුමා මේ කතාවට කලින් කියපු උදාහරණයක් තිබුණා. ඒ උදාහරණේ හරිම වැදගත් වෙනවා අපි හැමෝටම. මොකද්ද? අර මුද්දර ගාස්තු වැඩිපුර ගෙවන්න සිද්ධ වෙනවට කුලි මුදල ඉතා අඩු ප්‍රමාණයක් සඳහන් කරලා ගිවිසුමකට ගියා. මෙන්න මේ කාරණාව උදාහරණයට අරගෙන අපිට පැහැදිලි කර දෙන්නකෝ.
1: ඔව් දැන් මම දැන් අලුතෙන් මේ මුද්දර ගාස්තු වැඩි කරාට පස්සේ තමයි මේ ප්‍රශ්න ගොඩක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය කල්පනා කරනවා මුද්දර ගාස්තුෙන් ගැලවෙන්න බදු ගිවිසුමේ අඩු මුදලක් දාලා ලියනවා. ඉතින් දැන් මෙතනදී ප්‍රශ්න උනේ දැන් මුද්දර ගාස්තුව ගෙවන්න වෙනවාට එයා රුපියල් 10,000ක් වගේ මුදලක් බදු ගිවිසුමට දැම්මා. නමුත් ඇත්ත බදු මුදල රුපියල් 50,000ක් වගේ. දැන් මෙතෙන්දි වෙච්ච ප්‍රශ්නේ තමයි බදු කාලයේ අවසානයේදී බදුකරු ගියේ නැහැ පරිශ්‍රයෙන්. ඊට පස්සේ අධිකරණයට යන්න ඕන. අධිකරණයේදී බදුකරුගේ ස්ථාවරය උනේ එයා හරියටම 50,000 ගෙවපු එක බැංකු හරහා ගෙවලා සියලු ලියකියුලි තියන් තිබුණා. එයා කියනවා රුපියල් 10,000යි මං ගෙවන්න ඕනේ මාසෙට, මං 50,000 ගානේ ගෙවලා තියෙන නිසා මට තව ඉස්සරහට තව ගොඩක් කල් ඉන්න මට 10,000 ගානේ කුලිය මේ ගෙවලා තියෙනවා ඉස්සරහට. ඒ නිසා මට ඉදිරියටත් ඉන්න පුළුවන් කියලයි උසාවීදී යාගේ ස්ථාවරය වුණේ. දැන් බදු දීමනාකරුට ඇත්තටම කියන්න උත්තරයක් නැතුව ගියා. මොකද එකම නීත්‍යානුකූල ලියවිල්ල යාගාව තියෙන බදු ගිවිසුම ඒකේ තියෙන්නේ රුපියල් 10,000යි. ඉතින් මුද්දර ගාස්තු ගෙවන්න වෙනවාට අඩුවෙන් දාලා ඉතින් ලොකු ප්‍රශ්නයක් ඇතිලා අවුදු ගාණක් අඩු කියන්න උනා.
0: නීතිය ඇති කරන්නේ ඔබේ මගේ පහසුවට. ඒ නිසා ඒ නීතිය තුළ ඔබ ඔබට පහසුයි කියලා හිතලා නීතියෙන් රිංගන්න හැදුවොතින් නීතියෙන් යම් යම් තැන්වලින් ඔබ පහසුවක් කියලා හිතාගෙන කරන කියන දේවල් ජීවිතේ අපහසුවක් ඇති කරන්නට මඟ පාදනවා. අන්න ඒ නිසා මේ තත්වයන් තුළ දැනුවත් වීමෙන් ඇති කරගන්නට පුළුවන් වෙන පහසුව ඇති කරගන්න. ඒ වෙනුවෙන් තමයි අද අපි මේ වෙලාව වෙන් කරගත්තේ. බොහොම ස්තුතියි ඔබතුමන්ට මේ පැය අපිට වෙන් කර දීම ගැන.
1: බොහොම ස්තුතියි නෝෂා.
0: නීතිඥ සමන් ලීරාත්න මහත්මයයි අපි මේ දැනුවත් වෙන්නට ආරාධනා කළේ, දැනුවත් වීම ලබා දෙන්නට. එහෙමනම් අපි හෙටත් මෙවන් වුණු දැනුවත් වීමකින් ඔබ මුණ ගැහෙන්නම්. මම ඉනුෂා වී බැද්ද පරිස්සමින් සතුටින් දැනුවත් වීමෙන් ජීවිතේ පහසුව ලං කරගන්න.

0: අසන්න සවනි,
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේව.
2: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්ය ස්වාමී කම්පි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමී කම්පි
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.ihs.edu.lk.
4: දෙදහස් විසිපහ අපොස උසස් පෙළ විභාගේ ප්‍රතිඵල අනුව 2025-2026 අධ්‍යන වර්ෂය සඳහා විශ්වවිද්‍යාල ප්‍රවේශයට අයදුම්පත් භාර ගැනීම ලබන 19 වෙනිදා දක්වා සිදු කෙරෙන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම කියයි. විශ්වවිද්‍යාල ප්‍රවේශාත්පොත කොමිසමේ ලියාපදිංචි අලෙවිසැල් වලින් දැන් ලබාගත හැකිය. කොමිසමේ නිල වෙබ් අඩවිය මගින් මාර්ගගත ක්‍රමයටද එය ලබාගත හැකිය. විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම්පත් භාර ගැනීම ආරම්භ වූයේ පසුගිය මස 28 වෙනිදායි. දැන් විදෙස් පුවත. ඉරානය එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයට හා ගල්ෆ් කලාපයේ නෞකාවලට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ලෝක වෙළඳපොලේ කංජා තෙල් මිල ගණන් ඉහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අප්‍රේල් මස මුලදී ඇමරිකාව හා ඉරානය අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කෙරුණද ගැටුම් අවසන් වී නැත. ක්‍රීඩා පුවත. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ක්‍රිකට් ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෑතකදී පැවති ජාත්‍යන්තර තරඟවලදී ඉහළ දක්ෂතා දක්වා ඇතැයි ක්‍රිකට් නායිකා චමරි අතපත්තු පවසයි. විශේෂයෙන් ප්‍රබල කණ්ඩායම් කිහිපයක් හමුවේ ජයග්‍රහණ වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එය ලෝක කුසලානයට ශක්තිමත් ලෙස අවතීර්ණ වීමට මහඟු පිටිවහලක් බව චමරි අතපත්තු කියයි.
2: නවීන තාක්ෂණින් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
6: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.

0: වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: දිව්‍යමය ස්පර්ශේ.
3: උන්වහන්සේ අපව වර්ධනය කරනාසේක.
4: දවසේ වදන.
5: මට ඕන දෙයක් මට කරන්න පුළුවන් කියලා.
1: බලාපොරොත්තු වේ කාන්තාව.
6: අපි වැඩක් කරන ගමන් දිව්‍යන් වහන්සේත් එක්ක කතා කරන්න.
7: විඩාවට නිමාවක්.
8: මම නම් උදව් කරයි ඊට පස්සේ මිනිස්සුන්ට.
9: වෙනසස.
10: ඔබ දන්නවද දෙවියන් වහන්සේ ආගමික නොවන බව?
9: සෑම සිකුරාදා සෙනසුරාදා ඉරිදා දිනකම රාත්‍රී 9:35ට වෙළඳ සේවය ඔස්සේ බලාපොරොත්තු වන්න.
0: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ අනුන් දෙවැනි ජන්මදිනයට සමකාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කොන්මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: අසන්න සවනි,
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේව. නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ පස් දින නේවාසික පාඨමාලාව. සන්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කථනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන්විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කථනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන්විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සංනිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන්විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
2: ඔබ සිහින දකින්නේ නිවේදකයෙකු හෝ සංනිවේදකයෙකු වීමටද?
3: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
2: සැබෑ ගුවන්විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
4: මාධ්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩක් ලොකු දැනුමක් නැති කාට වුණත් මෙතනට ඇවිල්ලා ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
3: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
2: අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 7. දුරකථන අංකය 0112 62 41 02.
3: 0777 135 82. WhatsApp 0772 99 43 682. ගුවන් විදුලි නිෂ්පාදන හා සංනිවේදන පාඨමාලාව.
2: අපි ඔබේ සංනිවේදන සිහිනය සැබෑ කරන්නෙමු.
5: වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිත කරමු.
6: සුරකිමු ලංකා, බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
7: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රස ජනනී සෑම සෙනසුරාදාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍යාධාර නොමිලේ විමසන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය. දුරකථන අංකය 0812 38 251 අතමිට සරු

0: හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
1: ලොව සුන්දරම පරිසර පද්ධතීන්ට උරුමකම් කියන ශ්‍රී ලාංකික ජනතාවගේ පාරිසරික හදගැස්ම ගුවන් විදුලිය මගින් දිගහැරෙන සුඳුරු අඩහෝරාව සුභාකිත සෑම ඉරිදා දිනකම උදෑසන 9ට ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන්
2: පරිසරයට ආදරය කරන ජාතිය ලොව උතුම්ම මිනිසුන් බිහි කරයි. සුභාකිත මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන ඒකකය ඔබ වෙත තිළින කරන තවත් සොබා දහම් මෙහෙවරකි.
3: අසන්න සවනේ
4: විඳින්න සදා හදවතින්
3: වෙළඳ සේවය

0: විකසිත රෑ 7 බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන්
1: හොඳ මාමට සවන් දෙන්න.
2: හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය
3: සතියේ සෑම සෙනසුරාදා දිනකම සවස 5:15ට වෙළඳ සේවය.
4: සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සභාගම අංක 723 මරදාන පාර කොළඹ 10.
5: ඔබ ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ද? ඔබේ ප්‍රශ්නය කුමක් වුවත් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තරය තිබෙන්නේ දේව වචනය තුලයි. සවන් දෙන්න සතියේ දිනවල උදෑසන 6:30ට බයිබලෙන් වදන හදන ඔබ වෙත ගෙනෙන්නේ ජීවිතාලෝකය වෙතින්. තනකොළ වියලේ මල පරවේ. ඒත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාටම පවත්නේය.
6: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: නුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගනේමුල්ල, නාරම්මල, ගම්පල. කසාගල ග්‍රීන් සුපර්, කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: 94.3 94.5 දිවයින පුරා
1: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්.එස්. වානේ කම්පී SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
3: අපෙන් පුවත් සමග මම ඉනුෂාවී බෙද්ද අපරාධ රැසකට සම්බන්ධ බව කියන ව්‍යාජ ලෙස පෙනී සිටි වෛද්‍යවරයෙකු පොළොන්නරුවේදී අත්අඩංගුවටගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශනාංශයේ පවසයි. මෙම සැකකරු පොළොන්නරුව දීපෝයේ නසලදී ඊයේ රාත්‍රිය අත්අඩංගුවටගෙන ඇත. ලැබුණ තොරතුරුකට අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා විවිධ අපරාධ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බොරැල්ල, මහනුවර, මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවටගෙන ඇති අතර වසර දෙකක කාලයක් බන්ධනාගාරගතව සිටිය අයෙකු බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණී වී තිබේ. සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතය. දැන් විදෙස් පුවත. මැලේසියානු පොලිසිය පරිගණක අපරාධවල නිරතව සිටි ජපන් ජාතිකයන් 5 දෙනෙකු ඇතුළු පුද්ගලයන් 2200කට වැඩි පිරිසක් අත්අඩංගුවටගෙන තිබේ. ඉක්මන් ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුල මෙම වැටලීම් සිදු කර ඇත. චීන සහ ඉන්දුනීසියානු ජාතිකයෝද මෙම පිරිසට අයත් වෙති. ක්‍රීඩා පුවත. කොළඹ DS සේනානායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර වාර්ෂික පාසල් රග්බි තරඟය කොළඹදී ලබන සෙනසුරාදා පැවැත්වේ. DS සේනානායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති RIT අලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරඟය සංවිධාන කර තිබේ. කොළඹ DS සේනානායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 වෙනි සැමරුමද මීට සමගාමීව පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතා පවසයි.
1: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග RB500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී
4: IIHS සමග සෞඛ්‍ය ශාස්ත්‍රයේ ඔබේ අනාගතය ගොඩනගා ගන්න IIHS Nursing ෆිසියෝതെරපි, බයොමෙඩිකල් සයන්ස්, න්‍යූට්‍රිෂන් අතරින් ඔබට සුදුසු පාඨමාලාව තෝරාගෙන කුසලතාවලින් පූර්ණ ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් සෞඛ්‍ය වෘත්තිකයෙකු වන්න ඔබේ ගමන IIHS සමග ආරම්භ කරන්න.
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
5: අසන්න සවනි
6: විඳින්න සදා හදවතින්
5: වෙළඳ සේවය
7: හැකි සෑම විටම ස්වාභාවික ආලෝකය භාවිත කිරීමට කටයුතු කරමු. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

අයිබෝවන් සුබ දෙසනක් ප්‍රාර්ථනා කරන ඔබ හැම දෙනාටම අද මේ මාසේ 6 වෙනිදා බදාදා සුපුරුදු විදිහට එහෙමනම් මෙතෙන් පටන් සිංහල සිනමා ගී රසිකත්වය ලං කරගන්නත් විඳගන්නටත් ඉඩ හදාගමු. සිංහල සිනමාවේ ස්වර්ණමය දශකයක් නම් ඉතින්නේ 70 දශකයේ කියලා හුඟක් අය විශ්වාස කරන්නේත් නේද? ඒ දශකයේ නිර්මාණය වුණු චිත්‍රපට කියන්නේ අතිශය ජනප්‍රිය චිත්‍රපට. එහෙනම් ඉතින් ඒ ජනප්‍රිය චිත්‍රපටයකින් ජනප්‍රිය ගීතයකින්ම අපි අද සරසෝසය ආරම්භ කරමු. මතකද ශීලා? ශීලා කිව්වේ චිත්‍රපටය 1974 අප්‍රේල් 5 තිරගත වුණා. මේ චිත්‍රපටය ජෝ සුගන්ධගේ අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටයට තේමා වෙන්නේ මලයාලම් චිත්‍රපටයක්. 1971 තිරගත වුණු ඔරුපෙන්තේ කන්තා කියන දෙමළ මලයාලම් හැඩයට හුරු එවන් ඇසුරක අනුසාරයේ නිර්මාණය වුණු චිත්‍රපටයක් තමයි ශීලා කියලා කියන්නේ. මේ චිත්‍රපටයේ තව අපට විශේෂ වෙන කාරණා කිහිපයක් තියෙනවා. ඒ අතරින් එකක් තමයි ජීවරාණ කුරුකුළු සූරිය. ඇය තමයි සිංහල සිනමාවේ ජනප්‍රියම නිළිය විදිහට පළමු සම්මානය හිමි කරගන්න නිළිය වෙන්නේ. මේ ඇය රංගනයෙන් එක් වුණු ප්‍රධාන චරිතයෙන් එක් වුණු අවසන් චිත්‍රපටය. ඇගේ රුව, ඇගේ රංගනය කොයි තරම් සිංහල සිනමාවක් වර්ණවත් කළාද නේද? එකී වර්ණවත් දායකත්වයේ අවසානය විදිහට තමයි අපිට මේ චිත්‍රපටය නරඹන්නට ඉඩ හැදුනිම. අපි තව විස්තර කතා කරමු මේ ගීතය අහලම.

ශීලා චිත්‍රපටය කියලා කියන්නේ ඉතින් ජනප්‍රියම වුණු චිත්‍රපටයක් 70 දශකයේ තුල මේ සිනමාහල් වලට ප්‍රේක්ෂකින් රඳවාගත්ත බඳවාගත්ත චිත්‍රපටයක් බවට පත් වුණා. මේ චිත්‍රපටය ජර්මානු නාට්‍යයක් ඇසුරින් බර්නඩ් විකී ද විසිට් නමැති හොලිවුඩ් සිනමාපටයක් නිර්මාණය කරනවා. ඉන් පස්සේ ඒක මලයාලම් චිත්‍රපටයක් බවට පත් වෙනවා. ඒ මලයාලම් චිත්‍රපටය තමයි ඔරු පෙන්තියෙන් කතා කියන චිත්‍රපටය. ඒ චිත්‍රපටය මලයාලම් චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කරන්නේ කේ.එස්. සේතුමාධවන්. ඔහුගේ අධ්‍යක්ෂණයක් ඉන් පස්සේ සිංහල සිනමාවට ගෙනෙනවා ශීලා නමින්. දැන් කලින් මතක් කරානේ ජීවරාණි කුලකෘසූරිය මේ අවසානයේ ප්‍රධාන චරිතෙන් එක් වුණේ ශීලා චිත්‍රපටය. මේ චිත්‍රපටයට වීරවිජය චිත්‍රපටයේත් සම්බන්ධයක් තියෙනවා. මේ ඒ වීරවිජය චිත්‍රපටයෙන් තමයි ජීවරාණි කුරුකුළුසූරිය සිංහල සිනමාවට ප්‍රධාන චරිතයක් විදිහට තරු චරිතයක් විදිහට එක් අහුවෙන පළමු චිත්‍රපටය බවට පත් වෙන්නේ. එන්නේ ඒ විශේෂත්වයක් තියෙනවා. ඒ පටන් ගැන්මත් අවසානයත් මේ සිනමාකරණයට සම්බන්ධ වුණු අයගේ දායකත්වයෙන්ම සිදුවීමත් එක්තරා විදිහක අහඹුවක්. මේ අහඹුව කියන එකත් මේ චිත්‍රපටය අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. මතකනම් චිත්‍රපටයේ නරඹලා තිනව නම් වතුයායක වියපත් වැදගත් පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා මුණ ගැහෙන්න මැදිවියේ කාන්තාවක් එනවා. ඒ තමයි ශීලා. ශීලා හෙමින් හෙමින් මේ පුද්ගලයාගෙන් ඉඩමක් මිලදී ගන්න මුවාවෙන් එන්නේ. මේ පැමිණීම පලිගැනීමක්ද, දීපල ටික ලබා ගන්න තත්කිරීමක්ද? මෙන්න මේ කතාව දිගහැර ගන්න පුළුවන් ශීලා බැලුවොත්. කොහොමද ඉතින් කවුරු හරි ජීවිතේට එනකොට හරි පරිස්සමින් නේද? සමහරු ජීවිතවලට එනවා එක එක අරමුණු හිතවල තියාගෙන. එහෙම අරමුණක් ඇතිවද ශීලාවේ? මතකද චිත්‍රපටේ නැරඹුවා නම්? මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය එම්.කේ. රොක්සාමි මාස්ටර්ගෙන්, ගීත රචනයෙන් ධර්මසිරි ගමගේ ප්‍රේමකීර්ති දල්විස් එක්බුණා, ගීත ගායනයෙන් එච්.ආර්. ජෝතිපාල, ඇන්ජලින් ගුණතිලක, ෆ්‍රෙඩී සිල්වා, කලාසුරී ලතාවල්පොල, ටෝනි හසන් එක්බුණා, ජීවරාණි කුලකුරුසූරියත් එක්ක ප්‍රධාන රංගනයෙන් එක්ුණේ ටෝනි රණසිංහ, ලංකා විජේසේන, ඔස්වල් ජයසිංහ, රීටා රත්නායක, රෝයිද සිල්වා, සුමන අමරසිංහ, ඩී.ආර්. නානායක්කාර, දුන් සිරිසේන, ෆ්‍රෙඩී සිල්වා, ගීත රචනින් නිවේදන කලාවෙන් ඔබේ හද බැඳගත් ප්‍රේමකීර්ති දල්විස් මේ චිත්‍රපටයේ රූපරාමුවල ඉන්නවා. දැක්කද? මතකද? මාක් සමරනායක ඇතුළු පිරිසත් දෙනම කහාමිනෙත් මේ චිත්‍රපටයේ රංගනයෙන් එක් වුණා.

0: අපි එහෙමනම් කෙටි විරාමයක් අරගෙන ආපහු හමුවෙමු.
1: අසන්න සවනි,
2: විඳින්න සදා හදවතින්
1: වෙළඳ සේවය.
2: ධීවර නවෝදය, ධීවර ඔබ වෙනුවෙන් ගුණේ සටහන් වන ධීවර නවෝදය, ධීවර ශේෂ්ත්‍රයට අදාළ තොරතුරු, ධීවර අමාත්‍යංශයෙන් කෙරෙන විශේෂ වැඩසටහන් සහ සේවා පිළිබඳව ධීවර ඔබව දැනුවත් කරන ධීවර නවෝදය සතිය සඳුදා සිට සෙනසුරාදා දක්වා සවස 6:20ටත් සෑම ඉරිදා දිනකම පෙරවරු 11:30ටත් ප්‍රචාරය කරන ධීවර නවෝදය ධීවර ජල්ජ සහ සාගර සම්පත් අමාත්‍යංශය අනුග්‍රහයෙන් ඉදිරිපත් කිරීමකි.
3: සුභාවිත ගීතය දරුදැරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:30ට සිටී FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය
4: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
5: ඔයාගේ දත් නංගුට් ලුකින්
4: දෙන් what about me?
2: ලොව සුන්දරම පරිසර පද්ධතීන්ට උරුමකම් කියන ශ්‍රී ලාංකික ජනතාවගේ පාරිසරික හදගැස්ම ගුවන් විදුලිය මගින් දිගහැරෙන සුඳුරු අඩහෝරාව සුභාකිත සෑම ඉරිදා දිනකම උදෑසන 9ට ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන්
6: පරිසරයට ආදරය කරන ජාතිය ලොව උතුම්ම මිනිසුන් බිහි කරයි. සුභාකිත මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන ඒකකය ඔබ වෙත තිළින කරන තවත් සොබා දහම් මෙහෙවරකි.
7: ආදරණීය දුවේ පුතේ, ඔබ ආසයි නේද රූපවාහිනියේ ගුවන් විදුලියේ නැන්දලා මාමලා අයියලා අක්කලා කතා කරන විදිහට කතා කරන්න, වැඩසටහන් ඉදිරිපත් කරන්න, ඔබගේ පාසල් නිවාඩුව අර්ථවත් කරගන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයේ නැත්වලා. කතනය සහ නිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් නිවාඩු කාලේ දින 5ක් වෙන් කරගන්න. පාඨමාලා ගාස්තුව රුපියල් 15,000යි. මේ වරම අවුරුදු 8ත් 15ත් අතර දූපුතුන්ට. දෙමාපියනි, ඔබේ දරුවාගේ ජීවදත්ත තොරතුරු දුරකථන අංකය සමග අපට එවන්න. විද්‍යුත් ලිපිනය training@slbc.lk. දුරකථන අංකය 0112 694108, 0112 694108. ලිපිනය අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව කොළඹ 7.
1: අසන්න සවනි,
2: විඳින්න සදා හදවතින්
1: වෙළඳ සේවය.

පෙරරු 10යි විනාඩි 22යි සිනමාවක් කියලා කියන්නේ ඒ සිනමා රසිකත්වය තුළ අපට ජීවිතේ ගොඩනැගෙන කොයිතරම් වටිනාකම් තියනවද නේද? ඔක විශ්වීය සිනමාවත් එක්ක ජාත්‍යන්තර සිනමාවත් එක්ක අපි සහසම්බන්ධ වුණොත් සිංහල සිනමාවට විතරක් නෙවෙයි එකී ජාත්‍යන්තර සිනමාවටත් පෙම් කරන රසිකයෙක් නම් ඔබ ඒ නිර්මාණ ඇසුරින් ගොඩනගා ගන්න වටිනාකම් පිළිබඳවත් හොඳ අවබෝධයක් ඔබට ඇති. එහෙම මතක් වුණේ අපිට හරි ලෝභකමක් දුකක් දැනෙනවා නේද ඉරාන සිනමාව ගැන. ඇත්ත මේ ඉරාන සිනමාව කියලා කියන්නේ ජීවිතයේ යථාර්ථවාදී ගුණය අපිට ලං කරපු සිනමාවක්. එකී සිනමාව අනාගතය වර්තමානයේ පිළිබඳව අපේ හිතේ තියෙන හරි වේදනාවක් ඇති වෙලා තියෙන යුදමේ තත්වයේ හේතු කරගෙන අපි වෙන දවසකේ ගැන කතා කරමු. දැන් ගීත අහන්නනි කැමැත්ත. අපි ඊට ඉක්මනින් මේ තෝරා ගන්නවා දොස්තර චිත්‍රපටයේ ගීතයක්. දොස්තර චිත්‍රපටය ගැන ඒ චිත්‍රපටයේ කතාව ගැන අපි හුඟක් විස්තර කතා කරලා තියෙන නිසා අපි ගීතේ විතරක් අද අහමු. 1956 පෙබරවාරි 2 දොස්තර චිත්‍රපටයේ තිරගත වුණා මේ කේ ශංකර්ගේ අධ්‍යක්ෂණයක්. මේ චිත්‍රපටයට මූලිකත්වය ගන්නේ ප්‍රංශ නාට්‍යකරුවෙක් රචනා කරනවා මයි වයිෆ් නමැති නිර්මාණයක්. මෙකී නිර්මාණය ඉන් පස්සේ දෙමළ සිනමාවට එනවා. දෙමළ සිනමාවේදී ඒක එනමානවි කියන නමින් තිරගත වෙනවා. ඉන් පස්සේ සිංහල සිනමාවට එනවා. ඒ තමා දොස්තර. හාස්‍ය උපද්දන රසයෙන් යුතු මේ චිත්‍රපටයේ ඔබ වඩා ප්‍රිය කරන ගීතමය රසයක් ලංකර ගන්න සූදානම් මොන හඬින්ද? මේ හඬින්

දොස්තර චිත්‍රපටය සිංහල සිනමාව තුළ අපට බොහෝ දේවල් එකතු කරපු චිත්‍රපටයක් බවට පත්වෙනවා. ආරම්භයේනේ, ආරම්භය තුළ ඒ ලැබුණු දායකත්වය, එතකොට ඒ කණ්ඩායම් සිනමාකරණය ගොඩනගපු කණ්ඩායම් බවට පත්වෙනවා. අපි ඒ නිසා ඒ කල සිනමාව තුළ කෙරුණු දායකත්වය පිළිබඳව හරි ආදරයෙන් ගෞරවෙන් සිහිපත් කරනවා. එතන ආරම්භයේ හොඳ නිසා තමයි මෙවන් සිනමාවක් අපිට ගොඩනැගින්නෙම. මොහිදින් බෙක්, ඒකම ධර්මදාස වල්පොල, කලාසුරි ලතා වල්පොල, රුක්මණී දේවි, AM රාජා ගීත ගායනේ, පසුබිම් ගී හඬින් දොස්තර චිත්‍රපටයේ වර්ණවත් කළා. රංගනේ හර්බර්ට් එම් සෙනවිරත්න, රුක්මණී දේවි, එඩී ජයමාන්න, මාක් සමරනායක, කාන්ති ගුණතුංග, හ්‍යුගෝ ප්‍රනාන්දු, උදුලා දාබරේ, ශාන්තිලේඛා, රූබිදමෙල්, ශ්‍රීමති රසාදරි, බන්දු ගුණසේකර ඇතුළු පිරිස. දොස්තර චිත්‍රපටයේ 1956 පෙබ්‍රවාරි 2 තිරගත වුණා. දැන් අපි ආපහු වෙනවා ජනප්‍රියම දශකයට, 70 දශකයේ 76 අවුරුද්ද, මේ 28 වෙනිදා. දියමන්ති නමින් චිත්‍රපටයක් සිනමාවට දායක කළා. මේ දායකත්වය වසන්ත ඔබේසේකර මහත්මයාගේ අධ්‍යක්ෂණයක්, නිෂ්පාදනයක්, තිර රචනයක්. වසන්ත උබේසේකර කියන නාමයත් දායකත්වයත් සිංහල සිනමාවට කොයි තරම් ඉතින් වටිනාකමක් දෙනේද? එකී දායාදේ අපිට සිනමාව තුළ කතාවක් විදිහටත්, ගීත විදිහටත්, රංගනයන් පිළිබඳවත් ඉතාම ආදරයෙන්ම කතා කරන්න පුළුවන් චිත්‍රපටයක් දියමන්ති කියලා කියන්නේ. මෙහි ගීත අපි සිංහල සිනමා ගීත විදිහට විතරක්ම නෙවෙයි, ජීවිතේ පෞද්ගලිකව වෙනම ගීත රසයන් එකතු කරගන්න තැන්වල පවා තෝරා ගන්න අමතක නොකරන ගීත. එවන් ගීත රචනා කර දුන්නේ අපිට මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්මයා. මේ චිත්‍රපටයේ පුරාම DR පීරිස් මහත්මයාගේ සංගීත අධ්‍යක්ෂණය, ගායනයේ නාචර නන්දා මාලිනී, ආචාර්ය වික්ටරත්නායක, සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි, නිහාල් නෙල්සන් ඇතුළු පිරිස.

චරිත තුනක් මේ දීමන්ති චිත්‍රපටයේ ප්‍රධාන වෙනවා. ගුණේ විජේපාල මේ ඇතුළු චරිත උපාධිය ඇතත් හරියමන් රස්සාවක් නැති තැන ජීවිතේ කොයිතරම් වෙනස් වෙනවද නේද? මිනිස්සු ජීවත් වෙන්න, ජීවිතේ සාර්ථක කරගන්න, ජීවිතේට වඩා හොඳ හෙටක් ගෙනෙන්න කොයිතරම් නම් වෙහෙසක් මහන්සියක් ගන්නවද? ඒ වෙහෙස මහන්සිය ළඟ හරි දේවල් තෝරා ගන්නවා, වැරදි දේවල් තෝරා ගන්නවා, වැරදි දේවල් තෝරගත්තුතින් ජීවිතයට වෙන අකරතැබ්බ මොනවද? මේ ආදී දිගහැරුමක් තමයි දීමන්ති චිත්‍රපටයෙන් අපිට ලං කරගන්න වෙන්නේ. ඒ ගීතයේ ඇතුළත් වුණු මේ ගීතය ඇතුළත් වුණු දීමන්ති චිත්‍රපටයේ ගීත තෝරා ගන්නකොට කොයි ගීතේ තෝරා ගන්නද කියන හැඟීමක් එනවා. එතරම් හැම ගීතයක්ම අහන්න ප්‍රියයිනේ. මේ අද තෝරාගත්තේ ආචාර්ය වික්ටරත්නායකගේ මේ ගීතය.

පෙරවරු 10යි විනාඩි 34යි සිංහල සිනමාව තුළ දැන් අපි සිනමා පටයක් නරඹනකොට බලාපොරොත්තු වෙන දේවල් තියෙනවනේ. අපි හරි කැමතියි අපිට මේ ඒ සිනමා රසිකත්වයේ තුළ ඒ සිනමා පටයෙන් නිර්මාණාත්මක රසය සේම ජීවිතයට යම් වටිනාකම් එකතු කරනවට සමාජයේ සමහර පැතිකඩයන් ප්‍රශ්න කරන්නත් සමහර ආකල්ප වෙනස් කරගන්නත් ඒ ආකල්පයන් වල තියෙන දුර්වලතා හඳුනා ගන්නත් මේ සිනමාකරණය තුළ සමහර අධ්‍යක්ෂවරුන් නිෂ්පාදකවරුන් තිර පිටපත් රචකීන් උත්සාහ කරපු අවස්ථා අනේකයි. අන්නේ එහෙම අවස්ථාවක නිර්මාණය වුණු චිත්‍රපටයක ගීතයක් මේ තෝරා ගන්නවා. මේ ගීතය අහන අතරෙදී මතක් කරගන්නකු චිත්‍රපටය මතක් කරගෙන ඉන්න. එතකොට අපි ඉන් පස්සේ කතා කරමු හිතපු මතක් වුණු චිත්‍රපටය හරිද කියලා.

අසා සිටියා නම් මතක් වෙන්නත් ඇති චිත්‍රපටය. ඔව්, එකල සිනමාවේදී මේ තේමාව මුල් කරගත්ත 80 දශකයේ කියලා කියන්නෙම මේ සිනමාපටයට තේමාව වුණු එක් අවස්ථාව, ඒ සිදුවීම වඩා ප්‍රමුඛ කරගත්ත කාලයක්. මොකද්ද මේ සිදුවීම? මතකද චිත්‍රපටයේ දෙවෙනි ගමන? සාමාන්‍යයෙන් අපි විශ්වාස කරනවා මේ ඉපදීමෙන් පස්සේ විවාහය කියලා කියන්නේ මිනිස්සෙගේ දෙවෙනි උපතක් විදිහට. ආපහු අලුතින් ඉපදෙනවා වගේනේ. හැබැයි මේ දෙවෙනි උපත ඛේදවාචකයක් බවට පත් කරන කතන්දර එකල සමාජයේ ඕනතරම් තිබුණා. සමහර විට පෞලක නම්බුව, ඒ විතරක් නෙවෙයි විවාහ වුණු ඒ දෙදෙනාගේ අනාගතයේ මේ සියල්ල තීරණය කරන්නෙම මංගල රාත්‍රියේදී කාන්තාව තමන්ගේ පිරිසිදු බව ඔප්පු කළොත් පමණයි. ඒ ඔප්පු කිරීමට නොහැකි වුණු තැන මුළු ජීවිතම අපායක් බවට පත් වුණු කතන්දර එකල සමාජයේ ඕනතරම් තිබුණා. මෙන්න මෙකී අවදිවීම, මේ ආකල්පමය ගතිවල තියෙන දුර්වලකම අපට හිතන්න යොමු කරපු චිත්‍රපටයක් තමයි දෙවනි ගමන කියලා කියන්නේ. එස් ඩී ප්‍රේමනාත් මහත්මයාගේ අධ්‍යක්ෂණයක්. මේ අධ්‍යක්ෂණය තුළ බී සී පෙරේරා මහත්මයා තමයි මේ තිර කතාව ගොඩනගන්නේ. මේ ගොඩනගපු තිර කතාවේ බොහෝ අවස්ථා තිබුණා අපේ මේ සමාජයේ චරිත ලං කරගත්ත. හැබැයි චරිත නම්බුව, අනාගතය, මේ සියල්ල එක මොහොතක සිදුවීමකට තීරණය වීමේ තියෙන අසාධාරණකම, වැරද්ද, අකටයුත්ත, මෙන්න මේ හැමදේම තේරුම් ගන්න පුළුවන් වුණා නම් මේ චිත්‍රපටයෙන් වාසනාවක්. සමන් සුජාතා ආදරය කරපු දෙදෙනා, මේ දෙදෙනා පහුලේ ආශිර්වාදයෙන් විවාහ වෙනවා. ඒ විවාහයේ තුල එදා රාත්‍රියේ මදු සමයෙන් පසුව ජීවිතය කොයිතරම් කටුක බවක් උදා කරවනවද නෑදෑයෝ වගේම වටපිටාවේ ඉන්න මිනිස්සු එකතු වෙලා. එකී කතාවේ අපිට ලස්සන ගීත ටිකක් නිර්මාණය වුණා. ඒ ගීත අතරින් ගීතයක් තමයි අයිවෝ ඩෙනිස්ගෙන් අපි ලං කරගත්තේ දෙවෙනි ගමන චිත්‍රපටයෙන්. මේ චිත්‍රපටයේ අයිවෝ ඩෙනිස් විශාරද නීලා වික්‍රමසිංහ, TM ජයරත්න ගීත ගායනය නෙක්ුණා. TM සමග නීලාගේ යුග ගීතය තමයි ඉතාම ජනප්‍රියම ගීතය. අයිවෝ ඩෙනිස්ගේ ගීතය අපිට ඇහෙන්නේ ඉඳහිට. ඒ නිසාම අද ඒ ගීතය ලං කරගත්තා. හැමදාම එකම ගීතේ රස විඳිනවා වෙනුවට සනත් ගුණතිලක, සබීතා පෙරේරා. මෙන්න මේ සිනමා තරු යුවල අපට වඩා දැනෙන චිත්‍රපටයක් තමයි දෙවනි ගමන චිත්‍රපටය. රවින්ද්‍ර රන්දිනිය, නිලන්ති විජේසිංහ, එක්කම අයුරාංගනී සේරසිංහ, දිනම කහාමිනේගේ චරිතය නම් අමතක කරන්නම බෑ නේද? එහෙම චරිත සමාජයේ අදරතිරින් නැතුවම නෙවෙයි. ගලි ගුණවර්ධන, සීතා කුමාරී, ගාමිණී විජේසූරිය, මෙන්න මෙයාදී වුණු රංගන ශිල්පීන් ශිල්පිනියන් දෙවනි ගමනින් අපට හමු වුණා. ආචාර ප්‍රේමසිරි කේමදාසගේ සංගීතය මේ චිත්‍රපටයේ එකම ගීත ගායනයෙන් එක්ුණ අය අපි මතක් කරගත්තා. ගීත රචනාවෙන් එක්ුණා ධර්මසිරි ගමගේ එකම සුගතපාල සෙන්රත්යාපා. දෙවනි ගමනෙන් තීරණය වෙනවා ජීවිත ගමන පිළිබඳව. ඒ කියන්නේ එදා රාත්‍රියේ ඉතාම තීරණාත්මක රාත්‍රියක් වුණු ජීවිත අදටත් නැතුවම නෙවෙයි වෙන්නේ ඇති. හැබැයි කාලයේ වාසනාවට මේ තත්ත්වයන් වඩා නිවැරදිව තේරුම් ගන්න, විද්‍යානුකූලව තේරුම් ගන්න පුළුවන් වෙනසක් දැන් සමාජයේ ඇති වෙලා තියෙනවා. එහෙමනම් ඉතින් තීරණාත්මකයේ එදා රාත්‍රිය ගැන කතා කරපු වෙලාවේ අපි එදා රෑ චිත්‍රපටයෙන් ගීතයක් අහමුද? මේ ගීතය

එදා චිත්‍රපටයේ 1953 පෙබරවාරිදා 4 වෙනිදා තිරගත වුණේ පෙබරවාරිදා 4 වෙනිදා ආදර තෑග්ගක් විදිහට ලැබුණ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයේ ආදරයේ තෑග්ගක් වුණාට ආදරයට කොයිතරම්නම් බාධා තියනවද ඇති කරනවද, ඒ බාධා වටපිටාවේ මිනිස්සු කොයිතරම් ජීවිතේ ප්‍රශ්නයක් කරගන්නවද කියන එක අපිට දනවන චිත්‍රපටයක්. රංජිත් කියන්නේ දුප්පත් එකම කුලෙන් හීන තරුණෙක්. ඔහුට මුණගැහෙනවා ධනවත් චන්ද්‍රව. චන්ද්‍රා රංජිත්ට හුඟක් ප්‍රේම කරනවා. හැබැයි මේ ප්‍රේම කතාව පවත්වාගෙන යන්න රංජිත්ගේ දුප්පත්කම කුලය මොනතරම් ප්‍රශ්නයක් කරගන්නවාද අවට මිනිස්සු. රංජිත්ටත් චන්ද්‍රටත් නැති ප්‍රශ්න තමයි ඉතින් වටපිටාවේ අයට ඇති වුණේ නේද? එහෙම ගැටලු තියෙනවානේ. ඒ චිත්‍රපටය අපිට ලංකර දෙන්නේ එවන් රසයක්ද ඒකට කියන්න පුළුවන්. ඒක රසයක් කියන්නේ ඉතින් ඒක රසයක් නෙවෙයි නේද? රසෙත් තියෙනවානේ විවිධාකාර රස. ශෝකී රසය තියෙනවා. මෙන්න මේ වගේ රසයක් විදිහට අපි එහෙමනම් ඒ චිත්‍රපටයේ තෝරා ගනිමු. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය මොහමඩ් ගෞඩ්ස්ගින් එක්කම ඩී.ටී. ප්‍රනාන්දු එක්කම හර්බර්ට් සෙනිවිරත්න හර්බි සෙනිවිරත්න ගීත රචනා වෙන්නෙක් වුණා. ලුයිස් රොඩ්‍රිගෝ මහත්මයාත් මේ චිත්‍රපටයේ ගීත රචනා කළා. අපේ මතකයේ නිවැරදි නම් එකම ගීත ගායනෙන් හර්බි සෙනිවිරත්න, කලස්සුරි ලතාවල් පොළ, අපි ගීතයේ රසවින්ද හඬ රුද්‍රාණි ලියනගේ, එකම තිලකසිරි ප්‍රනාන්දු මොහිදින් බෙග් ගී හඬවල් බවට පත් වුණා. අර කලින් මතක් කරේ ලුයිස් රොඩ්‍රිගෝ මහත්මයා ගීත රචනාවෙනුත් එකම ගීත ගායනෙනුත් එදාරා චිත්‍රපටයට එක් වුණා. ශාන්ති කුමාර් සෙනිවිරත්න, හර්බි සෙනිවිරත්න, සීතා ජයවර්ධන, මිචෙල් එකම, ඔස්ටින් අබේසේකර, ප්‍රේමනාත් මොරායස්, තිලකසිරි ප්‍රනාන්දු මේ ඇතුළු පිරිස මේ චිත්‍රපටයේ රංගනයෙන් එක් වුණේ. අධ්‍යක්ෂණය ශාන්ති කුමාර් සෙනිවිරත්න මහත්මයාගෙම. එදාරෑ චිත්‍රපටයත් බොහෝ දිනක් 50 දශකයේදී ප්‍රියකරන චිත්‍රපට එකතු වේ චිත්‍රපටයක්. දැන් අපි මෑත කාලයට ආවොත්, මෑත කාලය කියලා කියන්නේ ඉතින් දැන් නම් ඒකත් මෑත කාලයක් නෙමෙයි, අපි දැන් ඉන්නේ 2026 අවුරුද්දෙනේ නේද? 2026 කියලා කියන්නේ අපි 2050ට කිට්ටුවෙන්ම ඉන්න කාලයක්. හිතන්නකො නේද, මේ චිත්‍රපටය තිරගත වෙන්නේ 1990 කියලා දැන් කියන්නේ දැන් ඉතින් සෑහෙන කාලයක්. 1990 අප්‍රේල් 14 වෙනිදා අවුරුදු තෑග්ගක් චිත්‍රපටය දේදුන්නින් සමනලියක්.

0: පෙරුරේකුලහට තව විනාඩි 6යි අපි විරාමයක් කරගන්නම්. මේ විරාමෙන් අනතුරුව යලි හමු වෙන්නම්.
1: අසන්න සවනි,
2: විඳින්න සදා හදවතින්
1: වෙළඳ සේව. විකසිත රෑ 7. බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් විකසිත රෑ 7.
3: තැඹිලි තෙල් කුකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බෙබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
4: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සන්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කථනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කථනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සංනිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
5: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
6: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය. නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ අනුන් දෙවැනි ජන්මදිනයට සමකාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කෝණ මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: නීලනුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩරසක් ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණේ මුල්ල නාරම්වල ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: අසන්න සවනි
3: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේව
4: පහු අපි සලරුසයා සමග අවසාන ගීතේ මේ තෝරාගෙන ඉන්නේ මම ඔබෙන් ඇහුවතින් ජීවිතයේ ඔබේ අවසාන බලාපොරොත්තු මොකද්ද ඉගෙනුමේ හරි රැකියාවේ හරි නැත්නම් ජීවිතේ හරි අවසාන කණුව මොකක් වෙනුවෙන්ද අපි මහන්සි වෙන්නේ ඉතින් දිනුම් කණුවක් වෙනුවෙන් නේද අපි අවසානයේ ඒ නිසාම මේ තෝරාගන්නේ දිනුම් කණුව චිත්‍රපටයෙන් මේ චිත්‍රපටය ගැන කතා කරනකොට හාස්‍ය රසයත් ගීත රසයත් අඩු නැහැ මේ චිත්‍රපටේ දියෝනිස් කියලා කියන්නේ මුල්ය සමාගමක හිමිකරුවෙක් මේ සමාගමේ සේවය කරනවා අසංක එක්කම ගොඩ්වින් ආනන්ද දියසේන සංගදාස මේ යාළුව කණ්ඩායම එක්කම අසංක ලස්සන තරුණෙක් කඩවසම් තරුණෙක් ඔහුට මුණගැහෙන චිත්‍ර කියලා රූමත් තරුණියක් දවසක් චිත්‍ර මේ විදිහට ආදරෙන් බැඳුනට පස්සේ ගෙදරට තමන්ගේ උපන්දිනයට එන්න ආරාධනා කරනවා අසංකත් යාළුවොත් එක්ක යනවා නමුත් ගෙදර ළඟට ගියාට පස්සේ ගෙදර බෝඩ් එක දැක්කට පස්සේ අසංක ආපහු හැරෙනවා ගියතුලට යන්නේ නැතුව චිත්‍ර කියන්නේ කාගේ කවුරුන්ද ඇයි අසංග ඒ විදිහට ගෙදරට නොගෙයින් ආපහු හැරුණේ දිනුම් කණුව නැරඹුවා නම් ඒ අය දන්නවා මෙන්න මේ කතාව ඔස්සේ ගලා යෑම දිනුම් කණුවෙන් අපිට ලං කරගන්න පුළුවන් මේ චිත්‍රපටයේ රංජිත් පෙරේරාගේ අධ්‍යක්ෂණයක් චිත්‍රපටයේ ගීත ගායනෙන් ජනප්‍රිය ගීත රසය ගැන අපි කතා කරපු නිසා එච්.ආර්. ජෝතිපාල ෆ්‍රෙඩී සිල්වා ආචාර්ය වික්ටරත් නායක ඉන්ද්‍රාණි පෙරේරා සිරිල් හියුමන් එක්කම කැමිලස් ඇන්ටනි පීරිස් මේ ඇතුළු පිරිස මතක් කරන්න ඕන ගීත රචනාවෙන් මහාචාර්ය සුනිල් ආරියරත්න ප්‍රේමකීර්ති දල්විස් එක්මුණා මේ චිත්‍රපටයේ දිනුම් කණුව චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය සරත් දසනායක මහත්මයාගේ ටෝනි රණසිංහ මාජි මන්ත්‍රී නායක ඩී.ආර්. රණනායකකාර ෆ්‍රෙඩී සිල්වා රුක්මණී දේවි බී.එස්. පෙරේරා චන්ද්‍රා කළුආරච්චි සෝමසිරි දෙහිපිටිය පූජිත මෙන්ඩිස් පර්ල් වාසුදේවි මානිල් වනගුරු නිමලා අතපත්තු ජනීටා සමරවීර ෆරිනාලායි දුන් සිරිසේන රික්ස් කොඩිපිලි පියදාස විජේකෝන් සිරිල් හියුමන් මේ පිරිස තමයි දිනුම් කණුවේ හිටියේ කියන්නේ රංගනය කළේ ගීත ගායනෙන් එච්.ආර්. ජෝතිපාල එක්ුණා වගේම රංගනය තුල රූපරාමු තුලත් ඔහුව දැක්ක නේද? ඔව්. එච්.ආර්. ජෝතිපාලත් රංගනෙන් එක්ුණා. එහෙමනම් ඉතින් දිනුම් කණුව චිත්‍රපටයේ ගීතයෙන් අද අපි සලරුසයා නිමා කරමු. ඉර එක තැන ඉන්නවා ලෝකේ කැරකෙනවා. එහෙම තමයි ගීතේ කියන්නේ. ඇත්ත තුලත් මේ කතාව ඉතින් මේ විදිහට ගත්තොත් දවස දවස ගෙවෙනවා මේ ගෙවෙන්නේ ඉතින් දවස් විතරද නෑ ඔබේ මගේ ජීවිත ඒ නිසා උදාවන මොහොතින් වැඩක් කරගමු දිනුම් කණුවට යන්න අනකාගේ තරමට නෙවෙයි තමන්ට හැකි තරමට ජීවිතයේ පහසුවෙන් සතුටින් ආදරෙන් ගත කරන්න අපි තව දවසක හමු වෙමු මම ඉනුෂා වී බැද්ද

0: 94.3 දිවයින පුරා
1: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්.ස්වාමී කම්හි SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.ස්වාමී කම්හි
2: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01 1 6673 පිවිසෙන්න www.iihs.edu.lk.
3: අද පාර්ලිමේන්තුව රැස් වෙනවා. පාර්ලිමේන්තුවේ තතුවිත්තියේ මුලින්ම අපි දැනගන්නට සූදානම් මේ වෙනුවෙන් මේ සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තුවේ සිටින අපේ නිවේදක ශාන්ත ලීනගේ සමග. අයිබන් සුබදැසනක් ශාන්ත.
4: අයිබන් සුබදැසනක් ඉනුෂා, මේ වෙලාවේ පාර්ලිමේන්තුව සමග සම්බන්ධ වෙන්නේ. පාර්ලිමේන්තුව අද උදේ 9:30ට රැස් වුණා. අද මේ වෙලාවේ දැන් සල්ප මොහොතකට පෙර පටත් කෙටුම්පත් පිළිබඳව සාකච්ඡා කරන්න ආරම්භ කරනු ලැබුවා. බේරා ගැනීම, පුනරුත්ථාපන සහ වස්තු බංගත්ව ආයතනික සහ පෞද්ගලික වශයෙන් බලපාන පනත් කෙටුම්පත තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙලා තියෙන්නේ. මේ වෙලාවේ මේ පිළිබඳව අධිකරණ අමාත්‍යතුමා අදහස් දක්වමින් සිටින මොහොත, මීට පෙර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ප්‍රශ්න යොමු කරපු තිබු අවස්ථාවක දරු අග්‍රාමාත්‍යතුමිය පෙරපාසල් අධ්‍යාපන ක්‍රමවේදය පිළිබඳව දැනුවත් කරනු ලැබුවා. විශේෂයෙන්ම පෙරපාසල් අධ්‍යාපන ක්‍රමවේදයේදී පෙරපාසල් අධ්‍යාපනයේ තුමිය පැහැදිලිව සඳහන් කරනු ලැබුවා පළාත් සභාවගින් උත් පාලනය වෙන ඒ වගේ පෞද්ගලික අංශයෙන් බොහොමයක් පෙරපාසල් ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා අවශ්‍යතාවය තිබෙනවා පෙරපාසල් සංවර්ධනය කරන්නට. ඒ වගේම අපිට අවස්ථාවක් නැහැ, අපිට යම්කිසි ආකාරයකට නීතිමය පදනමක් නැහැ පෙරපාසල් ගුරුවරුන් ස්ථිර කිරීමේ පදනමකට යන්නට. ඊට ප්‍රධාන හේතුව බවට පත් වෙන්නේ විශේෂයෙන්ම පෞද්ගලික අංශය තුළ පෙරපාසල් වැඩි රාශියක් ක්‍රියාත්මක වීම කියන එක. එතුමිය සඳහන් කළ අවුරුදු 5 සාමාන්‍ය පාසලට ඇතුළත් වෙන ඒ වගේම අවුරුදු 3-5 අතර පෙරපාසල් අධ්‍යාපනය ලබා දිය යුතු වෙනවා. ඒ වගේම පෙරපාසල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණය අනිවාර්යයෙන්ම 2027 වර්ෂයේදී කරන්නට බලාපොරොත්තු වෙනවා කියන කේතුමිය සඳහන් කරනු ලැබුවා. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ සහාය ලබාගෙන ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතනයේ මීට වසර කීපයකට පෙර මේ සම්බන්ධයෙන් විෂයමාලාව, ඒ වගේම ගුරු මාර්ග උපදේශන, ඒ වගේම මුල් ළමාවිය සංවර්ධන ක්‍රමවේදයන් පිළිබඳව අවශ්‍ය විස්තර ලබා දුන්නා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ පෙරපාසල් ගුරුවරියන්ව ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන්ම පුහුණුවක් ලබා දෙන්නට පළාත් සභා මට්ටමින්. ඒ වගේම අපි සඳහන් කරන්නට ඕනේ දැන් මේ අසූ ප්‍රශ්නයට අනුව විශේෂයෙන්ම උතුරු නැගෙනහිර ප්‍රදේශයේ පෙරපාසල් සංඛ්‍යාව අඩුවීමක් දක්න ලැබෙනවා කියලා සඳහන් කරනු ලැබුවා. විශේෂයෙන් පෞද්ගලික අංශයේ පෙරපාසල් යම් කිසි ආකාරයකින් වැඩිවීමක්, ඒ වගේම පළාත් සභා අංශයෙන් ක්‍රියාත්මක වෙන පෙරපාසල් අඩුවීමක් නිසා යම් කිසි ආකාරයකට උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඉන්න යම් දුප්පත් එහෙමත් නැත්නම් අඩුවාදැල්ලාභී අයට මේ පෞද්ගලික අංශයේ පෙරපාසල් වලට සහභාගී වීමේ අවස්ථාව අහිමි වෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් අපි වැඩිදුරටත් හිතනවා කියන කේතුමිය පැහැදිලිව සඳහන් කරනු ලැබුවා. ඒ වගේම ස්වේච්ඡා ගුරුවරුන් පිළිබඳව සඳහන් කළා. ස්වේච්ඡා ගුරුවරුන් බදවා ගැනීම පිළිබඳව විශේෂයෙන්ම 2007 වර්ෂයේ පළවෙනි මාසයේ 4 දිනට ස්වේච්ඡා ගුරුවරුන් වාර්තා වෙලා තියෙනවා 4,700ක්. මීට අමතරව ස්වේච්ඡා ගුරුවරුන් යම් කිසි ආකාරයකට අසාධාරණයක් වෙලා තියෙනවා නම් අපි කියනවා ඒ පිළිබඳව අපිට දැනුවත් කරන්න, දැනුම් දෙන්න කියලා. ඒ පිළිබඳ තොරතුරු අපිට ලබා දෙන්න කියලා තමයි අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කරනු ලැබුවේ. ඒ වගේම මේ 4,700ක් පමණ වන පිරිසට ගුරු සහායක තනතුරු ලබා දෙන්නට බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. ඒ සම්බන්ධයෙන් මේ වන විට සොයා බලමින් ඉන්නවා කියන එක තමයි සඳහන් කරනු ලැබුවේ. ඒ වගේම පෙරපාසල් නියාමනය කිරීමේ වැඩසටහනත් ඉතාම හොඳින් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම 2026 වර්ෂයේ සිට මේ අර ජාතික අධ්‍යාපන ආයතන හඳුන්වා දුන්නු ඒ මුල් ළමාවිය සංවර්ධන ක්‍රමවේදයන්, ඒ වගේ ගුරු මාර්ග උපදේශන විෂයමාලාව මේවා සම්බන්ධයෙන් පුහුණුව ලබා දෙන්නටත් බලාපොරොත්තු වෙනවා කියලා හේතුමිය සඳහන් කරනු ලැබුවා. මේ ආකාරයට පෙරපාසල් අධ්‍යාපනයේ පිළිබඳ යම්කිසි ආකාරයකින් ධනාත්මක ආකාරයට තොරතුරු ඉදිරිපත් කරන්නට හේතුමියට අද අවස්ථාවක් උදා වුණා. මේ වාචික ප්‍රශ්න සඳහා පිළිතුරු සපයන අවස්ථාවේදී පාර්ලිමේන්තු තොරතුරු අපි මේ ආකාරයෙන් ඔබට සම්බන්ධ කරන්න සූදානම්. විශේෂයෙන්ම මේ වස්තු බංගත්ත කෙටුම්පත ඔබට මේ වචනාර්ථයන් සම්බන්ධයෙන් යම්කිසි ආකාරයක අපහසුතාවයක් ඇති, අපි මේ පිළිබඳව මේ පනත් කෙටුම්පත කියන්නේ මොකද්ද කියන එක පැහැදිලි කරන්න ඊළඟ පැයේදී. ස්තුතියි නුෂා අවස්ථාව ලබා දුන්නට. මම පාර්ලිමේන්තුවේ සිට ශාන්ත කුමාර ලියනගේ.
3: ස්තුතියි ශාන්ත. තවත් දේශීය පුවතකට අවධානය. ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව පවසයි. ඊට අදාළ සාකච්ඡා දිස්ත්‍රික් මට්ටමින් සිදු කෙරෙන බව අනුරාධපුර ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ DS.R. අමරසිංහ මහතින්මිය පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මීට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණ. දැන් විදෙස් පුවත. ජපානයේ භාවිත කළ යුද උපකරණ අපනයනය ප්‍රවර්ධනය කිරීම සඳහා පිලිපීනය සමග ක්‍රියාකාරී කමිටුවක් පිහිටුවීමට දෙරටේ ආරක්ෂක අමාත්‍යවරු එකඟ වෙති. ජපානයේ මෑතකාලීන නීති සංශෝධනය කිරීමෙන් පසු මෙම ගිවිසුමට එළඹ ඇත. ඒ අනුව ජපානයේ භයානකාවී අපනයනය කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් දැන් අවස්ථාව උදාව තිබේ. ජපාන ආරක්ෂක අමාත්‍ය කොයිෂිමි සහ පිලිපීන ආරක්ෂක අමාත්‍ය ගිල්බෝටෝ පිලිපීනයේ මැනිලාගනුවරදී පැයකට වැඩි කාලයක් සාකච්ඡා පැවැත්වූහ. ක්‍රීඩාපුවත. කොළඹ හර ප්‍රේමදස්ස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලිය අවසන් මහතරගේ තුන්වන දිනය අදයි. සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙන දඹුල්ල කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩුලු හයක් දෙවි ලකුණු 132ක් ලබා සිටියේය. එම කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 222ක් රැස් කර ඉනිම අත්හිටුවීය. කොළඹ කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දෙවි ලකුණු 146ක් ලබා ගත්තේය.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.

0: 94.3 95.5 දිවයින පුරා
1: මధుර සංග මధుර සංග ගී රසයන බුමා පිමේ සීටි ප්‍රනාන්දුගේ හඬින්.

0: අසන්න සවනි,
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේව.
2: සවස 6 සිට රාත්‍රී 10 දක්වා විදුලිය පරිභෝජනය හැකිතාක් සීමා කරමු.
3: සුරකිමු ලංකා, බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
0: විකසිත රැහත බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් විකසිත රැහත.
1: අසන්න සවනි, විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවයෙන්.

0: අසන්න සවනි
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේව දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන්විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැදිරියට
1: ආශාදැසින් දකිනා
0: නුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේ මුල්ල, නාරම්මල, ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: තේ ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන්ටෙල් ටිකක් ගහමුද? නෑ ඕන්න. දැන්වත් තෙල් ටිකක් ගහමුද?
4: නෑ ඕන්න.
3: මේ බයික් එකට තෙල් ගහන්න ඕනේ නැද්ද?
5: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා යනවා යනවා.
3: ඉවරයි.
6: TVS Sport 110 EFI engine තාක්ෂණයේ පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩිය දුවන්න නම් මේක තමයි.
3: මේක බොහොමද? නෑ ඕන්න.
0: අසන්න සවනේ
7: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය

0: අසන්න සවනේ
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය.
2: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වා දීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටී FM සහ වෙළඳ සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය.
3: අවුරුදු 600ක් පෙර ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපයේ ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
4: ඔයාගේ දත් නංගුට ලුකින්
5: දෙන් වොට්නි
6: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
3: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
6: මාරයිනි
7: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රස ජනනී සෑම සෙනසුරාදාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍යාධාර නොමිලේ විමසන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය දුරකථන අංකය 0812 382 651 අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව.
0: අසන්න සවනි
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය.
8: පෙරරු 11:45.

මදුරසංගගේ රසේ නිමා කරමු එහෙමනම් යලි රෝකාන්ත ගුණතිලකගේ හඬින්ම පරිස්සමින් සතුටින් ආදරෙන් ඉන්න තව දවසක අපි හමුවෙමු. මම ඉනුෂාවී බෙද්ද.

0: යුග යුග හද බැඳ වෙළඳ සේවය.
1: වෙලාව දැන් මධ්‍යහන 12යි.
2: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර්ය ස්වාමී කම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමී කම්හි
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 6673 පිවිසෙන්න www.iihs.edu.lk

0: උසස් අධ්‍යාපන ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක් පත්කර ඇතැයි අගමැති ආචාර්ය හරිනියාමර සූරිය පවසයි. එම කමිටු වාර්තාවේ නිර්දේශානුව ඉදිරි පියවර ගනු ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතාගේ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව පැවසුවාය. මීට අමතරව විශ්වවිද්‍යාල කාර්යමණ්ඩලවල පුරප්පාඩු පිරවීම ඇතුළු පහසුකම් සැපීමට විශේෂ අවධානය යොමු කරන බව ඇය පැවසුවාය. දැන් විදෙස් පුවත. හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා ඇමරිකානු මෙහෙයුම්හි විරාමයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කරයි. ඉරානය සමග ගිවිසුමකට එළඹිය හැකි දෙයන්න සොයා බැලීමට කෙටි කාලයක් සඳහා විරාමයක් පවත්වාගෙන යන බවට ට්‍රම්ප් මහතා සමාජ මාධ්‍ය වෙත ඊයේ ප්‍රකාශ කළේය. ඉරාන නියෝජිතයන් සමග සම්පූර්ණ සහ අවසන් ගිවිසුමක් සඳහා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය. පාකිස්තානය සහ අනිකුත් රටවල් විරාමයක් ඉල්ලා සිටි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. ක්‍රීඩා පුවත. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ තුන්වන දින අදයි. සිය දෙවැනි නිම සඳහා පන්දුර පහර දෙන දඹුල්ල කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩුලු හතක් දෙවි ලකුණු 162ක් ලබා සිටියේය. එම කණ්ඩායම පළමු නිම සඳහා ලකුණු 222ක් රැස් කර ඉනිම අත්හිට විය. කොළඹ කණ්ඩායම පළමු නිම සඳහා සිළු දෙනා දෙවි ලකුණු 146ක් ලබා ගත්තේය.
1: නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමඟ RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
2: මම බ්‍රයන්, IHSC බෞද්ධ චිකිත්සක උපාධිධාරී. කථිකාචාර්යවරු අපි ගැන ඇතින්ම සැලකිලිමත්ව කටයුතු කරන වගේම ලබා දෙන හොඳ ප්‍රාග්ය පුහුණුව සහ අධ්‍යාපනය අපි සැබෑ ලෝකයේ ෆිසියෝതെරපිස් කෙනෙක් වෙන්න සූදානම් කළා. IHSC ආයතන තුල අපි සිසුන් විතරක් නෙවෙයි, ඊ අපි අනාගත වෘත්ති කැඳ වෙන ඔබේ සිහිනයේ බෞද්ධ චිකිත්සක ශාස්ත්‍රයෙන් උසස් අධ්‍යාපනයක් හැදෑරීමට නම් අදම IHSC ආයතන සමග සම්බන්ධ වෙන්න.
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 436 7073 පිවිසෙන්න www.ihs.edu.
4: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 0116 436 7073 පිවිසෙන්න www.iihs.edu.lk.

0: 12 විනාඩියටයි ඔබ වෙළඳ සේවයේ සමග දැන් යනවා අපි පාර්ලිමේන්තුවට. පාර්ලිමේන්තුවේ මේ පැය අලුත් වාර්තාවන් දැන ගැනීම සඳහා සම්බන්ධ කරගන්නවා හිතවස්සන් නිවේදක ශාන්ත කුමාරලීනගේ. ආයිබුවන් ශාන්ත.
1: අයිබෝවන් සම්පස්සල් පිටි කෝරාල ඔබට පාර්ලිමේන්තුව සමගින් සම්බන්ධ වෙන්නේ. පාර්ලිමේන්තුවේ කතා බහට ලක් වෙලා තියෙන බේරා ගැනීම, පුනරුත්ථාපන සහ වස්තු බංගත්ව පනත් කෙටුම්පත පිළිබඳව. දැන් මේක පනත් කෙටුම්පතක් වශයෙන් ඔබට හෝ කාට හෝ මේක සම්නිවේදනය වෙනකොට මෙහි අදහස මොකක්ද කියන එක පැහැදිලි නොවෙන්නට පුළුවන්. දැන් බේරා ගැනීම, පුනරුත්ථාපන සහ වස්තු බංගත්ව විශේෂයෙන් මේ පනත් කෙටුම්පත අදාළ වෙන්නේ ව්‍යාපාරිකයන්ට, විශේෂයෙන්ම මධ්‍ය සුරුවහ මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට. ඒ අය නැහැ ලබා ගැනීමේදී එයාගේ ආයතනය කඩා වැටුණොත් එයාගේ නැවත ගොඩ එන්නේ කොහොමද? ගොඩේම සඳහා එයට අවශ්‍ය කරන පහසුකම් රාජ්‍ය මට්ටමේ කොහොමද ලබා දෙන්නේ කියන එක තමයි මේ කෙටුම්පත මගින් අදහස් කරන්නේ. මේ කෙටුම්පත සම්මත වුණාම අධිකාරියක් පිහිටුවනවා. මේ අධිකාරිය යටතේ විශේෂයෙන්ම දිස්ත්‍රික් මට්ටමින් මේ කටයුතු සිදු කිරීමට නියමිතයි. එහිදී යම් කිසි කෙනෙක් ණයක් ලබාගෙන තිබෙනවා නම් ඒ විශාල ණය කොහොමද ගෙවා දමන්නේ? ගෙවා දමන්නකොට තමයි දැන් මේ කාලේ ගෙවා දමන්න බැරිද? ගෙවා දමන්න කොච්චර කාලයක් ඕනද? අපිට මට මෙහෙම දෙයක් වුණා තියෙනවා, මෙහෙම අසාධාරණයක් වෙලා තියෙනවා, යම් තැන් මට ස්වභාවික විපතක් සිද්ධ වුණා. ඒ නිසා අපිට යම් කිසි ආකාරයකින් ඉල්ලීමක් කරන්නට පුළුවන් ඒ අදාළ ණය ආයතනයේ සමගි. ඒ අනුව මේ කෙටුම්පත සම්මත වුණාට පසුව යම් යම් නීති ප්‍රතිපාදන ඇති වෙනවා. ඒ අයට යම් කිසි ආකාරකින් සාධාරණ ක්‍රමවේදයක් කොහොමද මේ කෙටුම්පත මගින් නැත්නම් මේ පනත සම්මත වුණාට පසුව ඒ ව්‍යාපාරිකයන් කොහොමද ඉදිරියට ගෙන යන්නේ? සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වගේම ඒ වගේම ලංකාවේ ගොඩක් ව්‍යාපාර ඉදිරියට ගෙන යන්න පුළුවන් කියන එක තමයි අඩුපක්ෂයෙන් තොරතුරු වාර්තා වුණේ. ඒ අය කිව්වා මේ සම්මත වුණාට පසුව කිසිම ව්‍යාපාරයක් කඩා වැටෙන්නේ නැහැ. ඒ ව්‍යාපාර රකබලා ගන්නට අවශ්‍ය කරන යම් ප්‍රතිපාදන නියමයන් ගොඩනැගෙනවා කියන එක තමයි වැඩිදුරටත් සඳහන් වුණේ. ඒ අනුව මේ පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් අඩුපක්ෂයෙන් මේ මොහොතේ අදහස් මතුවෙන අපි සවන් දෙමු.
2: සායම් පරණ ඒක අලුත් කළා මේ අවුරුදු අග වෙනකොට ලංකාවට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට නව ජාතික ප්‍රතිපත්තියක් අපි ගේනවා. ඒතර මේවා තමයි කරන්න බැරි වෙච්ච වැඩ. ඒතර දැන් මේවා කරනකොට මෙන්න මෙහෙම දෙයක් කරනවා ගරු කතානායකතුමා. මම මේක පාර්ලිමේන්තුවේ කියනවා කියලා හිතුවා. ප්‍රාදේශීය ලේකම්ලට, රාජ්‍ය නිලධාරීන්ලට, අපිත් එක්ක ඉතාමත් ශක්තිමත්ව වැඩ කරන නිලධාරී අපිත් එක්ක උරණකරන්ඩ, අපිත් එක්ක ඝට්ටනයක් ඇතිකරන්ඩ මේගොල්ල බොරු ප්‍රචාර කරගෙන යනවා කියලා දැන් ආරංචියක් ලැබිලා තිනවා බිම. ඒ කියන්නේ රාජ්‍ය සේවය වර්තමාන ආණ්ඩුවත් එක්ක ශක්තිමත්ව ආර්ථිකය ඉස්සරහට අරන් යනකොට ආණ්ඩුවයි රාජ්‍ය සේවය අතර ගැටුමක් ඇතිකරන්ඩ විවිධ බොරු තොරතුරු දීලා තියෙනවා. විශේෂයෙන්ම මම ගැන සඳහන් කරලා තියෙනවා නිලධාරීන් කීප දෙනෙක්ට මේ ඇමතිතුමා මෙන්න මෙතන මෙන්න මෙහෙම දෙයක් ඔබතුමාලා ගැන කිව්වා කියලා. අපි හොයලා බැලුවා, එහෙම මීටිමත් තිබිලත් නැහැ එහෙම දෙයක් මම
3: කියලා. ඒ
2: නිසා දැන් මේගොල්ලන්ට මේ ආණ්ඩු වට ගන්න ක්‍රමයක් නැතුනවා, විවිධ උපක්‍රම හොයනවා. දැන් එකක් තමයි දැන් ඔය පටන් ගත්තේ මං හිතන්නේ ලොක්කම කියලා රාජ්‍ය සේවයයි දේශපාලනය අතර ගැටුමක් ඇති කරන්න මේ වෙන සිද්ධියද. ඉතින් ඒ නිසා අපි කියන්නේ ඒවත් අසාර්ථක වෙනවා. ඕගොල්ලොන්ගේ දේශපාලනය වගේම ඔය ගන්න උපක්‍රමත් අපට අසාර්ථක වෙනවා. මොකද අපි රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය ඒ ගෞරවය දෙමින් ඉතාමත් ශක්තිමත්ව මේ ආණ්ඩුව අපේ අරමුණු කරා අරන් යනවා කියලා කියන්න කැමතියි.
1: පාර්ලිමේන්තුව සමගින් මම ශාන්ත කුමාර ලියනගේ ස්තුතියි සම්පත් ඔබට.
0: හොඳයි, බොහොම ස්තුතියි ශාන්ත.

0: වෙළෙන්ද සේවය 94.3 94.5 වෙළෙන්ද සේවය
1: සිහිනුවණින් යුතු බලශක්ති පරිභෝජනය සුරක්ෂිත අනාගතයක පදනමයි. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

94.3 94.5 වෙළෙඳ සේවය අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.

0: 11:45 දැන් වෙලාව 11:45 දිවා ප්‍රධාන පුවත් බලාපොරොත්තු වෙන්න.
1: විකසිත රෑ 7.

0: විකසිත රෑ 7 බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන්.
1: මේ කාලේ හැමෝටම අපහසු කාලයක්. කොපමණ අපහසුතා මැද්දේ වුවත් වෛද්‍යවරයා ඔබට නියම කර ඇති ඖෂධ ලබා ගත යුතු බව අපි දන්නවා. ඒ නිසාමයි ඔබ වෙනුවෙන් ඉතාම සහන මිලට ගුණාත්මක ඖෂධ අපගේ රාජ්‍ය උසුසල් ජාලය හරහා ලබා දීමට කටයුතු කරන්නේ. අප විසින් වෙළඳපළට නිකුත් කරන සියලුම ඖෂධ අපගේ තත්ත්ව පරීක්ෂණ රසායනාගාර තුල තෙවරක් තත්ත්ව පරීක්ෂණයට ලක් කරනවා. ඒ නිසා ඖෂධ මිලදී ගන්නා සෑම විටම SPC නමින්ම ඉල්ලන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ඔබේ සුවසිත අපේ පැතුමයි.

අතිශයින්ම පිරිමින්ට පමණයි. සෑම බදාදාවකම සවස එකට කුමර අඩවිය. අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.

0: අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.
1: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.
0: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.

0: වෙලාව 12:45. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්තේ. සංස්කරණය ඉනුකා බ්‍රෝහිය, ප්‍රකාශය දිනුෂා වික්තසිංහ. උසස් අධ්‍යාපනය ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක්. විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරප්පාඩු පිරවීමට කඩිනම් ක්‍රියාමාර්ග. සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කර බණ්ඩාකරලි කම්යටතේ සමාගමක්. දේශයාලගු ව්‍යාරක්ෂා කිරීමට රාජ්‍යයෙන් ක්‍රියාමාර්ග. මහනුවර දිස්ත්‍රික්කයේ ජල ගැටලුවට විසඳුම් ලෙස පිරිපහදු මධ්‍යස්ථාන ඉදි කිරීමට සැලසුම්. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනේ. 2025 අපස උසස් පෙළ විභාගයෙන් අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ට විදේශ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව. ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක්. හෝමුස් සමුද්‍ර සන්ධිය ඔස්සේ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා අමෙරිකානු මෙහුම්හි විරාමයක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගවලියට විදේශ ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ලබන සිකුරාදා සිට. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. උසස් අධ්‍යාපනය ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක් පත්කර ඇතැයි අගමැති ආචාර්ය හරිණි අමරසූරිය පවසයි. එම කමිටු වාර්තාවේ නිර්දේශානුව ඉදිරි පියවර ගන්න ලැබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුගත් රත්නායක මහතාගේ ප්‍රශ්නයකට පාර්ලිමේන්තුවේදී අද පිළිතුරු දෙමින් අගමැතිවරිය මේ බව කිවාය. මීට අමතරව විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරප්පාඩු පිරවීම ඇතුළු පහසුකම් සැපීමට විශේෂ අවධානය යොමු කරන බව ඇය පැවසුවාය.
1: අපි නිරීක්ෂණය කරපු දෙයක් තමයි පහුගිය වසරවල ශිෂ්‍ය සංඛ්‍යාවත් වැඩි කරලා තියෙනවා, ඒ වගේම පාඨමාලාත් වැඩි කරලා තියෙනවා, අලුතෙන් විශ්වවිද්‍යාල පීඨ එහෙමත් පිහිටවලා තියෙනවා. නමුත් ඒවා තුල තිබිය යුතු පහසුකම් කාර්යමණ්ඩලය ගැන සැලැස්මක් නැතුව, ඒ නිසා අපි මේ වෙලාවේ කරන්නේ පවතින තත්වය තුල ඒ ගුණාත්මකභාවය වැඩි කිරීම සහ කාර්යමණ්ඩලය කළමනාකරණය කිරීම. ඔබ ධර්ම විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩලයේ උගන්නන කටයුතු වලට අමතරව පර්යේෂණ කටයුතුත් කළ යුතුයි. ඒ සඳහා ප්‍රමාණවත් කාර්යමණ්ඩලයක් අවශ්‍ය වෙනවා. මේ සියල්ලම අපි සලකා බලමින් මේ කමිටුව විසින් ඒ අවශ්‍යතාවයත් ගැන සොයා බලනවා. අපි ඒ අනුව කාඩ රිවියු එකකට යන්න බලාපොරොත්තු වෙනවා. 2022 පස්සේ බඳවා ගැනීම කරලා තිබෙන්නේ පවතින පුරප්පාඩු වලට අධ්‍යන කාර්යමණ්ඩලයේ 3000කට අධික ප්‍රමාණයකට පුරප්පාඩු ගිය අවුරුද්දේ අවසර දීලා ඒ බඳවා ගැනීම කරලා තියෙනවා. මේ වෙනකොට ඒ අනුවම අනධ්‍යන කාර්ය මණ්ඩලයේ පුරප්පාඩු ගිය අවුරුද්දේ සිට පුරවනවා.
0: සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කර භණ්ඩාකර ලේකම් යටතේ සමාගමක් ස්ථාපිත කර ඇතැයි ඇමති වසන්ත සමරසිංහ මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු මේ බව සඳහන් කළේය. ලංකා සතුස් මගින් අර්ථපල් මිලති ගැනීමට කටයුතු කරයි. ආනයින් කර්තපල් සඳහා රුපියල් 80ක බද්දක් අය කරමින් දේශීය ගොවි ආරක්ෂා කිරීමට ක්‍රියා කර ඇතැයි සමරසිංහ මහතා පැවසීය.
2: අපේ රටේ අලාස්වැන්න ලැබෙන්න පටන් ගන්න මාර්තු මාසෙන් පස්සේ මාස 9ක් අලාස්වැන්න අඛණ්ඩව ලැබෙනවා අපේ රටේ. ඒ අලාස්වැන්න වැඩිපුරම ලැබෙන්නේ සැප්තැම්බර් ඔක්තෝබර් වගේ කාලවල වෙනකොට තමයි. ඒ නිසා මේ වෙනකොට අලාස්වැන්නේ යම් ප්‍රමාණයක් ලැබෙමින් තිබෙනවා. ඒක නුවරඑළිය බදුළු බණ්ඩාරවල දෙපැත්තම ලැබෙනවා. ඒ නිසා වෙළඳපළ තුල මිල පහළ යවීමක් පිළිබඳව දැන් සාකච්ඡාවක් තියෙනවා. නමුත් අපි ලංකා සතොස ආයතනය හරහා මිලදී ගන්න අලා අපි මිලදී ගන්නවා 235කට වගේ මුදලකට දේශීය අල නිශ්චිත මිලක් ගොවියට ලබා දීම වෙනුවෙන් අපි ක්‍රියාවලට යනවා. ලංකා සත්ස සමපකා තොගවෙන සංස්ථාවත් ඊට අමතරව ලංකාවේ පෞද්ගලිකාංශයේ වෙළඳ ශාලා එක්කත් අපි සාකච්ඡා කරලා තියෙනවා. ඒගොල්ලෝ දේශීය අල මිලදී ගැනීම සඳහා අපි එකඟ වෙන මිලට මිලදී ගැනීම සඳහා වෙච්ච එකඟතාවයක් හදාගන්න කටයුතු කරන අපි සූදානම් වෙනවා. ඒ හරහා දවසකට අල මෙට්‍රික් ටොන් 100කට වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීම වෙනුවෙන් සැලැස්මක් හදන්න තමයි අපි කටයුතු කරමින් යන්නේ. ඒ හරහා ගොවියාගේ ප්‍රශ්නට යම් උත්තරයක් ලබා දෙන්න අපිට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා.
0: මහනුවර දිස්ත්‍රික්කයේ ජල ගැටලුව විසඳීමට අවධානය යොමු කර ඇතැයි අමාත්‍ය වෛද්‍ය සුසිල රණසිංහ මහතා කිවේය. ලබන වසරේදී ජල පිරිපහදු ප්‍රමාණය වැඩි කිරීමට නියමිතයි. ඒ සඳහා පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමට සුදුසු ප්‍රදේශ හඳුනාගෙන ඇතැයි එහෙතම පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ත්‍රාණි කිරියල්ල මහත්මියගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. ශ්‍රී ලංකා ගුවන් සමාගම පවතින තත්ත්වයටම ඉදිරියට ගෙන යාමට කිසිදු අදහසක් රජයට නොමැත. මුල්‍ය ව්‍යාපාර සැලැස්මක් කටයුතු කිරීමට අදාළ ආයෝජකයන්ගේ සහය ලබා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇතැයි අමාත්‍ය අනු කරුණාතිලක මහතා පැවසීය. පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු සඳහන් කළේ දැනට රාජ්‍ය බැංකු සතු රුපියල් බිලියන 91.3ක ණය මුදල ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ කර පොලේ විෂමතාවන් මූලික ගෙවීම සඳහා වසර පහක සැලැස්මක් යටතේ රුපියල් බිලියන 25.2ක් පසුගිය වසරේ දෙසැම්බර් වන විට භාවිත කර ඇති බවයි.
3: එවගේම මහා බණ්ඩාගාරයේ බැංකු විදිත්‍ය ශ්‍රී ලංකා ගුවන් සේවයේ අතර එකඟතාවයක් පැමිණිලා නිශ්චිත කාර්යාමුවකට අනුකූලව රාජ්‍ය බැංකුවල නැව ගෙවීම සඳහා 2030 වසර වන විට සෑම වසරකම අප්‍රේල් මාසයේ සහ ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකා රජයෙන් සමාගමට තවදුරටත් ප්‍රාග්ධන මුදල් ගෙවීමට කටයුතු කරමින් ඉන්නවා. එවගේම එක්සත් ජනපද ඩොලර් මිලියන 175ක ජාත්‍යන්තර සයුවරී බැඳුම් කර අපකරයක් මෙවැනි විට ප්‍රතිව්‍යාගත කරමින් පවතිනවා. අපි විශ්වාස කරනවා මේ කටයුතු 2026 අවසන් වෙනකොට සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. ලාභදායී ව්‍යාපාර ලෙස ඉදිරියට පවත්වාගෙන යාමේ හැකියාව සමාගමට තියෙනවද නැද්ද කියන එක සැලකිය යුතු සැකයකට තුදුන කරුණක් බව විගණනාධිපති විසින් තමන්ගේ විගණන මතයේ දක්වලා තියෙනවා. ඒ වගේම ලාභදායී ව්‍යාපාරයක් ලෙස සමාගමට ඉදිරියට පවත්වාගෙන යාමට අවශ්‍ය වෙන මූල්‍ය සහය අඛණ්ඩව ලබා දෙන්න බවට ශ්‍රී ලංකා රජයේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියක් සහ භාණ්ඩාගාර ලේකම් වෙත අනුමැතිය මත භාණ්ඩාගාර ලේකම් මත මේ වෙනකොට ලිපියකින් සහතික වෙලා තියෙනවා.
0: බේරා ගැනීම පුනරුත්ථාපනය සහ වස්තු භංගත්ව පනත් කෙටුම් පත දෙවැනිවර කියවීමේ විවාදයේ පාර්ලිමේන්තුවේදී දැන් පැවැත්වේ. විවාදයට එක් වූ අමාත්‍ය සුනිල් කුමාර ගමකේ මහතා මෙරට ව්‍යාපාර ඇදවැටෙන විට ඒවා යළි ගොඩනැගීමට නොහැකි අවස්ථාවලදී එම ව්‍යාපාර කාර්යක්ෂම ලෙස අවසන් කිරීම මෙමගින් අපේක්ෂා කරන බව පැවසීය. බාහිර සාධක හේතුවෙන් ඇතැම් ව්‍යාපාර කඩා වැටේ. එවැනි අවස්ථාවලදී ඒවායින් ඉවත් වී අලුත් ව්‍යාපාර ආරම්භ කිරීමට අවස්ථාව දිය යුතු බව ඔහු කිවේය. නව කමිටුව මගින් මෙරට ක්‍රිකට් යළි නගා සිටුවීමට අපේක්ෂා කරන බවද ඇමතිවරයා පැවසීය.
2: අපේ ප්‍රතිපත්තිය තමයි මේ රට ගොඩනැගීමේදී මෙන්න මේ දක්ෂ දියුණු පුරවැසියන් මේ කාර්යයට එකතු කර ගැනීම. ඒකෙදී අපි සලකන්නේ නැහැ එයාගේ ආගම මොකද්ද, එයාගේ ජාතිය මොකද්ද, එයා උඩ රටද පාත රටද, මේ කිසි දෙයක් අපේ සැලකිල්ලට ගන්නේ නැහැ. මිනිස්සුගේ සංස්කෘතික ජීවිතයේ කොටස් අපි මේ සම්බන්ධයෙන් ඇඳගන්නේ නැහැ. අපිට වැදගත් වෙන්නේ අපේ රට ගොඩනැගීමේදී ඒ කාර්යයට දියුණු දැක්මක් සහිත පුද්ගලයෙක් විදිහට එයාව සම්බන්ධ කරගන්න පුළුවන්ද කියන එක විතරයි. ඉතින් අරමුණින් තමයි අපි මේ කමිටුව පත් කරලා තියෙන්නේ. අපි විශ්වාස කරනවා අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න වැඩ කටයුතු කරයි කියලා. අපි මේකට නම් කරලා තියෙන්නේ ක්‍රිකට් ට්‍රාන්ස්ෆෝමේෂන් කමිටි කියලා. අපි අපේ රටේ ක්‍රිකට් නැවත ජයග්‍රහණ අත්පත් කරගන්න පුළුවන් මට්ටමට ගේනවා. ඒ සඳහා මේ කමිටුවට දක්ෂයෙන් තෝරගෙන තියෙනවා. එයාට මේක කරන්න පුළුවන්.
0: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස් මහතා කතා කරමින් පිරිසුදු රාජ්‍ය සේවයේ ශක්තිමත් කළ යුතු බව කිවේය. එම නිසා රාජ්‍ය පරිපාලනයට පාක්ෂිකයන්පත් නොකළ යුතු බව හෙතිම සඳහන් කළේය. පකිස්තාන ඉස්ලාමීය ජනරජයේ ශ්‍රී ලංකා කොමසාරිස් මේජර් ජෙනරල් නය නසිර් මහතා ආරක්ෂක ලිකම් එයා වයිස් මාර්ෂල් සම්පත් තුයුකුන්තා මහතා හමුවේ. ආරක්ෂක සේනා මුලස්ථාන සංකීර්ණයේ පිහිටි ආරක්ෂක අමාත්‍යාංශයේදී එම හමුව ඊයේ සිදුවිය. එහිදී ආරක්ෂක ලේකම්වරයා විසින් පාකිස්තාන මහකොමසාරිස්වරයා ඉතා උණුසුමයිරින් පිළිකනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ සිය රාජතාන්ත්‍රික සේවා කාලය ආරම්භ කිරීම වෙනුවෙන් ඔහු වෙත සුබපැතුම් මික්කලිය. ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩත් ඵලදායී අන්දමින් පැවැත්විණි. මෙම හමුවේදී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි. එහිදී දෙරට අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම, ආරක්ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැන්වීම, පුහුණු කටයුතු සහ කලාපීය ආරක්ෂාව යන ක්ෂේත්‍ර පිළිබඳ විශේෂ අවධානය යොමු කර තිබේ. පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගුකාලීන සබඳතා පිළිබඳව සිය ප්‍රසාදයේ පළ කළ මහකොමසාරිස් නසිර් මහතා විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගිතා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමග සමීපව කටයුතු කිරීමට සිය කැමැත්ත යළි තහවුරු කළේය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන්. ඉදිකිරි ඉදිරිම් සහ කොන්ක්‍රීට් අපද්‍රව්‍ය යළි භාවිතයට ගත හැකි පරිදි සකස් කරන මෙරට පළමු ව්‍යාප්තිය ලබන සිකුරාදා විවෘත කෙරේ. ඒකල කාර්මික ජනපද පරිශ්‍රයේ ඇති පෙරසවි අංගණීහි එම කටයුතු ආරම්භ කිරීමට නියමිතයි. අමාත්‍යවරුන් වන වෛද්‍ය සුසිල් රණසිංහ සහ වෛද්‍ය ධම්මික පටබැඳ යන මහත්තුරුන්ගේ සහභාගිත්වෙන් එදින පෙරවරු 9ට එහි වැඩ ආරම්භ කිරීමට කටයුතු දායත. අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ සිසුන් 200 දෙනෙකුට ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමවල ඉහළම ස්ථාන හිමි විදේශ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදැරීම සඳහා රාජ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනක් හඳුන්වා දෙයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රජයේ ප්‍රතිපත්ති රාමුව සහ 2025 අයවැය යෝජනාවලට අනුකූලව මේ ක්‍රියාවට නැන්වේ. අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යාංශය මගින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කර පරිපාලනය කරනු ලබයි. 2025 අපස උසස් පෙළ විභාගයෙන් අතිවිශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ගින් මෙහි දෙවැනි අධ්‍යයන සඳහා දැනට අයිතුම්පත් කැඳවා ඇත. මෙම රජයේ ශිෂ්‍යත්ව වැඩසටහනට තමන් සම්බන්ධ බව පවසමින් විවිධ අනවසර පෞද්ගලික නියෝජිතයන් සහ ආයතන සිසුන් හා දෙමාපියන් නොමග යවන බව අමාත්‍යාංශය විසින් නිරීක්ෂණය කර ඇත. ඒ අනුව කරුණු කිහිපයක් පිළිබඳව අමාත්‍යාංශය මා ජනතාවට දැනුම් දීමක් සිදු කරයි. කිසිදු පෞද්ගලික ආයතනයක් උපදේශන සේවාවක් හෝ නියෝජිතයෙකු සමග අමාත්‍යාංශයට කිසිදු හවුල්කාරීත්වයක් ගිවිසුමක් හෝ සම්බන්ධතාවක් නොමැත. අමාත්‍යාංශය නියෝජනය කිරීමට අයිතුම්පත් සැකසීමට අපේක්ෂකයන් නිර්දේශ කිරීමට හෝ තේරීම් කටයුතුවලට බලපෑම් කිරීමට කිසිදු පෞද්ගලික පාර්ශ්වයකට අවසර හිමි නොවේ. අයිතුම්පත් භාර ගැනීම සහ ඇකීම් විනිවිද භාවයකින් යුත් තරගකාරී හා කුසලතා මත පදනම් වූ ක්‍රියාවලියක් ඔස්සේ ඍජුවම අමාත්‍යාංශය විසින් සිදු කරනු ලබයි. අයිතුම්පත් ඉදිරිපත් කිරීමට කිසිදු නියෝජිතයෙකුට හෝ අතරමැදියෙකුගේ සහාය අවශ්‍ය නොවේ. අනවසර 3 පාර්ශ්වයන් සමග ගනුදෙනු කිරීමෙන් පැන නගින කිසිදු ප්‍රතිඵලයක් සඳහා වගකීම අමාත්‍යාංශය විසින් බාරගනු නොලැබේ. අමාත්‍යාංශ නිල නිවේදන පිළිබඳ පමණක් විශ්වාසය තබන ලෙස සිසුන්ට හා දෙමාපියන්ට තරයේ උපදෙස් දෙනු ලැබේ. අපරාධ රැසකට සම්බන්ධ බව කියන ව්‍යාජ ලෙස පෙනී සිටි වෛද්‍යවරයෙකු පොළොන්නරුවේදී අත්අඩංගුවටගත් බව පොළොන්නරුව කොට්ටාස අපරාධ විමර්ශනාංශය පවසයි. මෙම සැකකරු පොළොන්නරුව දීපෝයන අසලදී ඊ රාත්‍රියේ අත්අඩංගුවටගෙන ඇත. ලැබුණ තොරතුරකට අනුව අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු කුරුණෑගල පන්නල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම පුද්ගලයා විවිධ අපරාධ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී බොරැල්ල, මහනුවර, මිනුවන්ගොඩ හා දියුලපිට යන පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවටගෙන ඇති අතර වසර 2 කලක් බන්ධනාගාරගතව සිටි අයෙකු බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත. මෙම පුද්ගලයා සන්තකයේ තිබී වෙදනලාවක් වෛද්‍ය නිල ඇඳුමක් සහ ව්‍යජ හැඳුනුම් පතක් ඇතුළු උපකරණ සොයාගෙන තිබේ. සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත අද ඉදිරිපත් කිරීමට නියමිතයි. මිලඟට ප්‍රමුඛ පුවත.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක් සකස් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව කියයි. ඊට අදාළ සාකච්ඡා දිස්ත්‍රික් මට්ටමින් සිදු කරන බව අනුරාධපුර ඉඩම් පරිහරණ සහකාර අධ්‍යක්ෂ DSR අමරසිංහ මහත්මිය පවසයි. අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මීට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පැවැත්විණි. භාවිතයට ගෙන නැති හිස්සිඩම් රැසක් රට තුළ පවතී. ඊට අමතරව ඌන උපයෝගිතා ඉඩම්, අතහැර දැමු ඉඩම්, සෞන්දර්යාත්මක සහ පුරාවිද්‍යා ඉඩම්, කෘෂිකාර්මික, වනවගා, එල්ලන්ගා සහ ඛනිජ සම්පත් සහිත ආදි වශයෙන් ඉඩම් ලැයිස්තුගත කිරීමට මෙම ඉඩම් පරිහරණ ජාතික සැලසුම මගින් අපේක්ෂා කෙරේ. ජනතාවගේ ඉඩම් ගැටලු විසඳීමේදී එවැනි කලින අවශ්‍යතාවක් මේ වන විට පවතී.
4: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: ගාලප පිරසර සම්වර්ධනයක පුවත් සම්පිණ්ඩනය සම්වර්ධන පුවත්.
1: බුත්තල ප්‍රාදේශ සභා බල ප්‍රදේශයට ඇත් ජනවාස 10 මහසින්කම පාසල ඉදිරිපිට මාර්ගය සහ ගෝණගන්නාර 19 කඬුව සුසාන භූමියට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සම්වර්ධනය කිරීමට බුත්තල ප්‍රාදේශ සභාව කටයුතු යොදා ඇත. පාසල ඉදිරිපිට මාර්ගය සඳහා සභා අරමුදලින් රුපියල් 120ක්ද ගෝණගන් ආර 19 කණුව සුසාන භූමියට පිවිසෙන මාර්ගයට පළාත් සභා ප්‍රතිපාදන යටතේ රුපියල් 110ක්ද වැය කර ඇත. මෙම මාර්ගවල වැඩ මෙවැනි විට අවසන් වෙමින් පවතී.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: මිල්ස්ටා කොප PLC සමගමිහි පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් වන මිල්ස් ඔටෝමොබයිල්ස් පෞද්ගලික සමාගම මෙරට BMW මෝටර් රථ ආනයනය සහ අලවිය පිළිබඳ බලයලත් අලවිය නියෝජිතයා ලෙස පත් කර තිබේ. කොළඹ කොට සෝමාරු වෙත ලිපියක් මගින් දැනුම් දෙමින් මිල්ස්ටා කොප PLC සමාගම මේ බව සඳහන් කර ඇත. එම පත්කිරිමත් සමග මිල්ස් ඔටෝමොබයිල්ස් පෞද්ගලික සමාගම මෙරට තුළ නව BMW රථ ආනයනය අලවිය සබ්බිත හැරීම මෙන්ම නියම BMW අමතර කොටස් සැපීමද සිදු කරනු ලැබේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත්
2: අනුරාධපුර දිස්ත්‍රික්කයේ කළුගස්වැව එල්ලංකා වැව් පද්ධතිය ආශ්‍රිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක බව දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය මහතා පවසයි. සංචාරක අමාත්‍යාංශයේ මෙම ව්‍යාපෘතිය පළමු අදියරට රුපියල් ලක්ෂ 70ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙමකින් කළුගස්වැව ගලපිට ගල සහ උඩකඩවෙල ගම්මානවල පිහිටි වැව් ආශ්‍රිතව වැව් තොටුපළ 4ක් ඉදිකිරීමට නියමිතයි. ඊට අමතරව බුජුන් හලක් සහ ගැම්නිවස් 4ක්ද ඉදිකෙරේ.
3: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘහ කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011268642012.
2: අම්පාර දිස්ත්‍රික්කයට අයත් පානම පොතුවිල් මාර්ගයේ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ 10 බිහිවින් නඩාලවී ඇතැයි මගේ ජනතාව පවසති. මේ හේතුවෙන් විශේෂයෙන් කාර්යාල සේවකයන්ට නියමිත වේලාවට තම සේවාස්ථාන වෙත වාර්තා කිරීමට නොහැකි වෙමින් ඔහු දැඩි දුෂ්කරතාවට පැමිණ සිටිති. අම්පාර ලංකා ගමනාගමන මණ්ඩලයටත් බස් රථයක් පානම සිට අම්පාර දක්වා ධාවනයට යොදා තිබුණද ඒ දිනපතා ධාවනය නොවන බවත් ඇතැම් අවස්ථාවල දින ගණනාවක් ධාවනය නොවන බවත් ජනතාව පවසති. එවැනි දිනවලදී කාර්යාල සේවකයන්ට ගමන් කිරීමට වෙනත් බස් රථයක් ද නොමැත. මේ පිළිබඳ අවධානය යොමු කර කාර්යාල සේවකයන් සඳහා උදැස්සන 6:07 අතර වේලාවක ළංගම බස් රථයක් ස්ථිරව ධාවනයට උදවන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලීමක් කෙරේ.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදාකරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077-787.
2: හෝමුස් සමුද්‍ර සන්ධියෝසියෙන් නැව ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා අමරිකානු මෙහෙයුමෙහි විරාමයක් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා නිවේදනය කරයි. ඉරානයේ සමග ගිවිසුමකට එළඹිය හැකිද යන්න සොයා බැලීමට කෙටි කාලයක් සඳහා විරාමයක් පවත්වාගෙන යන බව ට්‍රම්ප් මහතා සමාජ මාධ්‍ය වෙත ඊයේ ප්‍රකාශ කළේය. ඉරාන නියෝජිතයන් සමග සම්පූර්ණ සහ අවසන් ගිවිසුමක් සඳහා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇතැයිද ඔහු සඳහන් කළේය. පාකිස්තානය සහ අනිකුත් රටවල් විරාමයක් ඉල්ලා සිටි බව හෙතෙම වැඩිදුරටත් පැවසීය. ජපානයේ භාවිත කළ යුද උපකරණ අපනයන ප්‍රවර්ධනය කිරීම සඳහා පිලිපීනය සමග ක්‍රියාකාරී කමිටුවක් පිහිටවීමට දෙරට ආරක්ෂක අමාත්‍යවරු එකඟ වෙති. ජපානි මෑතකාලීන නීති සංශෝධනය කිරීමෙන් පසු මෙම ගිවිසුමට එළඹ ඇත. ඒ අනුව ජපානි භයානක මරන්තික අවි අපනයනය කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් දැන් අවස්ථාව උදා වී තිබේ. ජපාන ආරක්ෂක අමාත්‍ය කොයිෂුමි ෂින්ජිරෝ සහ පිලිපින ආරක්ෂක අමාත්‍ය ගිල්බර්ටෝ ටියඩෝරෝ පිලිපීනි මැනිලා ගඩුවරදී පැකට වැඩි කාලයක් සාකච්ඡා පැවැත්වූහ. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සඳහා විදේශ ක්‍රීඩකයන් ලියාපදිංචි කිරීම ලබන සිකුරාදා ආරම්භ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. විදේශ ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියොස්සේ ඒ සඳහා ලියාපදිංචි විය හැකිය. මේ මස 18 දක්වා ඊට අවස්ථා පවතී. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම 15-20 ක්‍රිකට් සනකලිය වන ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 6 අදියර ජූලි මස 10 සිට අගෝස්තු මස 5 දක්වා ක්‍රීඩාංගණ කිහිපයකදී පැවැත්වේ. කොළඹ ඩී.එස්. සේනනායක සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල් අතර වාර්ෂික පාසල් රග්බි තරගය කොළඹදී ලබන සෙනසුරාදා පැවැත්වේ. ඩී.එස්. සේනනායක විද්‍යාලයේ ආරම්භක විදුහල්පති ආර්.අයි.ටී. අලස් මහතා අනුස්මරණය කරමින් මෙම තරගය සංවිධානය කෙරේ. කොළඹ ඩී.එස්. සේනනායක විද්‍යාලයේ රග්බි ක්‍රීඩාව ආරම්භ කර 50 සමරමුද මීට සමගාමීව පැවැත්වෙන බව එම විද්‍යාලයේ විදුහල්පති සම්පත් වීරකොඩ මහතා පවසයි. මහනුවර ශාන්ත අන්තෝනි විද්‍යාලයේ විදුහල්පති හෙන්රි බර්නාඩ් විජේතුංග මහතා සඳහන් කළේ රග්බි ක්‍රීඩාවේ සැබෑ ගුණය පිළිබඹ කරමින් තර්ගකාරී ගෞරවන්විත තර්ගයක් මෙවර දැක බලාගත හැකි වනු ඇති බවයි.
3: කාලගුණ වාර්තාව.
2: අද සිට දිවිනි වැස්සිතත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අන්තර් නිවර්තන අභිසාරී කලාපයේ දිවිනි කාලගුණයට බලපෑම් කරමින් පවතී. මේ හේතුවෙන් දිවිනි බොහෝ ප්‍රදේශවලට අද පස්වරුවේද ගිගුරුම් සහිත වැස්ස ඇති වී හැකිය. බස්නාහිර, සබරගමු, දකුණ හා ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් අහස වලකුලින් බරව පවතිනු ඇත. සබරගමු, මධ්‍යම සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකල්පුව, ගාල්ල, මාතර සහ පුළුන්නරුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 100කට වැඩි තද වැසිද ඇතිවිය හැකිය. ප්‍රවෘත්ති අවසන් කිරීමට මත්තෙන් යලිත් සිරස්තල. උසස් අධ්‍යාපනය ඇතුළු ප්‍රතිසංස්කරණ සඳහා කමිටුවක්. විශ්වවිද්‍යාලවල කාර්යමණ්ඩල පුරපාඩු පෙරවීමට කඩිනම් ක්‍රියාමාර්ග. සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ කර භණ්ඩාකරලි කමිටුවේ සමාගමක්. දේශාලගු ව්‍යාරක්ෂා කිරීමට රාජ්‍යයෙන් ක්‍රියාමාර්ග. මහනුවර දිස්ත්‍රික්කයේ ජල ගැටලුවට විසඳුම් ලෙස පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකිරීමට සැලසුම්. පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනේ. 2025 අපස උසස් පෙළ විභාගෙන් අති විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසුන්ට විදේශ විශ්වවිද්‍යාලවල ප්‍රථම උපාධි පාඨමාලා හැදෑරීමට ශිෂ්‍යත්ව. ඉඩම් පරිහරණය පිළිබඳ ජාතික මට්ටමින් සැලසුමක්. හෝමු සමුද්‍ර සන්ධිය ඔස්සේ නැව් ආරක්ෂිතව ගමන් කිරීම සහතික කිරීම සඳහා ඇමරිකානු මෙහෙයුම්හි විරාමයක්. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගවලට විදේශ ක්‍රීඩකින් ලියාපදිංචි කිරීම ලබන සිකුරාදා සිට දිවා ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් සමප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය බලාපොරොත්තු වන්න සවස 6ට. දැන් අග්නි විශේෂාංගය.

0: අග්නි සත්‍යවාදී ගුවන් තරංග වියමන.
1: අද මාතෘකාව ඇඩ්‍රස් නැති මහින්ද. අල්ලස් කොමිසම විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට නොතිසි නිකුත් කර ඇතැයි පුවතක් පළවිය. නොතිසි නිකුත් කර ඇත්තේ 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාබස් මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන මහා පරිමාණ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහාය. හිටපු ඇමති ප්‍රියංකර ජයරත්නද අල්ලස් කොමිසම විසින් කැදවනු ලැබ තිබේ. මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ පවසන ආකාරයට අල්ලස් කොමිසමින් මහින්ද රාජපක්ෂට මෙතෙක් කිසිදු නිල නොතිසියක් හෝ දැනුම් දීමක් ලැබී නැත. අල්ලස් කොමිසම රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන නමුත් වත්මන් රජයට එල්ල වී ඇති ගල් අඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචා වැනි බරපතල චෝදනා සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ නොකිරීම ගැටලුවක් බවද නීතිඥ මනෝජ් ගමගේ ප්‍රකාශ කර ඇත. වත්මන් ආණ්ඩුවට රාජපක්ෂවරුන් සම්බන්ධයෙන් උනන්දුවෙන් කටයුතු කරන්නට සිදුව තිබීම හේතු සහගතය. මහින්ද රාජපක්ෂ සහ පියංකර ජයරත්න අල්ලස් කොමිසම හමුවට කැඳවා ඇත්තේ 2013 වසරේ ආරම්භ කළ විමර්ශනයකටය. 2013 වසරේ පටන් විමර්ශනය එක තැනපල් වී තිබේ. හේතුව විමර්ශන ඉදිරියට යාම වැළැක්වීමට රාජපක්ෂවරු බලය පාවිච්චි කිරීමය. 2013 වසරේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට A330 එයාබස් යානා 6ක් සහ A350 ගුවන් යානා 8ක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 2ක අල්ලස්ගත් බවට චෝදනා එල්ල විය. අල්ලස් චෝදනාවට ලක් වූයේ එවක ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ ඔහුගේ බිරිය නියෝමාලි විජේනායකය. එම අල්ලස් මුදලින් රුපියල් මිලියන 20 බැගින් මිලියන 60ක් බෙලියත්ත නිවසේදී සහ කාල්ටන් නිවසේදී මහින්ද රාජපක්ෂට දුන් බව කපිල චන්ද්‍රසේන ප්‍රකාශ කළේයයි අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දුන්නේය. මහින්දත් ප්‍රියංකරත් අල්ලස් කොමිසමට කැඳවන්නට හේතුව කපිල චන්ද්‍රසේනගේ ප්‍රකාශයයි. මහින්දට එල්ල වී ඇති චෝදනාවට මුහුණ දීම වෙනුවට ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ආණ්ඩුවට චෝදනා කරයි. මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක වත්මන් ආණ්ඩුවට එල්ල වී ඇති චෝදනා තුනක් ගැන සඳහන් කරයි. ඔහුගේ වචනින් ඒ ගල්ලඟුරු වංචාව, කන්ටේනර් ගනුදෙනු සහ ඩොලර් වංචාවයි. මේවා සම්බන්ධයෙන් පරීක්ෂා නොකරන්නේයි ඔහු කියන්නේ මුසාවකි. බාල ගල් අඟුරු සම්බන්ධයෙන් පරීක්ෂා කරන්නට විනිසුරුවරුන්ගෙන් සමන්විත විශේෂ ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර තිබේ. ගල්ලඟුරු සම්බන්ධයෙන් ආණ්ඩුව වරදක් කර තිබේ නම් මහින්ද රාජපක්ෂ ඇතුළු විපක්ෂයට ඒ ගැන කොමිසමට කරුණු කියන්නට පුළුවන්. කන්ටේනර් සිද්ධිය සම්බන්ධ පරීක්ෂණයට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පත් කර තිබේ. අජිත් පී පෙරේරා, දයාසිරි ජයසේකර, DV චානක යන විපක්ෂ මන්ත්‍රීවරු එයට ඇතුළත්ව සිටිති. ඩොලර් මිලියන 2.5ක ණය වාරිකය සඳහා කළ ගෙවීම් වංචනික පාර්ශ්වයකට බැරි කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්තේ. CID ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ. පරීක්ෂණ කෙරෙන්නේ නැතැයි බොරු කීම මිස ඔවුන් පරීක්ෂණ මඩුලුවලට සාක්ෂි ඉදිරිපත් කර නැත, කරුණු කියා නැත. අල්ලස් කොමිසම කටයුතු කරන්නේ මහජන බදුමුදලින් මිස පාලකයන්ගේ මුදලින් නොවන බවත් දේශපාලන දඩයම් වලට ප්‍රමුඛතාවය ලබා නොදී අනිකුත් මහා පරිමාණ වංචා පිළිබඳවත් ස්වාධීන පරීක්ෂණ පවත්වන ලෙසත් මහින්දගේ මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනයේ සඳහන් වේ. ඔහුගේ මේ ප්‍රකාශය මහින්දටත් අදාළය. වත්කම් බැරකම් ප්‍රකාශයේදී හැසිරුණු ආකාරයට කටයුතු නොකර අල්ලස් කොමිසමේ කැඳවීමට ආවනත වීම මහින්දගේ යුතුකමයි. අල්ලස් කොමිසම නඩත්තුවන්නේ මහජන මුදලින් නිසාය. එයාබස් ගනුදෙනුවට භාවිතා කර ඇත්තේ මහජන මුදල් නිසාය. දේශපාලන දඩයම් වලට රාජපක්ෂ පාලනය කුප්‍රකට නිසාය. ප්‍රදීප් එක්නලිගොඩ අතුරුදහන් කිරීම වැනි දේ ඊට නිදසුන් නිසාය. පිටපත අනුරකේ ඉදිරිසූරිය, ඉදිරිපත් කිරීම ගංගා කුමුදුනී ගුණසේකර.

0: 94.3 දිවයින පුරා
1: විකසිත රැහත බතදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් විකසිත රැහත
2: දහවල් කාලයේදී විදුලි බල්බ භාවිතය අවම කරමු.
3: සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.
4: පස්තර 1:15 වෙලාව ඔබ වෙළඳ සේවයේ සමග 1:30ට අතිශයින්ම පිරිමින්ට පමණක් වෙන්වෙන කුමරඩවිය.

0: අසන්න සවනේ
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.

0: ය වරිමාර්ග මාත්‍යංශය
1: බොදු පැතිය ගීතය හා මුසු කර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානවා
2: බුදුන්ගේ උතුම් ධර්මය නොතේරී ජනමේ
3: අල්හාජ් මොහදින් බෙක් මතකාවර්ජනය නොමියන මිනිසුන්
1: නොමියන මිනිසුන්
3: ශාලික ඉශාන්
1: පතිරාජ
3: නොමියන මිනිසුන්.

0: විසියක බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරේදී.
1: නැලවේවි ආදර සුළඟ වැදි යසවෝලු පිපිලා
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: සම අනුග්‍රහය
4: පෙට්‍රස් සුවඳටත් දුවන එකම වාහනේ
5: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්.
6: ඔබ ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ද? ඔබේ ප්‍රශ්නේ කුමක් වුවත් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තරය තිබෙන්නේ දේව වචනේ තුලයි. සවන් දෙන්න සතියේ දිනවල උදෑසන 6:30ට බයිබලෙන් වදන හදන ඔබ වෙත ගෙනෙන්නේ ජීවිතාලෝකය වෙතින්. තනකොළ වියලේ මල පරවේ. ඒත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාටම පවත්නේය.
7: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
8: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
7: මාරයිනේ

එකයි විනාඩි 30යි වෙලාව. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. අතිශය පිරිමින්ට පමණක් වෙන් වෙන අඩහෝරාවක ඇරඹුම මේ අදත් කුමරඩවී අපි සූදානම් මේ විදිහට ආරම්භ කරන්න. අද කුමරඩවී අපේ හිතවතුන් වෙනුවෙන් මොනවාද කතා කරන්නට සූදානමින් ඉන්නේ. සාමාන්‍යයෙන් මේ මංගල උත්සවයක් කියලා කිව්වහම කාන්තා පාර්ශ්වය, එහෙම නැත්නම් මනාලියගේ පාර්ශ්වය පිළිබඳව වැඩි අවධානයක් යොමු කරනවා. කොහොමද මනාලියක් මාස ගණනාවකට පෙර සිට එවෙනුවෙන් සූදානම් වෙන්නේ කියලා. එතකොට මේක මනාලියකගේ විතරක් දවස නෙවෙයිනේ, මේක මනාලියටත් අයිති දවස. එහෙමනම් එහෙම තමන්ගේ මංගල උත්සවයකදී කොහොමද හැඩට ඉන්නේ අපි ඒ පිළිබඳව කතා කරන්නට සූදානම්. ඒ විතරක් නෙමෙයි, ඔය වාහන සම්බන්ධයෙන් පිරිමි පාර්ශ්වයට තියෙනවානේ සෑහෙන ලොකු උනන්දුව. එතකොට එකතන වාහන වැඩි කාලයක් නතර කරලා තිබ්බොත් එහෙම මොකද වෙන්නේ? එතකොට ඇති වෙන තත්ත්වයන් වලට අපි කොහොමද මුහුණ දෙන්නේ? ඒ තත්ත්වයන් මග හරවා ගන්නේ කොහොමද? මේ දේවල් පිළිබඳව අපි කතා කරන්න සූදානම් අද කුමරඩවියෙන්. අපි ඉතින් හැමදේම කරන්නේ ජීවිතේ සතුටින් ඉන්නනේ. ඔය ජීවිතය ගැන කියනකොට සමහරු කියනවා

සරුංගලයක් වගේ ජීවත් වෙන්න කැමතියි කියලා. එහෙම කියනකොට බොහෝ දෙනෙක් ප්‍රතිඋත්තර දෙන්නේ නූල කැඩේ පරිස්සමින් කියලා. හැබැයි ඊට එහා ගිහිල්ලා සරුංගලයක් මොනතරම්නම් සැඩ සුළං හමුවේ අහසට ගිහිල්ලා ඒ අහසේදී තමන්ගේ හැඩ අනිත් අයට පේන්න සලස්වනවාද, මොනතරම්නම් හැඩට සරුංගලයක් අපිට ඈත අහසදී දකින්න පුළුවන්කමක් තියෙනවාද, එහෙම ඉහළටම ගිය සරුංගලයක් දිහා බලන් මොනතරම්නම් සතුටින්ද, ඒ විදිහට අල්ලගත්තොත් එහෙම ජීවිතේ පැත්තෙන් කතාව සරුංගලයට ලං කරලා අපිටත් පුළුවන්කමක් තියෙනවා නම් ජීවිතයට මුහුණ දෙන්නට වෙන හැම අභියෝගයක්ම බාධකයක් එක්කම හරියටියන් සැඩසුළඟට සරුංගලයේ මුහුණ දෙනවා වගේ අපිට පුළුවන්කමක් තියෙනවා නම් ඒ බාධකත් එක්ක ඉස්සරහට ගිහිල්ලා මුළු ලෝකෙම ආදරය කරන චරිතයක් වෙන්න අන්න ඔබට අවස්ථාව තියෙනවා. ජීවිතේ හැම වෙලාවෙම සතුටින් ඉන්න ගමන් තමන් වෙන්න උත්සාහ කරන්නේ.

0: කුමර අඩවිය.
1: එකයි නඩි 37 වෙලාව අපි අතිශයින්ම පෙරමින්ට පමණක් වින්වෙන කුමරඩවිය වෙලාව වෙන් කරවා ගන්න මේ වෙලාවේ මේ අර වාහන ගැන කතා කරන්න. මම පොරොන්දු නැද වාහන ගැන කතා කරනවා කියලා එකතන නවත්තගෙන තිබ්බොත් වාහන මොකද වෙන්නේ? එහෙම එකතන නවත්තගෙන තිබ්බට පස්සේ ඇති වුණු තත්ත්වයන් වෙලදී කොහොමද ඒවා මගහරවා ගන්න? ඒ පිළිබඳව අපි කතා කරන්න සෝදානම්. මේ වෙනුවෙන් අපි සම්බන්ධ කරගන්නවා ආචාර්ය තිලින්න කරුණාසේන මහත්මාව, මෝටර් රථ පරීක්ෂක, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ. අයිබෝවන්.
2: අයිබෝවන්.
1: ආචාර්යතුමා, අපිට පැහැදිලි කරන්න දැන් මේ එකතන වාහනයක් දීර්ඝ කාලයක් නවත්තාගෙන හිටියාම වාහනේ මොනවද අපිට දකින්න හම්බ වෙන රෝග?
2: ඔව්, වාහනය එකතන ගොඩක් කාලයක් නවත්තලා තිබුණාම ඇති වෙන ප්‍රශ්න කීපයක්ම තියෙනවා. එකක් තමයි වාහනේ ධාවනය කරන ප්‍රධාන පද්ධතීන් වැඩ නොකර ගොඩ කාලයක් තිබ්බට පස්සේ, විශේෂයෙන්ම තිරිංග පද්ධතිය, ඒත් එක්කම සම්ප්‍රේෂණ පද්ධතිය සහ සුක්කානම් පද්ධතිය වගේ ධාවනයට විශේෂයෙන්ම බලපාන පද්ධති වල යම්කිසි දුර්වලතා ඇති වෙනවා. ඒවත් එක්ක ධාවනයේදී අනාරක්ෂිත බවක් සහ ධාවනය කිරීමේ අපහසුතාවයන්ට ලක් වෙනවා. ඒත් එක්කම එවැනි තත්ත්වයක් ධාවනය කරපුවාම වාහනේ නඩත්තු කටයුතු නිසි පරිදි නොකිරීම හින්දා ඇතිවෙන දුබලතා හේතුවෙන් වාහනේ හානි වීම වලට ලක් වෙනවා. මේ මේ කාරණා ඔස්සේ වාහනේ අපිට මුල්ලිමේ වශයෙන් පාඩු ඇති වෙන්නත් පුළුවන්. ඒත් එක්කම කාලයක් තිස්සේ වාහනේ ධාවනය නොකර තිබීම හේතුවෙන් වාහනේ ආදායම් බලපත්‍ර, රක්ෂණ සහතික, ඒ වගේ දේවල් නිසියාකාරයේ යාවත් කාලීන නොකිරීම හින්දා නීතිමය ගැටලු වලටත් ලක් වෙන්න පුළුවන්. මේ කාරණා තුනම ඔස්සේ සාමාන්‍යයෙන් රියදුරාට වාහනේ අයිතිකරුට, ඒතික වාහනේ සිටින, වාහනේ පිටත සිටින අයට ඇතිවෙන්න තියෙන පාඩු බොහොමයක් තියෙනවා. ඉතින් මේ කාරණා තුනම ඔස්සේ බොහෝ පාඩු වෙන්න පුළුවන් අපිට.
1: ත්‍රිණ මහත්මයා, මේ දැන් gedara වාහන කිහිපයක් තියෙනවා නම් නිරන්තරයෙන්ම භාවිත නොකරන වාහනයක් තියෙන්නට පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් හිතන කාරණාව තමයි මේකෙන් එක වටයක් ගිහිල්ලා ආවම හරි ප්‍රමාණවත් කියලා. ඇත්තටම එහෙම කරාම ප්‍රමාණවත්ද?
2: ඇත්තටම එහෙම ප්‍රමාණවත් නැහැ. දැන් සාමාන්‍ය වාහනයක් නඩත්තු කිරීමේදී අපි වාහනයක් නඩත්තු කිරීමේ නිසි ක්‍රමවේදයේ තියෙන්නේ අපි බොහෝ විට නඩත්තු කරනකොට අපේ සර්විස් සෙන්ටර්ස් වලින් කියන්නේ අර කාලයකට සැරයක් මෙහෙම සර්විස් කරන්න, කිලෝමීටර් 3000ක් සර්විස් කරන්න, මේ විදිහට කියනවා. නමුත් නියම නිෂ්පාදකයා තමයි කියන වාහනය නිෂ්පාදනය කරපු නිෂ්පාදිත ආයතනයෙන් තමයි වාහනේ නඩත්තු කරන විදිය තියෙන්නේ. අර බොහෝ වාහනවල නඩත්තු කිරීමේ ක්‍රම ඒදී යටතේ කියලා කියනවා. වාහනයේ එන්ජින් ඔයිල්, ගිය ඔයිල්, ඒ වගේ ඔයිල් තියෙනවා. ඒ වගේ ෆ්ලුයිඩ්ස් තියෙනවා, තිරින් බ්‍රේක් වලට තියෙනවා, බ්‍රේක් දියර තියෙනවා. ඒ වගේ දේවල් භාවිතා කිරීමේදී භාවිතා කළ යුතු ඒ වගේ තියෙනවා කාල සීමාවක් සහ භාවිතා කළ හැකි කිලෝමීටර් ප්‍රමාණය. ඒතකොට ඒ දෙකින් කෝක ඉක්මවා ගියත් නඩත්තු අවශ්‍යතාවය ඉක්මවා යනවා. ඉතින් අපිට මේ වාහනය කාලයක් තිස්සේ නවත්තලා තිබුණාම සාමාන්‍ය බොහෝ එන්ජින් ඔයිල් නිෂ්පාදකවරු කියන්නේ වාහනයට ඔයිල් දාලා එකවරක් පාවිච්චි කරාට පස්සේ, ඔයිල් කෑන් එකේ මෝඩි හැරියට පස්සේ මාස 6ක් තමයි උපරිම කාලය කියලා කියන්නේ ඉන්ධන. ඒකට මේ එන්ජින් ඔයිල් ලීසි ඔයිල් වර්ග. ඒතර ලීසි ඔයිල් වර්ගයක් නම් අපි මාස 6ක් වාහනේ ධාවනය නොකර තිබ්බත්, එහෙම නැත්නම් අඩු කිලෝමීටර් ගානක් ධාවනය කරත් අනිවාර්යයෙන්ම ලීසි තෙල් මාරු කරන්න. ඒත් එක්ක මේ තිරිංග තෙල් වගේ, තිරිංග තෙල් කියලා තමයි සාමාන්‍යයෙන් භාවිතා වෙන විවාහාරික වචනේ. නමුත් තිරිංග තෙල් වර්ගයක් නෙමෙයි තියෙන්නේ, කියලා ෆ්ලුයිඩ් එකක් කියනවා, දියරයක් කියනවා. තොර මේ දියරවල වගේ දේවල් වලට ජල වාෂ්ප එකතු වීම හේතුවෙන් ඊවායේ තියෙන කාර්යක්ෂමභාවය නැතු වෙනවා. තොර තිරිංග තෙල් වගේ දේවල් අවුරුදු දෙකකට වඩා පරණ නම් අපි කිලෝමීටර් එකක් ධාවනය කරත්, දෙකක් ධාවනය කරත් අපිට එකක් කිලෝමීටර් 40,000 දක්වා යන්න පුළුවන්. නමුත් කිලෝමීටර් එක හෝ දෙක වෙන්න පුළුවන් ධාවනය කරලා තියෙන. නමුත් අවුරුදු දෙකක සීමාව තුළදී තිරිංග තෙල්, තිරිංග අපේ සාමාන්‍ය භාවිතය තිරිංග තෙල් තිරිංග ඉයරය මාරු කළ යුතු වෙනවා. මෙන්න මේ වගේ දේවල් බලපානවා. ඒත් එක්කම වාහනයක් එකතන ගොඩාක් කල් නවත්තලා තියෙනකොට තිරිංග පද්ධතිය තිරිංග අපි කියන ලයිනර් එහෙම නැත්නම් බ්‍රේක් පෑඩ්ස් කියන ඒ වගේ දේවල් මල කෑමෙන් අල්ලගෙන ඉන්නවා. අල්ලගෙන බ්‍රේක් හිර වෙන්න බලනවා. එතකොට ඒක සාමාන්‍යයෙන් අපි වාහනයක රෝද හතරක් තියෙනකොට රෝද හතරම එකසේ නෙමේ සමහර ලාවට රෝද දෙකක් එකක් තුනක් ඒ වගේ මේ බ්ලොක් වෙලා හිටතොට රෝද තිරිංග පද්ධතිය රෝද හතර සමසේ නැතුව වෙන්වෙන් වශයෙන් තිරිංග පද්ධතියේ විෂමාකාර වීමේ හැකියාවන් තියෙනවා. ඒ හින්දා අපිට ධාවනය කරන කිලෝමීටර් එකක් දෙකක් ධාවනය කළා කියන එකෙන් මේ ගැටලුව විසඳෙන්නේ නැහැ.
1: තිල්ල මහත්මයා, ඊළඟ කාරණාව තමයි මේ දැන් මේ කතාව අහන් හිටපු කෙනෙක් ගෙදර වාහනය දීර්ඝ කාලයක් නවත්තලා තිබ්බා නම් දැන් හිතෙන්න පුළුවන් දැන් ගිහිල්ලා මේක ස්ටාර්ට් කරලා මේ වැඩ පටන් ගන්න ඕනි කියලා. එහෙම කරන්න සුදුසුද?
2: ඔව්, දැන් අපි වාහනයක් නවත්තලා තිබුණා නම් දීර්ඝ කාලයක් තිස්සේ වාහනේ එකපාරටම ස්ටාර්ට් කරනවා කියන එක ඇත්තටම සුදුසු නැහැ. මොකද හේතුව වාහනයක් පණ ගැනීම ආරම්භ වෙන්නේ විදුලි පද්ධතියෙන්. ඉතින් බොහෝ විට වාහනයක් නවත්තලා තිබ්බ වාහනයක මේ වයරින් එක කියලා කියනවා අපි. ඒකේ එක එක වයර් සමහර විට සම්බන්ධ වෙන ෂොකට්ස් තියෙනවා. ඒ ෂොකට්ස් වල කියන්නේ මල කෑම් වගේ දේවල් නිසා ඒවයි ෂෝට් සර්කිට් වෙන්න පුළුවන්. ඒත් එක මීයන් වැනි සතුන්ගෙන් වෙන හානි හින්දා වෙන්න පුළුවන්. ඒතර අපි එකපාරටම වාහනයක් නවත්තලා තිබ්බ වාහනයකට බැටරිය සවි කළා ඒක එකපාරටම ස්ටාර්ට් කරන්න යන එක සුදුසු වෙන්නේ නැහැ. මොකද සමහර විට ගිනි ගැනීමකට වගේ ලක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඉස්සෙල්ලම වයරින් පද්ධතිය යම්කිසි ප්‍රමාණයකට පරීක්ෂා කිරීමකින් අනතුරුව තමයි වාහනේ පණ ගැන්විය යුතු වන්නේ. ඒත් එක වාහනේ පණ ගන්නපු ගාම ධාවනය කිරීම සුදුසු වන්නේ නැහැ. හොඳ පරීක්ෂණයකට පසුව ඉතාම අඩු වේගයකින් තමයි වාහනයක් පුර කාලයක් තිබ්බ වාහනයක් ධාවනය කරනවා නම් ධාවනය කරන්න වෙන්නේ.
1: පැහැදිලි. අපි මේ පොදුවේ උපදෙසක් දුන්නොත් එහෙම මේ වෙලාවේ අපේ වාහන භාවිතා කරන සියලුම දෙනා වෙනුවෙන්.
2: ඉතින් වාහනයක් ඇත්තරම නවතා තබනවා කියන එකට කාලයක් තිස්සේ වාහනයක් නවතා තබනවා නම් යම්සි තීරණයක් සහිතව ඉතින් ඉස්සෙල්ලාම අපි වාහනේ නවතා තබනවා කියන එක තීරණය කරාට පස්සේ ඒ වාහනවලට විශේෂයෙන්ම අපි ටයර්ස් වල වෙනවා. බොහෝ විට ඔයාලා දැකලා ඇති සමහර මේ වාහන දීර්ඝ කාලයක් නවත්තලා තියෙනවා නම් වාහනේ ජැක් කරලා තියෙනවා. මොකද හේතුව එකක් තමයි වාහනේ ටයර්ස් වලට ප්‍රෙෂර් එක අඩු වෙන්න. ඊළඟට වාහනේ තිරිංග අපි අත්තිරිංග යොදා දීර්ඝ කාලයක් නවතා තිබීම හේතුවෙන් වාහනේ නැවත ධාවනය ආරම්භ කරන දවසට රෝද ගලවා ගැලවීමටත් අපහසු වෙනවා. මොකද තිරිංග හිර වෙනවා. ඒතකොට වාහනයක් දීර්ඝ කාලයක් නවතා තිබීමට හිතනවා නම් ඒ වාහනේ අත්තිරිංග රිලීස් කරලා ඒවා ටයර්ස් වලට ප්‍රෙෂර් එක අඩු වෙන්න ඔසවා තබා මීයන් වැනි සතුන්ගෙන් ආරක්ෂා වන පරිදි රඳවා තබන්න. ඒතික වාහනය නවතා තැබීමෙන් අනතුරුව නැවත වාහනය භාවිතා කරන අවස්ථාවේදී ඒ වාහනේ එක් එක් ද්‍රව්‍යවල තියෙන කල්ලිකුත් වීමේ දිනයන් සැලකිලිමත් වෙලා ඒවා නැවත යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව දැඩි පරීක්ෂාවකින් පසුව තමයි වාහනේ ධාවනා කළ යුතු වන්නේ. මොකද නැත්නම් ඒ ඔබගේ ජීවිතයටත් මාර්ගය භාවිතය කරන වෙනත් තැනත්තන්ගේ ජීවිතවලටත් ආරක්ෂාවේ අඩුවක් එහෙම නැත්නම් මරණයට හේතුවක් පවා සිදු වීමට හැකි වෙනවා.
0: කුමාර අඩවිය.
1: බෙහෙම ස්තුතිවන්ත වෙන අපි ඒ සම්බන්ධ කරගත්තේ මොටර රථ දෙපාර්තමේන්තුවේ මොටර රථ පරීක්ෂක ආචාර්ය තිලින්න කරුණාසේන මහත්මයා. කොහොමත් ඉතින් ඔබේ පරිස්සම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. වාහනයක් ඉතින් ආසාවට අරගෙන ඒක පාරට දානවා හා සමානම ඉතින් එහාටත් ඔබ වෙනුවෙන් පැවරුණු වගකීම් ප්‍රමාණයක් තියෙනවා ඒ ඔබේ පරිස්සමට සහ මේ ඒ වටපිටාව වෙන සියලු දෙනාගේම පරිස්සම ගැන හිතලා අපිත් නිරන්තරයෙන්ම ඔබේ පරිස්සම ගැන හිතනවා ඒකයි මේ දෙනුවත් කිරීම කළේ එකයි විනාඩි 47යි වෙලාව.

94.3 94.5 වෙළෙඳ සේවය දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව
1: නීලනුවන්
0: දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කෝන් මැදිරියට
2: ආශාදැසින් දකින්න
1: නුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත.
0: අනුග්‍රහය
3: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාන්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණේමුල්ල නාරම්වල ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: 94.3 94.5

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ අනුන් දෙවැනි ජන්මදිනයට සමකාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න සිහිනේ පීරමෙකි යනවා
0: නීලනුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත
2: අභිෂේක යාමේ උදා වී
3: 94.3 94.5
4: හඳ මාමට සවන් දෙන්න
5: හඳ මාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය
6: සතියේ සෑම සෙනසුරාදා දිනකම සවස 5:15ට වෙළඳ සේවය
7: සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සභාගම අංක 723 මරදාන පාර කොළඹ 10
0: ඔබ සිහින දකින්නේ නිවේදකයෙකු හෝ සංනිවේදකයෙකු වීමටද
3: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල
0: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුල ප්‍රායෝගික අභ්‍යාස
8: මාධ්‍ය ශාස්ත්‍රය ගැන ගොඩක් ලොකු දැනුමක් නැති කාට වුණත් මෙතනට ඇවිල්ලා ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්
3: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න
0: අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7 දුරකථන අංකය 01 12 69 41 02
3: 07 135 80 92 WhatsApp 07 29 43 682 ගුවන් විදුලි නිෂ්පාදන හා සංනිවේදන පාඨමාලාව
0: අපි ඔබේ සංනිවේදන සිහිනය සැබෑ කරන්නෙමු
9: කුමාර අඩවිය
10: එකයි 58යි වෙලාව පොරොන්දු වුණාට ඉතින් හැඩකාර මනාලේක් වෙන්නේ කොහොමද කියන එක අපිට කතා කරන්න වෙන්නේ ලබන සතියේ සම්බන්ධ කරගන්න උත්සාහ කළත් අපේ ජේෂ්ඨ රූපලාවන්‍ය ශිල්පියාව සම්බන්ධ කරගැනීමේ යම් යම් ගැටලු තියෙනවා කොහොමුණත් ලැබෙන සතිය අනිවාර්යයෙන්ම අපි මේ පිළිබඳව කතා කරන බලාපොරොත්තුවත් එක්ක එහෙනම් අදට සමුගෙන යන්න අවසරයි වැඩසටහන් නිෂ්පාදනයේ දිනුක මාලිබඩ මම මලීෂා හෙට්ටිගේ ප්‍රාර්ථනා කරන්නේ ඔබට සතුටයි

0: අසන්න සවනි
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය
2: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර් එස් වානේ කම්පී SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් එස් වානේ කම්පී
3: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
4: අපෙන් පත් සමග මම මලීෂා හෙට්ටිගේ. පාරිපෝකික ආරක්ෂණ පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකින්ගෙන් පසුගිය වසරේදී රුපියල් මිලියන 308ක දඩමුදල් අය කර ගැනීමට හැකි වී ඇතැයි පාරිපෝකික ආරක්ෂණ අධිකාරිය පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ එම වසරේදී සිදු කළ විමර්ශනවලදී රුපියල් 1,27,00,000ක දඩමුදලක් අය කරගෙන ඇත. විවිධ ආහාර ද්‍රව්‍ය හා වෙළඳ භාණ්ඩ වැඩියෙන් අලෙවි කිරීම, කල්ිකුත්තු භාණ්ඩ අලෙවිය, නිෂ්පාදිත හා කල්ිකුත්තු දිනය අපහැදිලි ලෙස දැක්වීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ට අධිකරණය හමුවේ නඩු පවරා මෙම දඩමුදල් අය කරගෙන ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ උතුරුමැද පළාත් සහකාර අධ්‍යක්ෂ සමන්ත අතපත්තු මහතා පවසයි. පසුගිය වසර තුළ ඇෆ්ගනිස්ථානයේ ඓතිහාසික උරුමයන් ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීමෙහිලා සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇතැයි එරට තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශය අද නිවේදනය කළේය. රට පුරා ඓතිහාසික ස්මාරක 70ක පමණ සිදු කළ සමීක්ෂණ මගින් අලුතින් සොයාගත් උරුම ස්ථාන 15ක් නිල වශයෙන් ලියාපදිංචි කිරීම සිදු කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. විවිධ පළාත්වල ඓතිහාසික ස්මාරක 23ක් සාර්ථකව ප්‍රතිසංස්කරණය කළ අතර තවත් කිහිපයක සංරක්ෂණ කටයුතු මෙවන විට සිදු කෙරේ. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සෙවදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ තුන්වන දිනය අදයි. සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දුන් දඹුල්ල කණ්ඩායම සෙළු දිනා දැවි ලකුණු 222ක් රැස් කළේය. එම කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 222ක් රැස් කිරීමේ ඉනිම අත්හිට විය. කොළඹ කණ්ඩායම පළමු ඉනිම සඳහා සිළු දෙනා දැවි ලකුණු 146යි. මේ පැයට අපෙන් පුවත් එපමණයි.
2: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග ආර්.එස්. RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී
5: විටින් විට ශීතකරණයේ විවෘත කිරීමෙන් වළකින්න සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන. විකසිත රෑ 7 බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් විකසිත රෑ 7

0: වෙළඳ සේවය ඔබ හා ඔබේ හඬ රැගෙන විහිදේ දසත.
1: පසර දෙකයි විනාඩි 6යි වෙලාව ඔබ වෙළඳ සේවයේ සමග.

0: 6.3 94.5
1: පසර දෙකයි විනාඩි 10යි වෙලාව අපි සඳහනම් පාර්ලිමේන්තුවේ තොරතුරු දැන කියා ගන්නට එවෙනින් අපි සම්බන්ධ කරගන්න අපේ ජ්‍යෙෂ්ඨ සංවිධායක ශාන්ත කුමාරලීනගේ අයිබෝෂන්.
2: අයිබෝන් මලිෂා, ස්තුතියි ඔබට. පාර්ලිමේන්තුවේ සමගින් අපි සම්බන්ධ වෙන්නේ පාර්ලිමේන්තුවේ මේ මොහොතේ පැවතුන විවාදය තමයි බේරා ගැනීම, පුනරුත්ථාපන සහ වස්තු බංගත්ව පනත් කෙටුම් පත විවාදයට ලක් වෙලා තියෙනවා. ආයතනික සහ පුද්ගලික වශයෙන් බලපාන, විශේෂයෙන්ම සුරුහා මධ්‍ය පරමාණ ව්‍යවසායකයන්ට මේක බලපානවා. මොකද ඒ අය ලබාගත්තු ණය සම්බන්ධයෙන්, ඒ වගේම සාමාන්‍ය ණය ගැතියෙකුට මේ අවස්ථාවේදී යම්කිසි ආකාරයකට ණයක් ගෙවා ගන්න බැරි වුණොත්, ප්‍රශ්නයක් වුණොත්, ස්වභාවික අපදාවක් වුණොත්, එහෙම නැත්නම් තමන්ට අසනීප තත්ත්වයක් වුණොත්, යම්කිසි ආකාරයකට ණයක් ගෙවීමේ නැත්නම් තමන්ගේ ව්‍යාපාරයේ බංකොලොත් වුණොත්, මේ තුළ යම්කිසි ආකාරයකට තමන් පීඩාවට පත් වෙනවා. මේ පීඩාවට පත් වුවන් වෙනුවෙන් දැන් අධිකාරියක් පිටවන්නට තමයි දැන් මේ පනත නැත්නම් මේ කෙටුම් පත සම්මත වූ පසුව අධිකාරිය පිටවන්නට බලාපොරොත්තු වෙනවා. මේ අධිකාරිය මගින් තමයි මේ දිස්ත්‍රික් මට්ටමින් මේ ක්‍රියාකාරීත්වය ගෙන යන්නට රජය බලාපොරොත්තු වෙලා තියෙන්නේ. ඒ අනුව මේ වෙලාවේදී අනුපක්ෂයේ වෙනුවෙන් අදහස් දක්වනවා මේ පනත් කෙටුම් පතට වගේම විපක්ෂයෙන් එළවුණු විවිධ විරෝධතාවයන්ට නැත්නම් විවිධ විවේචනයන්ට ප්‍රහාර එල්ල කරන අවස්ථාවක් ඉදිරියට අපිට හඳුන්වන්න පුළුවන්. අපි ආණ්ඩුවේ අදහස් වලට සම්බන්ධ වෙමු.
3: මේ මරණය සම්බන්ධයෙන් තාමත්ම බැරෑරුම් විදිහට මේ සභාව ඇතුළේ සාකච්ඡා වුණා. ඒ හැම සාකච්ඡාවකම ආණ්ඩුවට ප්‍රබල ප්‍රහාරයක් එල්ල වෙයියයි හිතන යම් කොටසක් තියෙනවනම් මාධ්‍යයේ සමහර මාධ්‍ය ආයතනවල යනවා. ඒ බොහෝ වීඩියෝ කොටස නැත්නම් බොහෝ ප්‍රකාශයන් ඒ අදාළ පාර්ශ්වයන් දකිනෝ. ඒ මියගිය තැනැත්තාගේ ළඟම හිතවතුන් දකිනෝ. සහෝදරයින් සහෝදරයන් දකිනෝ. දරුවන් දකිනෝ. අපි පාවිච්චි කරන ඒ සම්බන්ධයෙන් පාවිච්චි කරන හැම වචනයක්ම ඔවුන්ට හදවතට දැනෙනවා. ඔවුන්ට වේදනාවක් ගෙන දෙනවා. ඔවුන් පීඩාවකට පත් වෙනවා. ඒ සියල්ල ඔවුන් නොසලකාරමින්, ඉතා සංවේදී කාරණා පවා නොසලකාරමින් මේ මොහොතේ මේ ඩිබේට් එක දුවවා ගැනීම සඳහා, දුවවන්න එපැයි මේක, දුවවා ගැනීම සඳහා මේක යම් විපක්ෂයේ යම් පාටිසිපේෂන් එකක් තියෙන නිසා මේකට ගෙනල්ලා මොනා ඕනෑම අසංවේදී කතාවක් වුණත් මෙතෙන්ට දානවා. දැන් මම මේ පනත සම්බන්ධයෙන් නැවත හැරිලා බැලුවොත් අපේ රටේ පහුගිය කාලේ බැලුවොත් පැවති චාරිත්‍රාත්මක අර්බුදයන් හේතුවෙන් සහ ඇතැම් වෙලාවට ආණ්ඩු විසින් ගන්නා ලද සමහර තීරණ හේතුවෙන්, ඒ වගේම තමයි කළමනාකරණයේ ප්‍රශ්න හේතුවෙන් විවිධ ආකාරයේ ආර්ථික පීඩාවන්ට පත් වෙලා සමාගම්, ආයතන, ව්‍යාපාර කඩාවැටලා තියෙනවා. ව්‍යාපාර කියලා කියන්නේ පුද්ගලික ව්‍යාපාරයක් කියලා කියන්නේ රටට සම්පතක්. අපි එන්න කලින් කියුවේ පුද්ගලික ව්‍යාපාරයක්වත් කරගන්න ඉඩක් හම්බෙන්නේ නැති වෙයි කියලා තමයි ජාතික ජනබලවේග
4: ආණ්ඩු මන්ත්‍රීතුමා විනාඩි දෙකක් කාලයක් ඔබතුමාට
3: ජාතික ජනබලවේග ආණ්ඩු සම්බන්ධයෙන් ප්‍රකාශ කළේ. හැබැයි 1853 ආරම්භ වෙච්ච පනතක් තමයි තාමත් ගුණවත්භාවය සම්බන්ධයෙන් තියෙන්නේ. මේ ආර්ථිකය ගොඩනගන්නවයි කියලා කියපු, එදා අපි ආවොත් ආර්ථික කඩාවැටෙයි, ව්‍යාපාරිකයන්ට අවස්ථාවක් අහිමි වෙයි කියලා කිව්ව විපක්ෂයට කියන්න තියෙන්නේ 1853 ඉඳන් ක්‍රියාත්මක වෙන ගුණවත්භාවය සම්බන්ධයෙන් පනතක්. ඊට අමතරව 2007 තියෙන අංක 7 දරන සමාගම් පනතත් ඇතුළුව පනත් කිහිපයක් සංශෝධනය වෙනවා මේ ගුණවත්භාවය සම්බන්ධයෙන් සහ ඒ ගුණවත්භාවයට පත් වුණාන් පස්සේ ඒ පුනරුත්ථාපනය කළා. එහෙම නැත්නම් ඒ රිහැබිලිටේට් කළා. එම ආයතනයේ නැවත නගා සිටුවීම සම්බන්ධයෙන් හැදෙන අලුත් නීතිය. ඒ අනුව යම් ආයතනයක් යම් සමාගමක් කඩාවැටුනොත්, සමාගම ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නොත්, එය ඈවර කරලා ණය හිමියන්ගේ මුදල් ගෙවලා අවසන් කරනවා වෙනුවට ඒ ඔප්ෂන් එක අන්තිමේට තියලා ඊට කලින් ඔප්ෂන් දෙකක් හදලා තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. ඒ අනුව අවශ්‍ය නම් පුළුවන් එම ආයතනයට මැදිහත්කරුවන් පත් කරගන්න. ඒ වගේම තමයි අධිකරණ ක්‍රියාවලිය ඔස්සේ නැවත ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා නැවත තම ව්‍යාපාර කටයුතු කරන්න පුළුවන්. අවශ්‍ය නම් ව්‍යාපාරයේ ස්වභාවය වෙනස් කරලා ව්‍යාපාරයේ නැවත අලුත් ප්‍රොපෝසල් එකක් හදලා නැවත ව්‍යාපාරයේ නගා සිටුවා ගැනීම සඳහා අවස්ථාවක් හම්බෙනවා. ඒ සඳහා පරිපාලනය සඳහාත්, ඒ වගේම ප්‍රතිව්‍යුහගතකරණය කර ගැනීම සඳහාත් ආයතනයට හැකියාවක් තියෙනවා, සමාගමට හැකියාවක් තියෙනවා අධිකරණ මාර්ගයෙන් අවස්ථාවක් අරගෙන මේ පත් කර ගැනීම කරගන්න අවශ්‍ය පරිපාලන නිලධාරීන්. ඒ වගේම
2: තමයි එහෙනම් තමයි ඔබට පැහැදිලි මේ පනත් කෙටුපත පිළිබඳව බේරා ගැනීම, පුනරුත්ථාපන සහ වස්තු බංගත්ව පනත් කෙටුපත බොහෝ දෙනෙකුට බලපාන, එහෙම නැත්නම් බොහෝ දෙනෙකුගේ ව්‍යාපාරික අවස්ථා, ඒ වගේම සමාගම්වල, ඒ වගේම ව්‍යවසායකයන්ට ඉතාමත් තදින් හොඳටම බලපාන පනතක් විදිහට අපිට හඳුන්වන්නට පුළුවන්. මේ සම්මත වූවාට පසුව ඒ අයට සුවිශේෂී වූ සාධාරණයක් ඉටුවන පනත් කෙටුම්පතක් වශයෙන් නැත්නම් මේ පනතක් වශයෙන් මේ ක්‍රියාත්මක වේවි කියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. පාර්ලිමේන්තුවේ සිට මම ශාන්ත කුමාරලී
1: ස්තුති ශාන්ත තොරතුරු ගෙනාවට ඒ ශාන්ත කුමාර ලියනගේ පාර්ලිමේන්තුවේ සිට ඔබ වෙනුවෙන් දැනුවත් කිරීම සිදු කළේ.
0: අසන්න සවනි
5: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය.
1: පසර දෙකයි විනාඩි 14යි වෙලාව. ඊළඟට තරගත්තේ ජේ.ඒ. මිල්ටන් පෙරේරාගේ හඬ.

0: අසන්න සවනි
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේව. දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ අනුන් දෙවැනි ජන්මදිනයට සමකාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කෝන් මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: නීලනුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණේමුල්ල නාරම්වල ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් රසජනනී සෑම සෙනසුරාදාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍ය ආධාර නොමිලේ විමසන්න අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය දුරකථන අංකය 0812 382 651 අතමිට සරු හෙට දිනකට අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
4: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පයේ පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.

0: යුග යුග හද බැඳ වෙළඳ සේවය.
1: පසර දෙකයි විනාඩි 35යි වෙලාව ඔබ වෙළඳ සේවයේ සමග. අපි මේ හරි කැමතිනේ වටින දේවල් වලට. ජීවිතේ වටින දේවල් ලං කරගන්න තමයි උත්සාහ කරන්නේ. මතකයක් වුණත් වටින මතකයක් වෙනවට තමයි කැමති. ඒ වටින දේවල් වලට අගයක් තේනවා කියලා අපි විශ්වාස කරන හින්දා. ඒ හින්දායි නිරන්තරයෙන්ම වටින ගුණධර්ම, වටින සිතුම් පැතුම්, එතකොට වටිනා කියන දේවල් අපි ජීවිතයට ලං කරගන්නේ. ඒකට අගයක් දෙන්න ඕනි හින්දා. ඔය අගේ කිරීමත් එක්කිනාට එක්කිනාට වෙනස් වෙනවා. සමහරු හරි කැමැත්තෙන් මූණට මගේ කරනවා. තවත් අය මූණට නොකියුවත් සමහර තැන්වලදී කියන්න ඕන තැන්වලදී අපූර්ව විදිහට යගේ කිරීම ලබා දෙනවා. අගේ කිරීම බලාපොරොත්තු වෙන අයත් ඉන්නවා, අගේ කිරීම බලාපොරොත්තු නොවෙන අයත් ඉන්නවා. හැබැයි මේ හැම දෙයක් අතරෙම ජීවිතේ වටිනාකම් එකතු කරගන්න අපි හරීම කැමති. යන්න හදන්නේ පිටිසරේ යගේ ගැන අහලා ඉන්න.

0: වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය.
1: තැඹිලි තෙල් කොකුම් පොතු සුදු හඳුන් වෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිනිඳ සමට හෙළ ඔසු රැකවරණය.
2: සුබ දවස
3: අලුත් වෙලා
2: පහසු වෙලා
3: තෑගි වැඩි වෙලා
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද
3: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
2: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: ලොව සුන්දරම පරිසර පද්ධතීන්ට උරුමකම් කියන ශ්‍රී ලාංකික ජනතාවගේ පාරිසරික හදගැස්ම ගුවන් විදුලිය මගින් දිගහැරෙන සුඳුරු අඩහෝරාව සෝභාගිත සෑම ඉරිදා දිනකම උදෑසන 9ට ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන්
5: පරිසරයට ආදරය කරන ජාතිය ලොව උතුම්ම මිනිසුන් බිහි කරයි. සෝභාගිත මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන ඒකකය ඔබ වෙත තිළින කරන තවත් සොබා දහම් මෙහෙවරකි.
6: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: නුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාන්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණේමුල්ල නාරම්වල ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.

0: 94.3 95.5
1: පසර දෙකයි විනාඩි 53යි වෙලාව ගීතමය හෝරාව නිමා කරලා යන්න තමයි සූදානම් වෙන්නේ. ජීවිතය හැමදාම සතුට විතරක් රැඳෙන්න ඕනේ, ඒ තමයි ප්‍රාර්ථනාව. ගිහින්ින් අවසරයි මට, මම මලීෂා හෙට්ටිගේ. යන්නේ ඔබව මතක අතර තනි කරලා බලන්නකෝ ඔබටත් මෙහෙම මතක තියෙනවද කියලා.

0: අවිවේකී ජීවිතයට අවිරාම එකතුවක්.
1: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.
0: අහන්න සවස හතරේ ඉඳන් වෙළඳ සේවය.

0: 94.3 94.5 දිවයින පුරා
1: පස්වර 3යි
2: මෙන්න අපින් පුවා අනුග්‍රහය
3: ආර්ය ස්වාමී කම්පි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්ය ස්වාමී කම්පි
4: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
1: අපෙන් පත් සමග මම මලීෂා හෙට්ටිගේ දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ පුද්ගලයින් 27,934 දෙනෙකු ඊයේ පරීක්ෂා කර තිබේ. එහිදී සැකපිට පුද්ගලයින් 541 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්‍රික් වුඩ්ල මහතා පවසයි. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයින්ගේ සංඛ්‍යාව 13කි. දින වරින්තුකරුවන් 275 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගෙන ඇත. අත්තඩංගුවට ගනු ලැබූ විවෘත වරින්තුකරුවන්ගේ සංඛ්‍යාව 153කි. බීමත්‍රිය දුරන් 83 දෙනෙකු එහිදී අත්තඩංගුවටගෙන ඇත. අපරීක්ෂාකාරී රිය පැදවීම් සම්බන්ධයෙන් පුද්ගලින් 67 දෙනෙකු අත්තඩංගුවටගෙන තිබේ. ඇල්ජිරියාවේ රාජ්‍ය බලශක්ති දෙවන්තයකු වන සොනාට්‍රක් සමාගම ඊජිප්තුවේ කනිජ තෙල් සංස්ථාව සමග අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි. එමගින් ඇල්ජීරියාවේ සිට ඊජිප්තුවට බොරතෙල් සහ කනිජතෙල් නිෂ්පාදන සැපයීම සඳහා අනාගත කොන්ත්‍රාත්තුව වෙනුවෙන් මග හෙළිවී ඇතැයි ඇල්ජීරියාවේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරයි. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිවුදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහතරගයේ 3 වන දිනයදයි. සිය දෙවන ඉනිම සඳහා පන්තුට පහර දෙන කොළඹ කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර එක් කඩුල්ලක් දැවි ලකුණු 34ක් ලබා සිටියේය. දඹුල්ල කණ්ඩායම දෙවැනි ඉනිම සඳහා සිරදනා දැවි ලකුණු 222ක් රැස් කළේය. එම කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 222ක් රැස් කර ඉනිම අත්හිට විය. කොළඹ කණ්ඩායම පළමු ඉනිම සඳහා සිරදනා දැවි ලකුණු 146යි. මේ පැයට අපෙන් පුවත් පමණයි.
3: ආර්.එස්. වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග ආර්.එස්. RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානේ කම්පී
4: හෙට දවසේ ජය ගන්න අදම පියවර තබන්න. සාමාන්‍ය පෙළින් පසු IIHS International Foundation Program එකෙන් ඔබේ උසස් අධ්‍යාපන ගමන අරඹන්න. Health Science, IT, Business, Education හෝ Engineering වැනි ඔබ කැමැති ශ්‍රේෂ්ඨ ජාත්‍යන්තර පිළිගත් විශ්වවිද්‍යාලයකට පිවිසෙන්න දැන් ඔබටත් පුළුවන්. Local Study Global Degree IIHS The Global Health University අමතන්න 011 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk
5: සතියකට සැරයක් අයන් කළොත් විදුලියත් ඉතුරුයි මුදලුත් ඉතුරුයි. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන

0: විකසිත රෑ හත බදාදා රාත්‍රී හතට වෙළඳ සේවයෙන්.
1: අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.

0: අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.
1: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.
0: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.

0: වෙළඳ සේවය ඔබ හා ඔබේ හඬ රැගෙන විහිදේ දසත.
1: දැන් වෙලාව පසුර තුනයි විනාඩි හයයි. ඔබ රැඳෙන වෙළඳ සේවයේ සමගින් අපි සූදානම් මේ මොහොතේ පාර්ලිමේන්තු සංකීර්ණයේ යොමු වන්දර හිතවත් නිවේදක ශාන්ත කුමාර ලියනගේ මේ මොහොතේ පාර්ලිමේන්තු රැඳී සිටිනවා. අලුත්ම තත්ත්වෙත් එක්ක යන්නට මේ මොහොතේ පාර්ලිමේන්තු සිටින අයිබන් ශාන්ත අපි කැමැති තොරතුරු දැනගන්න.
2: පාර්ලිමේන්තු සමග යාලිත අපි සම්බන්ධ වෙන්නේ බේරා ගැනීම පුනරුත්ථාපන සහ වස්තු බංගත්ව 50 කෙටුම්පත පිළිබඳව තමයි සාකච්ඡා කරන්නේ. නැත්නම් විවාදයේ පැවැත්වෙන්නේ මේ වෙලාවේ ආයතන සහ පුද්ගලික වශයෙන් මේක අනිවාර්යයෙන්ම බලපානවා. විශේෂයෙන් මීට ස්වල්ප මොහොතකට පෙර විපක්ෂයේ වෙනුවෙන් අදහස් දැක්වුවා චමින්ද්‍රාඩි කිරියල්ල මන්ත්‍රීතුමියයි බොහොම සුභවාදීව කතා කළා මේ 50 කෙටුම්පත පිළිබඳව. ඇයි කිව්වා මේක පහුගිය කාලෙක තමයි මේක 50 කෙටුම්පත ගේන්නට හේතු සාධක ඇති වුණේ. කොහොම නමුත් වෙනත් පාලනයක හේතු සාධක ඇති වුණත් වර්තමානයේදී වර්තමාන ආණ්ඩුව මේ ආකාරයට මේ 50 මේක සම්මත කරගන්න
3: ආකාරයකට ණය ගෙවන්නට යම් ප්‍රධාන හේතු සාධක ඇති වෙන්නට පුළුවන් ණය නොගෙවීම සම්බන්ධයෙන්. ඒ නිසා ඒ අයට සාධාරණයක් වෙන්නට ඕන. ඒ නිසා තමයි මේ ආකාරයට මේ පනත මේ කෙටුපත සම්මත වූාට පසුව අධිකාරියක් පිහිටවනවා. ඒ නැත්නම් වස්තු බංගත්ව අධිකාරිය පිහිටවනවා. අධිකාරිය පිහිටුවාට පසුව මේ අය වෙනුවෙන් සහනයක් වන්නට අවස්ථාවක් උදා කරගන්නට පුළුවන්. ඒ නිසා චමින්ද්‍රාණි කිරියල්ල මන්ත්‍රීතුමිය තමස් සුභවාදීව කතා කළා මේක කෙටුම්පත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ආණ්ඩුවට ස්තුතිවන්ත වුණා අය මේ ආකාරයට අද දින ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන්. ඉතින් ඒ පිළිබඳව අපි තවදුරටත් තොරතුරු සමගින් ඊළඟ පැයේදී හමු වෙමු. මම ශාන්ත කුමාර ලියනගේ පාර්ලිමේන්තුවේ සිට ස්තුති සේසිය ඔබට.
1: බොහොම ස්තුති ශාන්ති. නම් අපි සුදනම් ඊළඟ පැයේත් ඔබ හමු වන්නට පාර්ලිමේන්තුවේ අලුත්ම තතු වෙtti සමග ඔබ රැඳෙන්නේ බිරිඳ සේවය සමග.

දැන් වෙලාව පසුර තුනයි විනාඩි 9යි බරඳින්න වෙලඳ සේවයේ සමග. එතන අපි සූදානම් මෙතන සිට ಭಾರತ ගීබින්දන වැඩසටහන ඔබේ දේශවන්දට සමීප කරන්නට. කවුරුත් ආසයි හින්දි ගීත රසවිඳිනව නම් අපි සූදානම් ඒ හින්දි ගීත ඔබේ දේශවන්දට දිරින කරන්නට හින්දි චිත්‍රපට ගීයකතුව ಭಾರತ ගීබින්දන. බබුල් චිත්‍රපටයේ ගීතයක් තෝරගත්ත මුලින් 1950 වසරේ තිරගත වූ චිත්‍රපටයක් බබුල් චිත්‍රපටය. මේ ගීතය ගයන්නේ සම්ෂම් බෙගම් ඇතුළු පිරිස.

වෙළඳසැබේ භාරත ගේවින්දන තුරින් අපි මිළඟට තෝරගත්තා කැරවන් චිත්‍රපටයේ ගීතයක්. 1971 වසරේ තමයි මේ කැරවන් චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ. ආශා බොහොන්සලි සමග මොහොමඩ් රාෆි ඇතුළු පිරිස මේ ගීතය ගයන්නේ.

0: අසන්න සවනි
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේව. දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: වෙළඳසේවයේ භාරත කිවිඳන තුරින් මිලංගර තොරගත්තා මාහුවා චිත්‍රපටයේ ගීතයක් 1969 වසරේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ. මොහමඩ් රාෆි ගීතය ගයන්නේ.

0: විකසිත රෑ හත පතාතා රාත්‍රී හතට වෙළඳ සේවයෙන්
1: වෙළඳසේවර සබන්ධල දැන් වෙලාව පස්සර තුනයි විනාඩි විසි හතයි. භාරත ගීබින්දන සමග බැරඳලා ඉන්න 1967 වසරේ දිරකත චිත්‍රපටයක් නූර් ජහන් කියන චිත්‍රපටය. ඉදන්න චිත්‍රපටය ගීතය තෝරගත්ත ආශා බෝස්ලේ සමග උෂා මංගේෂ්කාර් ගීතය ගයන්නේ. අපි රස විඳමු දැන් ඒ මියුරු ගීතය.

ඔබ රැඳෙන්න වෙලන්සවි සමඟ භාරත ගේවින්දන සමඟ මිලකර තොරගත්තා අම්බර් චිත්‍රපටයේ ගීතයක් 1952 වසරේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ. ලත මංගේෂ්කාර් සමඟ මොහමඩ් රාෆි මේ මෙරු ගීතය ගයන්නේ.

උපරැදෙන් වෙලන්සිවි සමක දැන් වෙලාව පසුරතුනයි විනාඩි 37යි. මේළඟට තොරගත්තා භාරත ගීවිතන තුළින් රාම් ටෙරි ගන්ගා මයිලි චිත්‍රපටේ නම 1985 වසරේ තිරගත වූ චිත්‍රපටයක්. මේ ගීතය ගයන්නේ ලතා මංගේෂ්කර ඇතුළු පිරිස.

0: වෙල්ලෙන්ද සේවය 94.3 94.5 වෙල්ලෙන්ද සේවය.
1: ආදරණීය දුවේ පුතේ, ඔබ ආසයි නේද රූපවාහිනියේ ගුවන්විදුලියේ නැන්දලා මාමලා අයියලා අක්කලා කතා කරන විදිහට කතා කරන්න, වැඩසටහන් ඉදිරිපත් කරන්න, ඔබගේ පාසල් නිවාඩුව අර්ථවත් කරගන්න ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අභ්‍යාස ආයතනයෙන් අත්වැලක්. කතලේ සහ නිවේදන කුසලතා වැඩි දියුණු කරගන්න පාසල් නිවාඩු කාලේ දින 5ක් වෙන් කරගන්න. පාඨමාලා ගාස්තුව රුපියල් 15,000යි. මේ වරම අවුරුදු 8ත් 15ත් අතර දූ පුතුන්ට. දෙමාපියනි, ඔබේ දරුවාගේ ජීවදත්ත තොරතුරු දුරකථන අංකය සමග අපට එවන්න. විද්‍යුත් ලිපිනය training@slbc.lk. දුරකථන අංකය 0112 69 4108, 0112 69 4108. ලිපිනය අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, කොළඹ 7.

උපරැදින්න වෙලන්සේවි සමඟ භාරත ගීවින්දන සමඟ මිළඟට තොරගත්තා සංගම් චිත්‍රපටයේ ගීතයක් 1964 වසරේ තමයි මේ චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ. ගීත ගයන්නේ මුකේෂ්.

0: බොදු බැතිය ගීතය හා මුසු කර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානවා.
1: බුදුන්ගේ උතුම් ධර්මය නොතේරී ජනමේ
2: අල්හාජ් මොහදින් බෙක් මතකාවර්ජනය නොමියන මිනිසුන් මොවීනාබෙක්
0: ඉන්දික ලියනගේ
2: ශාලික ඉශාන්
0: ටෙරානානායකාර
2: පියුමි පතිරාජ
0: නොමියන මිනිසුන්
2: නොමියන මිනිසුන්.

0: විසියක බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරේදී.
1: නැලවේවි ආදර සුළඟ වැදි යසවෝලු පිපිලානි
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හඳහන ඔබත් අදම NLP හඳහඬ බලාගන්න
2: සම අනුග්‍රහය
4: එකම වාහනේ
5: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්
6: බරඳන්නේ ಭಾರತ ගීවින්දන සමග මිලඟට තොරගත්ත සොලි චිත්‍රපටයේ ගීතයක්. 1975 වසරේ තමයි මේ සොලි චිත්‍රපටය තිරගත වෙලා තියෙන්නේ. ගීතය ගයන්නේ ක්‍රිෂෝර් කුමාර් සමග මන්නාටේ.

බයිජු බෞරා චිත්‍රපටයේ ගීතයෙන් අපි අදවසේදී භාරත ගීවින්දර නිමා කරන්නට බලාපොරොත්තු වෙනවා. මොහොමඩ් රාෆි සමඟ ලතා මංගේෂ්කාර මේ ගීතය ගයන්නේ. ඉතින් භාරත ගීවින්දර සමඟ සිටි ඔබට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. බොහෝ දෙනෙක් කතා කළා, අදහස් ඉදිරිපත් කළා. ඒ හැම කෙනෙකුටම බොහොම ස්තුතියි. මම සේසිරි කරුණරත්න රැඳෙන්න වෙළඳ සේවය සමගම.

0: ඔබරන් දෙන්න වෙළඳ සේවය සමක. එදන් අපි සූදානම් පැයි පුවත් සමග සම්බන්ධ වන්නට. දැන් වෙලාව පස්වරු හතරයි.
1: මෙන්න අපෙන් පුවත් අනුපාය ආර් ස්වාමි කම්පී SLS සහතිකයේ සමග පියකුගේ ශක්තියමින් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමි කම්පී.
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 01 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.

0: අපෙන් තුවස් සමගින් මම සේසිරි කරුණරත්න. ප්‍රථමයෙන් දේශීය පුවත. මහජන ප්‍රවාහන සේවයක් කාර්යක්ෂමව ගමනන්තයක් රජ ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කරමින් මෙට්‍රෝ බස් සඳහා සේවා සැපයුම් අංගනයක් රත්මලාන ඩිපු පරිසරයේ ඉදිකිරීම පසුගියදා ආරම්භ කෙරිණි. මෙවැනි සේවා සැපයුම් ස්ථාන පහක් ශ්‍රී ලංකම ඩිපෝ මූලික කරගනිමින් ආරම්භ කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඉන් සේවා සැපයුම් ස්ථාන තුනක් ඉඳිකිරීම කඩපත, ජාඇල සහ රත්මලාන ඩිපෝ පරිසරයන්හි පසුගියදා සිදු කෙරිණි. විදෙස්පුවත. හැන්ටා වෛරසය පැතිරගිය ලන්දේසි කෘෂ් නෞකාව කැනරි දූපත් වෙත යාත්‍රා කිරීමට නියමිත බව ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය වෛද්‍යවරය ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුට හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වී තිබේ. ඔවුන් කැනරි දූපත්හි රෝහලක් වෙත ගුවන් යානයකින් ඊයේ රැගෙන යාමට නියමිතව තිබුණි. මේ පැයි ක්‍රීඩා පුවත. කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ජාතික සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලිය අවසන් මහතරගයේ තුන්වන දිනය අදයි. සිය දෙවන ඉනිම සඳහා පන්දුවර පහර දෙන කොළඹ කණ්ඩායම මීට ස්වල්ප වේලාවකට පෙර කඩුරු දෙකක් දැවි ලකුණු 82ක් ලබා සිටියය. දඹුල්ල කණ්ඩායම දෙවන ඉනිම සඳහා සිරු දෙනා දැවි ලකුණු 222ක් රැස් කළේය. එම කණ්ඩායම පළමුවෙනිම විඩුවෙන් ලකුණු 222ක් රැස් කර ඉනිම අත්හිටු විය. කොළඹ කණ්ඩායම පළවෙනිම සඳහා සිරු දෙනා දැවි ලකුණු 146යි.
1: RS වානේ කම්පී නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වානේ කම්පී ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්පී දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්පී
2: මේ TVS Sport 110 පෙට්‍රල් ලීටරයක් ගෙවුවාම යනවා
3: ඉවරයි. TVS Sport 110 පෙට්‍රල් ලීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක

0: රැඳන්න වෙලන්සේ සමගතින් අපි නැවතත් සූදානම් පාර්ලිමේන්තු සංකීර්ණයට යොමන්ට අප හිතපුතා හිතවත් නිවදක ශාන්ත කුමාර ලියනගේ මේ මොහොත රැඳිසිරෙනවා පාර්ලිමේන්තුවේ අලුත්ම තතුවෙත්තේ ඔබට ඉදිරිපත් කරන්නට. එහෙමනම් ශාන්ත, ඔබට අවස්ථාව අපි කැමති දැනගන්න මේ මොහොතේ පාර්ලිමේන්තුවේ සිදුවෙන අලුත්ම තතුවෙත්තේ.
1: ඔව් සෙසර ස්තුති. මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ එක විවාදයක් ලක් වෙලා තියෙන්නේ. විවාදයක් ලක් වෙලා තියෙන බේරා ගැනීම පුනරුත්ථාපන සහ වස්තු බංගත්ව පනත් කෙටුම්පත පිළිබඳව විශේෂයෙන්ම මේ සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී මේ ණය ලබාගත් අයට එහෙම නැත්නම් විශේෂයෙන්ම ව්‍යාපාර කරන අයට යම් කිසි ආකාරයකින් තමන්ට ණය ගෙවීමේදී ඇති වෙන ප්‍රශ්න ගැටලු, ඒ වගේම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට යම් කිසි ආකාරයක සහනයක් ලබා දීම සඳහා තමයි මේ කෙටුම්පත ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ කෙටුම්පත සම්මත වීමෙන් පසු වස්තු බංගත්ව අධිකාරිය පිහිටුවීම නියමිතයි. දැන් මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මැතිතුමා මේ වෙලාවේ අදහස් දක්වනවා. අපි එතුමාට සවන් දෙමු. මේ පැමිණිල්ල කරේ ඉතින් එහෙමනම් ඔවුන් ඉදිරිපත් කරන්න ඕනේ කවුද පැමිණිල්ල. ඊට පස්සේ මේ බිරිඳ මරණ පරීක්ෂණයක් ඉල්ලුවා කියලා වැරදි ඉදිරිපත් කළා. ඒ වගේම අපේ ගරු හර්ෂද සිල්වා මන්ත්‍රීතුමාත් ඊයේ සමාරකාරයෙන් නොමග යවන විදියට කිව්වා. දැන් ඊයේ එතුමාගේ පක්ෂ නායක විතර විපක්ෂ නායක එතුමා අසන ලද ප්‍රශ්නයකට මම පිළිතුරු ලබා දුන්නා. ප්‍රශ්නේ ඇහුවා ඩොලර් මිලියන 2.5 ගෙවලා තියෙන කවද දිනවාකවාන සහිතව. එතකොට මම විස්තර ඉදිරිපත් කළා 2.5ක හැදිලා තියෙන්නේ මේ මේ මේ විදියට කියලා. ඒක ඇතුලේ කුඩා ප්‍රමාණයේ ඒවත් තියෙනවා, ලොකු ප්‍රමාණයේත් එකතුව තමයි 2.5. හැබැයි ඒ වගේ වැඩගත් මන්ත්‍රීතුමෙකුත් කියනවා මෙන්න ඊයේ මම ඉදිරිපත් කළා මගේ නමම කියලා කියනවා අන්න තවත් ඩොලර් 997,000 ගාණක් ගෙව්වා කියලා. ඒතකොට මිනිස්සුන් අතර ඇති වෙන ප්‍රශ්නය මේ දැන් 2.5ක් ගෙවලා තියෙනවා අන්න ඊයේ අමාත්‍යවරයා 977,000 ගෙව්වා කියලා ඒ කොටස විතරක් කට් කරලා දානවා. ඒතකොට ඔවුන් මේක නොදනුවත්භාවයෙන් කරනවා නම් මේක ඉතාමතාම කරන වැරද්දක්ද කියලා සැකේ වෙනවා. මොකද ඒ 997,000 ගාණ කියලා අර 2.5ක තිබිච්ච වවුචර් ප්‍රමාණය. ඒ වවුචර් 10ක්. ඉතින් මේ කරුණු වලින් පෙනෙන දේ තමයි එවැනි ඉතාමත්ම නරකපන්නේ ප්‍රචාරයක් ගෙනවනේ. ඒ වගේම ඊයේ Facebook කරා ප්‍රචාරණය වෙන දේවල් වල තිබුණා අනෙක් අපි නොකරපු ප්‍රකාශ. ඒ වගේම මගේ ඡායාරූපයකුත් දාලා Facebook එකේ යනවා එක මේ පෝස්ටුවක්. මේකට සම්බන්ධ වෙලා කියන්නේ අපි ඉදිරිපත් කරපු කරුණු මේ පෙළ ගැහිලා තිබුණා කොහොමද ගනුදෙනුව සිද්ධ වුණේ, ඒ නිලධාරීන් කටයුතු කළේ කොහොමද, මේ පිළිබඳ පරීක්ෂණ යනවා කියලා. එතකොට පෝස්ටුව හදනවා නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා කිව්වා කියලා මේ ගනුදෙනුවට මුදල් වංචාවට සම්බන්ධ අදාළ සියලු මේ සැකසහිත පුද්ගලයා කියලා මරණයට පත්වෙච්ච පුද්ගලයා වැඳලා මේ ඉතාම නරක එකක් කරනවා. ඒක නොකළ යුතුයි කියන කාරණේ මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා. ඇත්තටම සැබෑ වමනාවක් තියෙනවා විපක්ෂයට. අපි කවුරුත් පිළිගන්නවනේ මෙතන ප්‍රශ්නයක් වුණා, ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මුදල් ණය ගෙවීම තුන්වෙනි පාර්ශ්වයකට ගිහින් තියෙනවා. ඒක තමයි කාරණේ. ඒක තමයි හොයමින් ඉන්නේ. ඉතින් ඔබටත් වගකීම තියෙන මේක හොයාගන්න නම් දන්නේ නැති තොරතුරු සමාජගත කරලා විකෘතියක් හදනවා වෙනුවට ඒ තොරතුරු අදාළ පරීක්ෂණ අංශවලට ලබා දෙන්න. ඉතින් අපිට පුළුවන්කම තියෙන අද තලවාගත තොරතුරු වලට අමතරව තව අතිරේක තොරතුරු හිතානි දැරිතරව වෙන ඉඩ තියෙනවා. ඒ පරීක්ෂණ අංශ පරීක්ෂණ සිද්ධ කරගෙන යන මං හිතන්නේ ඔබේ වගකීම විය යුතුවන්නේ එය, මිසක් වෙනත් කාරණයක් නෙමෙයි. එහෙම නැතුව එක අවස්ථාවකට එක් බොරුවක් කරමින් මේව දිගට ඇදි ඇදි එන්න එපා. ඔකල කර කන්ටේනර් වල ඉඳලාම ඒක පිළිබඳ අපි සමාජගත කළ අදාළ කණ්ඩායමේ ඒ තොරතුරු ඉදිරිපත් කරාට දැන් ඒක ගැන සාකච්ඡා කරන්නේ නැහැ. ගල්ලංගුරුත් එහෙමයි. මෙහෙම මෙහෙම එක අවස්ථාවකට එක් බොරුවක් බැගින් ඉදිරිපත් කිරීමේ න්‍යාය අයින් කරගත යුතු වෙනවා. දැන් අද අපි කතා කරන පනතේ ප්‍රධාන පදනම බවට පත්වන්නේ මේ බුන්වත් භාවය එක ගනුදෙනු කිරීමේදී කොහොමද මේ පනතින් ආර්ථිකයක් සවිමත් කරන්න. ඒක ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියැලෙන තනි තනි පුද්ගලයන් ව්‍යාපාර ඒ කියන්නේ කෝපරේට් සාමූහිකව ව්‍යාපාර කරන අය, සමාගම්, තනි තනි පුද්ගලයන් ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට මුහුණ දෙන ප්‍රශ්නෙට කොහොමද මේ පණතෙන් උදව් වෙන්නේ? අපි කවුරුත් දන්නවා ව්‍යාපාර කටයුතු කරගෙන යනකොට ණය ගන්න සිද්ධ වෙනවා. ණය අර ගන්න සිද්ධ වෙනවා. ඒ ණය ඔවුන් ඉතුරු කරගත්තු ධනය සහිත ව්‍යාපාර කටයුතු කරනවා විවිධ හේතු නිසා. ඒ ව්‍යාපාර කටයුතු කරගෙන යන ව්‍යාපාර බිඳ වැටෙන්න පුළුවන්, මුදල් ප්‍රවාහයේ ගැටලු ඇති වෙන්න පුළුවන්, අලාභ ඇති වෙන්න පුළුවන්, සමහර ලාවදී ඒ හේතුන්ගේ අභ්‍යන්තර කාරණා වෙන්න පුළුවන්, ඒ ව්‍යාපාර වලත් වැරදි වංචා තියෙන්න පුළුවන්, සමහර ලාවදී බාහිර සාධක මත වෙන්නත් පුළුවන්. ඔවුන්ට පාලනය කරගන්න බැරි. දැන් මේ මොහොත වෙනකොට අපි කවුරුත් දන්නවා ලෝක පරිමාණයේ ඇති වෙච්ච යුද්ධයකදී ලෝකේ හැම රටකටම තෙල් මිල ඉලේ යමේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. ඒ විදිහේ විවිධ කාරණා මත ව්‍යාපාරයක් කරන සාමූහික ආයතනයකට තනි පුද්ගලයෙකුට තමුන් සතුව තියෙන සමස්ත වත්කම් ප්‍රමාණයට වඩා වැඩි වගකීම් ප්‍රමාණයක් ලැබෙනවා නම් ප්‍රශ්නයක් පැනනගිනවා. ඔහු සතුව තියෙන සමස්ත වත්කම් රුපියල් 100යි, නැත්නම් මිලියන 100යි, කෝටි 100යි. හැබැයි ඔහුට ගෙවන්න තියෙනවා ඊට වඩා වැඩි ප්‍රමාණයක්. එහෙනම් ඔහු සතුව තියෙන සියලු වත්කම් පාවිච්චි කළත් ඔහුට ඒවත් අම් මුලින් වගකීම් පියවන්න පුළුවන්ද කියන තත්ත්වය තියෙනවා. එවැනි තත්ත්වයක් සමාජයේ දිගින් දිගටම පැවතීම ගැටලු සහිත නිසා තමයි අපේ දැනට පවත්වන නීති රීතිවලදී තියෙන්නේ පුද්ගලයන් සම්බන්ධයෙන් තියෙන බුන්වත් නීතිය යටතේදී ඔවුන්ට අවස්ථාව දීලා තියෙනවා තමුන්ගේ වත්කම් වලට වඩා වගකීම් ප්‍රමාණය වැඩි නම් ඔහුට නීතිමය රැකවරණයක් දීලා තියෙනවා ඒ ප්‍රකාශයට පත් කරන්න මට ගෙවා ගන්න බෑ බුන්වත් වීම. ඊට කලින් කිසිදු පියවරක් මේ වෙනකොට තිබුණේ නැහැ ඔවුන්ට සරණේ. ඒ නිසා ඒ අනුව තමයි පුද්ගලයන් සම්බන්ධයෙන් කටයුතු කළේ. ඒ බුන්වත් වීමට
2: සේසිරි මහින්දන ඔබට පැහැදිලි වෙනවා මේ ආකාරයෙන් තමයි මේ මම ඔබට වැඩිදුර විස්තර ගෙනාවේ මේ පනත මේ කෙටුම්පත කුමක්ද යන්න පිළිබඳව අවබෝධ වන්නට. ඒ නිසා බොහෝ පිරිසකට දැන් අවබෝධ වෙනවා ඇති මේ කෙටුම්පත මගින් කුමක්ද කරන්න යන්නේ කියන එක. බේරා ගැනීම පුනරුත්ථාපන සහ වස්තු බංගත්ව පනත් කෙටුම්පත යනුවෙන් තමයි හඳුන්වන්නේ. මේ තමයි විවාදයේ ලක් වෙලා තියෙන්නේ. තවත් හොරාවකින් පමණ මේ සම්මත වීමට නියමිතයි. පාර්ලිමේන්තුව සිට මම ශාන්ත කුමාර ලියනගේ අදහස් දැක්වුවේ මේ වෙලාවේ මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මැතිතුමන්. අපි එහෙනම් යලිත් අවස්ථාව ලැබුණත් අපි සම්බන්ධ වෙන්නට සූදානම්. ස්තුතියි සේසිරි. මම පාර්ලිමේන්තුවේ සිට ශාන්ත කුමාර ලියනගේ.
0: බොහොම ස්තුතියි ශාන්ත ඔබට.

0: යුග යුග හද බැඳ වෙළඳ සේවය
1: අවිවේකී ජීවිතයට අවිරාම ගී එකතුවක්.

0: ගායකයාගේ ජීවිතයට අවිරාම ගී එකතුවක්.
1: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.
0: අහන්න සවස හතර ඉඳන් වෙළඳ සේවය.

වෙලාව පසුරු 4:12 දැන් ඉතින් අපි සුදනම් අබිරාම ගී එකතුව මේ දෙසවුනට සමීප කරන්නට මිරුතම ගී එකතුවක් එක දිගට අපි දෙසවුනට ගෙදින්නට මම සුදනම් යතරේදී අපි බලාපොරොත්තු වෙනවා ක්‍රීඩා තොරතුරු ඉදිරිපත් කරන්නටත් ක්‍රීඩාංශ ජයසාන්ත පෙරේරා ක්‍රීඩා තොරතුරු සම්පාදනය කරනවා දවසේදී ඒ තොරතුරු සමග මියුරු ගීතත් රස බිඳමින් වෙළෙන්සේවි සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරනවා මම සේසිරි කරුණරත්න.

මරු ගීතය ගයන කළේ සුනිල දිරිසිංහයන්ගේ පදරචනය යමුනා මල්ලි පෙරේරා සංගීතවත් කළේ රෝහණ වීරසිංහ. ඉතින් අදවස අපි ප්‍රථම අවධානය යොමු කරනවා ක්‍රීඩා තොරතුරු වෙත IPL තුලින්. 2026 ඉන්දියා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තවත් තරගයක් ඊයේ දිල්ලියේදී පැවතුණා. දිල්ලියේදී පැවතුණේ මේ තරගය දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පරාජය කළ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම කඩලු 8ක ජයක් වාර්තා කළා. ලකුණු පූර්ව වශයෙන් සටහන් වුණේ මෙන්න මේ විදිහට. ලකුණු පූර්ව දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දුවර 20ක් අවසානයේ කඩලු 7ක් දැවිලා ලකුණු 155. ඒ වගේම චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පන්දුවර 17යි පන්දු 3කදී කඩලු 2ක් දැවිලා ලකුණු 159ක් රැස් කළා. පන්දු 52කදී නොදැවි ලකුණු 87ක් රැස් කළ චෙන්නයි ආරම්භක පිතිකරු සංජු සැම්සන් තරගයේ වීරයා සම්මානය දිනගත්තා. අද බ්ලැංකලෝර් පිල සහ ලක්නව් පිල අතර තරගය පැවැත්වෙනවා. එදිනේ තුරතුරු හෙට දවසේදී ඔබට පුළුවන් දැනගන්නට. ඔබ රැඳෙන්නේ වෙළඳ සේවය සමග අවිරාම ගී එකතුව සමග. මේළඟිත අපි රසවිදුමු එඩ්වඩ් චයිකොඩිගේ හඬින්. ගීත පද රචනා කළේ බන්දුල නානායක්කාරවසම්, සංගීතවත් කළේ HM ජයවර්ධන.

අපේ අඩු මාස කිව්වට ලෝකේම ආදරවන්තයන්ගේ මාසෙ තමයි මේ ගෙවෙන්නේ. ජීවිතේ එකට ඔයත් එක්ක බොහොම ආදරෙන් යන ඔයාගේ පෙම්වතියට, බිරිඳට වටිනම දෙයක් දෙන්නද හොයන්නේ. අන්න එයාට ගැළපෙන නියම බයික් එක තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. ස්කූටියක් නිසා කාන්තාවකට හොඳට ගැළපෙනවා. ඒ වගේමයි වියදමත් අඩුයි, ආරක්ෂාවත් වැඩි. ලෝකෙම පිළිගත්ත TVS ආයතනයෙන් දෙන බයික් එකක්නේ. ඔයාගේ විශ්වසනීය ආදරේ එයාට පෙන්වන්න පුළුවන් හොඳම තෑග්ග තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක.

රැඳන්න වෙලන්සේ සමග විරාමගේකතු සමග දැන් වෙලාව පසරු හතරයි විනාඩි විසි පහයි. පෙනකට අපේ ක්‍රීඩා තොරතුරු අතරේ අපි විශේෂ අවධාන යොමු කරනවා බරයිසිලීමේ ක්‍රීඩාව වෙත. එක් 2026 ආසයන බරයිසිලීමේ තරගාවලිය මේ මාසේ 9 වනදා සිට 19 වනදා දක්වා ඉන්දියාවේදී පවත්වන්නට කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ සඳහා එක් වන ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකින් 8 ක්‍රීඩිකවන් 8 දෙනෙක් ඇතුළත් වෙනවා. ඉතින් සියලුම දෙනා 16යි. ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් දිනා දුන් චින්තක ගීතාල්, ඉන්දික දිසානායක, ඩිලංක කුමාර, ඒ වගේම හසිනි ගෝමස් යන ක්‍රීඩිකාවන් මේ සංචිතයට ඇතුළත් වෙන බව වාර්තා වෙනවා. මේ තරගාවලියේදී දස්කම් දක්වන ක්‍රීඩිකාවන් ඉදිරි ස්කොට්ලන්ත පොදුරාජ්‍ය මණ්ඩලයේ ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලබන බව පරිශීලීමේ සංගමය පවසනවා. එහෙමනම් අපි මේ පරිශීලීමේ ක්‍රීඩා ඉසව්ව නියෝජනය කරන 2026 ආසන්න පරිශීලීමේ තරගාවලියට සහභාගී වෙන මේ කණ්ඩායමට අපි සුබපතමු. ජයග්‍රහණ අත්කරගෙන නැවතත් මව්බිමට පැමිණෙන්නට හැකියාව අවස්ථාව ලැබේවා කියලා. ඔබ රැඳෙන්නේ වෙළඳ සේවය සමඟ.

0: අපන ක්‍රෂ්කර්ම දෙපාර්තමේන්තුවෙන් රසජනනී සෑම සෙනසුරා දාවකම සවස 4:30ට වගා උපදෙස් සහ මූල්‍ය අදහර නොමිලේ විමසන්න අපනයන ක්‍රෂ්කර්ම දෙපාර්තමේන්තුව ගැටඹේ පේරාදෙණිය දුරකථන අංකයේ 0812 388 251 අතමිට සරු හෙට දිනකට අපනයන ක්‍රෂ්කර්ම දෙපාර්තමේන්තුව.
1: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව
1: නීලනුවන්
0: දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැදිරියට
2: ආශාදැසින් දකින්න
1: නුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත.
0: අනුග්‍රහය
3: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
4: අනවශ්‍ය විදුලි පහන් නිවා දමමු.
5: සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: අසන්න සවනි,
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය.
2: මිලන් ගීතය සංගීතවත් කරමින් ගයන්නේ උපාලි කන්නංගර, ගීපද රචනය අරුණ වල්පිටකමගේ.

ඔබලදන්න වෙලෙන් සිවි සමග දැන් වෙලාව පස්සරු හතරයි විනාඩී 35යි. මිලංග ක්‍රීඩ තොරතුරට අවධානය යොමු කරන්නට දැන් සූදානම්. අන්තර් සමාජ ක්‍රිකට් තරගය පිළිබඳවයි මිලංගට කතා කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කළ නැෂනල් සුපර් ලීග් සිවුදින ක්‍රීඩා තරගාවලිය ක්‍රිකට් තරගාවලිය අවසන් මහා තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ඊයේ තරගයේ දෙවන දිනේ වන විට දඹුල්ල කණ්ඩායම පළමිනිමට රැස් කළ ලකුණු 222 පිළිතුරු ලෙස කොළඹ කණ්ඩායම ලකුණු 146 දැවී ගියා. දඹුල්ල සිය දෙවන ඉනිමට කල්ලු 6 ලකුණු 107 ලබා සිටියා. ඉතින් අද තරගයේ 3 දවස. බලමු අද තරගයේ දවස හෙට ක්‍රීඩා තොරතුරු තුළින්. ඔබ රැඳෙන්න විරඳ සේවය සමග බිලංග ගීතය ගයන්නේ උපාලි පෙරේරා. උපාලි ධනවල පිතාන ලියූ ගීතය සංගීතවත් කළේ මිල්රෝයි ධර්මවර්ධන.

0: කසාගල ග්‍රීන් සුප අලුත්තැනක් අඩුම මිලක්. කසාගල ග්‍රීන් සුප අලුත්තැනක් අඩුම මිලක්. ශාකා මාතලේ කඩුවෙල අතුරු කිරිය නාරම්මල ගනිමුල්ල ගම්පොල රුපියල් 25,000 වැඩි බිල්පත් සඳහා ප්‍රවාහනය නොමිලේ. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුප වෙත. වැඩි විස්තර සඳහා අමතන්න 01112 864012. විකසිත රෑ 7. බදාදා රාත්‍රී 7ට වෙළඳ සේවයෙන් විකසිත රෑ 7.
1: කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනවා නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළම දාන්න පුළුවන්.
2: නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි.
1: මාරයිනේ

0: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය ඇකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය ඇකඩමිය.
1: වෙලාව පසුරු 4:46 ඔබ රැඳෙන්නේ වෙළඳ සේවය සමග. අවිරාම ගීකතුව දැන් රසවත් කරන්නේ වික්ටරත් නායකයන්. මේ ගීතේ පද රචනය කුමාරදාස සපුතන්ත්‍රී, සංගීතවත් කළේ වික්ටර් රත්නායකයන්.

0: සුභාවිත ගීතය දරුදරියන්ගේ ගායන හැකියාවන් ඔප්නංවමින් දැයට හඳුන්වාදීමේ සුභාවිත ගී චාරිකාවේ මීළඟ නවාතැන නුගේගොඩ සුජාතා විද්‍යාලය 2026 මැයි මස 8 වෙනිදා සිකුරාදා 10:12ට සිටි FM සහ වෙනද සේවයෙන් සජීවීව නුගේගොඩ සුජාතා විද්‍යාලයේ බාලිකාවන්ගේ ගායන මිහිරියාව සමග සුභාවිත ගී රස විඳින්න ඔබට ආරාධනා. සුභාවිත ගීතය
1: අවුරුදු 600ක් පෙරණ ජර්මනියේ වුඩ්ස්බර්ග් විශ්වවිද්‍යාලය සිද්ධාලේප සුපිරිවිකි දන්තාලේපය ෆ්ලෝරයිඩ් හා සමාන රැකවරණයක් සලසන බව සනාථ කර ඇත.
2: ඔයාගේ දත් නංගොට් ලුකින්
3: දෙන් වොට් වොට් නී

ගීත ගායන කළේ උරේෂා රවිහාරි වික්‍රමසිංහ සමග කසුන් කල්හර ඔබ රැඳෙන්න වෙලන්සේවේ සමග. අප තවත් ක්‍රීඩා තොරතුරකට අවධානය යොමු කරන්නට මේ සූදානම් වන්නේ ක්‍රිකට් පරිවර්තන කමිටුව පිළිබඳවයි මේ තොරතුරු. මෙරට ක්‍රිකට් පරිපාලනය විසින් ක්‍රීඩාව සහ පරිපාලනය පරිවර්තනය කළ යුතු අංශ පිළිබඳව උපදෙස් දීමට ක්‍රීඩා අමාත්‍යවරයා වෙනම කමිටුවක් පත්කර තිබෙනවා. එම කමිටුවට සිදත් වෙත්ත මුනි, තුෂිර රදල්ල, ප්‍රකාශ් ෂාප්ට, අවන්ති කොළඹගේ යන අය ඇතුළත්. දැනට විදේශිකත්ව සිටින කුමාර සංගක්කාර හා රොෂාන් මහනාමද මෙම කමිටුවට ඇතුළත්. අද ක්‍රිකට් සභාපති එරන් වික්‍රමරත්න මහතා සමග ප්‍රථමවරට මෙම කමිටුව අදහස් හුමාරු සඳහා රැස්වීමට නියමිතයි. ඔබ රැඳෙන්නේ වෙළඳ සේවය සමගයි.

0: ඒ ගීතේ ගායනා කළේ ශ්‍රීමති තිලකරත්න ප්‍රේමකීර්ති දල්විස් පද රචනාව සරත් බාලසූරිය ගීතය සංගීතවත් කළේ. ඔබ රැඳෙන වෙළඳ සේවය සමග
1: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන්විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: නීලනුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
3: බොදු පැතිය ගීතය හා මුසුකර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානුවා.
4: බුදුන්ගේ උතුම් ධර්මය නොතේරී ජනමේ.
5: අල්හාජ් මොහදින් බෙක් මතකාවර්ජනය. නොමියන මිනිසුන්,
3: නොමියන මිනිසුන්.
4: වෙඳිලා වෙලි ප්‍රේමේ
5: ඉන්දියාස්මේ.

0: මේ විසියක බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරියේදී
1: නලවේවි ආදර සුලඟ වැදි යසවෝලු පිපිලා
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: සම අනුග්‍රහය
4: පෙට්‍රල් සුවඳ තත්තු වන එකම වාහනේ
5: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්
6: දැන් වෙලාව 5:05
7: මෙන්න අපේ මුතුන් අනුග්‍රහය
3: ආර්.එස්. ස්වාමිකම්හි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. ස්වාමිකම්හි
8: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk
6: අපින් බොහෝ සමගින් මම සේසිරි කරුණාරත්න මුලින්ම දේශීය පුවත දිවයින පුරා ක්‍රියාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන යටතේ පුද්ගලයන් 27934 දෙනෙකු ඊයේ පරීක්ෂා කර තිබේ. එහිදී සැකපිට පුද්ගලයන් 541 දෙනෙකු අත්අඩංගුවරගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී පෙඩ්‍රික් වුඩ්ලර් මහතා පවසයි. අපරාධ සම්බන්ධයෙන් ඍජුව හඳුනාගත් පුද්ගලයන්ගේ සංඛ්‍යාව 13කි. දින වරින්තුකරුවන් 275 දෙනෙකු ඊයේ අත්අඩංගුවරගෙන ඇත. අත්අඩංගුවර ගනු ලැබූ විවෘත වරින්තුකරුවන්ගේ සංඛ්‍යාව 153කි. බීමත් රියතුරන් 83 දෙනෙකු එහිදී අත්අඩංගුවරගෙන ඇත. අපරීක්ෂාකාරී රියපැදවීම් සම්බන්ධයෙන් පුද්ගලයන් 67 දෙනෙකු අත්අඩංගුවරගෙන තිබේ. මේ විදෙස් පුවත මැද පෙරදිග යුද්ධය අවසන් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සමග ඊළඟ වටේ සඳහා තමන් සතුව තවමත් සැලසුමක් නැතැයි ඉරානය පවසයි. මෙම තත්ත්වය ඉරානයට වඩා අවශ්‍යදායක බව විදෙස් විත්ති විචාරකයෝ පෙන්වා දෙති. මේ අතර තවදුරටත් හෝමුස් සමුද්‍ර සන්ධි සම්බන්ධයෙන් තමන් දැඩි ස්ථාවරයක පසුවන බව ඉරානය අවධාරණය කරයි. මේ පැයි ක්‍රීඩා පුවත නවසිලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවයිනට පැමිණි. නවසිලන්ත ඒ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේදී එක් දින තරග තුනකට සහ පන්දුවාර 20x20 තරග තුනකට සහභාගී වීමට නිමිතයි. මෙම තරගාවලියේ සීලු තරග රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණ දීපවැත්වීමට කටයුතු යොදා තිබේ.
7: ආර්.එස්. ස්වාමි කම්පනි නවීන තාක්ෂණයෙන් SLS සහතිකය සමග ආර්.එස්. RB500 වානි කම්පනි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් ආර්.එස්. වානි කම්පනි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර්.එස්. වානි කම්පනි
9: ඔබගේ උසස් අධ්‍යාපනයේ IHEC ආරම්භ කර ඔස්ට්‍රේලියාවේ දේකින් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා ගන්න ශ්‍රී ලංකාවේ අන්තර්ජාතික සෞඛ්‍ය අධ්‍යාපන ප්‍රමුඛයා වන IHS Multiversity Diploma in Health වසරක පාඨමාලාවට එක්වන්න දේකින් විශ්වවිද්‍යාලයෙන් Bachelor of Nutrition, Sports and Exercise Science, Psychology ආදී උපාධින් හැදෑරීමේ අවස්ථාව ලබා ගන්න.
8: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.iihs.edu.lk

0: 94.3 දිවයින පුරා
1: ඔබරදෙන්නෙවලන් සේව සමගින් මේ පැයත් අවිරාම ගීකතු සමග රැඳෙන්නට ඔබට ආරාධනා කරනවා. මේ පැයේ මුල්ම ගීතය කියන්නේ TM ජයරත්න.

0: 94.3 94.5
1: අනවශ්‍ය ලෙස ක්‍රියා කරන විදුලි උපකරණ ක්‍රියා විරහිත කරමු. සුරකිමු ලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: විකසිත රෑ හත. බදාදා රාත්‍රී හතට වෙළඳ සේවයෙන් විකසිත රෑ හත.
1: ලබි රස්වතම W ප්‍රේමරත්නයන්ගේ යොමියුරු ගීතයක්.

0: වියදම් කපාහරිනවා කියලා කනබොන එක අඩු කරන්නද? ඒ වුණාට ඔයාගේ ප්‍රවාහන ගාස්තු අඩු කරගන්න නම් ඔයාට හොඳ ක්‍රමයක් තියෙනවා. ඒ තමයි TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. සල්ලි ඉතුරු කරන නිදානය. තෙල් වියදමක් නැතුව ඕන ගමනක් යන්න පුළුවන්. ඉස්සරහට ඩිස්ප්‍රේක් තියෙන නිසා ආරක්ෂාවත් හොඳයි. අනික අනෙක් ඉලෙක්ට්‍රික් බයික් වගේ නෙමෙයි. ඩබල් දාලා තව බඩු තොගයකුත් පටවගෙන කන්දක් උනා නගින්න පුළුවන් යකඩ හයියක් තියෙන බයික් එකක් නේ TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක. ස්මාර්ට් එකේ වැඩට යන්න, ගෙදර දොරේ එදිනෙදා ගමන් වලට කියාපු බයිසිකලේ TVS iQube ඉලෙක්ට්‍රික් බයික් එක.
1: ඔබ ජීවිතයේ ප්‍රශ්නවලට උත්තර හොයන කෙනෙක්ද? ඔබේ ප්‍රශ්නේ කුමක් වුවත් ඒ සෑම ප්‍රශ්නයකටම උත්තරය තිබෙන්නේ දේව වචනේ තුලයි. සවන් දෙන්න සතියේ දිනවල උදෑසන 6:30ට. බයිබලයෙන් වදන හදන ඔබ වෙත ගෙනෙන්නේ ජීවිතාලෝකය වෙතින්. තනකොළ වියලේ මල පරවේ. ඒත් අපේ දෙවියන් වහන්සේගේ වචනය සදාටම පවත්නේය.
2: දැන් බලව පසුරු 5යි විනාඩි 17යි ප්‍රදින්න විලන්සේවේ සමග අවිරාම ගීකතුව දැන් රසවත් කරන්නේ රංජන් ජයතිලක. ගීත පද රචනය නෙල්සන් දේමුනි, සංගීතවත් කළේ නිමල් ගුණසේකර.

0: කසාගල ග්‍රීන් සුප අලුත්තනක් අඩුම මිලක්. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය නාරම්මල ගනිමුල්ල සහ ගම්පොල. රුපියල් 25,000ට වැඩි බිල්පත් සඳහා ප්‍රවාහනය නොමිලේ. ඔබත් අදම යන්න කසාගල ග්‍රීන් සුප වෙත. වැඩි විස්තර සඳහා මතන්න 01212 8614.
1: පැය ගානක් ඩ්‍රයිව් කළා ඔෆිස් එකෙත් බිසි වුණාම එන කොන්ද කැක්කුමට මම සිද්ධාලේප ස්ප්‍රේ කළා. ටක්කාල වේදනාවට සහනය. හෑන්ඩ් බෑග් එකටත් ෆිට් සිද්ධාලේප. පරම්පරා ගණනාවක විශ්වාසය දිනු සහනය.
2: දීවර නවෝදය දීවර ඔබ වෙනුවෙන් ගුණේ සටහන් වන දීවර නවෝදය දීවර ශේෂත්‍රයට අදාළ තොරතුරු දීවර අමාත්‍යංශයෙන් කෙරෙන විශේෂ වැඩසටහන් සහ සේවා පිළිබඳව දීවර ඔබව දැනුවත් කරන දීවර නවෝදය සතිය සඳුදා සිට සෙනසුරාදා දක්වා සවස 6:20ටත් සෑම ඉරිදා දිනකම පෙරවරු 11:30ටත් ප්‍රචාරය කරන දීවර නවෝදය දීවර ජල්ජ සහ සාගර සම්පත් අමාත්‍යංශය අනුග්‍රහයෙන් ඉදිරිපත් කිරීමකි.

0: ගීත ගායනා කළේ පුන්සිරි සොයිසා, ගීපද රචනය සමන් චන්ද්‍රනාත් වීරසිංහගේ, සංගීතවත් කළේ ස්ටැල්ඩියම් ප්‍රනාන්දු.
1: දුම්බර හරිත සවිය අනුග්‍රහයෙන් සෑම සෙනසුරාදා දිනකම පස්වරු 6:30ට වෙළෙඳ සේවයෙන් ජල සම්පත සුරකින්න කඳු පන්තියේ මතු දවස දුම්බර හරිත ගැමි කතාබහ අඩයාලම දුම්බර හරිත සවිබල ගැන්වීමේ ව්‍යාපෘතිය වරිමාර්ග මාත්‍යංශය.
0: ඔබ රැඳෙන්නේ වෙළෙඳ සේවයේ සමග අභිරාම ගීකතුව සමග වෙලාව පසුරු 5:30යි. දැන් අභිරාම ගීකතුව දැන් රසවත් කරන්නේ නිරංජලා සරුජරේ. ගීතේ පද රචනය සමුත්‍ර පෙත්ත සිංහ, සංගීතවත් කළේ එච්.එම්. ජයවර්ධනය.

0: 94.3 95.5
1: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: නුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත් වෙන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පොල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: මේ ගීතය ගයන්නේ අනුරාධා පෙරේරා. ගීතය පදරචනා කළේ නන්දා උඩවත්ත, සංගීතවත් කළේ ජයසිරි අමරසේකර.

0: 94.3 95.5
1: මේ TVS Sport 110 petrol liter එක ගෙවුවාම යනවා
2: ඉවරයි.
3: TVS Sport 110 petrol liter එකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: අසන්න සවනි
6: විඳින්න සදා හදවතින්
5: වෙළඳ සේවය.
7: අවස 6ට තියෙනවා විනාඩි 7ක කාලයක්. මේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයේ සිරස්තල. 2027 දී මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රාජ්‍ය අවධානය යොමු ඇතැයි අගමැතිවරිය කියයි. මේ මස ලිට්‍රෝ ග්‍රහස්ත ගෑස් මිල වැඩි නොකෙරේ. දරුවන්ට රැකවරණය ලබා දීම සමාජ්‍ය වගකීමක් බව KD ලාල් කාන්තමැතිවරයා පවසයි. දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම එක්ව නව වැඩසටහනක්. රීබිල්ඩින්ග් ශ්‍රී ලංකා අරමුදලට තවත් මුල්‍ය පරිත්‍යාගයක්. පාරිභෝග ආරක්ෂණ පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකින්ගෙන් ඉකුත් වසරේදී රුපියල් මිලියන 308ක දඩ මුදලක්. අෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කිරීමේ ප්‍රගතියක්. නවසිලන්ත කන්තයි ක්‍රිකට් කණ්ඩායම හෙට දිවෙනට. වැඩි විස්තර දැනගනිමු අපි හවස 6ට.
0: 94.3 94.5

94.3 94.5 ඒ ගීත ගායනා කළේ සංගීත පුන් මහාචාර්ය සනත් නන්දසිරේ මේ නිර්මලා රණතුංග සමවෙන්න නිරංජලා සරෝජනී.

94.3 94.5 දැන් දිවයින පුරා ඔබ රැඳින්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය සමග හරියටම තවත් තත්පර 32කින් අපිට අහන්න පුළුවන් ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය

0: වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණයේ වත්සලා දිසානායක ප්‍රකාශය TDK ජයන්ත. 2027 දී මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රජයේ අවධානය යොමු ඇතැයි අගමැතිවරේ කියයි. මැයි මස ලිට්‍රව ග්‍රහස්ස ගෑස් මිල වැඩි නොකෙරේ. දරුවන් රැකවරණ ලබා දීම සමාජීය වගකීමක් බව KD ලාල්කාන්ත ඇමතිවරයා පවසයි. දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනමෙක්ව නව වැඩසටහනක්. රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට තවත් මූල්‍ය පරිත්‍යාගයක්. පාරිභෝගික ආරක්ෂණ පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකයන්ගෙන් ඉකුත් වසරේ රුපියල් මිලියන 308ක දඩ මුදලක්. ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කිරීමේ ප්‍රගතියක්. නවසිලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවෙනට. 2027 දී මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රජයේ අවධානය යොමු ඇතැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ පෙරපාසල් බහුතරයක් පාත්තාගෙන ලබන්නේ පෞද්ගලික අංශ මගිනි. පළසභාවට දේද පෙරපාසල් ක්‍රියාත්මක වේ. රජයේ සැලසුම් අනුව පෞද්ගලික අංශ යටතේ පවතින පෙරපාසල් නියාමනයටත් කටයුතු කෙරේ. අගමැතිවරයා මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී කාද මස්තන් මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
1: විශේෂයෙන් තුරු නැගෙනහිර පළාත්වල පෙරපාසල් ප්‍රමාණය අඩුයි. ඒවා පුද්ගලික ක්ෂේත්‍රයෙන් වැඩියෙන් කරගෙන යනකොට සමහර වෙලාවට පෙරපාසල් අධ්‍යාපනය ලබා ගන්න බැරි වෙච්ච ළමයි කොට්ටාසයක් ඉන්න පුළුවන්. ඒ අනුව තමයි අධ්‍යාපන අමාත්‍යාංශය හැටියට යෝජනා කරලා තියෙන්නේ හැම කොට්ටාසයක්ම මේ පිළිබඳ අධ්‍යයනය කරලා පෙරපාසල් අවශ්‍ය තැන්වල ආරම්භ කිරීම සඳහාත් යෝජනා ඉදිරිපත් විය යුතුයි කියලා විශේෂයෙන් ව්‍යුහ කමිටු හරහා. එතකොට පෙරපාසල් පවත්වාගෙන යෑමේ වගකීම තියෙන කාන්තා කටයුතු අමාත්‍යාංශයට.
0: නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කළේ වත්මන් රජය ශක්තිමත් රාජ්‍ය සේවාවක් පවත්වාගෙන යාමට ඉහළ අවධානයක් යොමු කර ඇති බවයි.
2: විලන දියුණු රටක වගේ ශක්තිමත් රාජ්‍ය සේවයක් හදන එක ක්‍රමානුකූලව දේශපාලන මැදිහත්වීමකින් තොරව රාජ්‍ය දුවන එක තමයි අපි අවුරුදු පහක් යනකොට හදලා ඕගොල්ලන්ට පෙන්වන්නේ. දක්ෂ ලේකම්වරුත් එක්ක වැඩ කරන්න පුළුවන් නියෝජ්‍ය ලේකම්වරු අධ්‍යක්ෂකවරු නිර්මාණය කරන එක තමයි මේ අපේ ප්‍රධාන වැඩපිළිවෙල බවට පත් වෙලා තියෙන්නේ. ඒත් එක්කම අපි තාක්ෂණය ගේනවා. ඒතර තාක්ෂණය ගෙනාම අත්තරදීම් වෙන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙනවා. විනිවිදභාවය වැඩි වෙනවා. කන්ට්‍රෝල්ස් වැඩි වෙනවා. දශක ගාණක් රට පාලනය කළා මෙන්න මේ පද්ධති ගේන්න බැරි වෙච්ච අය අද රාජ්‍ය සේවකයෝ ගැන කතා කරනවා. ඉතින් අපේ රටේ නිවාස ඇමතිලා හිටියට අර ගම් වතුරට යට වෙන නායනකොට යට වෙන ජනතාවට ගෙයක් දී ගන්න බැරි වුණා. තමන්ගේ දේශපාලන අවශ්‍යතා වලට ගෙවල් බෙදුවා. ඒ මිනිස්සු ඔක්කොටම රාජ්‍ය ජීවිත කාලයකට තමන් පරම්පරාවේ කිසි දිනෙක යට වෙන්නේ නැහැ කියන සහතිකය දුන්නේ මේ ආණ්ඩුව 20,000ක් ගෙවල් හදලා දෙනවා. ආයේ මෙතනින් පස්සේ මොන ගම් වතුර ආවත් මේ අවදානමට ලක් වෙන්න ජනතාව ගොඩනගා ගන්න පුළුවන් උනේ මේ ආණ්ඩුවට.
0: බේරා ගැනීම ප්‍රවෘත්තාපනය හා වස්තු බංගත්ත පනත් කිටුම් පත දෙවනවර කියීම විවාදයට එක්කමින් අබේසිංහ මහතා මේ බව සඳහන් කළේය. මෙම පනත මගින් බංකොලොත්තු ව්‍යාපාරිකයන්ට සාන සැරසන බවද හේතම පෙන්වා දුන්නේය. එම පනත් කිටුම් පත සංශෝධන රහිතව සම්මත විය. විවාදයට එක්කමින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පැවසුවේ අමරිකාන් ඩොල මිලියන 2.5 මුදලක් හැක් කිරීමකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව මියගිය රාජ්‍ය නිලධාරියා පිළිබඳව අසත්‍ය ප්‍රචාර පැතිරවීම වැළැක්විය යුතු ඇති බවයි.
3: කුලියාපිටියේ මහේස්ත්‍රාත් අධිකරණයේ මරණයට හේතුව අනාවරණය කරගෙන නොමැති අතර මේ මරණකරුගේ මුද්දෙහි පිළිබඳ මණ්ඩලයකට යොමු කර පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්න කියලා ඉල්ලීමක් කරනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමාගේ. එතකොට ඊට පස්සේ ඒකට ප්‍රතිචාරයක් වශයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමා මේ පැනල් එකක් පත් කරන්න යවන ලියුම තමයි තියෙන්නේ. එතකොට ඒක හරි ක්‍රියාවලිය තමයි කරලා තියෙනවා. එතකොට ඒකෙදි ඩයිට් අන්ඩර් සස්පිෂස් සර්කම්ස්ටන්සස්. ඉතින් ඒ කියන දු මොකද්ද කියන්නේ? ඒ වගේ මරණයකට එහෙම තමයි කියන්නේ. ඒක මේ සීදිරසාගලේ දෙන මිනිවැරිමද නෙවෙයි, ඒක සස්පිෂස් circumstances. එහෙම එකක් එතකොට ඒකට මරණ පරීක්ෂණයක් කරන්න ඕනේ. ඒක තමයි මේ කියන්නේ. ඒක කියන්නේ වෙන දෙයක්. ඒ නිසා මේක පාවිච්චි කරලා මේ බිරිඳ පැමිණිලි කරා කියලා මේ අමු බොරුවක් ඇදවනවා. බිරිඳ පැමිණිලි කරන පොලිසියකට. ඒකinda ආයෙත් කියන්නේ මේ මිනිසුන්ට ඉන්න දෙන්න. මෙයාගේ බොරු කියන්න එපා. මේකේ සීමාවක් තියෙන්න එපා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරල් තුමාගේ නිර්දේශයෙන් පත් කරනවා කුලියාපිටිය, කුරුණෑගල, නිකවැරටිය සහ අනුරාධපුර රෝහල් හතරේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරු හතර දෙනෙක්. එතකොට මරණ පරීක්ෂණය ගත්ත අපි දන්නවා ඒකේ තියෙනවා ක්‍රියාවලියක්. මේ ක්‍රියාවලිය හැමෝම දන්නේ නැති බව පාවිච්චි කරලා මේවා තියෙන වචන අල්ලගෙන අමු බොරු වපුරවන. ඒක තමයි මේ කරන්නේ. මේ කැත වැඩේ කරන්න එපා කියලා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා.
0: විවාදයට එක්වමින් නියෝජ්‍ය ඇමති අරුන් හේමචන්ද්‍ර මහතා වර්තමානයේ රටතුළු ව්‍යාපාර පවත්වාගෙන ඇති අභියෝග තත්ත්වයන් පිළිබඳව පැහැදිලි කිරීමක් කළේය.
4: සමස්තයක් විදියට හැම පැත්තෙන්ම කල්පනා කරමින් විශේෂයෙන්ම ඒක යම්කිසි ආකාරයෙන් ඩෙලිබරේට්ලි හිතාමතාම ව්‍යාපාර ගඩන් වැටෙන්න ඉඩ දීලා යම්කිසි ආකාරයෙන් ඒකෙන් ප්‍රතිපාදන ගන්න යම්කිසි පුද්ගලයෙකුෝ යම්කිසි ආයතනයක උත්සාහ කරා නම් ඒකටත් යම්කිසි තහනම් තලංචියක් තියාගෙන හරි විදියට යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යනකොට යම්කිසි එක්ස්ටර්නල් ෂොක් එකක් එහෙම නැත්නම් අභ්‍යන්තරව සිද්ධ වෙච්ච කරුණු කාරණා නිසා යම්කිසි ප්‍රශ්න ගැටලු මතුවලා තියෙනවා නම් ඉතින් ඒකටත් ප්‍රතිපාදන මෙතන ලබා දීලා තියෙනවා. ඉතින් එතනදී අපි දකිනවා විශේෂයෙන්ම අපේ රටක් විදියට දැවන්ත ආර්ථික අපහසුතාවලට අපි මූණ දෙමින් රට ගොඩනගන මේ අවස්ථාවේ කුමන තත්ත්වයකට අපි මූණ දුන්නත් අපිට කිසිසේත්ම අයිතියක් නැහැ හරි ආකාරයෙන් යම්කිසි ව්‍යාපාරයක් කරගෙන යනකොට ඒ ව්‍යාපාරයට දඬුවම් කරන්න.
0: මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. මැයි මස ලිට්‍රෝ ග්‍රහස්ත ගෑස් බිල වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙයි. ජාත්‍යන්තර වෙළඳපොලේ ගෑස් මිලිහෙළයාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් මැදවද තම සමාගම එම තීරණයෙන් බව එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි. දරුවන්ට රැකවරණ ලබා දීම සමාජීය වගකීමක් බව ඇමති කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. දරුවන්ට රැකවරණ ලබා දීමේදී දිවාසරකුම් මධ්‍යස්ථානවල දරුවන්ට සුරක්ෂිත බව ඉතා වැදගත් බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ලිටල් රූස් නැමති පෙරපාසල සහිත ආරම්භූ දිවාසරකු මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
5: තනි තනි ගෙවල් ඇතුලේ දරුවෝ හදන එක නඩත්තු කරන එක ලොකු මහත් කරන එක නෙමෙයි. දරුවෝ සමාජයටත් අයිති. ඒ කාර්යයේ දෙයක් තමයි මේ මෙතන සිද්ධ වෙන්නේ. ගේ ඇතුලේ තියෙන කාර්යයක් ඒක හරි වෙහෙසකාරී. ඒකෙන් දරුවන්ට සාධාරණේ වෙන්නෙත් නැහැ. ඒකෙන් දෙමව්පියන්ට සාධාරණ වෙන්නෙත් නැහැ. අනාගත දරුවෙක් බිහි කරන්න අවශ්‍ය කරන හොඳම දේ වෙන්නෙත් නැහැ. ආච්චීසීයි බලා ගන්නකොට ආදරය ලැබුණත් එතුමියලගෙන් එතුමාලගෙන් ලැබෙන්නේ අනාගත ලෝකේ නෙමෙයි. දැන් මෙතනින් අපි එළියට ගත්තම බලාගන්නේ කවුද? පුහුණු වෙච්ච අය. ඒ පිළිබඳ හොඳ අධ්‍යක්ීම් තියෙන අය. ඒ ගැන හොඳ අධ්‍යාපනයක් තියෙන අය. ඒ වෙනුවෙන් සැදී පැහැදී එය වෘත්තියක් විදියට පුහුණු කරපු අය තමයි මේ දරුවෝ රැක බලාගන්නේ.
0: ලිටල් රූස් පෙරපාසල සහ දිවාසරකු මධ්‍යස්ථානය සමස්ත චීන කාන්තා සම්මේලනයේ ප්‍රධානයක් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සංසදයේ වෙත ලැබුණු පරිත්‍යාගද උපයෝගී කරගෙන ස්ථාපිත කෙරිණ. ඒ පිටුව ඇත්තේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමර්ග අමාත්‍යාංශයේ ගෝජන මන්දිර පරිශ්‍රයය. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමර්ග අමාත්‍යාංශ යන ආයතනවල සමූහ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවින. රාජ්‍යයතන ගණනාවක් ඇති ශ්‍රී ජයවර්ධනපුර සහ බත්තරමුල්ල ප්‍රදේශයේ රාජකාරීවල නියුත නිලධාරීන්ගේ දරුවන්ට සෙත සැලසීම මෙහි අරමුණයි. මෙමාස්ථාවට එක්කමින් සරෝජා සාවිත්‍රිපෝල් රාජ් අමාත්‍යවරු ප්‍රකාශ කළේ අතීතයේ සිටම කාන්තාවන් දරුවන්ට රැකවරණ ලබා දීමේ කාර්ය වගකීමෙන් සිදු කළද එය මූල්‍යම වශයෙන් ගණනය වන්නක් නොවන බවයි. නමුත් එහි වටිනාකම මෑත කාලීනව සංවාදයට ලක්ව තිබේ.
6: ගෘහසුරැකුම් කාර්ය එහෙම නැත්නම් මුදල් නොලබන කාන්තාවන්ගේ මේ සුරැකුම් කාර්යයේ තිබෙන අගය පිළිබඳව ලංකාවේ වර්තමානයේ ඉතා විශාල මාතෘකාවක් කෑවර්ක් කියන එක. අපි හිතමු නැත්නම් අපි කොයි විදියටද මේ කෑවර්ක් පොලිසි එකක් හදන්නේ කියන එක පිළිබඳව වර්තමාන පාර්ලිමේන්තුවේ දැන් අපි කතා කරනවා. කාන්තා සංසදය අපි කතා කරනවා. අම්මා කෙනෙක් ගෙදරක කරන කාර්යභාරය, මිත්තණියක් ගෙදරක කරන කාර්යභාරය, සහෝදරියක් දියණියක් ගෙදර ඇතුලේ කරන ලබන කාර්යභාරය, ඒක ජාතික ආර්ථිකයේ මුදල්මය කාර්ය බවට පත් කරන්න නම් අපි කොයි විදියටද ඒ ජාතික ආර්ථිකයේ මුදල්මය කාර්යයත් එක්ක ගලපගන්නේ? ඒ දෙක අතර තිබෙන පාලම, ඒ දෙක අතර තියෙන සම්බන්ධතාව යා කරගන්නේ කොහොමද කියන එක. අපි මොන රාජකාරිය කරත් අන්නේ ගෘහ සුරැකුම් කාර්ය සිද්ධ වෙන්නේ නැත්නම් අපේ ආර්ථිකය උසාවන්න බෑ. සමාජ දර්ශකතින් අපි ඉහළට යන්නේ නැහැ. එතකොට ළමයින්ගේ සුරක්ෂිතභාවය, ආකල්පමය සංවර්ධනය, ඒ සංස්කෘතික අභිප්‍රේරණය පහළට ගමන් කරන්නේ නැත්නම් අපි දියුණු ජාතියක් බවට පත් වෙන්නේ නැහැ.
0: මෙරට දරුපරපුරේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීම වෙනුවෙන් ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනමේක්ව නව වැඩසටහන ක්‍රියාවට නංවයි. එමේකාබද්ද වැඩසටහන සඳහා වූ සහයෝගිතාවට එළඹීම අද සිදු කෙරිණ. දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් සම්බන්ධයෙන් පවතින මුල්ලිමේ බාධා අවම කිරීමේ අරමුණින් ජාතික සත්කාරයක් ලෙස මේ වැඩසටහන ක්‍රියාවට නැංවේ. එම අවස්ථාවට එක්වමින් ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා ප්‍රකාශ කළේ මේ වන විට ජනාධිපති අරමුදල සැබෑ ලෙසම ජනතාවගේ අරමුදලක් බවට පත් ඇති බවයි. ඒ කටයුතු විමධ්‍යගත කිරීම සඳහා ඩිජිටල්කරණය කර තිබේ. එමගින් අරමුදලේ කටයුතු තවත් කාර්යක්ෂම වී ඇත. මෙහිදී අදහස් දැක්වූ ජනශක්ති සමව්‍යාපාරයේ කළමනාකර අධ්‍යක්ෂ සමූහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ශ්‍රාප්ට මහතා පැවසුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේ දුෂ්කරතාවය අනු දරුවන් යහපත් අනාගතයක් කරන ගමන වළක්වන විශාල බාධාවක් බවයි. එම බාධා වළක්වාලීමට මේ ආකාරයට ජනාධිපති අරමුදලේ කටයුතු කාර්යක්ෂමව වැදගත් බවද හේතෙම පෙන්වා දුන්නේය. රීබිල්ඩින් ශ්‍රී ලංකා ආරමුදලට තවත් මුල්‍ය පරිත්‍යාගයක් හිමිවේ. රුපියල් ලක්ෂ 32 පරිත්‍යාගය ලබා දී ඇත්තේ ශ්‍රී ලංකා ලොජිස්ටික් සහ ෆ්‍රයිට් ෆෝඩර්ස් සමාගමයි. ඒ සභාපති ඇන්ඩ්‍රු ප්‍රනාන්දු මහතා ඊට දාල චෙක් පත ජනාධිපති ලේකම් ආචාර්ය සනත් කුමානායක මහතා වෙත බාදීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ. පාරිභෝගික ආරක්ෂණ පනත උල්ලංඝනය කළ ව්‍යාපාරිකයින්ගෙන් පසුගිය වසරේදී රුපියල් මිලියන 308ක දඩමුදල් අයකර ගැනීමට හැකි වී ඇතැයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරී පවසයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ වසරේ සිදු කළ විමර්ශනවලදී රුපියල් 1,27,00,000 දඩමුදලක් අයකරගෙන ඇත. විවිධ ආහාරද්‍රව්‍ය හා වෙළඳ භාණ්ඩ මිලට වැඩියෙන් අලෙවි කිරීම, කල්ලිකුතු භාණ්ඩ අලෙවිය නිෂ්පාදිත හා කල්ලිකුතු දින අපැහැදිලි ලෙස දැක්වීම ඇතුළු චෝදනා යටතේ ඔවුන්ට අධිකරණය හමුවේ නඩු පවරා මෙම දඩමුදල අයකරගැනීමටයි පාරිභෝගික ආරක්ෂණ අධිකාරියේ උතුරුමැද පළාත් සහකාර අධ්‍යක්ෂ සමන් තාතපතු මහතා පවසයි. නීති විරෝධී ලෙස මෙරටට රැගෙන බීඩි කුල තොගයක් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත් වේ. පුත්තලම පිරිපාඩු ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී අත්අඩංගුවටගත් එම බීඩි කුල තොගය සමග සැකකරුවන් දෙදෙනෙකු ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම සොරාබ දෙපාර්තමේන්තු කාර්යාලය වෙත බාර දී තිබේ. වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා තඹපන්ණි වෙත ලද තොරතුරුකට අනුව වැටලීම සිදු කෙරිණ. ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රණාමය පිරිනැමේ. වෙළඳ සේවයේ ඒ සඳහා සංවිධානය කළ නීලනුවන් ප්‍රණාම හරසරුලිල සංස්ථා ආනන්ද සමරකොන් මැදිරියේදී හේට පසුරු 2 ඇනබේ. ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාහි ප්‍රධාන ආරාධ්‍යයයි. දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 ජන්මදිනයට සමගාමීව එය සංවිධාන කර තිබේ. මීළඟට ප්‍රමුඛ පුවත.
7: ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: දිවයිනපුරා ක්‍රියාත්මක අපරාධ සහ මද්දවි නිවාරණ වැඩසටහන යටතේ පුජ්ජලන් 27,944 දෙනෙකු ඊයේ පරීක්ෂා කර තිබේ. එහිදී සැකපිට පුජ්ජලන් 541 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ෆෙඩ්‍රික් උට්ල මහතා පවසයි. අපරාධ සම්බන්ධයෙන් ඍජු හඳුනාගත් පුජ්ජලන්ගේ සංඛ්‍යාව 13. දිනවරෙන්තුකරන් 275 දෙනෙකු ඊයේ අත්අඩංගුවටගෙන ඇත. අත්අඩංගුවටගනු ලැබූ විවෘත වරෙන්තුකරුවන්ගේ සංඛ්‍යාව 153. බීමත්‍රි දිරණ 83 දෙනෙකු එහිදී අත්අඩංගුවටගෙන ඇත. අපරීක්ෂාකාර රියැවැදීම සම්බන්ධයෙන් පුජ්ජලන් 67 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබේ.
7: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පිණ්ඩනය සංවර්ධන පුවත්.
1: සංවර්ධන ලුතරැයි මණ්ඩලයේ මුල්‍යාධාර මත පස්සර කාටරුප්පා ශ්‍රී මිහිඳු පෙරපාසල නවීකරණය කිරීමට යයි. වැයකරන මුදල රුපියල් ලක්ෂ 50කි. ඊට දාළ චෙක් පත ඉක්ුත් දිනක ඌව පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය වෙත පිරිනැමින. ඒ සංවර්ධන ලුතරැයි මණ්ඩලයේ සාමාන්‍ය අධිකාරී අනුර ජයරත්න මහතා තිනි.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: පොසිඩෝනියා 2026 ජාත්‍යන්තර ප්‍රදර්ශනය ජුනි මාස පළමුවෙනිදා සිට පස්වෙනිදාතේ ග්‍රීසියේ ඇතැන්ස් නගරයේදී පැවැත්තේ. මේ නාවික ශිෂ්‍යය සම්බන්ධ ප්‍රදර්ශනයකි. රටවල් 138ක නියෝජනය මේ සඳහා ලැබේ.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් මහබැංකුවේ අද දින වාර්තාවට අනුව ජපන් යෙන් එකක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 2.06 ලෙසයි. ගැනුම් මිල රුපියල් 1.99 ලෙස දැක්වෙයි. චීන යුවාන් එකක ගැනුම් මිල රුපියල් 45.44 ලෙසත් විකුණුම් මිල රුපියල් 48.15 ලෙස සටහන්ව තිබේ. යුරෝ එකක ගැනුම් මිල රුපියල් 369.37 ඒ විකුණුම් මිල රුපියල් 381.17
2: අවධානය පිණිසයි. ඔබ වෙත ගෙනෙන කසල්කල ග්‍රීන් සුපර් අලුත් තැන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෘප කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128640012.
1: ප්‍රදේශ කිහිපයක් සඳහා තවදුරටත් ප්‍රබල අකුණු අවදානම් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. මධ්‍යම සබරගමුව ඌව උතුරු මැද වායමයන පළාත් සහ වවුනියාව මන්නාරම සාම්පාර යන දිස්ත්‍රික්ක සඳහා දෙපාර්තමේන්තුව අවාදත්මක නිවේදනයක් නිකුත් කර ඇත. එම ප්‍රදේශවල ජනතාව අකුණු අනතුරු වලින් ආරක්ෂා වීමට අවධානය යොමු කළ යුතු බවද දෙපාර්තමේන්තුව දන්වා සිටී.
3: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011-2077-787.
2: විදෙස් පුවත්
1: මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට ඇමරිකා එක්සත් ජනපදය සමග ඊළඟ වටේ සඳහා තමන් සතුව තවමත් සැලසුමක් නැතැයි ඉරානය පවසයි. මෙම තත්ත්වය ඉරානයට වඩා අවශ්‍යදායක බව විදෙස් විචාරකයෝ පවසති. මේ අතර තවදුරත් හොමුස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් තමන් දැඩි ස්ථාවරයක පසුවන බව ඉරානය අවධාරණය කරයි. නමුත් ඇමරිකාවේ ප්‍රහාර සම්පූර්ණයෙන්ම අවසන් වන්නේ නම් හොමුස් සමුද්‍ර සන්ධි කිසිදු බාධාවකින් තොරව විවෘත කරන බවද ඉරානයේ ප්‍රකාශයක් නිකුත් කර ඇත. පසුගිය වසර තුළ ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීමලා සැලකිය යුතු ප්‍රගතියක් වාර්තා කර ඇතැයි ඒ රට තොරතුරු හා සංස්කෘතික අමාත්‍යාංශය අද නිවේදනය කළේ. රට පුරා ඓතිහාසික ස්මාරක 70ක පමණ සිදු කළ සමීක්ෂණ මගින් අලුතින් සොයාගත් උරුම ස්ථාන 15ක් නිල වශයෙන් ලියාපදිංචි කිරීම සිදු කළ බව එම අමාත්‍යාංශය සඳහන් කරයි. විවිධ පළාත්වල ඓතිහාසික ස්මාරක 23ක් සාර්ථකව ප්‍රතිසංස්කරණය කළ අතර තවත් කිහිපයක සංරක්ෂණ කටයුතු මේ වන විට සිදු කෙරේ. හැන්ටා වෛරසයේ පැතිරගේ ලන්දේසි ක්‍රූස් නෞකාව කැනරි දූපත්ට යාත්‍රා කිරීමට නියමිත බව ස්පාඤ්ඤයේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. නෞකාවේ සිටි බ්‍රිතාන්‍ය වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ සාමාජිකින් දෙදෙනෙකුට හදිසි ප්‍රතිකාර අවශ්‍ය වී තිබින ඔවුන් කැන්ඩි දූපත්ති රෝලක්කත ගුවන් යානයකින් රැගෙන ගිය යාමට නියමිතව තිබුණි. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවෙනට පැමිණේ. නවසීලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා සංචාරයේදී එක්දින තරග 3කට සහ පන්දුවාර 20-20 තරග 3කට සහභාගී වීමට නියමිතයි. මෙම තරගාවලියේ සියලු තරග රන්ගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2: කාලගුණ වාර්තාව
1: ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවිනාශිතව 15 වායුගොලේ කැළඹිලි ස්වභාවයක් වර්ධනයෙන් පැවතීම ඊට හේතුවයි. බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන්නේ පසරු එකෙන් පමණ පසුවය. බස්වර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇති විය හැකිය. සබරගමුව මධ්‍යම ඌව දකුණු සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100කට වැඩි තරමක තද වැසි ඇති වූවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ප්‍රවෘත්තිවසන් කිරීමට යලි සිරස්තල 2027 මෙරට පෙරපාසල් අධ්‍යාපනය විධිමත් කිරීමට රජයේ අවධානය යොමු ඇතැයි අගමැතිවරිය පවසයි. මැයි මස ලිටර ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකෙරේ. දරුවන්ට රැකවරණ ලබා දීම සමාජීය වගකීමක් බව කේ.ඩී. ලාල්කාන්ත ඇමතිවරයා පවසයි. දරුවන්ගේ සෞඛ්‍ය පහසුකම් පුළුල් කිරීමට ජනාධිපති අරමුදල සහ ජනශක්ති පදනම එක්ව නව වැඩසටහනක්. රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදලට තවත් මූල්‍ය පරිත්‍යාගයක්. පාරිභෝග ආරක්ෂක මණ්ඩල උල්ලංඝනය කළ ව්‍යාපාරිකයන්ගෙන් ඉකුත් වසරේදී රුපියල් මිලියන 308ක දඩ මුදලක්. ඇෆ්ගනිස්තානයේ ඓතිහාසික උරුමයන් සංරක්ෂණය කිරීමේ ප්‍රගතියක්. නවසිලන්ත කාන්තා ඒ ක්‍රිකට් කණ්ඩායම හෙට දිවෙනට. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9:00 බලාපොරොත්තු වන්න. සන්ධ්‍යා ප්‍රවෘත්තිින් සමත්තායේ.

0: 94.3 94.5 දැන් දිවයින පුරා වෙලාව හවස 6යි විනාඩි 21යි මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය. ධීවර නවෝදය, ධීවර ජලජ සහ සාගර සම්පත් අමාත්‍යාංශය ඉදිරිපත් කරයි. අයිබුවන් සුබ සන්ධ්‍යාවක්. සුපුරුදු ගුවන් කාලයේ වෙනදා වගේ මදත් වින් කරනවා ධීවර නවෝදයේ තොරතුරු ගෝනිසටන් තපනට. අද ධීවර නවෝදයෙන් අප අවධානය යොමු කරන්නේ ධීවර දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද විශේෂ නිවේදනයක් පිළිබඳවයි. මේ නිවේදනයේ විශේෂයෙන්ම ධීවර යාත්‍රා හිමියන්ගේ අවධානයටයි. ඔබ සතු ධීවර යාත්‍රා විකිණීමේදී නව හිමිකරු වෙත සියලු ලියකිවිලි පැවරෙනතුරු යාත්‍රාව ඔබගේ භාරය තබා ගැනීමට කටයුතු කරන්න. ධීවර යාත්‍රාවේ හිමිකාරිත්වය නව හිමිකරු වෙත හිමිවන ලියවිලි සම්පූර්ණ වීමට පෙර නව හිමිකරු විසින් එම ධීවර යාත්‍රාව නිති විරෝධීව ධීවර කටයුතු වල යොදවනු ලැබුවොත්, වෙනත් රටක මුහුදු තීරයකට ඇතුළු වූවොත්, මද්රව්‍ය ප්‍රවාහනය, මිනිස් ජාවාරම වැනි කටයුතු වල යෙදී වැරදිකරු වූවොත්, තවමත් ධීවර යාත්‍රාවේ අයිතිය ඔබ සතුව පවතින බැවින් ඒ සඳහා ඔබ වැරදිකරු වන බව ධීවර දෙපාර්තමේන්තුව දන්වා සිටී. අත්‍යවශ්‍ය අවස්ථාවකදී හැර පිටත් වීමේ පත්‍රිකාවේ නම සඳහන් නියමුවා සහ ධීවර කාර්මිකයින් මුහුදේදී ධීවර යාත්‍රාවකින් තවත් ධීවර යාත්‍රාවකට මාරු නොවිය යුතුයි. එසේ මාරුවන අවස්ථාවකදී ගුවන්විදුලි පණිවිඩයක් මගින් ගොඩබිම පිහිටි සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන නිලධාරීන් වෙත හැකි ඉක්මනින් ඒ බව දැනුම් දෙන්න. මෙම දැනුම් දීම් වලට අනුකූලව ක්‍රියා නොකරන ධීවර කාර්මිකයින් සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට කටයුතු කරන බව ධීවර දෙපාර්තමේන්තුව දන්වා සිටී. ඔබ ධීවර කටයුතු වල යෙදෙන විට අවම වශයෙන් දිනකට වරක් ගුවන්විදුලි පණිවිඩයක් මගින් ගොඩබිම ගුවන්විදුලි මධ්‍යස්ථාන සමග සම්බන්ධ විය යුතුයි. හදිසි ආපදා තත්ත්වයකදී තමා ඉන්නා ස්ථානයේ පාටකංකේ සහිතව සියලු තොරතුරු ඔබේ යාත්‍රාවේ ඇති තොරතුරු හුමාරු කරගන්නා ගුවන්විදුලි යන්ත්‍රයේ භාවිතයෙන් ගොඩබිම පිහිටි සෝදිසි මෙහෙයුම් මධ්‍යස්ථාන නිලධාරීන් වෙත හැකි ඉක්මනින් දැනුම් දෙන්න. තවද මෙවැනි හදිසි ආපදා තත්ත්වයකදී අනපේක්ෂිත ලෙස ධීවර යාත්‍රා වෙනත් රටක ජල තීරයේ වෙත පාවී යාමක් සිදු වුවොත් එම හදිසි තත්ත්වය සාධාරණීකරණය කොට එම රටවල බලධාරීන් දැනුවත් කිරීමට මෙම දෙපාර්තමේන්තුවට හැකිවරු ඇත. තම යාත්‍රාවේ ගමන් ගන්නා සෑම ධීවර කාර්මිකයෙකුගේම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ වගකීම ධීවර යාත්‍රාවේ හිමිකරුමෙන්ම නියමුවා සතුවනවා. එබැවින් ධීවර ඔබ හෘද රෝග, දියවැඩියා වැනි බෝනවන රෝග සහිත පුද්ගලයින් ධීවර කාර්මිකයන් ලෙස යොදා නුගත යුතු අතර වයස අවුරුදු 18ට වැඩි සෞඛ්‍ය සම්පන්න පුද්ගලයින් ධීවර කාර්මිකයන් ලෙස යොදා ගැනීමටත් අත්‍යවශ්‍ය ඖෂධ හා ප්‍රථමාධාර කට්ටල රැගෙන යාමටත් වග බලාගත යුතුයි. මෙම උපදෙස් පිළිපැදීමෙන් ජීවිතහානි, දේපල හානි මෙන්ම අනවශ්‍ය කරදරවලට ලක්වීම හැකිතාක් දුරට අඩු කරගත හැකි බව ධීවර දෙපාර්තමේන්තුව ධාරණය කරයි. ධීවර ඔබ මේ තොරතුරු වගේම තමයි නිරන්තරයෙන්ම කාලගුණ විද දෙපාර්තමේන්තුව නිකුත් කරනු ලබන කාලගුණ අනාවැක කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. මේ සියලු මතක් කිරීම මෙසේ ගෝනේ සටහන් තබමින් සූදානම් අදට ඔබකින් සමුගෙන යන්නට පිටපත් රචනය චිරන්ති පුත්තිකා හෙට්ටිආරච්චිගේ නිෂ්පාදනය සහ කථනය සමන්මලි ජයසිංහ. ප්‍රාර්ථනා කරන ඔබට ජයග්‍රහී වසනවන්තු සුරක්ෂිත හෙට දවසක්.
1: මාරාන්තික ඩෙංගු මතුරුවන්ගේ ආරක්ෂාවට පැඟිරි අඩංගු සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ 100% ස්වාභාවිකයි, සමට හිතකරයි. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මතුරුවන් පළවා හරින විශේෂඥයා.
2: දිව්‍යමය ස්පර්ශේ
3: උන්වහන්සේ අපව වර්ධනය කරනාසේක.
4: දවසේ වදන
5: මට ඕන දෙයක් මට කරන්න පුළුවන් කියලා
2: බලාපොරොත්තු වේ කාන්තාව.
6: අපි වැඩක් කරන ගමන් දිව්‍යන් වහන්සේත් එක්ක කතා කරන්න.
7: විඩාවට නිමාවක්.
8: මම නම් උදව් කරයි ඊට පස්සේ මිනිස්සුන්ට.
9: වෙනසස
10: ඔබ දන්නවද දෙවියන් වහන්සේ ආගමික නොවන බව?
9: සෑම සිකුරාදා සෙනසුරාදා ඉරිදා දිනකම රාත්‍රී 9:45ට වෙළඳ සේවය ඔස්සේ බලාපොරොත්තු වන්න.
1: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ අනුන් දෙවැනි ජන්මදිනයට සමකාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කෝණ මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: නීලනුවන් දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාන්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණේමුල්ල නාරම්මල ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය අකඩමිය ගෙන එන නිවේදන ශිල්පය පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය අකඩමිය.
3: බොදු බැතිය ගීතය හා මුසු කර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානුවා.

0: විසියක බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරේදී.
1: නැලවේවි ආදර සුළඟ වැදි යසවෝලු පිපිලානි
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න
2: සම අනුග්‍රහය
4: පෙට්‍රල් සුවඳටත් දුවන එකම වාහනේ
5: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්

0: 94.3 94.5 දිවයින පුරා
1: වෙලාව හවස 6:31 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳසැලි.

0: 94.3 දිවයින පුරා
1: විලව හවස 6:47.

කුලරත්න අරියවර්ෂ රචනා කළ අච්චර රෝහණ වීරසිංහ සංගීතවත් කළ ඒ ගීතය අපි රසවිඳේ පද්මශ්‍රී පණ්ඩිත් WD අමරදේව හඬෙන්. 94.3 94.5

0: ප්‍රේමයට පෙමිණ සඳවුවද වැස්සයා හැකි. කුමාරදාස සපුතන්ත්‍රගේ පද සංකල්පනාව අචර රෝහණ වීරසිංහ සංගීතයට සුනිල් එදිරිසිංහයි ගෙතවත් වුණේ.
1: වායු සමීකරණ යන්ත්‍ර වෙනුවට විදුලි පංකා භාවිත කරමු.
2: සුර කිමුලංකා බලශක්ති සුරකීමේ ජාතික වැඩසටහන.

0: 94.3 94.5 දැන් දිවයින පුරා විලව රාත්‍රී 7:00 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයයි.
1: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය ආර් ස්වාමී කම්පී SLS සහතිකයේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට ආර් ස්වාමී කම්පී
2: දේශීය අධ්‍යාපනය ගෝලිය උපාධිය IIHS The Global Health University 0111 436 6073 පිවිසෙන්න www.iihs.edu.lk.
0: අපින්පත් සමගින් මම දිනුෂා විත්තසිංහ. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ඉතිහාසයේ වසරක් තුල පිවූ වැඩිම ආදායම ලෙස රුපියල් 1,180,00,000 පසුගිය වසරේදී උපයා ගැනීමට සමත්ව සිටි වත්මන් නිවැරදි නායකත්වයේ නිසි කළමනාකාරීත්වය සේවක කැපවීම මෙන්ම අන්වශ්‍යවිය දම් සහනාස්ත්‍යාවම කිරීම මෙම සාර්ථකත්වයේ හේතු ලෙස සංස්ථාව පෙන්වා දෙයි. මාර්ග සංවර්ධන අධිකාරියේ ග්‍රාමීය මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කළ මාර්ග නවයක සංවර්ධන වැඩ මෙවැනි විට අවසන් කර ඇත. වැයකරනු මුදල රුපියල් 29,70,00,000. එම සියලු මාර්ග කාපට් අතුරා සංවර්ධනය කර තිබේ. සංවර්ධන කටයුතු ඇමති බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණේ පසුගිය ජනවාරි මාසයේදීය. බුත්තල ප්‍රාදේශ සභා බල ප්‍රදේශයට අයත්න ජනවස 10 මහසෙන්ගම පාසල ඉදිරිපිට මාර්ගය සහ ගෝන ගං ආර 19 සුසාන බොහොමයට පිවිසෙන මාර්ගය කොන්ක්‍රීට් අතුරා සංවර්ධනය කිරීමට බුත්තල ප්‍රාදේශ සභාව කටයුතු යොදා ඇත. පාසල ඉදිරිපිට මාර්ගය සඳහා සභාර මුදලින් ₹20,00,000 ගෝන ගං ආර 19 සුසාන බොහොමයට පිවිසෙන මාර්ගයට පළාත් සභා ප්‍රතිපාදන යටතේ ₹10,00,000 වැය කර ඇත. මෙම මාර්ගවල වැඩ මේ වන විට අවසන් වෙමින් පවතී. මේ පැයට අපින්පත් පමණයි.
1: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකයේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
3: තෙල් ටිකක් ගහමුද?
4: නෑ ඕන්නෑ.
3: දැන් තෙල් ටිකක් ගහමුද?
4: නෑ ඕන්නෑ.
3: දැන්වත් තෙල් ටිකක් ගහමුද?
4: නෑ ඕන්නෑ.
3: මේ බයික් එකට තෙල් ගහන්න ඕනේ නැද්ද?
5: මේ TVS Sport 110 පෙට්‍රල් හීටරයක් ගැව්වාම යනවා
3: ඉවරයි.
6: TVS Sport 110 EFI engine තාක්ෂණයෙන් පෙට්‍රල් හීටරයකට කිලෝමීටර් 80කට වැඩියෙන් දුවන්න නම් මේක තමයි.
3: මේක බොහොම නෑ.

0: 94.3 95.5 දිවයින පුරා
1: විලාව රාත්‍රී 7:04 මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳ සේවය අපි රස විඳිමු විකසිත රෑ 7.
2: විකසිත රෑ 7.

0: අයිබෝවන් සුභ සැන්දෙහවක් ප්‍රාර්ථනා කරනවා ඔබ හැම දෙනාටම. බදාදා රෑ හත දැන් 7:10 මේ හමුවීමට අපි ඉඩ ඉක්මනින්ම හදාගන්නවා. අපේ රටේ ජනප්‍රිය චරිතයක් එක්ක අද අපි මුණගැහෙනවා. පරම්පරා ගණනාවක් යුග ගණනාවක් තිස්සේ මේ නම, මේ හඬ, මේ ගීත අපේ හදවතට සමීප වුණු ගීත, අපේ කනේ රැඳුණු ගීත, අපි අහපු රසවින්ද ගීත. මේ චරිතයක මම කැමති අද මෙහෙම ඔබේ මගේ ජීවිතයට බෙදා ගන්න. ඒ තමයි සාමාන්‍යයෙන් අපි පුංචි කාලේදී කවුද වෙන්න කැමති කියලා ඇහුවොත් හුඟක් එකිනෙකට වෙනස් වුණු උත්තර තියෙනවනේ නේද? පුංචි කාලේදී අපි වෙන්න කැමති කවුද කියලා කිව්වට මොකද උස්මහත් වෙනකොට ඒ කිව්ව දේවල් හැබෑ කරගන්නේ කීයෙන් කී දෙනාද නේද? ඔබට කොහොමද? ඔබ පුංචි කාලේ හිතූ දේ දැන් උස්මහත් වෙනකොට ඒ කිව් දේමද තෝරාගෙන තියෙන්නේ? හැබැයි සමහර චරිත ඉන්නවා පුංචි කාලේදී ඒ කැමැත්ත, ඒ හීනය හැබෑ කරගන්න පුළුවන් වෙන චරිතය. අද මේ අපේ ආරාධිත චරිතය කියලා කියන්නේ එවන් වුණු පුංචි කාලේ ඉඳලම, අපි කියන්නේ අර තේරෙන වයසේ ඉඳලම, බහතෝරන වයසේ ඉඳලම ගායිකාවක් වෙන්න කැමති වුණු, හීන දැකපු, ඒ හීනේ හැබෑ කරගත්ත, වාසනාවත් දක්ෂතාවත් මේ සියල්ල කැටි කරගත්ත චරිතයකට මේ රටේම ආදරයේ කැමැත්ත හිමිබුණු හඬක් දශක ගණනාවක් තිස්සේ අදටත් මේ නමත් ගීතත් ජනප්‍රිය වුණු චරිතයක්. ගුවන්විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනියක් ඇය. ඒකම ගායනයේ වෙනුවෙන් මෙලඩි ක්වීන් සම්මානය වගේම සම්මාන ගණනාවකින් සම්මානනීය චරිතයක්. අපි වැඩි කතා නොකලට රංගපාලක් තිනවා, ඒ කියන්නේ නිලියක්, භාෂා කීපයකින් ගීත ගයපු චරිතයක්. මේ එස් කලාවති මහත්මිය, ආයුබෝවන් සුභ සැන්දහවක්.
1: ආයුබෝවන්.
0: කොහොමද
1: සැන්දහව?
0: දශක කීයක්ද කලාවති මහත්මිය මේ පටන් ගත්තේ?
1: මම ගුවන් විදුලියට ඇතුළු වුණේ 1961 වර්ෂයේදී.
0: 61. හා
1: හා. ඉතින් ඒ වර්ෂයේදී මම ගුවන් විදුලියේ ළමා ගීත ගායනා කරන්න ඇතුළු වුණා. ඉතින් එදා මම කිව්වෙත් ඉන්දියානු චිත්‍රපට ගීත නෙමෙයි. ඒ හදාගත්ත අය වල්ලියප්පා කියන එකේනා, ඒ පඬිත්වරයා තමයි ඒ ගීතය හදලා දුන්නේ. මණි භාගවතර එයා තමයි සංගීත කළේ. ඒ ගීතය තමයි ගායනා කළේ එදා.
0: අර මේ මකුළුවෙක් ගැනද ඒ ගීතේ ගායනා
1: කරේ? සෑයන ගීත ගායනා කරා ඒ දවස්වල.
0: මුල්ම ගීතේ?
1: මුල්ම ගීතේ එදා කිව්වේ අර මේ මකුළුවා කියන්නේ අර
0: මකුළුවා හදන මකුළු දැල නේද?
1: කූඩු කූඩු
0: කූඩු මකුළු මකුළුවා හදන කූඩු දැල.
1: ඔව්. ගෙවල් වල නෑ නෑ පාළු තැන් වලට ගිහිල්ලා හදනවා, ගෙවල් වල හදනවනේ.

0: ඒ කියන්නේ ඒක පුදුමයක්නේ. ඒ ඒ මකුළුවා ওই විදිහ ලස්සනට ඔබ හදනවා. දැන් අපි අපිට රටාවල් ලෝම හැදුවට ඒ සතා එහෙම හදන එක හරි පුදුමයක්.
1: පුදුමයක්. මකුළුවා අමාරුවෙන් හදනවා, අපි ලේසියට කඩනවා නේද? අපේ හුඟක් දේවල් තියෙනවා රසවත් මතක අලුත් කරගන්න පුළුවන් වෙලාවක් හමු වීමක්. මේ මේ ගීත ගයන්න පටන් ගත්තේ අක්කියා වයස අවුරුදු කීයෙන්ද?
0: අවුරුදු කීයෙන්ද කියලා දන්නේ
1: නැහැ. අපි අහලා තියෙනවා අවුරුදු 5න් වගේ කියලා. ඇත්තද ඒක?
0: ඒ 5න් ඉස්කෝලේ. ඒ 5න් මං කිව්වේ ඉස්කෝලේ. මගේ අපේ පවුලේ ඇවිල්ලා අම්මට ගායනා කරන්න පුළුවන්. අම්මා හොඳටම ගායනා කරනවා, දරුණු ඇලවිලි කරනවා. එත අපි අක්කා ලොකු අක්කා ගායනා කරනවා, පොඩි අක්කා ගායනා කරනවා. ඉතින් ඒ අපි ඔක්කොම එක ඉස්කෝලේකට යන්නේ. අපි අක්කා ඕල්සන් ඉගෙන ගත්තේ ලොකු අක්කා. ඊට පස්සේ අම්මා කරපඩ අපේ ඉස්කෝලේටම දැම්මා.
1: ඒ කියන්නේ හින්දු විද්‍යාලේ
0: දැම්මා. හින්දු විද්‍යාලේට දැම්මා. ඒකකොට අක්කා ලස්සනට සින්දු කියනවා, හයි පිච් පොඩි අක්කත් කියනවා. එතකොට මම පොඩිනේ, අවුරුදු 5නේ. එතකොට බාලාංශ කියලා තමයි ඒ දවස්වල පන්ති තිබුණේ. පළවෙනි පන්තිය නෙමෙයි. ඒ වෙලාවේ මං එයාලා කියද්දි ළඟට වෙලා බලන් ඉන්නවා. පොඩ්ඩක් ඉතින් පළවෙනි පන්තිය ඒක ඒමට යද්දි මං අක්කගේ පොත හොරකම් කරගෙන ඇවිල්ලා ඉමීට බලනවා. ඒක අක්ක කියන සින්දු ටික තනියෙන් රෑකට ඇවිල්ලා අරගෙන අක්ක දන්නේ නැතුව පොත අරන් ඇවිල්ලා මං බලනවා. ඊට පස්සේ එයා උදුරන් යනවා. දින දින පොත ඉරලා දායෝයි කියලා. එහෙම එහෙම මම ඊට පස්සේ ඉස්කෝලේ ඒගොල්ලන් කියන ගාතාවල්, ඉස්කෝලේ පටන් ගන්න කලින් කියන ගාතාවල් ඒව ඔක්කොම මං පාඩම් කරගන. මට මේ කියන්න පුළුවන්. ඊට පස්සේ මගේ සංගීත ගුරුවරයෙක් ඉන්න, ඒ පන්ති සංගීත ගුරුවරයෙක් හිටියා. ඒ ගුරුවරිය දැනගත්තා මට ගීත ගායනා කරන්න පුළුවන් කියලා. ඉතින් මාව අක්කලත් එක දැම්මා මං ගායනා කරන්න.
1: තාත්තත් මේ වාදනයේ
0: මෝඩින් වාදනය කරන්න පුළුවන් අපේ තාත්තට. අපි 100ත් ලස්සනට ගාම්මයා තාත්ති ගාතාවල් එහෙම ලස්සනට. එයා ගෙදරදී එයා හරියටම විෂ්ණු භක්තිවන්තයෙක්, ඩිවෝටිස් කෙනෙක්. එයා හොඳටම ගායනා කරනවා.
1: ඒ කියන්නේ පවුරේ ආර ගතිය ඇවිල්ලා නේද? හැබැයි පවුලෙම්ම නමක් හදාගත්තේ
0: මම විතරයි. අක්කලා ඉතින් අක්කල රේඩිස් ලෝනාව. ඒ කාලේ රේඩිස් ලෝනාකාව පොඩි අක්කාව, ලොකු අක්කාව. ඒ ගුරුවරීම තමයි එක්කන් ආවේ අක්කලාවත්. ඊට පස්සේ ඒගොල්ලන්ට ඉතින් අර ඒ කාලේ අර ළමයි යනවා එනවට කැමති නෑනේ. මේ රේඩිස් ලෝන් යනවා එහෙම කියලා කියලා අම්මා ඔම යවන්න නැතුව මටත් ඒව කිව්වා. මං ඒවා කොහොමරි කඩාගත්තා, අඬලා දොඩලා. නේ මට ඉස්කෝලේ මගේ ගුරුවරිය ලියුම් යවනවා, මගේ ප්‍රින්සිපල් ලොකු මාස විදුහල්පතිතුමා ඒ යවනවා. ඊට පස්සේ එයාලා ලියුම් යවනකොට දැන් අම්මා බලලා නිකන් ඉන්නවා, යවන්නේ නැහැ. මාව මේ පොඩ්ඩක් බිග් ගර්ල් කෙනෙක් වුණාම ඉතින් යවන්නේ නැහැ. ඒතෝ ඕම නවත්තලා ඊට පස්සේ මගේ ප්‍රින්සිපල් මම ගෙදරට ආවා. අපේ මගේ ෆ්‍රෙන්ඩ්ස් ඉන්නවනේ මට ඉස්කෝලේ. මේ ෆ්‍රෙන්ඩ්ස්ලා දෙන්නෙක් තමයි මගේ ඉස්කෝලේ ඉන්ද්‍රාණි කාලියම්මා කියලා දෙන්නෙක් ඉන්නවා. තව එක්කෙනෙක් ඉන්නවා සුන්දරි කියලා. ඉතින් අර ගෑනු ළමයි, අපිරිමි ළමයි, ගෑනු ළමයි ඒකට තමයි ඉගෙන ගත්තේ ඒ ස්කෝලේ, ඉන්දු විද්‍යාලේ. එතකොට එයාලා දෙන්නට ගේ කොයිද කියලා අහනවා. ළම දෙන්නටම දන්නවා. ඒගොල්ලන් එකන් ආවා මාසර හිටපු ගමන් ගෙදරට. එතකොට අම්මාව අම්බ වෙලා කතා කරලා කිව්වා මේ දක්ෂ ළමියෙක්, මෙයාට හොඳට ගායනා කරන්න පුළුවන්, මම හොඳට ස්ටඩි කරනවා, මම හොඳට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඉගෙන ගන්න පුළුවන් අම්මා මාව නවත්තන්න එපා කිව්වා. නවත්තන්න එපා මෙයාව යවන්න කිව්වා. මම අම්මා මේ ප්‍රින්සිපල් ගෙදරට ආවම ගරු කරනවනේ කොහොමද. ඉතින් මමත් කියලා බැරි තරම මං සද්ද නැතුව හිටියා. එතකොට එයා ඇවිල්ලා කිව්වන් පස්සේ අම්මා ඉස්කෝලේ යවුවා. ඒ අර බිග්ගල් වුණාන් පස්සේ එතකම් මං හොඳ ගමන ඉස්කෝලෙම.
1: ඒකනේ ඒ ඉස්කෝලේ ගැන, ඒ ඉස්කෝලෙන් හැදුණු විදිය, මේ ගමනට ලැබුණු ශක්තිය, මේ සියල්ල ගැන හුඟක් දේවල් තියෙනවා අපිට කතා කරන්න.
0: එතකොට මම රන් පදක්කමත් අරගෙන ඉස්කෝලේ.
1: රන් පදක්කම
0: කියන්නේ සමස්ත ලංකා මේවා එකෙන් කර්ණාටික මියුසික්. ඒ කියන්නේ කර්ණාටික මියුසික් එකේ අපේ ආගම පන් කියලා එකක් තියෙනවා. ඒක මට ගායනා කරන්න පුළුවන් හොඳටම. ඒ කාලේ ඒවයි කිව්වේ ස්තෝත්‍ර. ඉතින් ඒ මුළු ලංකාවේ ඉස්කෝල් වලත් එක්ක තියලා අපි ඉස්කෝලේට ෆස්ට් එක මටයි ලැබුණේ. එතකොට ඒ පන්තිය මට වැඩිමල් පන්තිය මට අම්බ වුණා. ඒවත් ඔක්කොම ලබා ගත්තෙන් පස්සේ තමයි දැන් අම්ම නවත්තන්නේ. එතකොට තමයි මාස්ටර් කියන්නේ ඒ ළමයා නවත්තන්න එපා, එයා හොඳට පුළුවන් කියලා.
1: මාස්ටර් එදා ගෙදරට ඇවිල්ලා අම්මගෙන් ඒ ඉල්ලීම නොකළා නම් සමහර විලාවට මේ කතාව, ඇගේ ජීවිතය, අපේ මේ හමුවීම්, මේ සියල්ල වෙනස් වෙන්න තිබුණා.
0: ඔව්.
1: හිතන්නකෝ ඉතින් මේ ගීත ටික, මේ අපි තෝරාගත්ත ගීත කිහිපයක් තියෙනවා. ඒ ගීත කිහිපේ ලං කරගනිමු. කලාවතී කියන නමත් එක්ක මේ ගීත ටික ඇහුනේ නැත්තම් අඩුපාඩුවක් නිසා.

0: විකසිත රෑ හත.
1: ඒ හඬ, ඒ ගීත අපිට ඒ රහට විඳින්න බැරි වෙනවා. එදා මාස්ටර් ගෙදර නාව නන්නේද?
2: එයාට මං පින්දෙනවා. වීඑන් බාලසුන්දරම් මහත්මයා මම මතක් කරනවා.
1: එයාට මේ ඔබතුමී විතර නෙවෙයි අපිත් පින්දෙනවා. නැත්නම් ඉතින් සිංහල ගීත ඔබේ ආරට, ඔබේ හඬට, ඔබේ හැඩයට අපිට අහන්න වෙන්නේ නැහැ නේද ඉන්නේද?
2: එතුමා මාව ඉන්දියාවේ ඉතින් යවන්න ලෑස්ති වුණා.
1: හැබැයි යන්න උනේ නැහැ නේ?
2: යන්න උනේ නැහැ. අම්මා අස්සනේ පෙන්ද මං ගියේ නැහැ. මගේ දේවල් වලට වඩා මට හිතුණා අම්මා ළඟ ඉන්න එක ඊටම අම්මා හරි දුක් වෙනවා. ඊට පස්සේ මං ගියා. අම්මා සින්දු කියනවාට හරි කැමති. ඒ වලට කැමති නේතුව නෙමෙයි.
1: ඉතින් අම්මත් හොඳ ගයන්න පුළුවන් කෙනෙක්.
2: අම්මා ගයන්න පුළුවන්. අර අවට මිනිස්සු කතන්දර කියනවානේ.
1: ඒවට බයයි.
2: ඒවට බයයි. මං කිව්වා අම්මා ඒක ඒ දවස්වල අහලා තියෙනවනම් මගේ මේ ලයිෆ් එක මෙච්චර සතුටෙන් ගෙනියන්න බැරුව ඇති. මේක තමයි මගේ මගේ ජීවිතේ මට ලොකුම දායාදී මේ ගීත ගායනා කිරීමේ මට ලැබිච්ච මේ හඬ අම්මට, මගේ පියාටයි අම්මටයි මම අද උදේත් මතක් කළා. මම හැමදාම හිටපු ගමන් මතක් වෙනවා. ඒ දෙදෙනාටයි මේ මේ මට දෙවියන් වහන්සේට මම ස්තුතිවන්ත වෙනවා.
1: හැබැයි දැන් අපි අර අහපු ගීත කිහිපය කලාවදී මහත්මිය මේ අපේ රටේ යුග යුග රැව් දෙන ගීතනේ. ඔබට මේ ගීත ගයන්න ලැබුණේ කොහොමද? ඒ කියන්නේ දැන් ඔය ගීත පෙර ගැවුමුත් අපි අහලා තිනවනේ.
2: ඉතින් මේ ගීත ටික මට ගායනා කරන්න ලැබිච්ච එක මේක හරිම පුදුම වාසනාවන්ත විදිහට මට ලැබුණේ මේක. නැත්තම් මට මේ අද ඔබතුමාලයා ඔබතුමියලා මට මේම කතා කරන්න ලැබෙන්නේ නැහැ. මොකද හැබැයි ගායනා කරලා ඇති වෙන වෙන ගීත මං ගායනා කළාට පරණ ගීත ටික මට ලැබුණේ හරිම වාසනාවන්තයි කියලා හිතෙනවා. මොකද මට මේ ස්ටැන්ලි පීරිස් මහත්මයා අපි යනවා ටැමිල් ෆිල්ම්ස් රෙකෝඩින් වලට, SPM ස්ටුඩියෝ, සරසවි ස්ලෝන් ස්ටුඩියෝ. ඉතින් එහෙම ගිහිල්ලා අපි ඉතින් එළි වෙනකම් මියුසික් ගානවා, ඔක්කොම මියුසික් ට්‍රැක්ස් ප්ලේ කරනවා, අපි ඒ වෙලාවම සිං කරනවා. ඔච්චර ලොකු වාදක මණ්ඩලයක් ඒ වෙලාවේ ප්ලේ කරේ. එතකොට මෙයා කියනවා මට, ඔයාට මම පරණ සින්දු ටිකක් කරන්න ලෑස්ති වෙලා ඉන්න. එතකොට මං ඇහුවා පරණ සින්දු කියන්නේ දෙමළ මේකද කියලා මං ගායනා කරලා පෙන්නනවා. එයත් කියනවා මන් කුමාරම් පාරම සුසිලාම්මගේ සොංග් සරම ඒවා. එතකොට මං කියන, එයා කිව්වා ඒවා නෙමෙයි පරණ සින්දු වෙනේවා තියෙනවායි කියලා. එතකොට වෙනේවා තියෙන්නේ කියන්නේ මොකද්ද කියලා මං ඇහුවා. ඒක මං ඔයාට මං කියන්නම් පස්සේ සින්දු තියෙනවායි කියලා කිව්වා. ඊට පස්සේ තමයි මේක ඒ කාලේ ඉඳලා කීයේ ඉඳලා 81 තමයි ඕක කරන්න මෙයා අඬගාගෙන යනවා. දැන් මට ඇවිල්ලා කිව්වා දැන් අර මං කීගේ හිටියන්නේ ඒක අපි කරන්න යන්නේ, ඔයා එන්න හම්බෙන්න යන්න මේ ඒ කරන එක්කෙනා හම්බෙන්න. ඊට පස්සේ එක්කන් ගියා. එක්කන් යනකොට මේ බුද්ධි බතික් කියලා එකක් තිබුණානේ, ඒ මහත්මයාගේ බුද්ධි බතිකක එයා තමයි මේක කරන්න ලෑස්තිලා ඉන්නේ.
1: බුද්ධි කීර්තිසේන මහත්මයා.
2: කීර්තිසේන. ඉතින් එතුමාට පින් ඒ වචනෙන් මං කියනවා ඒක මට කැමති නෑ. නමුත් ඒ හදවතින් මං ඊට එහා දේවල් කියනවා. ඒගොල්ලන්ට පින් වෙන්න ඕනේ. එයා ගොඩක් පොපියුලරිටි එක ලැබලා දුන්නා. මේ සල්ලි වීදම් කරලා කරා. මේක සෑයන ගානක් 198 දකෝයිද මේක විකුණලා තිබුණා ඒ කාලේ පෙම් කැක්ලපිපි කැසට් එක. ඊට පස්සේ දිගටම එයා කැසට් කරා. ඉතින් එයාගෙන් මට ලැබුණේ ස්ටැන්ලි පීරිස් මහත්මයාගෙන් එයාට අම්බ වුණේ බුද්ධි කීර්ති සිනමාද. ඒ දෙදෙනාගෙන් මට ලැබිච්ච දායාදේ තමයි මේ ගීත ටික.
1: ඒ දායාදේ තමයි දැන් සිංහල ගීත කලාවේ උරුමයක් විදිහට අපි එකිනෙකා අඩු වැඩි විදිහට රස විඳිමින් ඉන්නේ. දැන් මේ අපි අහපු ගීත ටික වෙනත් හඬවල් වලිනුත්, අපි ආදරය කරන වෙනත් හඬවල් වලිනුත් අහනවා, රස විඳිනවා. ඒ අතරෙදි එස් කලාවති මහත්මියගේ හඬිනුත් අපි අහන්න ප්‍රිය කරනවා. ඒ නිසා තව ගීත කිහිපයක් තියෙනවා ඒ විදිහට ලංකරගත යුතුම ගීත ටිකක්. මේ සියලු රසත් එක්ක අපි මුණ ගැහෙන්නේ මේ විකසිත රෑහතින් කලාවති මහත්මිය. කලාවති මහත්මිය ගැන කියනකොට ඉතින් අපිට ඒ හා සමානව ඉතා ඉක්මනින්ම මතක් වෙන ගීතයි චරිතයි තියෙනවා. ෆ්‍රෙඩි සිල්වා මහත්තයව අමතක කරන්නම වැහෙන්නේ නේද?
2: අපෝ නෑ, මගේ ජීවිතේ අමතක කරන්න බැරි. මගේ ජීවිතේ පෙරලියක් කරපු එක්කෙනා තමයි එයා. එයාත් එක්ක ගායනා කරපු ඒ ගීත ටික.
1: මේ ගීතය අපි දැන් පොඩි කොටසක්වත් ලංකරගත්තොත් හොඳයි
2: නේ.
1: අපි ගීතේ පොඩ්ඩක් ලංකර ගනිමු.
2: දැන් ඊයේ පෙරේදාත් මං එයාගේ පුතුත් එක්ක, එයාගේ පුතුගේ වන් මන් ෂෝ එකක් තිබුණා,
1: ප්‍රසංගයක් තිබුණා නේ.
2: ඒ ප්‍රසංගය කිව්වා ආනන්ද විද්‍යාලයේදී, කුලරත්න ශාලාවේදී. ඉතින් ඒ ෂෝ එකත් හොඳට ගියා. එතනත් කිව්වා මම එයාත් එක්ක ඩුවට් සෑයන සින්දු කියලා දිනවා ෆ්‍රෙඩි මාත්‍යත් එක්ක.
1: ඔව්, සහ අදටත් ප්‍රසංගවල අපිට දකින්න පුළුවන් රුවක් දකින්න පුළුවන් හඬක් තමයි එස් කලාවතී මහත්මිය කියන්නේ. ෆ්‍රෙඩි සිල්වත් එක්ක නිර්මාණය කෙරුණු ගීත රසයේ මේ ගීතය කලාවතී මහත්මියටත් විශේෂයි, අපේ ගීත කලාවේ අපේ රසයටත් හරි විශේෂයි.

0: ලැයිමි ඇයෝ පද හදයි කියන බයට අම්ම මේ ගමන නතර කරන්න හැදුවේ. හැබැයි යලි අපි මතක් කරන්නේ ගමන පටන් ගන්නේ පාසලේ විදුහල්පතිවරයාගේ මැදිහත් වීමත් එක්ක.
1: ඒ වුණාට දැන් සතුටු වෙනද?
0: ඒක තමයි මම අහන්න ගියේ. අම්මයින් පස්සේ කොහොමද අම්මට තිබුණ සතුට?
1: නෑ, අම්මට හරි සතුටුයි. මං ඉතින් ඒ ගමන ගියාම මම අම්මා නැති වෙද්දිත් මං ඒ ගායනා කරගෙන හිටියේ. මට කියනවා සින්දු කියන්න කියලා. දේව ගාථාවල් අම්ම ගාව සෑහෙන පොත් තියෙනවා.
0: ඒකනේ නේද?
1: ඒක ඔක්කොම කියන්නේ කියනවා.
0: මේ ගීතේ අපි තව ටිකක් අහමුකෝ.

0: මේ ගීතය අදටත් ජනප්‍රියයි. නිර්මාණය වුණේ කාලේ මතකද?
1: ඕ, ඒ ගීතය මම ඒ ගීතය කියද්දි අසුවේ පස්වෙනි මාසෙ වගේ කිව්ව මතකයක් තියෙනවා. මං ඒ කාලේ ඩයරි එක ලිව්වා. ඒක ටිකක් හිතේ එමම තියෙනවා. ඒ කාලේ පස්වෙනි මාසෙ මං කිව්වා 30 වෙනි ඩයරි 31 හරි ඒ දවස් දෙකෙන් එක මං එතකොට තමයි ඒ කතාව කොහොමද කියලා කියනකොට දැන් මේ පරණ සින්දු කරනවා කිව්වනේ. පරණ සින්දු කරන ගමන්ම ඒකත් කරන්න මට සිද්ධ වුණා. ස්ටැන්ලි පීරිස් මහත්තයා දැන් ප්‍රෙඩි මහත්තයත් එක්ක සින්දුව දාලා මට කිව්වා මේ එවේ ගිප්සිස්ලා තමයි ඒක කරි. එතකොට ඒකට සින්දුවක් දාලා මේ ප්‍රෙඩි සමග ඔයාලට ගීතයක් තියෙනවා, සින්දුවක් කියනවා, ඒක ඇවිල්ලා කියන්න කිව්වා. එතකොට මං එච්චර ලොකුට ඉතින් ගණන් ගත්තේ නැහැ. ඊට කලින් මං සින්දු සිංහල එකක් කියලා තියෙනවානේ චිත්‍රපටියට.
0: ඕ ඕ ඕ
1: ඉතින් ඒක ඇවිල්ලා 77 මං චිත්‍රපටිය වලට කිව්වේ. මං ඉතින් ස්ටැන්ලි පීරිස් මහත්තයා කිව්ව ගමන් දැන් මාස්ටර් කියන්නේ එයාට. එයා කියනවා එන්න මේ ආවල් දවසට මේ ඩොනල්ඩ් ලයිමන්ගේ ස්ටුඩියෝ එකට ගියවම එදා දැන් ගිහිල්ලා දැන් ඒ සින්දුව කියන ගමන් එදා තමයි දැන් මම ප්‍රෙඩි දකින්නේ. එයා මෙයා දැන් මං කිව්වා අපි දන්නේ නැහැ කියලා. මොකද චිත්‍රපටි බලන්නේ නැහැනේ අපි. සිංහල අයර දැමලවත් බලලා නැහැ. බලන්න එකක් දෙකක් අම්මා එකන් ගිහිල්ලා තියෙනවා තාත්තේ ඉද්දි. තාත්තේ නැති වුණාන් පස්සේ අම්මා ඉතින් යන්නෙම නැහැ. ඉතින් ඒක එදා තමයි දැක්කේ. එතකොට තමයි මම දන්නේ. එතකොට එයා ඇවි ස්ටැන්ලි මොකද බං මේ ගෑණි සින්දු කියයිද එහෙම කිව්වා. මට දැන් කේන්ති අර ගෑණි කියලා කිව්වනේ. දැන් මේ ගෑණි සින්දු කියයිද කියලා එහාට ගිල්ල ආනවා මට වුණා. එතකොට මම ඔය හැදෙන
0: ඒ තුමගේ භාෂාව නෙනේද
1: ඒ වුණාට මට ඒ භාෂාවක් නෙමෙයිනේ. ඉතින් මම පොඩ්ඩක් බැලුවා මෙයා කතා කරන විදිය මොකක්ද එහෙම කියලා. දැන් මට පොඩ්ඩක් ඊට පස්සේ මං ඉන්නවා. මෙයාට දැන් සින්දුව මට කියලා දුන්නා ස්ටැන්ලි පීරිස් මහත්මයා කිව්වා දැන් හරි කියන්න කියලා. එතකොට අර මාත්‍යා මොකද්ද මට වීලු කරන්නේ ඒව ඔක්කොම කියද්දි මට පොඩ්ඩක් ලැජ්ජයි. අර ආදර කතන්දරයක් නේ කියන්නේ. එතකොට මෙයා කියනකොට ඊට පස්සේ හොඳයි හොඳයි මේ කිව්වා නේ බං හොඳයි නේද. ඉතින් එයා කියනවා ඔබ ඉතින් ඊට පස්සේ බලපංකෝ කියලා. ඊට පස්සේ දිගට මෙයාත් එක්ක කැසට් කරා. ඒක තමයි ෆස්ට් සින්දුව ෆ්‍රෙඩිත් එක්ක.
0: ඒකනේ ඊට පස්සේ තව තව ජීවිතේ අවස්ථා උදා වෙනවා මේ ගීතයත් එක්ක. ජනප්‍රියම වෙනවනේ ගීතේ.
1: ඔව් දැන් ඊට පස්සේ ඒ ගීතේ රූපවාහිනිය ගොඩක් මට
0: අවස්ථා
1: ලැබුණා. ඔව් නන්දන වින්දනයකින් ඒ සින්දුව ගොඩක් දුරට මේ මට රංගපාණ්ඩේ කතා
0: කරන්නේ
1: ඉස්කෝලේ කාලේ රංගපෑව ඩාන්ස් කරා. ඒ රංගපෑව කියන්නේ මං පෑ තුනමාරක් තනියම චරිතයක් රංගපෑ චරිත කීපයක්ම රංගපෑව
0: ගායනා කරමින්ම
1: රංගපාලා ස්ටේජ් වල එක කරනවා.
0: අපි අහලා තිනවා ඔබතුමියගේ පාසල් කාලේ දක්ෂතාව ගැන. මේ අර ගීතය කියන්නේ තේ කූඩේ ගීතය ගැන කියද්දී අපි මතක් කරන්නම ඕන ගීතේ වචන පද හේමසිරි හල්පිට.
1: ඔව් ස්ටැන්ලි පීරිස් මහත්තයාගේ
0: සංගීතය. ඉන් පස්සේ ඉතින් ෆ්‍රෙඩිත් එක්ක ගෙවූ තව ගීතයක් තියෙනවා අපි ලං කරගන්නත් ඕන. මේ ගීත එකතු වෙයි එහෙමනම් අපි තව විශේෂ ගීතයක් ලං කරගන්නවා. මේ සංගීතයේ සෞභාග්‍යයේ ගීත පද හේමසිරි හල්පිටමයි. සංගීතවත් කළේ MS

0: මේක තමයි දමිළමං ගායනා කරපේක. ඊට පස්සේ සිංහල සරලියේ සරලගී ගායනා කරන්න යද්දී මම මේ ගීතය හේමසිරි හල්පිට මාත්‍යාට මේක දුන්නා. මේ තනුවට මේ ගීතය ලියන්නයි කියලා මේ ගීතයත් එක්ක ආයෙ වෙලාව දීවා.
1: හා ගීතයට යන්න කලින් අපි හරි කැමති අර සජීවී පදපේලියක් ආපහු අහගෙනම ගීතයට යන්න.
0: කොයි එකද?
1: දැන් ওই ගැව්ව ගීතේම පදපේලිය ආපහු අහගෙන
0: සංගීතයකද?
1: ඔව්, කෙලින්ම ගීතයට යන්න අපි හරි ආසයි.

0: විකසිත රෑ හත
1: අද අපි මේ විකසිත රෑ හතෙන් මුණගැහෙන්නේ එස් කලාවතී මහත්මිය එතුමිය අපේ ගුවන් විදුලියේ දෙමළ අංශිනුත් සිංහල ගායන අංශිනුත් විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනියක් විදිහට ඇගීම ලද ශිල්පිනියක්. ඉතින් මේ හඬ ගැන රස විඳි අය දන්නවා කොයිතරම් මිහිරට රහට ස්වරට ගයන හඬක්ද කියන එක. දශක 6කට වැඩිනේ නේද? අවුරුදු 60කට වැඩිනේ නේද? නෑ, වයස නෙවෙයි, මං කිව්වේ දැන් මේ ගයන්න පටන් අරගෙන.

0: ගායනයේ පටන් ගන්න.
1: ඔව් ඔව්. හරියටම අපි ගණන් කියන්නේ නැහැ. එතකොට වයස හදා ගන්නවනේ නේද?
0: ඒක තමයි ඔය අහනවා. කොච්චර වයසද?
1: නෑ නෑ.
0: ඔයාට වයස කීයද ගායනා?
1: අපි ගායනයට වයස විතරක් අහලා තියාගමු. ඒ ඇති. මොකද අදටත් එතුමිය හරි ලස්සනට අඳිනවා. එදා පටන්ම අපි දකිනවා හරි ලස්සනට දකින ඒ හඬ ගැන හරි පරිස්සමක් තියෙන අපේ රටේ ගායන ශිල්පිනියක්, අපි ආදරය කරන ගායන ශිල්පිනියක්. අපි ගුවන් විදුලියට ආව කතාව ළඟ නතර වෙන්න ආසයි. මොකද ගුවන් විදුලියනේ ඔබේ ගමනට ප්‍රමිතිය හදා දෙන්නේ. කොහොමද මේ අවස්ථාව ලැබෙන්නේ?
0: මේ අවස්ථාව ලැබෙන්නේ දැන් මං දැන් මම මේ ඇවිල්ලා හැමෝම මට යාළුවෝ. එතකොට සුජාතාක් එනවා, ලතාක් එනවා, ජේස් විරාණි අක්කා. ඉතින් එයාලා ඔක්කොම ගායනා කරද්දි මං ඇවිල්ලා බලනවා. මට එක පුරුද්දක් තියෙනවා ප්‍රෝග්‍රෑම්ස්, මේ නිතරම ප්‍රෝග්‍රෑම්ස් ආවා ටැමිල් ප්‍රෝග්‍රෑම්. එද්දි ඔක්කොම දැන් මේ ගායක ගායිකාන් සේරම එනවා, ඒගොල්ලන් රෙකෝඩින්ග්ස් ඇවිල්ලා බලනවා. එතකොට මට දැන් සිංහල සින්දු මං කියලා නෑනේ. ඉතින් කියන්නත් බයයි. ඉතින් අපි කිව්වම හරි කියයිද, වචන වැරදි කියයි, සිංහල හරි නැහැ කියයි. ඉතින් ඒ නිසා අපිට ඉතින් එහෙමම ඉත ඉද්දි තමයි මට මේ මේකට ගායනා කරන්න මට ලැබුණේ සිංහල පැත්තේ ගාමිණී ෆොන්සේකා මහත්මයාගෙන්.
1: තවලම
0: චිත්‍රපටිය. එතකොට ඒක තමයි ෆස්ට් එක මගේ මේ සිංහල පැත්තට මම අඩිය තියෙන්නේ.
1: තවලම චිත්‍රපටියේ.
0: චිත්‍රපටියට 1970 අති වර්ෂයේ.
1: ඔය ඔය පණිවිඩය ගෙනාවේ?
0: මගේ අපේ අයියා, මේ වික්ටර් අයියා.
1: ආචාර්ය වික්ටර්
0: අයියා.
1: අද එතුමගේ උපන් දවස.
0: මයි ගොඩ්, එයාට මං සුබපතනවා. දීර්ඝායුෂ ලැබේවා කියලා. ඉදිරියට තවත් හොඳට ගායනා කරනවා. ඒක දිගින් දිගට එයා දීර්ඝායුෂ ඉන්න ඕන. එතකම්ම ගායනා කරන්න ඕන. එයාගේ මෙලඩිස් වලට මං ගොඩක් කැමතියි. ලස්සන මෙලඩිස් කරලා තියෙනවා මට. එයා ඒ චිත්‍රපටියට එයා තමයි මේ සංගීතවත් කරේ. ඉතින් එයා අයියා ඇවිල්ලා මට කතා කරා. නම් ගියෙන්නෝ මං කිව්වා අයියා මට බයයි කියලා. මේ දැන් මේ කිව්වන් පස්සේ මේක නැති වුණාමත් ඉතර දුකයිනේ මට. ඉතින් නම් ගෙන්නකෝ මේක ඔයා ලියාගන්නකෝ කිව්වා මට. එතකොට දවල් ගියා ගෙදරට. දවල් දෙකට සින්දුව ලියාගත්තා. මැලඩිය කිව්වා ඒක මේ ඉස්සර දැන් වගේ ෆෝන් අර මේවා දාගෙන ඉන්න කිසි දෙයක් නැහැ. ගෙදරටම තමයි ඇවිල්ලා කට්ටිය කතා කරන්නේ. අයියා මං ඉන්න තැන ඔයාගෙන ඇවිල්ලා මං හිටිය තැන වෙන් වෙලා මෝදර හිටියේ. එතකොට අයියා ලොකු වර්ෂාවකින් ආවේ. අයියා මං අස්තනිප වෙලා හිටියා. එතකොට හැම්බිරිසාව. එතකොට මට එන්නේ කිව්වා දැන් දවල් දෙකට සින්දුව කියලා දුන්නා. එළි වෙන ජාමේ දෙකට වාහන එනවා. ලැස්ටි වෙලා ඉන්න නංගේ කිව්වා.
1: පටිගත කරන්න.
0: මං ලැස්ටි වෙලා හිටියා. යද්දි ඒගොල්ලන් වෙන සින්දුවක් රෙකෝඩ් කරගෙන හිටිය. මං චුට්ටක් වෙලා හිටිය. ඊට පස්සේ මට කතා කරා. මං ඒ සින්දුව කියද්දි හරියට මට මතකයි හයට සින්දු කියලා ඉවරයි. මං ඇතුළට ගිහිල්ලා මේ හතරට ඇතුළට ගිහී ස්ටුඩියෝ එකේ ඇතුළට. එතකොට ප්ලේ කරා මං සින්දු කිව්වා. එතකොට සින්දු දෙකක් තුනක් ටේක් ගත්තා. එච්චරයි.
1: තවලම චිත්‍රපටයෙන් තමයි එතුමිය සිංහල ගීත ගයන්න පටන් ගන්නේ කියන්නේ.
0: පෙම්බර ස්වාමි සූර්යසා.
1: පෙම්බර ස්වාමි, ඔබට ඒ කතාව අහගෙන ඉන්නකොට හිතෙන්නේ නැති මේ ගීතේ දැන් මං ලං කරයි කියලා? මටත් ඒ ගීතේ ලං කර දෙන්න.
0: ඒ ගීතේ තියෙනවනේ මේ.
1: අපි ළඟ
0: නැන්ද ඒ දවස්වල මේ ප්‍රචාරය වුණානේ.
1: අද අපිට මේ ගීතේ ගන්න හැටියක් නැහැ. මම උත්සාහ කරා මේ ගීතේ
0: හොයාගන්න. මම ගායනා කරලා මට අමතකත් වුණා. මොකද මං 77 ගායනා කරලා චිත්‍රපටිය ආවේ පස්සේ.
1: හා.
0: එතකොට
1: වචන මතකයි. අනේ පොඩ්ඩක්
0: මං කියලා පෙන්නන්න.

0: විකසිත.
1: ඒක තමයි
0: වෙන්නේ.
1: රහතනේ ආචාර්ය මහාචාර්ය සුනිල් ආරියරත්න මාත්මයාගෙන් මං හරි වාසනාවන්තයි. එයාටින් කියලා මට දැම්වත් තාම සින්දුවක් කියන්න හම්බ වුණේ නැහැ. ආචාර්ය සුනිල් ආරියරත්න මාත්මයාගෙන් ගීතයක් ආයි මට කියන්න ලැබුණේ නැහැ. මට පළවෙනිම සැරේට ඒ එතුමාගේ ගීතයක් මම ගායනා කරනවා කියන්නේ මං සාමාන්‍ය ඉතින් ගායිකාවක්. මට ලැබුණ භාග්‍ය කීපයක්ම මට මේ කලා ලොවේ ලැබිලා තියෙනවා. ඒක තමයි මට සතුට.
2: නමත් එහෙමනේ.
1: කලාව තියානවා මේක ඇවිල්ලා මන් තියාගත්ත නමද කියලා. නෑ නෑ මට මේක තිබ්බේ මං ඊයේ වෙලද ශිවරාත්‍රි වලට අර කෝවිලට මං ඇදුණ වැඩුණ කෝවිල. දැන් එතෙන්ට ගියා. ගියාම මට කඳුළු ආවා. මොකද මම පොඩි කාලේ දවස ගාන ඉස්කෝලේ යද්දී ඒ ශිවලිංග මේ ශිව දෙවියන් මං වැඳලා තමයි ඉස්කෝලේ තුර එළියේ ඉඳලා බලද්දි පේනවා. එළියේ ඉඳලා ඇවිල්ලා මම බලලා වැඳලා ඉස්කෝලේට යන්නේ. එතකොට මං ඊයේ ගිහිල්ලා මං අර ශිවරාත්‍රි දවස වැඳා. ඉතින් එදා දවස මට මතක් වුණා මාව මේ තත්ත්වයට ගෙනල්ලා දුන්නේ ඒ දෙවියන් වහන්සේට පුයින් වෙන්න ඕන. ඒ කෝවිලෙම තමයි මං නිතර වැඳ. මොකද මම මේ චිත්‍රයේදී මං සුසිලා අම්මා වගේ ගායනා කරන්න ඕනේ කියලා ආසාවල්. ඒ කනට ඇහෙනවනේ සින්දු. ආලපාල ගෙවල් වල කනට ඇහෙනවා දෙමළ සින්දු. එතකොට මං හිතෙනවා මට ආසයි මේ වගේ ගායනා මං ඒව ගායනා කරනවා. ඉතින් ඒ ගායනා කරලා මට නිකන් ඒක අහනකොට මැලඩිය ඉතිනවා මතක හිටිනවා. ඉතින් එහෙම ගායනා කරලා මම මගේ ජීවිතේ මෙතෙන්ට එන්න ඕන මම ගායිකාවක් වෙන්න ඕන කියලා හිතුවා. මගේ එකම ප්‍රතිපත්තිය එක තිබුණේ එතෙන්ටම මාව ගෙනලා දුන්න එක්කෙනා ඊශ්වර්.
2: ඒ විශ්වාසයත් එක්කම මේ අම්මා තාත්තා මේ දෙන්නත් ජීවිතේ හරි හරියට ළඟ හිටියනේ නේද?
1: මට පිහිට වුණා.
2: පිහිට වුණා.
1: අම්මා එක්කන් යනවා සංගීත පන්ති වලට.
2: උන්නේ නේද? අම්මට නඳු ආසාව තිබුණා.
1: අම්මා ඒ කාලේ ඊට පස්සේ මම තනියෙන් යන්නේ නැහනේ. යන්න දන්නේ නැහැ. අම්මා තමයි එක්කන් යන්නේ හැමතැනම.
2: ඉතින් එහෙම අම්මා වෙනුවෙන් ඔබ නිර්මාණය කළ ගීතේ අපි අහන්න හොඳම වෙනවා.
1: අම්මේ මට ගොඩක් ආසයි.
2: මේ ගීතේ පද නිර්මලාද අල්විස්.
1: අල්විස් මාත්මිය.
2: නිර්මලාද අල්විස්ගේ ගී පද සංගීතවත් කළේ
1: මගේ පුතා ලොකු පුතා එස් කමලනාදන්.
2: එස් කමලනාදන්. අපි පුතාලා දෙන්න ගැන දුව ගැන තව ඉස්සරහට කතා කරමු. එහෙමනම් ඉතින් කලාවතී මහත්මියගේ හඳින් අපි රස විඳිමු. මේ එතුමිය තමන්ගේ ආදරණීය අම්මගේ ගුණය මතු කරනවා. ඔබට මට පුළුවන් අම්මගේ ගුණය මතු කරගන්න මේ ගී පද ඔස්සේ.

0: Rare Hutter.
1: අම්මාවරු දෙන සෙනෙහස ගැන ඉතින් අපිට වචන කරන්න අකුරු කරන්න මදිවි. කොහොම වෙතත් නෙතුමියත් අම්මා කෙනෙක් විදිහට පුතාලා දෙන්නෙක්ට දියණියෙක්ට ඒ සෙනෙහස නොඅඩුව ලබා දුන්නු කෙනෙක්. ඉතින් ඒ කතාව අපි තව තැනක ගීතයක් තෝරාගෙනම කතා කරන්න සූදානම්. ඊට කලින් මේ ඔබේ ගමනේ තව හමුණු විශේෂ දක්ෂ නිර්මාණවේදියෙක් තමයි සරත් වික්‍රම. ඔහුගේ සංගීත භාවිතය වෙනස් ආරකින් ඔබේ ගීතත් එක්ක අපි ලං කරගන්නවා. කොහොමද ඒ හමුවීම?
2: ඒ හමුවීම ඒ ඇවිල්ලා සරත් වික්‍රම මහත්තයාට හම්බ වෙලා තියෙන චිත්‍රපටියක්. එහෙම එයා චිත්‍රපටි වලට සංගීත කරන එක්කෙනෙක්. එයා සංගීත කරන්න එයාට වෙනම ගායිකාවක් එයාට දීලා තිබුණලු. එයා කිව්වා හරි නෑ. ඊට පස්සේ ඒක මුල් ගායනය වෙන එක්කෙනෙක්ට දීලා කියලා ඒක හරි ගියේ නැතිඳ ඊට පස්සේ මාව හොයාගෙන සරත් වික්‍රම මහත්තයා ගෙදරට ආවා. මෙහෙම සින්දුවක් තියෙනවා කියන්න ඕන චිත්‍රපටි අරගල තමිල් සොන් එකක් තමයි කියලා. ඊට පස්සේ ඇවිල්ලා මට මේ සින්දුව දීලා තනුව දීලා ගියා. එතුමන් ඕක අහගත්තා. කැසට් එකේ දාලා පොඩ්ඩක් අහ ගත්තා. ඉතින් ආගෙන අනිත් දවස් දෙකකින් හරි අනිත් දවසර ගිහිල්ලා ඒක මං ගායනා කරා. ඒක තමයි ඔය ගීතේ.
1: හා මේ ඒ කතා කරපු ගීතේ තමයි මේ ගීතේ. මේ ගීතේ සංගීතයේ රිද්මය ගැන හොඳින් ලං කරගන්න.

0: විකසිත රැහත
1: මායි මග මායි තායේ எங்கள் துணை என்றும் நீயே அன்னை அன்பிலே எல்லை இல்லையே தொல்லிலே தொல்லை இல்லையே நெஞ்சோடு நம்பிடவே இந்நாளும் நம்பிடவே மாயி மகமாயி தாயே ஆஹா எங்கள் துணை என்றும் நீயே
0: விகசித
1: ஈழங்கிட்ட மீனாக ஷோயை கத்தினா சரத் விக்ரம ඒ මහත්මයගේ ෂෝ එකක් කරන්න ඉන්නේ. එතකොට මම මේ ගීතය ගායනා කරනවා.
2: සරත්
1: ස්ටඩි ගිල්ල මේම නෙමෙයි මම ගායනා කරනවා මම. හරින්නේ නැහැ ඒ වගේම ගායනා.
2: ඒකනේ නේද? මේ සරත් වික්‍රම සංගීත අධ්‍යක්ෂණය කරපු මේ චිත්‍රපටයේ අරගලය. එහි නරඹපු අයට ඉතින් මේ හඬත් එක්ක ඒ පසුබිම් රූපරාමු මේ සියල්ල මතකයට එන්නට ඇති. ඒ හඬින් පසුබිම් හඬින් මේ රසය අපිට කැඳා දුන්නු හඬ තමයි ස්කලාවති. හරි අපිට එහෙමනම් විරාමිකුත් ගන්න වෙලාව හරි. දැන් බොහෝ දිනක් මේ වෙලාවේ Facebook live එක බලාගෙන ඉඳලා ගීත ඉල්ලීම් ගණනාවක් එකතු කරනවා ඔබතුමියගේ.
1: එහෙමද?
2: ඔව් මේ අපි ජනප්‍රියම ගීත රසය අතර ඔබතුමිය කැමති ගීතයක කොටසක් අපි ගායමුකෝ.
1: මම කැමති ගීතයක් තියෙනවා ලෝ අම්බලමේ.
2: හා
1: උගුර පොඩ්ඩක් බැරණි ගතියක් තියෙන මේ AC එකට.
2: ඔව්
1: ඔලුවටම නෙවදින්නේ.
2: අපි එහෙමනම් පොඩි කොටසක්.
1: ඔව්. බෙලි දෙක තුනක්.
2: ඔව් බෙලි දෙක තුනක් කමන්නේ.
1: ඉතු පොඩ පිච් කරගන්න දාන්න බලන්න.
2: හා අපි එහෙමනම් ගීතේ පොඩි කොටසක් අහලා ඒකම ලංකර ගමු. හරි. හා

0: Visitor, Ray Hatter.
1: ඒ ගීතයත් එක්ක මේ වෙලාවෙම මට අහන්න හිතෙන්නේ මේ සිංහල උච්චාරණය කොහොමද පුරුදු පුහුණු නැද්ද නැත්නම් ඉතින් වට පිටාවේ සිංහල මිතුරෝ හමුවත් එක්ක ඉතින් ඔක සාමාන්‍ය වුණාද
2: සිංහල වට පිටාවේ සිංහල මම පොඩි කාලේ ඉඳලා මාලා මේ අම්මලා කතා කරනවා තාත්තිය අම්මා මගේ සීයා ඒගොල්ලන්ට ඔක්කොම උහුරුයි සිංහල ඒ කියන්නේ ආහලා පාලා මිනිස්සු හිටියේ සිංහල එතකොට ඒගොල්ලන් කතා කරන අපි කොහොමද පුරුදු වුණේ කියන එක මම දන්නේ නැහැ ඒගොල්ලන් කතා කරන අහලා මන් අපි දන්නවා මේකයි මේ කියන්නේ මේකයි මේ කියන්නේ ඒගොල්ලන් කතා බහ කරනවානේ දැන් අපිත් එක්කත් කතා බහ කරන අපි හොඳම මිත්‍රයාලෝ ළඟම හිටියපො මගේ උපන් ගෙදර මහා ගෙදර එතන බෙග් මාසල්ලා ගෙදර පිටපස්සේ එතන මම පිටින් පිට යන්නේ බෙග් මාසල්ලා ගෙදරට තමයි
1: එහෙමද ඒක තව විස්තර තියෙනවා අපිට ආසාවෙන් අහන්න මේ අපි විරාමයක් ගන්නත් ඕන මේ බෙග් මාස්ටර් එතකොට ඒ වගේ චරිත කිහිපයක් තියෙනවා අපිට ඔබතුමීගෙන් අහලා දැනගන්න මොකද මේ මේ ඉතිහාසයක් නේ ඇත්තටම කලාවති මම කියන්නේ ඉතිහාසයක් මොකද අපේ සිංහල ගීතේ ස්වර්ණමය යුගයේ වල සියලු චරිත ඇසුරේ නිර්මාණ කරපු නිර්මාණ වලට සම්බන්ධ වුණු චරිතයක් තමයි එස් කලාවති මහත්මිය මට අර මේ සිංහල උච්චාරණය ගැන කතා කරපු වෙලාවේ මේ කතාවත් අපි කතා කරන්න ඕන අවුරුදු ගණනාවක් ඔබතුමියට මේ රටින් ආදරය හම්බ වෙනවනේ කලාවති මහත්මිය එතන සිංහලද දෙමළද කියලා වෙනසක් නැහෙනේ
2: නෑ
1: කවදාවත් ජීවිතේ එහෙම වෙනසක් ඔබ ඉඳලා තියෙනවද මේ රටේ
2: සමහර වෙලාවට යුද්ධ කාලේදී යද්දී සමහර තැන්වල එක එක්කෙනා බැලුවා මං දෙමළ දෙමළ ඒ වුණාට මගේ සින්දු වලට දෙමළ ඔක්කොම අතහැරලා ගියා ඒගොල්ලන්ගේ මම එහෙම මේ ඒ කියන්නේ යුද්ධේ වෙලාවනේ මගේ කැසට් එකත් අවුට්
1: කරාවුනේ
2: එතකොට අවුට් කරේ ඒ වෙලාවේ එතකොට මම ගීත ගායනා කරද්දී මේ මිනිසුන්ට සිංහල දෙමළ තේරුන්නේ නැහැ මගේ සින්දු වලට තමයි ඒ අය කැමති උනේ මං ආදරය කරන්නේත් අපේ රටේ මේ සිංහල ජනතාවට වැඩියෙන් මොකද මාව ජීවත් කරේවි ඕගොල්ලන් තමයි
1: දැන් අපි යුද්ධය ගැන කතා කරත් අපිට අපි යුද්ධ කරේ ත්‍රස්තවාදයකට එහෙම නැතුව ජාතියකට නෙවෙයිනේ අපි මේ කතාව හරි පරිස්සමට හොඳ අවබෝධයකින් තේරුම් ගන්න ඕන කතාවක් තියෙනවා ඒ නිසා යලිත් නෙවෙයි කවමදාවත් ආපහු මේ රටේ බෙදීමකට නම් ඉඩ දෙන්න එපා
2: ඒකයි අපි තිතන්නේ අපි ඔක්කොම එකයි
1: අනිවාර්යයෙන්ම ඒ හදන ඉඩ හැදෙන්න හදනකොට ඒ දේවල් හරි අමාරුවෙන් හරි තේරුම් ගන්න උත්සාහ කරමු අපි හැමෝම හරි ආදරෙන් ජීවත් වෙන රටක් එහෙම රටක මිනිස්සු විදිහට කලාවට පෙම්බඳින අපි ඊළඟ හමුවීමත් රසවත් කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා එස් කලාවති මහත්මියත් එක්ක ඒ නිසා ඔහොමම රැඳෙන්න
0: විකසිත රැහතේ

0: අසන්න සවනි,
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය.
1: තැඹිලිතෙල් කුකුම් පොත සුදු හඳුන් පෙනිවැල් අරෝද සහ වදමල් අඩංගු පාරම්පරික ආයුර්වේද වට්ටෝරුවක් අනුසාරයෙන් සිද්ධාලේප කැකුළු බේබි සබන් බිරිඳ සමට හෙළ ඔසු රැකවරණය.
0: දේවානන්ද වෛද්‍ය සේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථා ආනන්ද සමර කෝන් මැදිරියට
1: ආශාදැසින් දකින්න
0: දශක නවයක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාන්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගණේ මුල්ල නාරම්වල ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්.
0: ඔබ සිහින දකින්නේ නිවේදකයෙකු හෝ සංනිවේදකයෙකු වීමටද?
3: දශක ගණනාවක අත්දැකීම් ඇති ප්‍රවීණ දේශක මඩුල්ල.
0: සැබෑ ගුවන් විදුලි සංනිවේදන මැදිරි තුළ ප්‍රායෝගික අභ්‍යාස.
4: මාධ්‍ය ක්ෂේත්‍රය ගැන ගොඩක් ලොකු දැනුමක් නැති කාට වුණත් මෙතනට ඇවිල්ලා ලොකු අත්දැකීමක් ලබා ගන්න පුළුවන්.
3: නව පාඨමාලාව සඳහා අදම අයදුම් කරන්න.
0: අධ්‍යක්ෂ අභ්‍යාස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව කොළඹ 7. දුරකථන අංකය 01 112 61 42
3: 0777135 8092 WhatsApp 0772 99 43 682 ගුවන් විදුලි නිෂ්පාදන හා සංනිවේදන පාඨමාලාව.
0: අපි ඔබේ සංනිවේදන සිහිනය සැබෑ කරන්නෙමු.
5: බොදු පැතිය ගීතය හා මුසු කර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානවා.
6: බුදුන්ගේ උතුම් ධර්මය නොතේරී ජනමේ.
7: අල්හාජ් මොහදින් බෙක් මතකාවර්ජනය නොමියන මිනිසුන්.
5: නොමියන මිනිසුන්
6: වැඳිලා වෙලි ප්‍රේමේ.
5: ඉන්දියාස්
7: මුවීනා බෙක්,
5: ඉන්දික ලියනගේ,
7: ශාලික ඉශාන්,
5: ටෙරා නානායකාර,
7: පියුමි පතිරාජ.
5: නොමියන මිනිසුන්.
7: නොමියන මිනිසුන්.

0: විසියක බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරේදී.
1: නැලවේවි ආදර සුළඟ වැදි යසවෝලු පිපිලා
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහට බලාගන්න
2: සම අනුග්‍රහය
4: පෙට්‍රස් සුවඳටත් දුවන එකම වාහනේ
5: මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්
6: මෙන්න අපෙන් පුවන් අනුග්‍රහය
3: RS වානේ කම්බි SLS සහතිකේ සමග පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි
7: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
8: ප්‍රථමින්ම දේශීය පුවත යාපනය පුංකොටතිව ප්‍රදේශයේදී වසර ගණනාවකට පෙර පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කළ සිවලෝකනාතන් විද්‍යානමති දරේගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව වූ මරණ දඩුවම ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් අද තහවුරු කරනු ලැබිය. 2017 වසරේදී යාපනය මහ අධිකරණයේදී එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 7 දෙනෙකුට මරණ දඩුවම නියම කෙරිණි. ඉන්පසුව අභියාචනා ඉදිරිපත් වෙති බොහෙන් ඒවා විභාග වෙමින් පැවතිනි. දැන් විදෙස්පුවත අමෙරිකා එක්සත් ජනපදයේ සහ ඉරාන යුද්ධය අවසන් කිරීමට කඩිනම් ගිවිසුමකට එළඹීමට නියමිත බව පාකිස්තානයේ ප්‍රකාශ කර ඇතැයි රොයිටර් පුවත් සේවය අනාවරණ කරයි. අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු නිශ්චිත යෝජනාවක් ලබා දෙන්නේ නැති නමුත් ඉරානයේ ඉල්ලීම්වලට එකඟ වුවහොත් යුද්ධ ඉක්මනින් අවසන් විය හැකි බවටද පාකිස්තානය අනාවැකි පළ කර ඇත. දැන් ක්‍රීඩාපුවත විම්බල්ටන් 2026 ටෙනිස් ශූරතාවලිය ජුනි 29 වැනිදා සිට ජූලි 12 වැනිදා තෙක් පැවැත්වේ. මෙවරම තරගවලි පැවැත්වෙන 139 වැනි වරටයි. මෙවර තරගවලියට වීඩියෝ රිව්‍යු පද්ධතිය ප්‍රථම වරට හඳුන්වා දීමටද නියමිතයි. රටවල් 60-70 අතර සංඛ්‍යාවක ක්‍රීඩිකවෝ තරගවලියට එක් වෙති. අදට අපෙන් පුවත් එපමණයි. රාත්‍රී 9ට බලාපොරොත්තු වෙන්න අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය.
3: RS වානේ කම්බි නවීන තාක්ෂණින් SLS සහතිකේ සමග RS RB 500 වානේ කම්බි ස්වාභාවික විපතකට ඔරොත්තු දීමට තරම් ශක්තිමත් RS වානේ කම්බි දිවයින පුරා පියෙකුගේ ශක්තියෙන් ශක්තිමත් ගොඩනැගිල්ලකට RS වානේ කම්බි.
9: මම ජොයනා. IHS හි හෙදු පාදිධාරණයක්. IHS අපිට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දුන් අතර අපට හරි මඟ පෙන්වන කථිකාචාර්යවරුන් සහ ශක්තිමත් ප්‍රායෝගික පුහුණුවක් ලබා දුන්නා. ආත්ම විශ්වාසයෙන් යුත් වෘත්තීය හෙදියක් වීමට අපිව සූදානම් කළ ආයතනයක් කියලා මට විශ්වාසයෙන් කියන්න පුළුවන්.
7: දේශීය අධ්‍යාපනය ගෝලීය උපාධිය IIHS The Global Health University 01146673 පිවිසෙන්න www.ihs.edu.lk
10: අසන්න සවනි
11: විඳින්න සදා හදවතින්
10: වෙළඳ සේවය විකසිත රැහ

0: මේ ගීත රසයේ යුග ගීත හඬවල් අතර එස් කලාවතී සහ සූර්යකුමාර් මුත්තලගේ හඬ රසය කියලා කියන්නේ අපේ ලංකාවේ හුඟක් මිනිස්සු ආදරෙන් වැළඳගත්ත හඬ. හැබැයි අපේ ජීවන ගමන ගීතයේ මේ ඇහුවේ වෙන හඬකින්. ඒ නිසා මේ මුත්තලගේ මාස්ටර්වත් මතක් වෙන්නම අපි ගීතයේ පොඩි කොටසක් ගයමුද?
1: හරි.

0: සංසාරේ
1: විකසිත රැහත
0: දිවි ඇතිතෙක් රහ හඳුනන අයට රස විඳින්න පුළුවන් ගීත ගැයූ ස්කලාවති එතුමිය අද විකසිත රැහතෙන් අපේ මේ හමුවීම. බොහොම ස්තුතියි මේ වෙලාවේ සජීවීව අපිව අහගෙන ඉන්න ඔබට තියෙන උනන්දුවත් ඒකම සජීවීව බලා ඉන්න ඔබෙන් ලැබෙන ප්‍රතිචාර සියල්ලටත් සියල්ල අපි එකිනෙක බලමින් ඉන්නවා. නම්ගම් කියන්න ගියොතින් කලාවති මහත්මියගේ වෙලාව ගන්න සිද්ධ වෙන නිසා අපි නොකිය ඉන්නම්. ජීවිතේ පුංචි කාලේ දැකපු හීනේ හැබෑ කරගත්තා ගායිකාවක් වෙන හීනේ. ඊට පස්සේ ලොකු ආසාවක් තිබුණා ආචාර්ය රෝහණ වීරසිංහන් එක්ක එකතුව ගීතයක් ගයන්න.
2: ඔව් මට ලැබුණෙම නෑ එයාගෙන් ගීතය.
0: අවුරුදු කීයකට පස්සේද
2: මේ මගේ චීතරේ මං දැන් ඇවිල්ලා කොච්චර කාලද දැන් තමයි මට මම එයාගේ ගීතයක් ගායනා කරන්න මං සැබේ කරගත්තා. මගේ ආසාව හීනේ මට ඒ කාලේ ඒක ලැබෙන්න තිබුණා යම් යම් දේවල් වලින් ඒක මට
0: මග ඇරුණා.
2: ඉතින් මං කොහොමරි මං ජීවතුන් අතර ඉන්නකොටම මේක මං කියන්න ඕන එතුමාගේ ගීතයක් කියලා මං ආසාවෙන් එයාගෙන් ඉල්ලීමක් කරා. මට මේ ගීතය ගායනා කරන්න ඕන මේම ගීතයක් තියෙනවා ඔබතුමා මට මේක කරලා දෙනවද කියලා. හැබැයි මට ලොකු උදව්වක් කරේ රෝහණ වීරසිංහ මහත්තයා. මට උදව් කරලා තියෙන අතරතුරේ ඒ මහත්මියත් එක්කෙනෙක්. මට හැම ගීත සංගීත වේදින් සියලු දෙනාම මට උදව් කරලා තියෙනවා නිකන් ඇවිල්ලා කරලා. ඒ වගේ මට මේ රෝහණ වීරසිංහ මහත්තයාත් ගීතයක් දැන් ළඟදි කරා සතියක් ගත්තේ නෑ සල්ලි. එයා ඒ වගේ එක්කෙනෙක් කියලා මං එතකොට තමයි හොඳ අදවතක් තියෙන කෙනෙක් කියන එක මම පිළිගත්තා. එතකොට
0: ජීවිතේ තව ආසාවක් ඉටුණු මොහොතක් ආචාර්ය රෝහණ වීරසිංහන්ගේ සංගීතයේ මේ ගීතේ පද කෙඩිකේ
2: ධර්මවර්ධන මහත්තයා ලියලා දුන්නේ.
0: ඒ වචන ටික හම්බුනේ
2: ඒ වචනේ මට මේ රේඩියෝ ස්ලෝන් එකේ මේ තියලා මට නිකන් කැන්ටිම තියලා ලියලා දුන්නේ. කලාවති මම ඔයාට මේ සින්දුවක් ලියලා දෙන්නම්. ඒක මේ ස්ටැන්ඩ් පීරිස් මහත්තයාට කියලා කරන්න ඕවා. දැන් එයාගේ සින්දු කීක හිනෙන්නේ. එතකොට හරි කියලා මම අරන් තිබ්බා. ඒක කරන්න හදනකොට මේ ස්ටැන්ඩ් පීරිස් මහත්තයාත් ලෙඩ වෙලා නැති වුණා. ඉතින් මං ඒ ඒක ෆයිල් එකට දාලා ඒක එමම අමතක වෙලා ගිහිල්ලා මං එක දවසක් ෆයිල් ඔක්කොම සුද්ධ කරලා සින්දු අර සමහර වෙලාවට ඔහේනවානේ අර සින්දු ඕනේ මේ ප්‍රස්තාර කොළෝ වෙනවා ඒ වෙලාවට මේ ගීතය හම්බ වුණා. අරගෙනත් මං දැන් උඩ තියලා මේක කාට හරි දීලා කරන්න ඕනේ කියලා දැන් තියාගෙන ඉන්නවා මං කරමු මේ ගීතය කියලා. ඒ අතරතුර මට සරත්තල් විස්මාත්‍යාගේ වෙන ගීතයක් කියන්න මට ලැබුණා. ඒ නිසා එයාටත් ඒක නොදී වෙන ගීතයක් මගේ රසිකයන්කින්ද ඒක කරා. ඒක අද අපි ඒක තාම මේ ඊට පස්සේ මං මට හිතුණා රෝහණ වීරසිංහ මහත්තයාට මං තාම මට කියාගන්න බැරුව ගියානේ එතුමාගෙන් ඉල්ලන්න ඕන මේ ඉල්ලීමක්. එයා මම තමයි කියන්න පරක්කු කරේ මං ලෙඩ වෙලා. එතකොට එයා ඒ වෙලාවම ඒක බාර අරගෙන මට ඒ වෙලාවම මෙලඩි දාලා මට හදලා දුන්නා.
0: මේ ගීතේ හරි විශේෂයිනේ. දැන් ඔබතුමියට පෞද්ගලික ජීවිතේ දැකපු සතුටක් ආසාවක් මේ හැබෑ වෙන්නේ. අනිත් එක කේඩිකේ ධර්මවර්ධන මහත්මයාත් දැන් අපාතරින් සමු අරගෙන සෑහෙන කාලයක්
2: සතියක් මගෙන් අරගෙනත් නැහැ ඉල්ලලත් නැහැ. මම ඉල්ලන්න නැතුවම එළියලා දුන්නේ මේ ගීතේ මට අතට. ඒ මාත්මය නැති වුණා.
0: හුඟක් වෙලාවට නිර්මාණකරුවෝ සල්ලි බලාගෙන කරපු නිර්මාණ
2: ඒ කාලේ එම තමයි.
0: ඒ නිසා මේ ගීතේ හරි විශේෂයි. කේඩිකේ ධර්මවර්ධන මහත්මයා අපාතර නැතත් එතුමා ලියූ ගීතයක් ඉතාම නුදුරේදී නිර්මාණය කෙරෙනවා. මොන අවුරුද්දද මේ?
2: 94.
0: 94 නිර්මාණය වෙනවා ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීතයේ හඬ. අද විකසිත රැහතෙන් මේ අපි මුණ ගැහෙන ස්කලාවතී

0: විකසිත රෑ හත
1: තේ කූඩයත් එක්ක මේ පුදුම ගැලපීමක් තියෙනවා නේද? නේද කේඩිගේ ධර්මවර්ධන මහත්මයාත් ලීලා දීලා තියෙන්නේ එහා සමාන
2: එකයි. අපි ඔක්කොම තේ බොන්න කැන්ටිපිට ගියා ප්‍රෝග්‍රෑම් ඉවර වෙලා. එයාට මොන හේතුවක් දන්නේ කලව? මම සාරි තමයි හැමදාම අඳින්නේ. කලවති මං සින්දුවක් ලීලා දෙන්නම් ඔයාට කිව්වා. ඒ වෙලාවම තමයි කොලයක් අරගෙන ටක් ගාලා ලිව්වා. ඒකයි කියන්නේ දක්ෂයි එයාලාගේ. මට හැබැයි ඒ ලැබීමක් තිබුණානේ එයාගේ ගීතේ. මං ඒ වෙලාව කිව්වේ නැති වුණාට මට මං හිතුවා එච්චර ලස්සනට මට ලියලා දුන්න ගීතේ මං මෙච්චර කල් නොකර හිටියානේ මගේ වැරද්ද කියලා. ඊට පස්සේ ඒ සින්දු අරන් හැම එලෙම මුලට තියෙනවා. ඊට පස්සේ ඒක ආයෙ අදිනකොට ආයෙ ඒක අරන් එළියටම දාලා තිබ්බා. ඊට පස්සේ ඒක මං අරගෙන කල්පනා කරලා මේක මම කාටවත් මේ මෙයාගෙන් තමයි මට සින්දු ලැබිලා නැත්තේ රෝගණෙකින්. එතකොට රෝගණේ වීරසිංහ මහත්තයට කතා කරලා කිව්වා මට ඔයාගෙන් සින්දුවක් කරන්න හම්බ වුණේ නැහැ. මං ගොඩාක් ආසාවෙන් හිටියා. මගේ ජීවිතේ මේකත් ලොකු ආසාවක්. මම ඉටු කරගන්න ඕන ඔබතුමා මේක කරනවාද කියලා. මොකන්ද කලාව දිය කරන්නේ නැද්ද කියලා මං කරලා දෙන්නම්.
1: ඒකනේ නේද? දැන් කේඩිකේ ධර්මවර්ධ මහත්මයා ශනේන් ලියපු ගීතේ නමුත් ගැහැණිකුගේ හිත ආදර. හැබැයි ආදරේ හැඟුම් ළඟ කොච්චර අවංකද නේද? ඒ වචනත්
2: එක්ක ඒ දළුවලත් ඒක ගියා.
1: අන්න ඒකයි තේ දැල්ල වගේම.
2: ඒක අපි උදේට
1: බොන්නේ. ගැහැණුගේ ආදරේ පේනවද?
2: ඒකයි.
1: හරි, මේ දැන් ඒ ගීතේ අපි මේ ගීතමේ විරාමයේ අතරවාරේදී මම මෙතුමියගෙන් ඇහුවේ හුඟක් අයට මේ වචන උච්චාරණයේදී එනවා කියන එක කියන්න ටිකක් අමාරුයි නේද?
2: ඔව් ඔව්.
1: දෙමළ හුල්වත්
2: එක්ක ගොඩාක් කතා කරන්නේ එනවා අයියා යනවා කියන එක එනවායි කියනවා.
1: නමුත් එතුමිය ඒ වචන හරියට උච්චාරණය කරන්න උත්සාහ කරපු එහෙම පුළුවන් කමක් තියෙන කෙනෙක්. හැබැයි ඉතින් මෙහෙමයි ඔබතුමියලා ඔහොම හරි අපිට සිංහල භාෂාවෙන් මේ විදිහට කතා බහ කරමින් නිර්මාණ රසයකට කරනවා. අපි ඇත්තරම ලැජ්ජාවට පත් වෙනවා එහෙම දෙමළ භාෂාව ওই තරමින් අපිට කතා කරන්න බැරි වෙච්ච එක ගැන.
2: එහෙම කියන්න පුළුවන් ඉතින්. ඔයාට කට්ටියත් එක්ක ආශ්‍රය කරන්
1: පුළුවන්. ඔව්. අර දැන් අපි ගුවන්විදුලි සංස්ථාවේ මිතුරු හමු අපි තියෙනවනේ නිරන්තරයෙන්. පුළුවන් වුණාට ওই තරමින් බෑ අපිට.
2: ඒකයි අල්ලපගෙදර ළමයට උගන්වද්දි මම පොඩි කාලේ ආන් ඉන්නවා.
1: ආ සිංහල.
2: ආ ඔය අල්ලපගෙදර උගන්වනවා. මම මේ පැත්තේ ඉඳලා මගේ කනට දාග. මම පොත කියන් හිටියට මට ඒකට ගන්න මුලට මං සිංහල ඉගෙන ගත්තේ එක අතකට මේ ෆ්‍රෙඩිගෙන් තමයි. ෆ්‍රෙඩිට මං කිව්වා දැන් මම ඔටෝග්‍රාෆ් සයින් කරන්න ඕනනේ. එයා එකක් කියලා දුන්න සංගීතය අමාරස හැකි. එතකොට එයා මට ලියලා දුන්නා. මං අකුරු ටිකේ. එතකොට මගේ ළමයි සිංහල ඉගෙන ගන්නෙ. යුද්ධ කාලේ දෙමළ ස්කෝල් වලට යන්න බෑ. ළමයි ඔක්කොම බාගෙට පස්වෙනි පන්තියට ගිය. මගේ පුතා සිංහල පන්තිය සිංහල ස්කෝල් වලට දැම්මා. හැබැයි එයා හොඳට පාස් වුණා. ඒ ළමයි සිංහල ඉගෙන ගත්තේ. එතකොට මං ඒ ළමයින්ට උගන්වනවානේ. හැන්දෑවට ළමයින්ට උගන්වනකොට ඒගොල්ලන් සිංහල ඉගෙනගන්න මම ඒගොල්ලන්ගෙත් එක්කත් ඉගෙන ගත්තා. ඒ වචන උච්චාරණය කරන්න මං කොහොම හරි සරත් අල්විස්ලා ස්ටැල්විස් වාසල්ල නෑ බෑ කියන එක විතරක් ඒලා ඉගෙන ගත්තා. මොකද අපි පේ කියලා ලිව්වනම් පේ. බෑ කියලා ලියන්නේ බෑ පේ කියලා නේ තියෙන්නේ. අන්න ඒක විතරක් මං දැම්මට ඒක උරුයි. කතා කරන භාෂාව ආලා උරු වෙලා තියෙන්නේ. දැන් හින්දි කතා කරන්නේ කට්ටිය.
1: අන්න
2: ඒ වගේ.
1: භාෂා කීයකින් ගීත ගැවුවද?
2: හින්දි කියන්න පුළුවන්. සිංහල මලයාලම් කියලා තියෙනවා. ඒ කියන්නේ අහලා ඒ ගීත ගායනා කරලා
1: තියෙනවා. දැන් පුංචි කාලේ ඉඳලම එහා ගෙදර සිංහල උගන්වන එක හොඳ කනක් තියලා තිනවා. ඒ කියන්නේ අහලා.
2: ඊට පස්සේ අකුරු ඉගෙන ගත්තාම පස්සේ මං දන්නවා මේ ඔක්කොම තායන්නේ කොම මම පුරුදු වුණා. දැන් පුළුවන් ලියන්න.
1: හොඳ හඬක් කාලයක් තිස්සේ පවත්වාගෙන එන්නට නම් ඉතින් හොඳ කනකුත් තියෙන්න ඉපේ ඇත්තට.
2: ඔව් ඔව්.
1: හරි, මේ එහෙම අපිට හොඳ කන් තියෙන රසිකත්වයේ හඳුනන බොහෝ දෙනෙක් ඔබතුමියගේ හඬට ප්‍රිය කරනවා. ඔබතුමිය තෝරාගත්ත ගීත රසයට ප්‍රිය කරනවා. එවන් රස අපිට එකතු කරපු එස් කලාවති මහත්මියද විකසිත රැහතෙන් අපි මේ මුණ ගැහෙන්නේ. අපි චිත්‍රපට ගැන ටිකක් කතා කරන්නත් ඕන. හැබැයි ඊට කලින් දැන් දුවල පුතාල ගැනත් කතා කරපු වෙලාවේ අපි පුතා සංගීතවත් කරපු ගීතයක් නම් ඇහුවා. හැබැයි තින් දුව ගත්තේ එකතු වෙලා ගයපු ගීතයක් අහන්නේ
2: පැය දෙවෙනි පුතත් සංගීතවත් කරලා තියෙනවා දැම්ල සින්දුව. ඒගොල්ලෝ මියුසික් ඩිරෙක්ටර්ස් පාස් වෙලා ඉන්නේ ගුවන් විදුලිය. දෙවෙනි පුතා දෙම්ල සින්දුවක් කරලා තියෙනවා මට ගුවන් විදුලිය. සාරලගේක. ඒත් මවගේ මව ගැන තමයි කියලා දැන් අම්මගෙන.
1: ඒතර පුතාලා දෙන්නම මියුසික් කරන්නේ අම්මගෙන කියපු ගීතවල.
2: ඔව්.
1: හරි. එහෙමනම් අපි මේ තෝරාගත්තේ ඔබතුමියත් එක්ක දුව සංගීතා ගායනා කරපු ගීතේ. මේ ගීතේ කොහොමද මේ ජයන්ත ගමගේ ගීපද සංගීතවත් කළා
2: මේ නිමල් ඩයස් කියපුතු දර්ශ ඩයස්. ඒක CD එකකට කිව්වේ.
1: හරි. එහෙනම් ඉතින් අපි ගීතේ අහමු. මේ අම්මගේ දුවගේ කතාවේ මොකද්ද මේ අපිට එකතු කරන
2: වලන්ඩාරේ කතාව?
1: ඒක තමයි.
2: දුවයි අම්මයි.
1: අම්මලා දුවලගේ
2: මොකද්ද වෙන්නේ කියලා.
1: ඇත්ත. ඉතින් අම්මලා දුවලගේ කතාව වෙනම රහක්. ඒක දන්නෝ දනිතී.
2: ඔව්.
1: ඒකනේ.

0: විකසිත රැහත.
1: දැන් ඔබ උපන්න පවුල කියලා කියන්නේත් හැමෝටම ගයන්න පුළුවන් අම්මා තාත්තගේ පටන් සංගීතයට පුළුවන් කමක් ඇති ජීවිත. දැන් එතකොට දුව ගත්තත් පුතාලා දෙන්න ගත්තත් ඔබ ගත්තත් මහත්යව ගත්තත් ඒත් ඉතින් සංගීතයට සමීපයි.
2: ඔව් ඒගොල්ලන් සංගීතයේ තමයි පොඩි කාලෙම කරන්න කැමති වුනේ.
1: තෝරා ගැනීම දිගටම කරන්න කැමති වුනේ නැද්ද?
2: ඒ දිගටම තමයි ඒක තමයි කරන්නේ. දැන් පොඩි කාලේ මම හොඳට ඉගෙන ගන්න රස්සාවකට යන්නේ කිව්වා. එහෙම ඒ වුණාට මම ගෙදරින් මම ප්‍රෝග්‍රෑම් කරලා මම ඒගොල්ලන්ට පියානෝ තිබුණා ඒ කාලේ ළමයින්ට සෙල්ලම් කරන්න. මම ඉතින් එහෙම එකක් අරන් දුන්නා. ඒක අරන් දුන්නම අපේ ලොකු පුතා ඉඳගෙන ඒකේ ආචාර්ය සින්දුව ප්ලේ කරනවා. ඒක ඔක්කොම අවුට් තමයි තිබුණේ. මම ගැව්වම ඔක්කොම අවුට් තමයි යන්නේ මට ওই පියානෝ එකේ. මෙයා මේ ගෙදර වාඩි වෙලා සෙල්ලම් කරනවා කියලා ඒක ආජාරේ සොන්. ආජාරේ පරදේසි ඒක මෙයා ප්ලේ කරනවා. හැබැයි හරියටම නෝට් ප්ලේ කරා. ඒක හරියටම ඒ සින්දු ඒකේ ප්ලේ කරන්න පුළුවන්. එයා ප්ලේ කර. මං කිව්ව මේක මොකද්ද මේක කියලා. එතකොට එයාට අවුරුදු 8යි. එතකොට එයා ඒක ප්ලේ කරන එක ඉතින් මම ඉතින් බැලුවා මේ මම කියලා දීලත් නෑ කවුරුත් කියලා දීලා නෑ එයාගේ ඔළුවේ අර සින්දුව දැන් මං කිව්වේ ඉරමාල පිපිලා අම්මගෙන ඒ පුතා ඉතින් එයා ඒක මේ කර කර ඉන්නකොට මං හිතුවා ඉතින් ඒ ළමයට ඉබේම ඕක ඇවිල්ලා තියෙනවා එයා තමයි එයාගේ මල්ලිටත් උගන්වන්නේ කීබෝඩ් වාදනය කරන්න මල්ලිටත් උගන්වන්නේ එයා හොඳට ඉගෙනගෙන තියෙනවා වෙස්ටර්න් නෝට්ස් එයිම එයාට ප්ලේ කර ලියන්න පුළුවන් එයාට හොඳට ඉගෙන ගත්තා පළවෙනිම සැරේට මේ ඒ මගේන්ද්‍රන් කියලා මියුසික් ඩිරෙක්ටර් කෙනෙක් හිටියා එයා තමයි ඒ පළවෙනි සැරේටම එයාට ගිටාර් වාදනය කරන පොණ්ඩල් ලොක් වෙනකොට මම එයා ගෙදරට ඇවිල්ලා පුහුණු කරා නෝට්ස් එහෙම කියලා දුන්නා ඊට පස්සේ එම්.එස්. සෙල්වරාජා මාස්ටර් ගාව ගිහිල්ලා සංගීතය ඉගෙන ගත්තා මේ වෙස්ටර්න් නෝට්ස් ඉගෙන ගත්ත වෙන එක්කෙනෙක් ගාව ඉස්සරේ හිටියා ක්ලෝඩ් කියලා එක්කෙනෙක් හිටියා එයා ගාව ගිහිල්ලා මෙයා ඉගෙන ගත්තා වෙස්ටර්න් නෝට්ස් එහෙම රීඩ් කරන්න ලියන්න

0: ඇත්තක මං ගායන කරේ මගේ දුවත් එක්ක.
1: හොඳ අද අපි ඒස් කලාවති මහත්මියත් එක්ක මේ රස මතක අවදි කරමින් ඉන්නේ. චිත්‍රපට ගැන මතක් කළොත් පටන් ගත්තේ තවලමින් සිංහල ගීත ගයන්නත්. එතකොට ඉතින් ඒ අවස්ථාව ලැබෙන්නේ සිංහල සිනමාව තුළ අපට නොමැකෙන නමක්, රුවක්, රංගනයක්, අධ්‍යක්ෂණයක්, මෙයා දිනු ගීත රචනාවක්, මේ සියල්ල තුල අපිට මතක් වෙන ගාමිණි ෆොන්සිකා. ආචාර්ය වික්ටරත් නායක තමයි මේ පණිවිඩය අරගෙන ඒ ආරාධනාව කරන්න ඔබතුමිය මුණ ගැහෙන්නේ. ඊට පස්සේ කොයිතරම් සිංහල චිත්‍රපටවලට ගීත ගායනා කළාද?
0: සිංහල චිත්‍රපටි මම 50කට වඩා ගායනා කරලා තියෙනවා. සමහර ඒවලට මම නම දන්නේ නැහැ කියන්නේ. මොකද මම ගායනා කරද්දී එයාලා නම තියලා නැහැ. ඊට පස්සේ නම තියෙන්නේ සමහර ඒවලට මට කැඳවලත් නැහැ එයාලා. චිත්‍රපටියක් යද්දී සින්දු ඇයෙනකොට තමයි මං මගේ යන්ට සින්දුවක් යනවා කියලා මං කන්දෙනවා. එතකොට තමයි මම ඒක කියලා දෙනවා කියලා මමත් දන්නේ. අපි චිත්රපටි 50කට වඩා කියලා තියෙනවා. ලංකාවේ චිත්‍රපටි ගත්තා ඒ දවස්වල යුද්ධිට කලින්. එතකොට ඒකෙන් සින්දු චිත්‍රපටි ඇවිල්ලා 27ක් 8ක් විතර ඒ කරපු එකෙන් මං ගායනා කරලා තියෙනවා. සෑහෙන සින්දු ඒකෙන් එකක් දෙකක් නෙමෙයි 3ක් අතර ඒ වගේ එහෙම චරිතවලට මං ඒ ගායනා කරලා තියෙනවා.
1: අජාසත්ත්‍ය චිත්‍රපටයත් ඒ අතරින් විශේෂයි.
0: විශේෂයි අපේ සනත් නන්දසිරි මහත්මයා තමයි ඒක
1: සංගීත අධ්‍යක්ෂණය, සංගීත නිපුන් මහාචාර්ය සනත් නන්දසිරිගේ. ඒ අවස්ථාවේ ඔබ ගෙවූ ගීතයනේ
0: මහත දේස බිම්බිසාර රාජපුත්‍ර සෙල්වම් සූල තිසිසර වේවා තරරර නනනන තනනනන ඒ වගේ මැලඩියක් එක.
1: අපි ඒ ගීතේම සනත් නන්දසිරිත් ගයනවද?
0: ඔව්, සිංහලයකට වෙනම ගායනා
1: කළා. වෙනම ගායනා කළේ. හා, ඒක තමයි අපි
0: ඒක දමිලේකට යා කරා. ඒක රෙකෝඩ් සේවා, ඒ ලොකු රෙකෝඩ් එක. ඒක රෙකෝඩ් ගා SLBC කේ තියෙන මේ ගුවන්විදුලිය.
1: ඔව්. අජාසත්ත්‍ය චිත්‍රපටයත් එක්ක අපි ওই ගීත ලං කර ගන්නවා මේ වෙළඳ සේවයෙන් උදේ 10:11 පැයෙන්. හරි. අජාසත්ත්‍ය චිත්‍රපටයේ අපි තවලම ගැන කතා කරා. ඊට පස්සේ කතා කරන්න ඕන තවම චිත්‍රපටයක් තමයි මහාචාර්ය සුනිල් ආරිරත්නයන් සම්බන්ධ වුණු සරුංගලේ.
0: සරුංගලේ.
1: ගාමිණී ෆොන්සේකා මහත්මිය එතනත් ඉන්නේ.
0: ඔව්. සරුංගලේ චිත්‍රපටිය ඇවිල්ලා යෝගා බාලචන්ද්‍රන් මහත්මිය ලිව්වා ඒ චිත්‍රපටිය. ඒකත් වික්‍රත්නායක මහත්මයා.

0: අයෝ
1: සරුංගලේ චිත්‍රපටයේ කියවෙන්නේ ජාතින් දෙකක් අතර හමුවීමක්, ආදර කතාවක්. ඒ ආදර කතාවට එන සමාජයේ ගැටලු ප්‍රශ්න මෙන්න මේ දේවල් එක්ක දිගහැරෙන ලස්සන කතාවක්නේ. ගාමිණී ෆොන්සේකා මහත්තයා එතනත් ඉන්න.
0: ලස්සන ගීතයක් ලියලා තියෙන්නේ. ලස්සනයි මේ තුමා අපේ වික්ටර් අයියා තමයි ඒකට සංගීත කරේ. ලස්සන මෙලඩිස් වික්ටර් අයියා මට ටැමිල් සරල ගීත් කරලා තියෙන ඒවා ඔක්කොම පොපියුලර් තැටි.
1: ජෝතිපාල මහත්තයත් එක්ක කොහොමද ඒ මතක?
0: ජෝතිපාල මහත්තයත් එක්ක මම අපේ බුද්ධකීර්ති සේන මහත්මයා පෙම් කැකුළුපිපි කැසට් කරන්න පටන් ගත්තනේ. එතකොට අංක 3 මේ ජෝතිපාල මහත්තයත් එක්ක මට ආවා කොයිද කුල කඩ කඩ සින්දුව කියන්නේ කියලා.
1: ඊට පස්සේ
0: ඉතින් ඒත් එක්ක ඒ ගීති ගායනා කරලා තිබුණේ ඉස්සර මේ ජිකි මාත් ඒ ගීති මට ගායනා කරන්නයි කියලා කියා මම ගායනා කරා.
1: මතකද වචන නේ?
0: කොල කඩ කඩ බොරුවට දෙනවා, කොල කඩ කඩ බොරුවට දෙනවා, ඕ කොල කඩ කඩ බොරුවට දෙනවා, මම ගහ හොඳ හැටි හඳුනනවා, පිට බොරු චාටු එපා, අපිට බොරු චාටු එපා පිරිමින්ගේ
2: විකසිත රැහත
1: සජීවී වාදටත් ඒ ගැවුම අපිට මිහිරට රස විඳින්න පුළුවන්. යුග යුග ගත වුණත් මේ හඬ මේ ගීත අපේ සිංහල ගීතයත් එක්ක නොවිඳින රසයක්, බොහෝ අය කතා කරන රසයක්, විඳ ඇති රසයක් බවට පත් වෙනවා. නොවිඳි රසයක් නම් ඒක ජීවිතේ මහා අඩුවක් විදිහට දැනෙන්නත් ඉඩ තියෙයි.

0: අඩුව සම්පූර්ණ කරන්නයි අපි මේ අද විකසිත රැහතින් කලාවති මහත්මියව ඔබට සමීප කරන්නේ. පහුගියදා ගුවන්විදුලියට වසර 100ක් සැපුරුණානේ. ඒ සැපිරීමත් එක්ක මේ චරිතත් ගුවන්විදුලියත් ඔබවත් සමීප කරන්න ඒ බැඳියාවේ හොඳ කොටස් කරුවෝ. ඒ හින්දා මෙවන් වුණු චරිත ඉදිරියට තව තව ඔබට ලං කර දෙන්නට විකසිත රැහතින් මගේ බලාපොරොත්තුවක් තියෙනවා. එහි ඉතා විශේෂම වැඩසටහන කාන්තා දිනයත් නිමිති කරගෙන ඒ හමු වෙන සතියේ විකසිත රැහතින් බලාපොරොත්තු වෙන්න කවුද කිඳවන්ද මොනවද දැම්ම කියන්නේ නැහැ. කුතුහලයක් තියාගමු අපි. හරි, එහෙනම් තව ගීතයක් කලාවති මහත්මියගෙන් අපි ලං කර ගන්න බලාපොරොත්තුවක් තියෙනවා. මේ ඉන්දිය සයුරේ ගීතය.
1: ඒකත් අර සීඩී එකට කරපු එකක්. අන්දුල ජාගොඩ මහත්තයා ලියලා දුන්නේ ඉන්දිය සයුර. ඒක නිමල් ඩයස් මහත්මයාගේ සංගීතය.
0: මේ අපි මේ ගීතයක් කොටසක් අහලා
1: ඒක දාමු.
0: ඔව්,
1: අපි ලංකාව ගැන හොඳ සින්දුවක් ලියලා තියෙනවා.
0: මෞබිම ගැන
1: මියුසික් කරේ ලස්සනට කරලා තියෙනවා.
0: හා
1: හා, මම මේ CD එකට කරලා මේ ගුවන්විදුලි සරලගී එකටත් කිව්වා.
0: ඔව්, අපි එහෙමනම් ගීතේ ලං කරගමු පොඩි කොටසක්වත්.

0: අපි කවුරුත් රටට ආදරෙයි. ඒ රට ගැන හැඟුම් දනවන ගීතය එස් කලාවතී මහත්මියගේ අපේ ගීතය රසින් ගීහඬින් රසවින්දේ. මේ රටේ මේ ලැබෙන ආදරය, අඩුවක් නැති ආදරය, ඔබතුමියව හඳුනන මේ මේ මනුස්සකම, මෙන්න මේ දේවල් කොහොමද දැනෙන්නේ කලාවතී මහත්මිය?
1: මං මේ මට ලැබුණේ මේ මගේ කටහඬට ලැබිච්ච මේ දායාදේ මගේ ජනතාව අපේ රටේ. මට මේ අම්බ වෙන සල්ලි පණන් මගේ රත්තරන් ඊට වඩා මට ඒකට වටිනා ගාන කියන්න බෑ. මගේ ජනතාවගේ ආදරය
0: කියන්නේ
1: මිල කරන්න බැරි ආදරයක් තියෙනවා. එයාලගේ ආශිර්වාදය, ආදරය මට ඉතින් ඒක මම ලැබූ වාසනාවක් කියලා. ඉතින් භාග්‍යවන්ත අපේ අම්මා භාග්‍යවන්තියක්ද කොහෙද? මගේ අම්මා තාත්තා හරි ලස්සනයි. අම්මා තාත්තා හරි ලස්සනයි. මේ වගේ තමයි අම්මා අඳින්නේ. අම්මා ඇඳලා මීම දාන්නේ, අර ඉන්දියන් මීම දාන්නේ. ඉතින්
0: දැන් මෙහෙම කිව්වම ගුවන්විදුලි අහගෙන ඉන්න අයට ටිකක් කුතුහලයක් ඇති. කොහොමද
1: කියලා අභිමන්
0: චිත්‍රපටයේ
1: ඒව තමයි අම්මා ඇඳගෙන යන්නේ. ඉතින් ඒ වගේ අපේ අම්මා ගතිගුණෙන් ඔක්කොම ධර්මවන්තය කියලා කියන්නේ අපි තාත්තට. ඉතින් ඒගොල්ලන්ගේ මොකද්ද පිනක් මට ලැබුණ මේ කටහඬ. එතනින් මට ලැබුණා මේ අපේ රටේ මේ මම ඉපදුනේ ලොකු වාග්යවන්දක් කියලා මට හිතෙනවා. මම මේ ගායනා කරද්දී මට අම්බ වෙන ප්‍රචාර මේ ඔක්කොම ලැබෙන ආදරේ.
0: හැබැයි මේ ආදරය, මේ අගයන්, මේ වටිනාකම් හැමෝටම ලබන්න හැකියාවක් හැටියක් නැහෙනි. අනේ නිසා එහෙම ලැබෙන අවස්ථා කියන්නේ ස්තරම්. අදටත් මේ ආදරේ අඩුවක් නැහැ. මේ වෙලාවේ බලාගෙන ඉන්න ඔබ හැමෝම එතුමියට ආදරේ බෙදමින් ඉන්නවා. මේ
1: මගේ මේ රසික හදවත්ට මං කියන්නේ බොහොම ඉතාම ඔගොල්ලන්ට ගොඩක් මේ ස්තුතිවන්ත පින් වෙන්න ඕන. ඔබතුමාලට දේවී ආශිර්වාදය ලැබෙන්න ඕන. මගේ හදවතින් හැමදාම ඔබතුමාලට ආශිර්වාදය
0: තියෙනවා. 94.3 94.5 අහගෙන ඉඳලා දැන් නොනවතින ඇමතුම් ගණනාවක් ලැබෙනවා. හැබැයි අපිට සජීවී මැදිරිය නිසා ඔබව එක ලොකු කතාවකට ඉඩක් හදාගන්න බැරි වෙන්නේ අමනාපයක් හිතන්න එපා. ඔබේ ආදරය එතුමියට දැන ඒකම එතුමියත් ඔබේ ආදරයත් එක්ක නොපමාව එකතු වෙනවා. ඒකනේ මෙච්චර කාලයක් අපි බැඳීලා මේ විදිහට ගමනක්
1: කිව්වේ. මගේ රසික හදවත් මේ අහලත් නැතු ඇති සමහර ගීතවල අද මං ඔබතුමාලට අහන්න සලස්සලා දුන්නා. ඒක මට ගොඩක් ස්තුතියි. ඔයාට ස්තුතිවන්ත වෙන්න ඕන. ගුවන්විදුලියට මේ මට ලැබිච්ච මේ ප්‍රෝග්‍රෑම් එකටත් මං ගොඩක් ස්තුතිවන්ත වුණා. හරි තෘප්තියක් තියෙනවා මට.
0: ඒ තෘප්තිය ඔබ ලබනවා නම් ඒක තමයි මගේ සතුට. සහ බලා ඉන්න අහගෙන ඉන්න හැමෝගෙම සතුට. කලින් අහපු නැති ගීත අද අහනවා කිව්වනේ. එහෙම ගීතයක් තමයි දැන් මේ අහන්න
1: හදන්නේ.
0: ගීතය අහලා ඉගෙන කතා කරමු නේද අපි? හරි. එහෙනම් මේ ගීතයත් කලාවතී මහත්මියගේ හඬින් රස විඳින්නකෝ.

0: රෑ හත.
1: මේ ගීතය ඌ මේ ගීතය ගැන මේ අපිට කතා කරන්න දේවල් තියෙනවා නේද? අපි අහපු ගීතය ගැන.
2: ඔව්, මේ ගීතය ගැන කියන්න ලොකු කතාවක් තියෙනවා. මේ ගීතේ මට ලැබුණේ මගේ රසිකයෙක් මාර්ගෙන්. මගේ රසිකයා කියන්නේ මගේ ගීත රසික වින්දන කටිය ගොඩක් ඉන්නවා. මේකෙන් මෙයා ඇවිල්ලා වෙනස් එක්කෙනෙක්. එයා මට ගීතයක් කරන්න ඕනේ කියලා එක දවසක් කතා කරා. එයාගේ නම ජූඩ් ප්‍රසන්න. ඉතින් එයා මට කතා කරලා කිව්වා, අක්කේ අක්කට සින්දුවක් කරන්න ඕන, මං ආසයි කියලා. මං කිව්වා හරි කියලා. එතකොට ඒ සින්දුව කරන්න ඉතින් මම ලෑස්ති වෙලා ඉන්නවා. එයත් එක යුග ගියක් කියලා මං හිතුවා. සෑහෙන වෙලාවට එහෙමයි කතා කරන්නේ. එතකොට ඉතින් මං ඒ සින්දුව, එයා සින්දු කොහොමද මං ඔක්කොම ලියලා තියෙන්නේ මියුසික් කරන්න මං සරත්තල් විශ්වන්තයාට දුන්නයි කිව්වා. ඉතින් ඔක්කොම වීදන් දරාගත්තේ සින්දු. එයා මට ඒ ගීතය ලියලා තියෙන්නේ 2015. 2015 ඉඳලා ලියලා ඒක තියාගෙන ඉඳ එයා කොහොමද මේක කරන්න, එයා සල්ලි එකතු කරගෙන කොමාරි මේකට සල්ලි එකතු කරගන්න ඕන මේ ගීතය කරන්න කියලා මට මේ කතා කරා. මේ අවුරුදු 2-3 විතර වෙනවා. එයා කතා කරලා කිව්වා, අක්කේ මට මේ සින්දුව ලියන්න ඕන කතා. මේ අක්කේ කියන්නේ මැඩම් කියලා කතා කරන එයා. ඉතින් මට මේ ඔයාට මේ ගීතය ගායනා කරන්න දෙන්න ඕන. එතකොට මං කිව්වා, එතකොට ඔයා ගායනා කරනව නේද මල්ලි? ඉතින් කොහොමද එතකොට මේක සින්දුව යවන්නම් කිව්වා. මේක තනි සින්දුවක්. මං කිව්වා තනි සින්දුව. ඕ, ඔබතුමීට තමයි මේ ගීතේ මං කරන්න කියලා. එතකොට එයා කිව්වා, ඔයා කිසි දෙයක් කරන්න එපා, මාව ඇවිල්ලා එක්කන් යන්නේ, කාර්කය ඇවිල්ලා එක්කන් ගිහිල්ලා ඔක්කොම. එයා වේදන් දරාගෙන සින්දුව කරලා වීඩියෝ කරේ. සිළු දෙයක්ම එයා ජූඩ් ප්‍රසන්න මහත්මයාට. මම හෘදයාංගම ස්තුතිවන්ත වෙනවා. එයාට ගොඩාක් ස්තුති. පින් ලැබේවා කියලා කියනවා. මට මේ තරම් ලස්සන ගීතයක් ලබා දුන්න සරත්තල් විස් මහත්මයාත් ඒ වගේ. මට ගොඩාක් වැඩවලට සරත්තල් විස් මහත්මයා ආවිල්ලා නිකන් වැඩ කරලා තියෙනවා. ඔව්, ගොඩක් සින්දු. එයාගේ සින්දු ලස්සන සින්දු මං කරලා තියෙනවා සරත්තල් විස් මහත්මයාගේ. මේ සින්දුවත් මට ලැබුණ ඉතාම ලස්සන මැලඩිස්. මට මේ ලැබිච්ච දායාදයේ දෙගොල්ලටම මේ පින් අයිති වේවා. මං ගොඩක් සතුට වෙනවා. ස්තුති.
1: හොඳයි, අපිට කාලයක් ගත වෙන නිසා මේ අවසාන ගීතේ තෝරා ගන්න නියමිතයි. ඒ ගීතයට කලින් මතක් කරන්න ඕන ඔබේ ආදරය වගේම සම්මාන රැසකින් එතුමිය ප්‍රදුම් ලබනවා. සුමති සම්මාන එකම හොඳම ගායිකාව විදිහට උතුරු
2: 2000 මට 2010 අඹ වුණා. උතුරු කුහර සටන ටෙලි ඩ්‍රාමා එකට ගුවන්විදුලි මේකෙන් රූපවාහිනියගේ එක. ඒකට ෂෙල්ටන් ප්‍රේමරත්න මහත්මයා මියුසික් කරේ. අපේ විශ්වනාදන් මහත්මයා ලියලා තිබුණා දමිල වචන. සිංහල ලියලා තිබුණේ ඩෝල්ටන් ඇල්විස් මහත්මයාගේ පුතු දයා ඇල්විස් ලියලා තිබුණා.
1: දයාරම්.
2: ඉතින් ඒ ගීතය ගායනා කර ඒක ඇවිල්ලා යන්නම් දැන් වෙලාව මදි. ඒ ගීතේ මට ඒ ගීතයට අඹ වුණා හොඳම ගායනේ කලාසූරි කලාභූෂණ අම්බේලා තියෙනවා.
1: සරසවි සම්මාන නිර්දේශ වුණානේ.
2: සරසවි සම්මානයක් තියෙනවා. මට සරසවි සම්මාන තියෙනවා.
1: තියෙනවනේ.
2: තියෙනවා. සරසවි සම්මාන, සාහිත්‍ය සම්මාන තියෙනවා. ඉතින් මට මේ ඇචීව්ඩ් සම්මානයක් අම්බ වුණා
1: ජර්මන්
2: රටින් කාන්තාවල් වලට සිදුකරයකින්. මාව ලංකාවේ මාව තෝරගත්තා. ගොඩක් අය තෝරගත්තා. ඒ වගේ මාව තෝරගත්තා. ඒකට
1: විශේෂ අවස්ථාවක් ඒක.
2: ඔව්, විශේෂ අවස්ථාවක්. ඒ ඉඳලා ඒගොල්ලන් මට දුන්නේ. ඉතින් තව ඉදිරියටත් ඔය වගේ රටක ඉතින් මට ලැබෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ ඔක්කොම සම්මාන ලැබුණා. ඒ හැම සම්මානයක්ම මට වටිනවා. මේ දෙන සම්මාන සියලු දෙයකටම සියලු දෙනාටම ළඟදී හම්බ වුණා මට. මැලඩි ක්වීන් කියන සම්මාන මේ ගුවන් විදුලිය ලැබුණේ මට. දමිලාංශය ලැබුණා. ඒක මට දුන්නේ ඒ මහේන්ද්‍රන් කියන මේ විශාරද මහේන්ද්‍රන් මියුසික් ඩිරෙක්ටර් කෙනෙක්. ඉතින් එයාගෙන් ලැබුණා. එතනේ මට රන් පදකමකුත් ලැබුණා. ගෝල්ඩ් එකක් ලැබුණා මට. ඒ සම්මානේ මැලඩි ක්වීන් ඒ තනු රජින කියන එක.
1: රසික ආදරයත් නොඅඩුව වසර ගණනාවක් තිස්සේ රඳවා ගන්නට හැකි තරම් හඬක් නිර්මාණ ලංකරගත්ත එස් කලාවති මහත්මයයි අද විකසිත රැහතෙන් අපි මුණ ගැහුණේ. තව ගීත ගණනාවක් ඇතත් අපිට වෙලාව නැති නිසා අදට මේ සමු ගැනීම සටහන් කරගන්නම්. තව විශේෂ ගීතයක් තෝරාගෙනම ඔබේ යුග ගීත හඬවල් අතර අනිල් කුමාර පෙරේරා.
2: අනිල් කුමාර පෙරේරා මාත්‍යාගේ සින්දු.
1: ඒ මේ ගීතය තෝරාගන්නේ අපි සිරිල් ඒ සීල විමල ගීපද සංගීතවත් කරේ සුපුරුදු පරිදි ස්ටැලිපීරිස්. ඔබේ ගීත නිර්මාණ එකතුවේ වැඩි ඉඩක් ස්ටැලිපීරිස් මහත්මයාටත් ලැබෙනවනේ නේද? එහෙනම් ඉතින් ඒ ගීතයත් එක්ක සමුගෙන යන්නම්. බොහොම ස්තුතියි. මේ රටේ රසිකත්වේ පිනවන්නට වසර ගණනාවක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ ඔය කරන කැපවීමට ඔය කරන උනන්දුවට ඔය කරන උත්සාහයට
2: ඒ හැම දෙයකටම මම ගුවන් විදුලියට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. හෘදයෙන්ම අද කියලා කියන්න බෑ. හැම වෙලෙම හැම මොහොතකම මම ගුවන් විදුලිය ගැන මතක් කරන මං හැදුනේ වැඩුනේ මේ ගුවන් විදුලියේ. ඒ කාලේ පොඩි කාලේ ඉඳලා ආවම තවමත් අදටත් ඔයගොල්ලන් මට කතා කරලා මේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න මට කිව්වට ගුවන් විදුලියට ස්තුතිවන්ත වෙනවා. මාව අවතක නොවන මේ කතා කරපු නංගිටත් බොහොම ස්තුති. මම බොහොම තෘප්තියත් එක්ක අද ප්‍රෝග්‍රෑම් එක කරලා යන්නේ. මෙච්චර දවස් ගොඩක් ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. හිතාම මට මේ ගොඩක් මේ තෘප්තියක් තියෙනවා අද ප්‍රෝග්‍රෑම් එකේ. අපේ මගේ ජනතාව මගේ රසික හදවත් ගොඩක් අද බලන් ඉන්නවා ඇති. ඒ හැම එක්කෙනාටම මම ස්තුතිවන්තව දේව ආශිර්වාද ලැබේවා. ඕගොල්ලන්ට අහන්න බැරි වෙච්ච සින්දු ගීතයක් ඉදිරියට එන්න තියෙන දේකත් මම ඔබතුමාලට අද ලබා දුන්නයි කියලා සතුටක්
1: තියෙනවා. කැමති නම් අපි දුරකථන අංකය කියමු.
2: ආ කියන්න පුළුවන්.
1: කියන්න.
2: ඔය කියන්න.
1: මගේ අතේ දැන්
2: මම කියන්නම්. 0772799139 077 29 139 අනිත් එකක් තියෙනවා 075 73 75 82 7378.
1: එහෙනම් කතා කරන්න අදට අපි සමු ගැනීම සටහන් කරන්නම් ස්කලාවති මහත්මියත් එක්කයි අපි මුණ ගැහුණේ. ලබන පදාදාත් අපි රෑ 7ට හමු වෙන්නම්.

0: විකසිත රෑ හත බදාදා රාත්‍රී හතට වෙළඳ සේවයෙන් විකසිත රෑ හත අසන්න සවනි
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ 92 වැනි ජන්මදිනයට සමගාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන්විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: නුවන් දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත්තන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේ මුල්ල, නාරම්මල, ගම්පල කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
3: බෙහෙත් ලියව ගන්නත් පෝලිමේ ඉඳලා බෙහෙත් ගන්නත් පෝලිම් වල ඉඳලා එපා වෙලාද?
4: දැන් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්න ඕන නැහැ. ඔබේ ඖෂධ වට්ටෝරුව ළඟම තියෙන රාජ්‍ය ඔසුසලට WhatsApp කරලා පෝලිම් වල රස්තිය අඳුර වී බෙහෙත් ටික ගන්න පුළුවන්. අපගේ ඕනෑම ශාඛාවක WhatsApp අංකය දැන ගැනීම සඳහා www.spc.lk වෙබ්පිටුවට හෝ අපගේ Facebook පිටුවට පිවිසෙන්න. රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. ඔබේ සුවසිත අපේ පැතුමයි.

0: යුග යුග හදබැන් වෙළඳ සේවය
1: මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයයි. අපි දැන් රාත්‍රී ප්‍රවෘත්ති හමුවෝ.

0: රාත්‍රී 9යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය වත්සල අධිසානායක, ප්‍රකාශය ජානක සුනිත් බණ්ඩාර. මෙරට රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහය. බේරා ගැනීම පුනරුත්ථාපනය හා වස්තු භංගත්ව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. මැයි මස ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකෙරේ. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ප්‍රතිපත්ති සංවාදයක්. 2015 වසරේ යාපනයේදී සිදු විද්‍යා දැරිය ඝාතනයේ විත්තිකරුවන්ට ලබා දුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. ඉන්දිය ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති 6ක් කරබේ. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවයන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන් වෙනුවෙන් විශේෂ මුල් ලවාමිය සංවර්ධන වැඩසටහනක්. ඇමරිකාව හා ඉරානය යුද්ධය අවසන් කරන ගිවිසුමකට එළඹීමේ සූදානමක්. නමුත් තම කොන්දේසිවලට එකඟ නොමැතිනම් පෙරට වඩා ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්. විම්බල්ඩන් 2026 ටෙනිස් ශූරතාවලිය ජූනි 29 වෙනිදා ඇරඹෙයි. ලෝක බැංකු නියෝජිත කණ්ඩාමක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත්කුමානායක මහතා හමුවේ. ලෝක බැංකුවේ මෙරට කළමනාකරු ගෙවෝග් සර්ක්ස් යාන් මහතාගේ ප්‍රධානත්වයෙන් අදාළ සාකච්ඡාවට එක් වූ නියෝජිත පිරිස මෙරට ආදායම් උත්පාදනය කරන රාජ්‍ය ආයතනයන්හි නව්‍යකරණ සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහාය ලබා දෙන බව ප්‍රකාශ කර ඇත. රාජ්‍ය සේවකයන්ගේ සුපිලිපන්න භාවය ආරක්ෂා කරගැනීමේ වැඩපිළිවෙල පිළිබඳවත් මෙහිදී කරුණු සාකච්ඡා කෙරිණ. රාජ්‍ය ආයතනයන්හි ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ස්ථාපිත රාජ්‍ය පරිපාලන ප්‍රතිසංස්කරණ හා නව්‍යකරණ කාර්යංශයේ කටයුතු පිළිබඳවත් සාකච්ඡාවේදී අවධානයට ලක්විය. බේරා ගැනීම පුනරුත්ථාපනය හා වස්තු භංගත්ව පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවේදී සම්මත විය. ඊට අදාළ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය ඇමති නීතිඥ සුනිල් වටගල මහතා ප්‍රකාශ කළේ මෙම පනත මගින් ජනතා අභිලාෂයන් ඉටුවන බවයි. මෙරට අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට පෙර පැවති රජයන්ට වඩා වත්මන් රජය ඉහළ අවධානයක් යොමු කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
1: අපි ජනවරමක් අරන් තියෙනවා. ඒ ජනවරම අතරේ අපි පොරොන්දුවක් දුන්නා, ආයතන ස්වාධීන කරනවා. ආයතන ස්වාධීන කිරීම ඇතුලේ ප්‍රධාන කුළුණු තුන අපි ස්වාධීන කරනවා කියලා. ඒකෙන් එකක් තමයි අධිකරණය කියන්නේ. අධිකරණයේ නැමැති ආයතනය අපි පූර්ණ ස්වාධීනත්වය ඔවුන්ට දීලා තිනවා. කොහොමද එහෙම දෙන්නේ? විශේෂයෙන් නීතියට සම්බන්ධ ආයතන, නීතිපති දෙපාර්තමේන්තුව, අල්ලසා දූෂණ කොමිෂන් සභාව, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු සමස්ත පොලිසිය අපි ස්වාධීන ආයතනයක වටපිටාවක් ඇතුලේ තමයි මේ ස්වාධීනත්වය ඇති කරලා තියෙන්නේ. එතකොට ඒකේ ප්‍රතිඵලයක් ලෙස තමයි අද අධිකරණයේ ස්වාධීනත්වය කියන කාරණාවට අපි අවතීර්ණ වෙලා තියෙන්නේ. ඒක නිසා අපට වෙනත් වක්‍රෝත්තියෙන් වෙන වෙන දේවල් කියන්න අවශ්‍ය නැහැ.
0: ඇමති අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ මෙම පනත මගින් ව්‍යාපාරිකයන්ට ප්‍රතිලාභ රැසක් අත්වන බවයි. භාණ්ඩාගාරයේ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් හැක්කිරීමකට ලක්වීම සම්බන්ධයෙන් කරුණු විකෘති කිරීමක් කිසිවෙකු අතින් සිදු නොවිය යුතු බවද හෙතෙම සඳහන් කළේය.
2: මෙතෙන්දී එකවරම ණය ගැතියට ඔහුගේ ණය ගෙවා ගන්න බැරි වූ පමණින්ම නයිමියට අවසරය දෙන්නේ නැහැ ඒ දීපල අත්පත් කර ගැනීමට උට තාවකාලික ණය ආරක්ෂණයක් ලබා දෙන එක. ඒ වගේම ණය ප්‍රතිවගත කිරීමේ ක්‍රියාවලියට ඔවුන්ට උදව් උපකාර කරනවා මේ ක්‍රියාවලිය ඇතුළේදී. ඒ වගේම තමයි බහුස්තර පරිපාලන ක්‍රමවේදයක් පළවෙනිම බලන්නේ මේ ව්‍යාපාරයේ නැවත නගා සිටවීමට කොහොමද ඔහුට ඒ මුදල් ප්‍රවාහ ටික ලබා ගන්න පුළුවන් වෙන්නේ කියන කාරණේ. ඒ වගේම ඊට උපදෙස් ලබා දීම ඇත්තටම වැදගත් වෙන්නේ. අපි කවුරුත් දන්නවා පහුගිය වකවානුවේදී ඒ සුළුවා පරිමාණ කර්මාන්ත බිඳ වැටෙනකොට තියෙන නීති රීතිතාවම ඇතුළතදී මහ බැංකුව පවා උපදෙස් ලබා දෙනවා මේ කටයුතු කරන්න කියලා. හැබැයි කිසිවෙක් උපදෙස් ලබා දෙන්නේ නැහැ නැවත මේ ව්‍යාපාර ගොඩ අරගෙන කොහොමද ඉස්සරහට යන්නේ කියලා.
0: මේ වසරේදී නිවාස 50,000ක් ඉදිකිරීමට රජය කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා පැවසීය.
3: 2015-19 කාලේ 64000 ගෙවල් හදන්න තීරණය කළා තිබිලා තියෙනවා. එයින් හදලා ඉවර කළා තියෙන 15000. ඒ 15000ට අමතරව ඉතුරු 50000 පමණ නිවාස ප්‍රමාණයක් තියෙනවා බාගෙට හදපුවා. විවිධ ප්‍රමාණයේ ප්‍රශ්න තියෙනවා. සමහර ඒවාල තෝරා ගැනීමේ ප්‍රශ්න. සමහර නිවාසවලට අදාළව ඉඩම්වල ප්‍රශ්න. මේ බාගෙට හදලා ප්‍රශ්න සහිත නිවාසවලට වෙලා තියෙන්නේ මොනවාද? ඒවා විසඳන්නේ කොහොමද කියන එක හොයා බැලීම සඳහා මේ වෙනකොට කමිටු දාන්න වෙලා තියෙන්නේ. එහෙම තමයි ප්‍රශ්න ඒගොල්ලෝ ඉතුරු කළා ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෙද්දි ගොඩනගපු නිවාස තියෙනවා. සමහර නිවාසවල ජීවත් වෙන වවුල්ලු. ඇයි ඒ හැදුවේ තමන්ගේ ඉන්න පාක්ෂිකයින්ට නැත්නම් තමාගේ සංවිධායකයට අවශ්‍ය වුණොත් පාවිච්චි කරන්න හදපු ගෙවල්. අපි පහුගිය කාලේ අපි ගෙවල් හදලා තියෙනවා. මේ අවුරුද්ද ඉවර වෙනකොට අපි හදලා ඉවර කරන ගෙවල් 50000 හැම ගෙදරකම මිනිස්සෙක් ජීවත් වෙනවා. පවුලක් ජීවත් වෙනවා. දරුවෙක් ජීවත් වෙනවා. එහෙම තමයි අපි වැඩ කරලා තියෙන්නේ.
0: ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ භාග්‍යශ්‍රී හේරත් මහතා. දිට්වා සුලිකනාටුවෙන් සිදු හානි යථා තත්ත්වයට පත් කිරීමට රජය සැලසුම් සහගතව කාර්යක්ෂමව කටයුතු කරමින් සිටින ආකාරය පිළිබඳව ඇමති වසන්ත සමරසිංහ මහතා විවාදයට එක් වෙමින් කරුණු අනාවරණ කළේය.
4: මේ දිත්වා සුලිකුණාටුවත් එක්ක අවදානමට ලක් වෙලා සම්පූර්ණ ගේ කඩාගෙන ගියාට පස්සේ අපි ගිහිල්ලා මුල්ගල තිබිච්ච නිවස මාස 3යි දවස් 9ක් ඇතුළත ගේ හදලා සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර අපි පැවැත්වුවා කියන එක තමයි විපක්ෂර මතක් කරන්න ඕනේ. අපි කිව්වා එකක් නෙමෙයි සම්පූර්ණ ගේ කඩනොත් ලක්ෂ 50යි, ඉඩමක් නැත්නම් ඉඩම ගන්න තව ලක්ෂ 50ක් දෙනවා, ගේ අර්ධහානියට පත් වෙලා නම් තියෙන අර්ධහානිය ස්වභාවය අනුව ලක්ෂ 5ක් දක්වා වන්දි හම්බ වෙනවා, ඊට කලින් බඩු ටික ගන්න 50000ක් දුන්නා, ගේ සුද්ධ කරගන්න 25000ක් දුන්නා. මේ සියලු දෙනාට මේ වෙනකොට දිත්වා සුලිකුණාටුව විසින් පීඩාවට පත්වෙච්ච ජනතාවට අවශ්‍ය කරන පහසුකම් ලබා දීම පැත්තෙන් විශේෂයෙන් 98%කට වැඩියෙන් ඉල්ලපු හැමෝටම මේ වෙනකොට සියලු දීමනා දීලා ඉවරයි. ඒ නිසා රජයක් හැටියට ජනතාව බලා ගන්න ඕනේ කොයි මොහොතේද? ඒ සියලු තැන්වලදී අඩුවක් නොකර මේ රටේ සියලු ජනතාව ජාති ભેද කුල ආගම් නැතුව බලාගත්තා කියන කාරණේ අපි පක්ෂර මතක් කරනවා.
0: ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර සංවර්ධන සහයෝගිතාව ශක්තිමත් කිරීමට සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ප්‍රතිපත්ති සංවාදයක් පසුගිය දිනක කොළඹදී පැවැත්විණි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී ඇමරිකානු ඩොලර් මිලියන 267ක මුදල් පිළිබඳව අවධානය යොමු කෙරේ. යාපනය පුන්කුඩුතිව් ප්‍රදේශයේදී වසර ගණනාවකට පෙර පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක්කොට ඝාතනය කළ සිවලෝගනාදන් විද්‍යා නමැති දැරියගේ ඝාතනය සම්බන්ධ නඩු තීන්දුව වූ මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද තහවුරු කරනු ලැබීය. 2017 වසරේදී යාපනයේ මහාධිකරණයේදී එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 7 දෙනෙකුට මරණ දඬුවම නියම කෙරිණ. ඉන්පසුව අභියාචනා ඉදිරිපත්ව තිබූ හේයින් ඒවා විභාග වෙමින් පැවතිනි. එම අභියාචනා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය. විත්තිකරුවන් 2 දෙනෙකු නිදොස්කට නිදහස් කිරීමටද නියෝග කෙරිණ. ස්විස් කුමාර් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකුට යාපනයේ මහාධිකරණය පෙර ලබා දුන් පරිදි මරණ දඬුවම එලෙසම ක්‍රියාත්මක කිරීමට අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කර ඇත. එක් විත්තිකරුවෙකු අභිහාචනා විභාග වෙමින් පැවති කාලයේ මියගොස් තිබේ. විද්‍යාධරිය ඝාතනය සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වූයේ 2015 වසරේ මැයි මාස 13 වෙනිදාය. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. යලිත් ප්‍රවෘත්ති. නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති 6ක් ආරම්භ කෙරේ. ඉන්දියා ආධාර යටතේ එය ක්‍රියාත්මකයි. එම ආධාර මෙරට ලබා දීම සඳහා වූ එකඟතාව ඇති වූයේ පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මෙරට සංචාරය කළ අතරවාරයේදීය. ඒ අනුව අදාළ අවබෝධතා ගිවිසුම සඳහා අත්සන් තැබුණේ පසුගිය මාසයේදීය. ඉන්දියා උපජනාධිපති සීපී රාධාකෘෂ්ණන් මහතාගේ මෙරට සංචාරයට සමගාමීව අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනින. එම අවස්ථාවට ඉන්දියා මහකොමසාරිස් සන්තෝෂ් ජාමහතා සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එස් ආලෝක බණ්ඩාර මහතා එක් වූහ. බතික් පුහුණු මධ්‍යස්ථානයක් පිහිටවීම, නොමේරුව දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා වෛද්‍ය ඒකකයක් ස්ථාපිත කිරීම, උග්‍ර කණනාසය සහ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඒකක කිහිපයක් ඉදිකිරීම, බීජ නිෂ්පාදනය වැඩිදියුණු කිරීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාවට නැංවීම, ආයුර්වේද ගම්මානයක් පිහිටවීම, නේවාසික ආයුර්වේද ප්‍රතිකාර පහසුකම් පුළුල් කිරීම යනාදිය එම ඉන්දියා ආධාර ව්‍යාපෘති යටතේ සිදු කෙරේ. මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මයිසු මහතා සහ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමනාත් මහතා අතර හමුවක් මාලදිවයින් ජනාධිපතිවරයාගේ සංචාරය අතුරතුර පසුගිය දිනකදී පැවැත්විණි. එහිදී දෙරට අතර මිත්‍රත්වය සහ ඉදිරි රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳව කරුණු සාකච්ඡා කෙරිණ. මාලදිවයින ශ්‍රී ලංකාවට ලබාදෙන සහය සහ ශ්‍රී ලංකාව මාලදිවයිනට ලබාදෙන සහය පිළිබඳවද දෙපාර්ශවයේ කෘතවේදීත්වයට ලක්විය. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳිවයන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන් වෙනුවෙන් විශේෂ මුල්ලමාවිය සංවර්ධන වැඩසටහනක් සැලසුම් කෙරේ. එම දරුවන්ගේ අධ්‍යාපන සහ ජීවන කුසලතා ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි. එම ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් කිරීමේ සාකච්ඡාවක් නියෝජ්‍ය ඇමති වෛද්‍ය නාමල් සුදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. පළාත් පාලනය පිළිබඳව ශ්‍රී ලංකා ආයතනයේ 2026 ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය අද පැවැත්විණි. එහිදී නියෝජ්‍ය ඇමති රුවන් සෙනරත් මහතා රජයේ රට සංවර්ධනයට ගෙන යන වැඩපිළිවෙල පිළිබඳව අදහස් දැක්විය. එම උත්සවයේ ප්‍රධාන දේශනය පවත්වමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ජනංජය වීරසිංහ මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව ක්‍රමයෙන් දූෂණයේ පිටු දකින රටක් ලෙස ඉදිරියට පැමිණෙමින් තිබෙන බවයි. ශ්‍රී ලංකාවට මෙහෙයුම් අවශ්‍යතා සපුරා ගැනීමට පැමිණි ඉන්දිය නාවික හමුදාවට අයත් සින්දු කේශරී සබ්මැරීනය අද දිවයිනින් පිටත්ව ගිය බව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහන් කරයි. එම සබ්මැරීනය මෙරට රැඳී සිටි කාලය අතරතුර ශ්‍රී ලංකා නාවික හමුදාව සංවිධාන කළ වැඩසටහන් කිහිපයකටද එක්වුණු බවද නාවික හමුදාව පවසයි. මෙරට නාවිකයන් සඳහා පුහුණු කිරීම් ලබාදීමට අදාළව විශේෂ සාකච්ඡාවක් අද පැවැත්විණි. නියෝජ්‍ය ඇමති ජනිතරුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී ලොව ප්‍රමුඛ නෞකා කළමනාකරණ සමාගමක් වන DSM වෙතින් ශ්‍රී ලංකාවට මෙතෙක් ලබා දුන් සහය ඇගයුමට ලක් කෙරින. ඉදිරියේදීද එම ආයතනය මෙරටට ලබා දෙන සහාය පිළිබඳව සාකච්ඡාවේදී අදහස් හුමාරු කරගැනින. මැණික්කෙන්න පොලිස් වසමේදී විෂමද්‍රව්‍ය පානය කොට යතුරු පැදියක යමින් සිටි රියදුරෙකු පොලිස් අත්අඩංගුවට පත්වෙයි. මැණික්කෙන්න පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගත් එම පුද්ගලයා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව තෙල්දිනේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරෙන. එම පුද්ගලයාට රුපියල් 92,500 දඩයක් නියම කෙරෙන. ඔහුගේ රියදුරු බලපත්‍රයේද මාස 6කට අත්හිටුවීමට අධිකරණ නියෝග ලැබී තිබේ. මෙලඟට ප්‍රමුඛ පුවත.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම විතරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප.
0: මැයි මාසයේදී ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම දැනුම් දෙයි. ජාත්‍යන්තර වෙළඳපොළෙහි ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතිකවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් මැදවද තම සමාගම එම තීරණයට එළඹි බව සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පවසයි.
5: ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ

0: තිරසර සංවර්ධනයක පුවත් සම්පෙන්ඩනය සංවර්ධන පුවත්.
1: විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයන් පිළිබඳව ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනය කෙටුම්පත් කිරීමට අදාළව විශේෂ වැඩමුළුවක් ඊයේ පැවැත්විණි. රාජ්‍යංශ වෙනුවෙන් අමාත්‍යංශ මට්ටමින් අදහස් විමසීමට එය සංවිධාන කර තිබිණි. ප්‍රධානත්වය දැරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සෞබැල ගැන්වීමේ අමාත්‍යංශ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතාය. සෑම පාර්ශ්වයකින්ම ලබාගන්න අතොරතුරු ජාතික මට්ටමේ කමිටුවකට ඉදිරිපත් කිරීමට අපේක්ෂිතයි.
2: ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙනෙන්නේ
3: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking, ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: තවත් ජාත්‍යන්තර ආහාර පාන ප්‍රදර්ශනයකට එක්වීමට මෙරට ව්‍යාපාරිකයන් පිරිසකට අවස්ථාව හිමිවෙයි. 2026 ෆයින් ෆුඩ් නැමැති එම ප්‍රදර්ශනය අගෝස්තු මස 31 වනදා සිට සැප්තැම්බර් මස 3 වනදා දක්වා ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී පැවැත්වෙයි. ප්‍රදර්ශකයෝ 926 දෙනෙක් මීට එක්වෙති.

0: ඉතුරුම් උරුමයක ඩිජිටල් පෙරගමනට එක්වන්න NSB Digital Banking ඔබ වෙනුවෙන් ඉදිරියෙන්.
1: ආර්ථික පුවත් මහබැංකුවේ අද දින වාර්තාවලට අනුව ඇමරිකානු ඩොලර් එකක ගැණුම් මිල සටහන් වැත්තේ රුපියල් 316.40 වශයෙනි. විකුණුම් මිල රුපියල් 324.03. ජපන් යෙන් එකක විකුණුම් මිල සටහන් වන්නේ රුපියල් 2.06 ලෙසයි. ගැණුම් මිල රුපියලයි 199ක් ලෙස දැක්වෙයි. චීන යුවන් එකක ගැණුම් මිල රුපියල් 45.44ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 48.15ක් ලෙසත් සටහන්ව තිබේ. යුරෝ එකක ගැණුම් මිල රුපියල් 369.37. විකුණුම් මිල රුපියල් 381.17.
2: ශක්ති හඬ අවධානය පිණිසයි ඔබ වෙත ගෙනෙන්නේ
3: කසල්කල ග්‍රීන් සුපර් අලුත් වෙන අඩුම මිලක් ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය ගෲප් ඔෆ් කසල්කල ග්‍රීන් ප්ලාන්ටේෂන් අමතන්න 011128642012.
1: මරදාන දුම්රිය ස්ථානයේට පයින් පැමිණෙන ජනතාවට ඒ ආශ්‍රිතව ඇති මගේ පාලම භාවිත කිරීමට හැකි වුණත් වාහනවලින් ළඟාවන පිරිසට දුම්රිය ස්ථානයේට පිවිසීමේ ගැටලුකාරී තත්ත්වයක් පවතින බව ජනතාව පෙන්වා දෙති. බොරැල්ල සිට මරදාන දක්වා වාහනවලින් යන පිරිස මෙම ගැටලුවට මුහුණ පාති. ඊට හේතුව වන්නේ එම ජනතාවට මරදාන දුම්රිය ස්ථානයේ වෙත පැමිණීමට මහාමාර්ගයේ බොහෝ දුරක් ඉදිරියට ගොස් නැවත පැමිණීමට සිදුවීමයි. එම ගැටලුව निराකරණය කිරීම සඳහා පොලිස් රථවාහනංශයට අවධානය යොමු කළ හැකි නම් එය කාලීන වශයෙන් ඉතා වැදගත් වන බවද ජනතාව පෙන්වා දෙති.
4: හරිත කෘෂි නිෂ්පාදන රසක් වෙළඳපළට අපනයනය කර මෙරටට විදේශ විනිමය ගෙනෙන මුළු මනින්ම දේශීය ව්‍යාපාරයක් වන කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරයේ කෘෂි නිෂ්පාදන කටයුතු සඳහා දේශීය මෙන්ම විදේශගත ශ්‍රී ලාංකිකයින්ටද සම්බන්ධ විය හැක. රුපියල් ලක්ෂයේ සිට කෘෂි වගා ආයෝජන අවස්ථා උදා කරගෙන මාසිකව ප්‍රතිලාභ උපයන්න ඔබත් අදම එකතු වන්න කසාගල ග්‍රීන් සමූහ ව්‍යාපාරය සමග. අමතන්න 011127787.
2: විදෙස් පුවත්
1: ඇමරිකා එක්සත් ජනපදය හා ඉරානය යුද්ධය අවසන් කිරීමට කඩිනම් ගිවිසුමකට එළඹීමට නියමිත බව පාකිස්තානය ප්‍රකාශ කර ඇතැයි රොයිටර්ස් පුවත් සේවය අනාවරණ කරයි. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු නිශ්චිත යෝජනාවක් ලබා දී නොමැති නමුත් ඉරානයේ ඉල්ලීම්වලට එඟගුවහොත් යුද්ධය ඉක්මනින් අවසන් විය හැකි බවටද පාකිස්තානය අනාවැකි පළ කර තිබේ. නමුත් ඇමරිකාවේ කොන්දේසිවලට ඉරානය එකඟ නොවුනොහොත් පෙරට වඩා දැඩි ප්‍රහාර එල්ල කරන බවට ට්‍රම්ප් අවධාරණය කර ඇත. ට්‍රම්ප්ගේ යුද්ධය නවත්වාලීමට දෙපාර්ශ්වය මූලික එකඟතාවයකට එළමුණොහොත් ඊට අදාළ සාකච්ඡා සඳහා දින 30ක් පමණ ගතවනු ඇතැයිද රොයිටර්ස් පුවත් සේවය පවසයි. විම්බෙන්ඩන් 2026 ටෙනිස් ශූරතාවලිය ජූනි 29 වනදා සිට ජූලි 12 වනදා තෙක් පැවැත්වෙයි. මෙවර එම තරගාවලිය පැවැත්වෙන්නේ 139 වන වරටයි. මෙවර තරගාවලියට වීඩියෝ රිවියු පද්ධතිය ප්‍රථම වරට හඳුන්වා දීමට නියමිතයි. රටවල් 60-70 අතර සංඛ්‍යාවක ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරගාවලියට එක් වෙති.
2: කාලගුණ වාර්තාව
1: ඉදිරි දින කිහිපයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සිදුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දිවයින ආශ්‍රිතව පහළ වායුගෝලයේ කැළඹිලි සහගත ස්වරූපයක් වර්ධනය වෙමින් පැවතීම ඊට හේතුවයි. බොහෝ ප්‍රදේශවල වැසි ඇතිවන්නේ පසුරු 1න් පමණ පසුවයි. බස්නාහිර සහ දකුණු පළාත්වල උදෑසන කාලයේදී වැසි ඇතිවීමට හැකිය. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවල මිලිමීටර 100ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සඳහන් කරයි. යලි සිරස්තල මෙරට රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට ලෝක බැංකුවේ සහය. බේරා ගැනීම, පුනරුත්ථාපනය හා වස්තු භංගත්ව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වෙයි. මැයි මස ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල වැඩි නොකරේ. ශ්‍රී ලංකාව සහ දකුණු කොරියාව අතර ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළව ප්‍රතිපත්ති සංවාදයක්. 2015 වසරේ යාපනයේ සිදු විද්‍යාදරිය ඝාතනයේ විත්තිකරුවන්ට ලබා දුන් මරණ දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. ඉන්දිය ආධාර යටතේ නැගෙනහිර පළාත තුළ සංවර්ධන ව්‍යාපෘති 6ක් ඇරඹෙයි. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන්ගේ වයස අවුරුදු 5ට අඩු දරුවන් වෙනුවෙන් විශේෂ මුල්ලමාවිය සංවර්ධන වැඩසටහනක්. ඇමරිකාව හා ඉරානය යුද්ධය අවසන් කරන ගිවිසුමකට එළඹීමේ සූදානමක්. නමුත් තම කොන්දේසිවලට එකඟ නොමැති නම් පෙරට වඩා ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනපතිගෙන් දැඩි ප්‍රහාරයක්. ඇමරිකාව හා ඉරානය යුද්ධය අවසන් කරන ගිවිසුමකට එළඹීමේ සූදානමක්. නමුත් තම කොන්දේසිවලට එකඟ නොමැති නම් පෙරට වඩා ප්‍රහාර එල්ල කරන බවට ඇමරිකානු ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්. විම්බල්ඩන් 20-26 ටෙනිස් ශූරතාවලිය ජූනි 29 වනදා ඇරඹෙයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය හෙට උදෑසන 6ට. රාත්‍රී ප්‍රවෘත්ති සමාප්තයි.

0: 94.3 94.5 දැන් දිවයින පුරා වෙලාව රාත්‍රී 9:00 විනාඩි 22යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවයයි.
1: හඳමාමා ඇට්ලස් හෝල් ළමා සංග්‍රහය
2: සතියේ සෑම සෙනසුරාදා දිනකම සවස 5:15 වෙළඳ සේවය.
3: සීමා සහිත ඇට්ලස් හෝල් පුද්ගලික සභාගම අංක 723 මරදාන පාර කොළඹ 10.
0: ලොව සුන්දරම පරිසර පද්ධතීන්ට උරුමකම් කියන ශ්‍රී ලාංකික ජනතාවගේ පාරිසරික හදගැස්ම ගුවන් විදුලිය මගින් දිගහැරෙන සුඳුරු අඩහෝරාව සුභාකිත සෑම ඉරිදා දිනකම උදෑසන 9:00 ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන්
2: පරිසරයට ආදරය කරන ජාතිය ලොව උතුම්ම මිනිසුන් බිහි කරයි. සුභාකිත මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර ප්‍රවර්ධන ඒකකය ඔබ වෙත තිළින කරන තවත් සොබාදහම් මෙහෙවරකි.
4: දේවානන්ද වෛද්‍යසේකර සුභාශිර්වාද ප්‍රණාම ප්‍රසංගය නීලනුවන්.

0: ප්‍රවීණ ගායන ශිල්පී දේවානන්ද වෛද්‍යසේකර මහතාගේ අනුන් දෙවැනි ජන්මදිනයට සමකාමීව නීලනුවන් දේවානන්ද වෛද්‍යසේකරද ගී ගයන නීලනුවන් ගී ප්‍රසංගය ආශාදැසින් දකින්නට ඔබත් දෙන්න මැයි 7 වනදා සවස 2ට ගුවන් විදුලි සංස්ථාව ආනන්ද සමර කොන්මැතිරියට
1: ආශාදැසින් දකින්න
0: දශක 9ක අභිෂේක යාමය උදා වී ඇත. අනුග්‍රහය
2: අලුත් තැන කඩුම මිලක් කසාගල ග්‍රීන් සුපර් වෙතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් බාණ්ඩ රසක්. ඔබත් අදම ඇවිත් වෙනස වටහා ගන්න. ශාකා, මාතලේ, කඩුවෙල, අතුරුගිරිය, ගණේමුල්ල, නාරම්මල, ගම්පොළ කසාගල ග්‍රීන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරයේ වෙතින්.
0: නිවේදන ශිල්පය නිවැරදිව හදාරන්න. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ SLBC මාධ්‍ය අකඩමිය ගෙන එන නිවේදන ශිල්පයේ පිළිබඳ 5 දින නේවාසික පාඨමාලාව. සම්නිවේදන මූලධර්ම, වැඩසටහන් නිෂ්පාදනය, කටහඬ හැසිරවීම, වෙළඳ දැන්වීම කතනය, සම්මුඛ සාකච්ඡා මෙහෙයවීම, ගුවන් විදුලි නිවේදනය, උත්සව සහ ප්‍රාසංගික වේදිකා මෙහෙයවීම, රසවින්දනය හා පිටපත් රචනය, සජීව විස්තර කතනය, නව මාධ්‍ය. මෙය සජීව ගුවන් විදුලි විකාශනයක දිනපතා පැය 4ක කාලයක් ප්‍රායෝගික පුහුණුව සමගින් පළපුරුදු සම්නිවේදකයින් මෙහෙයවනු ලබයි. පාඨමාලාව අවසානයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මගින් පිළිගත් සහතිකයක් නිකුත් කෙරේ. කොත්මලේ ගුවන් විදුලි පරිශ්‍රයට යාබද අංග සම්පූර්ණ සංචාරක නිකේතනයක ආහාර පාන සමග කාන්තා සහ පිරිමි නේවාසිකයින් සඳහා වෙන වෙනම සුරක්ෂිත නේවාසික පහසුකම්. විමසීම් කපිල 0718 286 184. කොත්මලේ SLBC මාධ්‍ය අකඩමිය.
3: බොදු පැතිය ගීතය හා මුසු කර ශ්‍රාවක සිත් සතන් පහන් කළ මුසල්මානුවා.
4: බුදුන්ගේ උතුම් ධර්මේ නොතේරී ජනමේ
5: අල්හාජ් මොහදින් බෙක් මතකාවර්ජනය. නොමියෙන මිනිසුන්,
3: නොමියෙන මිනිසුන්
4: වෙඳිලා වෙලි ප්‍රේමේ.
3: ඉන්දියාස්මේ

0: විසියක බ්‍රහස්පතින්දා සවස දෙකට ආනන්ද සමරකෝන් මැදිරේදී.
1: නැලවේවි ආදර සුළඟ වැදි යසවෝලු පිපිලන්
2: ප්‍රධාන අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලාගන්න
2: සම අනුග්‍රහය. මේ කාලෙට හරියන එකම වාහනේ බජාජ් CD100 ලීටරයට කිලෝමීටර් 80කට වැඩි දුරක්.
4: අසන්න සවනේ
5: විඳින්න සදා හදවතින්
4: වෙළඳ සේවය.
6: රාත්‍රී 9:27 වෙලාව ඔබ රැඳෙන්නේ වෙළඳ සේවය සමගයි. අපි රාත්‍රී 9:45 වෙනතුරු මතුරගේ කිහිපයක මිහිර වෙදමු.

0: 94.3 94.5
1: ගීත ගයනා කළේ විජය කුමාරතුංග. රාත්‍රී 9:31 වෙලාව.

කරත්ත විස්සිකරස්වරින් ලියුගීතයක් එම් කේ රොක්සාමි සංගීතය මිල්ටන් මල් වරච්චේ ගායනා කළේ. ඔබ රැඳින්නේ වෙළඳ සිවය සමග.

0: අසන්න සවනි,
1: විඳින්න සදා හදවතින්
0: වෙළඳ සේවය.
2: වෙලාව රාත්‍රී 9:45 මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය. අපි බැතිසිතින් යුතුව ශ්‍රවණය කරමු ජයප්‍රීත් දේශනය.
3: නමෝ

මෙත්තා කරුණා මුදිතා ගුණෙන් ඔබ සිත නිවේ සැනෙහිවා. දැන් වෙලාව රාත්‍රී 9:57. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය. අතර නියමිත මෙම සේවය වැඩසටහන් මින් සමප්තයි. යළිත් වෙළඳ සේවය වැඩසටහන් ආරම්භ වන්නේ හෙට උදැසන 4:55. දිනට නියමිත විකාශන කටයුතු නිමා කරමින් ඔබින් සමුගන්නා මම දිනුෂා විත්තසිංහ. ඔබට සුදායක රාත්‍රියක් ආයුබවන්.

සුබ දවසක්. මේ පැත්තර නං හීතල වැහි බැර උදෑසනක්. චිත්තපීඩා දුරුවී ශාන්තිය උදාවේවා. දැන් වෙලා උදෑසන පහයි. ශ්‍රී ලක්කා ගුවන්දිලි සංස්ථාවී වෙළඳ සේවය. අද ශ්‍රී බුද්ධවර්ෂ 2570 වෙසක් මස අව විශේණය නම් තිතිලත් ගුරුදින. ක්‍රිස්තු වර්ෂ 2026 මැයි මස 7 දින බ්‍රහස්පතින්දා. වෙළඳසේවය කොළඹින් කරගතෙන්නේ දිනයයින් හුන්නස්ගිරින් යාපනයෙන් සහ රදැල්ලෙන්. මෙගහට් 94.3 හපුතලෙන් කොකාවිල් කාශනාකාරයේ යටියන්තොටින් මෙගහට් 94.5 මීට අමතරව www.slbc.lk වෙබ් රේඩියෝව, රේඩියෝ ඇප් සහ රේඩියෝ ගාඩන් ඔස්සේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වෙළඳසේවයට සවන් දිය හැකියි.

0: ධම්මචින්තාව. අද ධම්මචින්තාව ඉදිරිපත් කරන ගෞරවනීය ස්වාමීන්ද්‍රයන් වහන්සේ කැස්පෑවේ පඤ්ඤානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ.
1: තෙරුවන් සරණයි හැමදෙනාටම. ලැබුවා වූ දවස සිතුම් පැතුම් ඉටුවෙන සුන්දර දවසක් බවට පත්වේවා කියලා ඔබට ප්‍රාර්ථනා කරනවා. අද මං ඔයාලට කියා දෙන්න හදන්නේ ධම්මපදයේ තියෙන හරි ලස්සන ගාථාවක්. වනං චින්දත මාරුක්ඛ වනතෝ ජායතේ භයං චෙත්වා වනංච වනතංච නිබ්බනා හෝත භික්ඛවේ. බුදුහාමුදුරෝ දේශනා කරනවා වනං චින්දත මාරුක්ඛ, මහණෙනි වනය කපන්න, මාරුක්ඛ ගස් කපන්න එපා. වනය කියලා කියන්නේ මොකක්ද? අපි දන්නවා නිවන කියන වචනය විස්තර කරන්න වචන කීපයක් තියෙනවා. සංස්කෘත භාෂාවෙන් නිර්වාණ කියනවා, පාලි භාෂාවෙන් නිබ්බාන කියනවා, සිංහලෙන් නිවන කියනවා. නිවන කියන වචනේ අර්ථය ගන්න නම් ඒ පදය අපිට දෙකට කඩන්න වෙනවා. නී දන වන. නී කියලා කියන්නේ සිංහල භාෂාවේ උපසර්ග පදයක්. වයන්නට පරව දන්තජ නයන්න තියෙනං ඒ වනය කැලෑව. අපි හැමෝම ගාව තියෙන වනයක්. මේ වනේ තියෙන ගස් නම් අර ඇස් දෙකට පේන කැලේ තියෙන ගස් වගේ ලස්සන සුවඳ නෑ. මේකේ තියෙන්නේ මොනවද? මෝහ, අහිරීක, අනොත්තප්ප, උද්දච්ච, ලෝභ, දිට්ඨි, මාන, දෝසා, ඉස්සා, මච්චරියං, කුක්කුච්ච, තීන, මිද්ද, විචිකිච්ඡා කියන මෙන්න මේ ගස් තමයි අපේ හදවත්වල තියෙන්නේ. අපි කරන්නේ උදේ ඉඳන් රෑ වෙනකම්ම අනිත් අයට ඊර්ෂ්‍යා කර කර, ලෝභකම් කර කර, දුෂ්ටකම් කර කර, අනිත් අයගේ වැරදි තැන් තැන්වල කියව කියව ගිහිල්ලා අර අපේ ගාව තියෙන ගස්වලට පෝර දාන එක තමයි කරන්නේ. ඉතින් පෝර දානකොට අර ගස් ඉක්මනින්ම වර්ධනය වෙනවා. ඉතින් පින්කම් කළාට ප්‍රමාණවත් නැහැ අකුසල් කළෝතින්. පින්කම් කළෝතින් සසර ගමන සැපවත් වෙනවා. අකුසල් වැඩ කළෝතින් ඊළඟ ගමන උපදින තැන සතරපාගත වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා වනය සහ මුලින්ම විනාශ කළා දාන්න. චෙත්වා වනංච වනතංච පොඩි ගසුයි ලොකු ගසුයි ඔක්කෝම කපලා දාන්න. ඒවා කපන්න දන් දීම තුලින් අපිට ලෝභය දුරු කරන්න පුළුවන්. අනිත් අයට මෛත්‍රී කිරීමෙන් ආදරය කිරීම තුලින් දේශය දුරු කරන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවකම අකුසල ධර්ම විනාශ කරන දේවල්ම තමන්ගේ ජීවිතේ සිද්ධ කරන්න ඕන. ඒක තෝක තෝකං කනේ කනේ ටික ටික අපේ ජීවිතේ පුහුණු වෙනකොට ඒක අපිට භවයක් පාසා පුහුණුවක් බවට පත් වෙනවා. ඒ නිසා දානය පුහුණුවක් කරගන්න, මෛත්‍රිය පුහුණුවක් කරගන්න, අලෝභය පුහුණුවක් කරගන්න. ඒ පුහුණුව තුළින් පුළුවන් ඔබට ඉක්මන් භවයක මේ සසර ගමන අවසන් කරන්න. ඒ නිසා මේ කාරණේ හොඳට හදවතට අරගෙන අදිෂ්ඨානශීලීව කටයුතු කරලා අද දවස පමණක් නෙවෙයි ඔබේ මුළු ජීවිතයම සාර්ථක කරගන්න කියලා මතක් කරමින් අද දවස ඔබට පිම්බර දවසක් බවට පත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි.

0: දවසේ සිතුවිලි ක්‍රිස්තියානි කතාව ඉදිරිපත් කරනු ලබන්නේ ගිවන්ත අර්ථසාද් මහතා විසින්.
1: ආයුබෝවන් ප්‍රේමවන්තේනි, ඔබලඟ කොච්චර වස්තුව තියෙනවද? නොයෙක් නොයෙක් දේවල්. වස්තුකම සල්ලි විතරක් නෙවෙයි, ඉඩකඩම්ද නොයෙක් දේවල් තියෙන පුළුවන්. ඇඳුම් පැළඳුම් යාන වාහන. යස්වාංශ කියලා තියෙනවා මේ ධනවතුන්ට ස්වර්ග රාජ්‍යයට යන එක අමාරුයි, ඒ වුණාට ඔටුවෙක්ට නම් මේ ඉදිකටු සිදුරෙන් යනවා වගේ අන්න එහෙම තත්වයක්. දැන් මොකද්ද මේ යස්වාංශ කියලා තියෙන්නේ? ඔය යෙරුසලම් තාප්පේ තිබුණා ලොකු දොරටුවක්. ওই දොරටුව හවස වහනවා. වැහුවම පැත්තකින් තියෙනවා පොඩි විවරයක්. ඒක ඔටුවෙක්ට දනගාගෙන යන්න පුළුවන්. මේකට කියන්නේ බිලෝනි. බිලෝනි කියලා. මොකද ඔටුවව එතනට ගෙනාම ඔටුවගේ පිටේ බඩු ටික බාලා තමයි මේකෙන් තල්ලු කරලා අරින්න පුළුවන්. ඊට පස්සේ නැවත ඔටුවව බඩු ටික පටවලා අරිනවා. ඉතින් යේසුස්වංශ කිව්වේ ওই උදාහරණේ මේ ওই බිලෝනි කියන්නේ අපි මේ ඉදිකටු සිදුර කියන එක. මේක එතන තියෙන්නේ මේ හවස දොරටුව වැහුවම ඇතුල් වෙන්න. නමුත් මේකේ සත්‍යම බිලෝනි එක තියෙන්නේ කාන්තාරේ. දිගුව පතුක් වැටි තියෙන ඕකේ සිදුරක් කපලා තියෙනවා මේ තවලංකාරීන්ට යන්න. නැත්තම් හැතැම්ම හතරක් පහක් වටේ යන්න එපැයි. ඒ බිලෝනියකේ ආකෘතියක්ම තමයි මෙතන තියෙන්නේ. ඒකට තමයි බිලෝනි කියලා කියන්නේ. අපි කියන්නේ සිංහලෙන් ඉදිකටු සිදුර. ඔතනට එන මේ ඔටුව පිට පටවල තියෙන බඩු ටික බාලා තමයි මේකෙන් ඔටුවව තල්ලු කරලා අරින්නේ. ඊට පස්සේ නැවත පටවල අරිනවා. දැන් මේ ධනවතෙකුට ස්වර්ග රාජ්‍යයට යන එක මෙච්චර අමාරුයි කියලා පෙන්වන්නේ ওই උදාහරණේ. යස්වාංශේ පොහොසත් යෞවනයෙක්ට කිව්වනේ, ඔබ සර්ව සම්පූර්ණ වෙන්න කැමති නම් ඔබ සතු සියල්ල විකුණා මා දිලිඳුන්ට දී මා අනුගමනය කරන්න. ඒ මොකද යස්වාංශය අනුගමනය කරන්න කිව්වේ ඔවුන් වහන්සේ මේ විශ්වයේ සියලු දේ අයිතිකාරය හිමිකාරය ස්වාමීන් ඒ සියල්ල අතහැරලයි මේ ලෝකයට ආවේ. අන්න ඒ අතහැරීම තමයි අපිට අවශ්‍ය වෙන්නේ. අතහරිනවා කිව්වම අපි දන්නවා බෞද්ධ සංස්කෘතියේ තියෙනවා අතහැරීම. නිවන් කියන්නේ ඒකනේ ඇල්මෙන් තොර. වාන කියන්නේ ඇල්ම. නිර්වාණ කියන්නේ ඇල්මෙන් තොරවීම. අපිත් මේ බදාගෙන ඉන්න සමහර දේවල් ගැන කිව්වම ඒ දෙවියන් වහන්සේගේ වචනේ තිබෙන්නේ ගිය දොර නැත්තන්ට ගිය දොර සපයලා දෙන්න, කන්න බොන්න නැත්තන්ට ඒව ටික දෙන්න. ඉතින් අපේ වස්තුව තමයි මේවට වියදම් වෙන්නේ. ඔය ටික දෙන්න ඔබ ස්වර්ග රාජ්‍ය මේ ලෝකයේ තුලම අත්පත් කරගන්න පුළුවන්. යේසුස්වහන්සේ මේ බිලෝනි නැත්නම් ඉදිකටු සිදුර ගැන දුන්න උපමාව ඔන්නෝකයි. අපිට පුළුවන්ද අපේ වස්තුව නැති බෙරි අය වෙනුවෙන් වියදම් කරන්න, ඔවුන්ට කන්න බොන්න දෙන්න, ඉඳුම් හිටුම් සපයලා දෙන්න? එහෙනම් ඔබට මේ ලෝකය ස්වර්ග රාජ්‍යයක් කරගන්න පුළුවන්.

සුබ දවසක්. අද වැහි බර දවසක් කොළඹට නම්. කොළඹට වහිනවා කියන්නේ ලංකාවට වහිනවා නෙමෙයි. ඒ කොහොමුණත් අර දුවිලි ගතිය, කර්කශ ගතිය නිවිලා ගියා. මේ දවස්වල හරියට අඹ වාරේනේ. හැම ගහකම අඹ පිරිලා. අර පොද වැස්සත් එක්ක අඹ ගෙඩිත් වැටිලා ඔයාවට. ඉතින් සුන්දර සුබ දවසක් මම වසන්තරෝහණ වෙනද සල්පිටි එන්නේ. අද සල්පිටි අපේ දේවානන්ද වෛද්‍යසේකර මහත්තයා වෙනුවෙන් කරන හරසර උලෙලි. තේහින්ද මට ආරාධනා කළා ඊරෑ මෙහෙන්න කියලා ඔන්න ආවා. මේ අද පොඩ්ඩක් සමීකරණ දෙකක් කතා කරනවා. ඒ තමයි අමරදේවතුමන් සහ ක්ලැරන්ස් ගැන. උදේ පාන්දරම අමරදේවයන් තරමටම අපට ක්ලැරන්සුත් වටිනවා. අමරදේවයන් භාවමය ලෙස ගැව්වා ක්ලැරන්ස් විජේවර්ධන සරල සුගමව ගායනා කළා. හැබැයි ඒ පද විමසා බලනකොට ඉවතලන්න බෑ. ආදරෙන් හිතට තුරුල් කරගන්න හිතෙනවා, කල්පනා කරන්න හිතෙනවා. උදේ ගී අතර මම මේක කෙටියෙන් පැහැදිලි කරනවා. එහෙනම් අමරදේවතුමන්ගේම ගීතයකින් අපි උදේ ගී සංග්‍රහය ආරම්භ කරමු.

අමරදේවයන්ගේ ගීහන්ඩ අමරදේවතුමන්ට ධර්මසිරි ගමගේ ඩෝල්ට නල්විස් මඩවෙල ශ්‍රත්නායක මහාචාර සුනිල්ලාරත්න එතකොට සේකරයන් හොඳ ගැඹුරු භාවමය ප්‍රබුද්ධ ගී සුනිල් සරත් පෙරා සූරින් මෙකී පිරිස මෙකී කුලකේ ලියනකොට ක්ලරන්ස් තමන්ටම ලියනවා ඒ කාරණය බොහොම සරලෝ. ගයිමු රන්ගොයේ මේ සිින්දු සිින්දු කියනකොට ක්ලරන්ස් කියනවා ඔය ගොයම නිරා ගිරානිලෙන් ඔප වැටල තින්න ගිරානිල සමචන්රත් වීරසිංහලියනවා මල්මද පවනී තාලිට නටනා රන්වන් රන්ගොය මේ මදුර මනෝහර ගීතය මහාචාර සුල්ලා රත්නයන් ලියනවා ගොයම් හීන මට පෙනියන් කියලා. බලකොට ඒ සියලුම දේ තුල තියෙන එකම දෙයයි හැබැයි ඉදිරිපත් කිරීම වෙනස්. මේක තේරුම් ගන්න ඕනේ. මේ ගීත අපි බොහොම ආදරෙන් සුරකින්න ඕනේ. ඒව රස විඳින්න ඕනේ ගැන හිත